7 Lakhana Radio ITN. ලකඩාගෙන ඉන්න වෙලාව දෙපහ විනාඩි 46යි.

0: 7 ලකන රේඩියෝ ITN
1: ලකනාගෙන ඉන්න වෙලාව 2:05 විනාඩි 51යි.
2: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණයේ සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13996 අමතන්න.
0: ලකන රේඩියෝ ITN

0: Anda, Radio ITN. ජීවිතය දිනන්නට පොසිටිව් වයිබ්ස් විත් චාන්ජ්.
1: අයිබෝවන්, සුබ දවසක්. දවසක් තරුණයෙක් තමන්ගේ සිතට නිරන්තරයෙන්ම එන ඍණාත්මක සිතුවිලි නිසා දැඩි මානසික පීඩාවෙන් පෙළෙමින් ඔහුගේ ගුරුතුමාව මුණගැහෙන්න ගියා. මගේ හිතට නිතරම නරක බිය උපදවන සහ දුක්බර සිතුවිලි නිතරම එනවා. මම කොච්චර උත්සාහ කළත් මේක නවත්ත ගන්න බෑ. මම කොහොමද මේ දේවල් හිතින් අයින් කරගන්නේ කියලා මේ තරුණයා තමන්ගේ ගුරුතුමාගෙන් ප්‍රශ්න කරනවා. එතකොට ගුරුතුමා ප්‍රශ්නයක් අහනවා, ඔයාට මතක තියාගන්න පුළුවන්ද අත උදේ ඔයා කෑවේ මොනවද කියලා? ඔව්, මම උදේට බත් කෑවා. හරි, දැන් මම කියනවා මීළඟ විනාඩි 10 ඇතුළත ඔයා කෑවේ බත් නෙවෙයි රොටි කියලා. දැන් මට කියන්න, මම එහෙම කිව්ව ගමන් ඔයාගේ ඔළුවට ආවේ මොකක්ද? අයියෝ, මම බත් කාලා නේද ආවේ කියලා තමයි මට ඒත් මතක් වුනේ. මම ඒක අමතක කරන්න හදද්දී ඒකමනේ මගේ ඔළුවට එන්නේ. එතකොට ගුරුතුමා හරි අපූර්ව පැහැදිලි කිරීමක් කරනවා. ඕක තමයි මනුෂ්‍ය මනසේ ස්වභාවය. යමකින් වැළකෙන්න හරි ඒක අමතක කරන්න හදන තරමට අපේ මනස ඒකට තවත් ඇදලා යනවා. ඔයා ඍණාත්මක සිතුවිලි සටන් කරන්න යන්න එපා. ඔයා ඒ වෙනුවෙන් සටන් කරන තරමට ඒවා තව තවත් ශක්තිමත් වෙනවා. ඔබ කරන්න ඕනේ ඒ ඍණාත්මක සිතුවිලි එනකොට ඒවට ප්‍රතිචාර නොදක්වා ඒවා දිහා බලාගෙන උදාසීනව ඉන්න එක. තරුණයාට තමන්ගේ ප්‍රශ්නෙට උත්තරේ වැටහුණා. ප්‍රශ්නේ තිබුණේ තමන්ගේ සිතිවිලි වල නෙවෙයි, තමන් ඒවත් එක කරපු ඉවරයක් නැති අරගලය කියලා ඔහුට තේරුම් යන්න පටන් ගත්තා. මතක තියාගන්න, අපිට හුඟක් වෙලාවට හිතෙනවා මාව ඇයි මේ ඍණාත්මක සිතිවිලි වලින් වට වෙලා තියෙන්නේ, මේක නතර කරන්නේ කොහොමද කියලා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ඒ අපේ හිතට එන සිතිවිලි වල නෙවෙයි, අපි ඒවත් එක තියාගන්න සම්බන්ධතාවයේ. ඒක නිසා ඒ සම්බන්ධතාවය ක්‍රියාවිරහිත කරන්න. ඍණාත්මක සිතිවිලි සමග සටන් කරන්න එපා. මම මේක අමතක කරන්න ඕනේ කියලා හිතන තරමට ඒ සිතිවිල්ල තවත් තදින් ඔබේ ඔළුවට එනවා. ඒකට විරුද්ධ වෙන්න යන්න එපා. හිතන්න, මනස කියන්නේ වෙනත් තැන්වලින් තොරතුරු එකතු කරලා ප්ලේ වෙන රේඩියෝ එකක් වගේ දෙයක්. ඔබ ඒක අහගෙන ඉන්න කෙනා මිසක් ඒ රේඩියෝ එක නෙවෙයි. ඒක නිසා සිතිවිලි වලට තදින් ඇලෙන ගතිය නතර කරගන්න, ජීවිතේ ලස්සනට ගත කරන්න. මනස ඔබේ දාසයා කරගන්න මිසක ඔබ මනසට දාසයෙක් වෙන්න උත්සාහ කරන්න එපා. අද ඔබට ආශිර්වාදාත්මක දවසක් වේවා.
0: ජීවිතය දිනන්නට
2: Positive Vibes with Charmy.

0: 7 Lakhana Radio ITN
1: Velau dehaye vinadi ekai
2: Me pei moyma matakirima surekimu magutunda
3: Vahaneka gaman karana vita nitharama aarakshita bandapatiya pelandimata amathaka nokaranna
2: Super kamanak පරිස්සමින් කිහිල්ලෙන්න
0: ලකන්න රේඩියෝ ITN

0: අයිබන්
1: අයිබන් සුබදසන ජයග්‍රහී වාසනාවන්ත ප්‍රබෝධමත් දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අද අගෝස්තු මාසේ 11 වෙනිදා ගහරවාදා දවස. අදත් ජාතික ධාරාවේ පුවත්පත්වල වාර්තා කළ තියෙන ප්‍රධාන ප්‍රවෘත්ති වගේම අනෙකුත් ප්‍රවෘත්ති වලට අවධානය යොමු කරන සූදානම් අපි දවසේදී, ඒ වගේම විදේශ පිටුවට ක්‍රීඩා පිටුවෙන් වාර්තා වන තොරතුරු මොනවද කියලා හොයලා බලන සූදානම්. අපි යනවද දිනමින පුවත්පත්ර. අයිබෝන් සුබදාසනක් මේකලා.
2: අයිබෝන් ගහන් සුබෝදාසනක්.
1: දිනමින පුවත්පතේ අද ප්‍රධාන සිරස්තල මේකලා වාර්තා කළ තියෙන මේ මත්ද්‍රව්‍ය අපරාධ සඳහා මරණ දඬුවම සම්බන්ධයෙන් මේ සම්බන්ධයෙන් දවසේදී තොරතුරු සඳහන් කළ තිබෙනවා. රස පරීක්ෂක වාර්තා කඩිනම් කිරීමටත් පියවර, පාසල් තුල මත්ද්‍රව්‍ය මඩින විශේෂ වැඩසටහන්, රටම එකට ජාතික මෙහෙයුම් සභාවේ අවධානය, කුඩු නඩුවලට අපදීමේ නීති සංශෝධනයට කියලයි අද දවසේදී වාර්තා කළ තිනපාලි කරුණාරත්න ගිරණ වාර්තාව. මේ සම්බන්ධයෙන් අද දිනමින පුවත්පතේ සටහනට අවධානය යොමු කරන්න කලින් අපි යමු ඩේලි නිවුස් පුවත්පතට.
2: රට මේකට National Steering Council Death Penalty for Drug Trafficking considered. For the more detail, attention has been drawn on implementing the Death Penalty for Drug Related Crimes and Offence Drugging an offence during the discussion held at the Ratamaikata National Steering Council drawing focus of the fact that the menace of drug trafficking has now gone beyond mere personal relationships and is posing a serious threat to the entire economic and social fabric of the country and that the situation is counting to grow. It's audio gihan.
1: මද්‍රව්‍ය සම්බන්ධ අපරාධ සඳහා මරණ දඬුවම ලබා දීම කෙරෙහි ජනාධිපති අනුකුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඒ රසූ රටම එකට ජාතික මෙහෙයුම් සභාවේ අවධානයට යොමු වී තිබෙනවා. විෂමද්‍රව්‍ය උවදුර මේ වන විට හුදු පුද්ගල සම්බන්ධතාවලින් ඔබ්බට යමින් සමස්ත ආර්ථික සහ සමාජ දේහමය බරපතල තර්ජනයකට ලක් කර තිබීමත්, ඉන් නොනවති එම තත්ත්ව වර්ධනය වෙමින් තිබීමත් පිළිබඳව අවධානය යොමු කරමින් මද්‍රව්‍ය අපරාධ සඳහා මරණ දඬුවම ලබා දීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරුණා. මද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගන්න අසීමිත ධනය ආශ්‍රිතව ගොඩනැගී ඇති අපරාධමය පරිසරය මේ වන විට ජාතික ආර්ථිකයට, සංචාරක කර්මාන්තයට සහ සමාජ ආචාර ධර්ම පද්ධතියට විශාල තර්ජනයක්

0: ඇති බවත් මද්‍රව්‍ය ජාවාරම සහ අපරාධ පිළිබඳව මේ වන සමාජයක් ගොඩනැගීම වෙනුවෙන් දැඩි නීතිරීති ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවත් රටම එකට ජාතික මෙහෙයුම් සභාවේදී සාකච්ඡාවට ලක් වුණා කියලයි අද දීර්ඝ විස්තරයක් සහිතව තොරතුරු සඳහන් කළ තිබුණේ දිනමින පුවත්පත ප්‍රධාන සිරස්තලය විදිහට.
1: Let's move to the Daily News newspaper. SLPP's Sagara Karyawasam arrested, granted bail over alleged threat to IGP. For the moon details, Sri Lanka Podujana Peramuna General Secretary Sagara Karyawasam was arrested yesterday by the Central Crime Investigation Bureau over a statement he allegedly made in a manner that amounted to a threat against the Inspector General of Police. Let's see more details about it in Sinhala Gihan.
0: පොලිස්පති ඝාතන කතාව පොහොට්ටුවේ මහලේ කම්සාගරුට ඇප රටයම තහනම් කියලා දවසේදී දිනමින පුවත්පත් චාරුපයක් සහිත වාර්තා කළ තියෙන්නේ. අද මන්දක දිවයින පුවත්පත් මේකලා මේ සම්බන්ධයෙන් තොරතුරු සඳහන් කළ තිබුණා. ඒ වගේම අනෙකුත් පුවත්පත් වලත් සඳහන් කළ තිබුණා. අපි යමු ලංකාදීප පුවත්පතේ සිරස්තලයට.
1: පොලිස්පති පාරේ මැරෙනවා. සාගරට ඇප විදේශ ගමන් තහනම් අද බුද්ධික කුමාරසිරි ලංකාදීපට මේ වාර්තාව අරගෙන අපි අවධානය යොමු කරමු අද දිවයින පුවත්පතේ ප්‍රධාන සිරස්තලයට.
0: සාගරට ඇප විදේශ ගමන් තහනම් මේ ප්‍රකාශ කරන්නේ කාගේ හෝ උවමනාවකට බව අපට සැකයි. මධ්‍යම අපරාධ විමර්ශන ඒකකය කියන්නේ සමාව ඉල්ලා කනගාටුව ප්‍රකාශ කරන්න කැමති නැද්ද? කඩුවල ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හල්සින්නේ පොලිස්පතිවරයාට මරණ දර්ශනයක් කරලා නැහැ. අපි ඒ සම්බන්ධයෙන් කනගාටුව ප්‍රකාශ කරනවා පමණයි. සාගරගේ නීතිඥ සම්පත් බෙන්ඩිස් මහතා කියන කතාවකුත් අද දවසේදී දිවෙනි පුවත්පත සඳහන් කළ තිබුණා. ඒ අබේනායක සහ කඩුවෙල සුගත් ප්‍රේමතිලක ගෙනෙන වාර්තාව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාර්යවසම් මහතා අපමතම උදාහරණ ලෙස කඩුවෙල ප්‍රධාන මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා ඊයේ නියෝග කළා කියලායි සටහන් කළා. මෙන්න මේ සම්බන්ධයෙන් තොරතුරු අපි බලමු. ඇතුල් පිටුවලට අවධානය යොමු කළ මේ සම්බන්ධයෙන් තවත් තොරතුරු වලට ඒ අනුව පිටු 17කින් යුත් නියෝග ප්‍රකාශයට පත් කරමින් රුපියල් ලක්ෂ 20 බැගින් ශරීර අප දෙකක් මත උදාහරණ ලෙස නියෝග කර තිබුණා. එමෙන්ම විදේශ ගමන් තහනම් කර ඒ සම්බන්ධයෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුව දැනුවත් කරන ලෙසද නියෝග කළා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහලිකම් හෙඩපු පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාර්යවසම් මහතා ඊයේ මධ්‍යම අපරාධ විමර්ශන ඒකකයට ප්‍රකාශයක් දීමට පැමිණි අවස්ථාවේදී ඊයේ පෙරවරු 10:45ට චෝදනා පහදා දී අත්අඩංගුවට ගන්නාලාදී ඒ පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශයක් සහ එමගින් ඒ මහතාට තර්ජනයක් සිදු කිරීම සම්බන්ධයෙන් සැකකරු ඊයේ පස්වරු 3:30ට මධ්‍යම අපරාධ විමර්ශන ඒකකය විසින් කඩුවෙල අධිකරණයට ඉදිරිපත් කරමින් මේ වාර්තාවක්ද සමගින් කරුණු වාර්තා කරනු ලැබුවා. එහිදී එම ඒකකය කියා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් බැරිදුර විමර්ශන කටයුතු මධ්‍යම අපරාධ විමර්ශන ඒකකයේ මූල්‍ය හා වාණිජ්‍යමය අපරාධ අංශය විමර්ශන සිදු කරන බව සඳහන් කළා. තිබුණා හිදී ඊයේ දවසේදී මේකලා මේ සම්බන්ධයෙන් තොරතුරු දීර්ඝ විදිහට දිවයින පුවත්පත් සඳහන් කළා. තිබුණා මහේස්ත්‍රාත්වරයා ඊයේ උසාවියේ දහල් තිබුණේ මේ පුද්ගලයා පක්ෂනායකයා ලෙස ශිෂ්ට සම්පන්න සමාජයක යහපැවැත්ම සඳහා භාෂාව හරියට භාවිත කළ යුතුයි නේද? මේ ප්‍රාථමික ගෝත්‍රික සමාජයක් නොවේ. මේ ප්‍රකාශය ඒ පුද්ගලයාගේ බිරිඳට දරුවන්ට අපකීර්තියක් ගෙනෙන්න පුළුවන්. ඒ වෙනුවෙන් නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා සඳහන් කළ තිබෙනවා. නමුත් ස්වාමීනි, මේ අවස්ථාවේ ඒ කොටස දිහා විතරක් බලන්න එපා කියලා ඉල්ලනවා. මහේස්ත්‍රාත්වරයා සඳහන් කළ තිබෙනවා, ඔබ ස්ථාවරය හරි, නමුත් ඒකෙන් කෙනෙක්ට රිදෙනවා නම් ඒක හරි නෑ. මේ පුද්ගලයා මේක කිව්වේ මහජන මාධ්‍යයක, මොහු දේශපාලන නායකයෙක්. ඊට පිළිතුරු ලබා දෙමින් නීතිඥවරයා සඳහන් කළ තිබෙනවා, ස්වාමීනි, මේ පැමිණිල්ලේ පරස්පරතා තියෙනවා. මේ චෝදනා අපහැදිලි, විශේෂයෙන්ම ජීවත් වෙලා ඉන්න පුද්ගලයන් සම්බන්ධයෙන් 296 වගන්තිය පවත්වාගෙන යා නොහැකි. මහේස්ත්‍රාත්වරයා සඳහන් කළ තිබුණේ, නමුත් පාරේ ගහලා මරණවා කියන ප්‍රකාශය බරපතලයි. ඒ ගැන ඔබලා කිසිවක් කියන්නේ නැහැ. ඒට පිළිතුරු ලබා දෙමින් නීතිඥවරයා සඳහන් කළේ, ස්වාමීනි, අපි කියන්නේ මරණවා කියලා නෙමෙයි, එහෙම දෙයක් වෙනවට කැමති නැහැ කියලා. එතකම නීතිඥවරයා කොහොමද සඳහන් කළ තිබුණේ, නීතිය බැඳලා ඉන්නවා ජීවිත සහ දේපල ආරක්ෂා කරන්න. යමකගේ ජීවිතය සම්බන්ධයෙන් ශිෂ්ට සම්පන්න ප්‍රවේශයක් තිබිය යුතුයි. කාට හරි හෙට මෙහෙම විනිසුරුවරයාට හෝ නීතිඥවරයාට කියන්න පුළුවන්, ඔබ මේ නඩුවේ ඉන්න එපා, ගහලා මරයි කියලා. ඒක ඉතා බරපතලයි. සමාව ඉල්ලා කනගාටුව ප්‍රකාශ කරන්න කැමති නැද්ද? ඒ අවස්ථාවේදී විත්ත කූඩුවේ සිට සාගර කාර්යවසම් මහතාගෙන් පිළිතුරු විමසා තිබුණා. මද වේලාවකට පසු නීතිඥවරයා සඳහන් කළ තිබුණ මේ සම්බන්ධයෙන් අප පොලිස්පතිවරයාට කනගාටුව ප්‍රකාශ කරන්න කැමති, එහි සමාව කියන කොටස නැද්ද කියලා මහේස්ත්‍රාත් සහෝදරයා ඉන්න අනතුරු අහල් තිබුණා. නීතික සම්පත් මෙන්ඩිස් මහතා සඳහන් කළේ අපි ඒ සම්බන්ධයෙන් කනගාටුව ප්‍රකාශ කරනවා පමණයි ස්වාමීන් කියලයි අද දිනමින පුවත්පත දීර්ඝ විස්තරයක් සහිතව තොරතුරු සඳහන් කරලා තියෙන්නේ. අපි පුංචි විරාමයක් ලබා ගන්න සූදානම්. විරාමෙන් අනතුරුව අපි පුංචි විරාම නැවතත් ලක්කන මෝනින් නිවුස් ඇලර්ට් සමගින් සම්බන්ධ වීමේ බලාපොරොත්තු වෙන්නේ. පුංචි විරාමයකට යන්නේ ලක්කන මෝනින් නිවුස් ඇලර්ට් හංගන වෙලාව මතක් කරනම් වෙලා උදැසන 6යි
1: විනාඩි 14යි.
2: වාර්තා කබනේ කෝටි යටේ NLB දනට තහනිය ලොතරයියෙන් රටේ සංවර්ධනයේට දැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානය බෙදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: වෙලවදස්සන 6:19 අපි සුදනම් තවත් ප්‍රවෘත්ති කිහිපයකට අවධානය යොමු කරන්න. මේගමුව මහර මැගසින් පල්ලන්සේන කුරුවිට බන්ධනාගාර ගැටුම්වල හානිය මෙලියන 225 ඉක්මවයි කියලා අද දිනමින පුවත්පත සඳහන් කළ තිබෙනවා. පාලි කරුණාරත්නයි වාර්තාව ගෙන වෙත් තිබුණේ. අපි දිනමින පුවත්පතට අවධානය යොමු කරන්න කලින් යමු ඩේලි නිවුස් පුවත්පතට.
1: Yes, let's move to the Daily News newspaper again. Nigamu prison clash, property damage exceeds 100 million rupees. The property damage caused by the recent unrest at the Nigamu prison has exceeded 100 million rupees according to the prison department, and it stated that investigations into the Nigamu prison riot incident are still underway. Let's see more details about it in Sinhala.
0: මේගමුව මහර මැගසින් පල්ලන්සේන සහ කුරුවිට බන්ධනාගාර පහේ පසුගියදා ඇති වූ ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් රුපියල් මිලියන 225කට අධික දේපල හානියක් සිදුව ඇතැයි අනාවරණය වී තිබෙනවා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඒ රැසු රටම එකට ජාතික මෙහෙයුම් ස්වභාවයේදී මේ බව හෙළිවුණා කියලා සඳහන් වෙන්නේ. බන්ධනාගාරවල මේ වන විට පවතින තත්ත්වය පිළිබඳව මෙහිදී විශේෂ සාකච්ඡාවකට ලක් කරන අතර රඳවියන් කලහකාරී ලෙස හැසිරීම අවම කර ගැනීම සඳහා වැඩි වශයෙන් මනෝවෛද්‍යවරුන්ගේ සේවය ලබා ගැනීම පිළිබඳවද සාකච්ඡා වී තිබුණා. පසුගිය ජූලි මාස 5 වනදා 6 වන දින මේගමුව බන්ධනාගාරයේ, අගෝස්තු මාස 3 වන දින සිට මහර බන්ධනාගාරයේ, අගෝස්තු 6 වන දින කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ, අගෝස්තු 7 වන දින කුරුබිට බන්ධනාගාරයේ සහ පල්ලන්සේන තරුණ වැරදිකරුවන්ගේ විශෝධන මධ්‍යස්ථානයේ හටගත් ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් එහි දේපල රසකට අලාභ හානි සිදු වී තිබුණා. මේ හේතුවෙන් මේගමුව හා මහර බන්ධනාගාරවල දැඩි දේපල හානියක් සිදු වී තිබුණත් කියලත් අද දිනමින පුවත්පත වැඩි දුරටත් සඳහන් කරලා තිබුණා.
1: අපේ අවධානය යොමු කරමු අද ලක්කන ප්‍රවෘත්තියන්ශ ගෙනෙන තොරතුරු වලට. අද සඳහන් ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍රය ලබා දීමේදී කෑගල්ල ප්‍රදේශයේ පාසලක ගැටලු සහගත තත්වයක් මතු වූ බවට වාර්තා වුණා. එම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක බවයි විභාග කොමසාරිස් ජෙනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය සඳහන් කළේ. ඔව්, අපි ඒ පිළිබඳ කලාප අධ්‍යාපන කාර්යාලය කෑගල්ල විමර්ශනයක් මේ වන විටත් ඔවුන් සිදු කරලා තිබෙනවා. ඒ වගේම ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවත් ඒ පිළිබඳ ඒ අදාළ විමර්ශන කටයුතු සිදු කරගෙන යනවා. ඔව් නෑ, වෙනත් කිසිදු සිද්ධියක් වාර්තා වුණේ නෑ.
2: රජයේ වී මිලදී ගැනීමේ වැඩපිළිවෙල යටතේ මේ වන විටත් මෙට්‍රික් ටොන් 23,000කට වැඩි තොගයක් මිලදීගෙන ඇති බව නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසනවා. එමෙන්ම වී මිලදී ගැනීම සඳහා ගබඩා 100කට වැඩි ප්‍රමාණයක් විවෘතව ඇති බවයි මේ මහතා වැඩිදුරටත් සඳහන් කළේ.
3: එනකොට වී මෙට්‍රික් ටොන් 23,000කට වැඩි ප්‍රමාණයක් අරගෙන තියෙනවා. ගබඩා 100කට වැඩි ප්‍රමාණයක් විවෘත කරලා තියෙනවා. ඇත්තටම දැන් දැවැන්ත වී අස්සන්නක් ඇවිල්ලා තියෙනවා. වියලපු ප්‍රමිතිගත වී 120ට 130ට 140ට ගොවියට දෙන්න පුළුවන්කම තිබෙනවා. විශේෂයෙන්ම පෞද්ගලික අංශයෙන් අපි දැනුවත් කරලා තියෙනවා. ඒගොල්ලෝ පොරොන්දුලා තියෙනවා. ඒගොල්ලෝ ගාවට ගෙනෙන ප්‍රමිතිගත වී ඔය කියන මිලගනම් වලට ලබා ගැනීමට ඒගොල්ලෝ එකඟ වෙලා තියෙනවා. අපි දැන් පෞගිය අවුරුද්දේ ඩයල් කීපයක් සමිකරා. දැන් මේ අවුරුද්දේ ඩයල් 50ක් අපි හයි කරන්න සැලසුම් කරලා තියෙනවා. රජයේ විතර ලක්ෂ 5000ක් වෙන් කරලා තියෙනවා ඒ වෙනුවෙන්. ඒතකොට ඉදිරි කාලය තුල තවත් අපි ඩයල් සමිකරනවා. ඒ අනුව ගොවි ජනතාවට වීතික වේලා ගැනීමට අදාළ පහසුකම් ලැබෙනවා. අපි බාර ගන්නකොට මේ වී අලෙවි මණ්ඩලයට තිබුණ එකමක ලොලිය 1980ක් සේවකෝ හිටපෙකින් අපි බාර ගන්නකොට හිටියේ සේවකෝ 159. වී වේලන යන්ත්‍ර කිසිවක් නැහැ. මේ ගබඩා වහලා දාලා එමන අන්නේ එහෙම තිබුණු වී මණ්ඩලයේ තමයි අද අපි මේ යම් තැනකට ගෙනල්ලා ගබඩා ඇරලා ගොවි ජනතාවගේ වී ටික මිලදී ගන්න පටන් ගන්න තියෙන්නේ.
2: මද්‍රව්‍ය ජාවාරම් කළ බවට තහවුරු කරගෙන දීවර යාත්‍රා රාජසන්තක කර ගැනීම සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් ගිහාන් මහතා පවසනවා. ඒ සඳහා දීවර සහ සුරාබදු පනත් සංශෝධනය වෙනුවෙන් අවධානය යොමු ඇති බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.
4: හැංගිලා පැත්තකට කතා කරලා බේරන්න පුළුවන් කාරණාවක් නෙමෙයි. ඒ තරම් ව්‍යාප්ත කරලා තියෙන්නේ. හැබැයි අද ඒවට යම් කිසි බලපෑමක් වෙලා තියෙනවා. අපි ඒවට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න සැලසුම් කරලා හදලා තියෙනවා. හැබැයි අපිට ඔබලගේ සහයෝගයක් ඕනා. මේක ගරු ජනාධිපතිවටවත් ආරක්ෂක අංශවටවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටවත් මේක තනියම කරන්න පුළුවන් එකක් නෙමෙයි. මේ බීඩි කොළ මේ මද්ද්‍රව්‍ය මේ ද්‍රව්‍ය ටික මේ අපේ ලංකාවට ගේන්නේ කවුද? අපේම මේ දීවර කියාවලිය ඉන්න බෝට්ටු අයිතිය තියෙන අපේ දීවර ජනතාව. අපි දැන් තීරණයක් ගත්තා. ඒ හත්වෙනිදා පාර්ලිමේන්තුවේ අපි රැස්ුණා තරහ වෙන්න එපා. බෝට්ටු රාශියන්ත කරන්න අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න අපි සූදානම් දැන්. දීවර පනතින් සුරාබදු පනතින් ක්‍රියාත්මක කරලා අවශ්‍ය නෛතික පදනම අපි හදන්න සූදානම් වෙලා යනවා. දීවර බෝට්ටු වලින් ගිහිල්ලා මේ ඉන්දියාවට ගිහිල්ලා බත්තල් වලින් ගිහිනේවා අපේ මෙහෙට ගෙනල්ලා අපේ පරපුර විනාශ කරද්දී අපි ආ දීවරයව රැක ගන්න ඕනේ නැහැ. අපි බෝට්ටු ආරක්ෂා කරන්න ඕනේ නැහැ. මෙතෙක් කල දේශපාලන යුදම මේවට සම්බන්ධ වුණේ පාර්ලිමේන්තු හිටියා දැවැන්ත කුඩු මුදලාලිලා. අද මේව නැහැ.
0: තවත් ප්‍රවෘත්ති කිහිපයකට අපි අවධානය යොමු කරන්න සූදානම්. දවසේදී වාර්තා කළ තියෙන තොරතුරු අද දිවෙණු පුවත්පත ප්‍රධාන සරස්තලයේ විදිහට වාර්තා කළ තිබුණා. මේ කලයි දවසේ සිදුණු මේ වෙඩිතැබීම ගැන දිවෙණු පුවත්පත වාර්තා කළ තිබුණා. ඒ වගේම අනෙකුත් පුවත්පත්වල තොරතුරු සඳහන් කර තිබුණා. දින 10ක් බලා සිටියේදී ඊයේ මහදවල් මාලිගාවත්තේදී කංජිපාණිගේ ඥාති සොහොයුරාට වෙඩි තබා මරලා පාතාලයට සම්බන්ධ නැති අහිංසකයෙක් පොලිසියකයි කියලා දවසේදී සඳහන් කළ තිබුණේ. හේමන්ත රන්දුනි වාර්තාවද දිවයින පුවත්පත වෙනුවෙන් ගෙනවිත් තිබුණේ.
2: ලංකාදීප පුවත්පතත් මේ සම්බන්ධයෙන් නැති තොරතුරු වාර්තා කළා තිනෝ. පාතාලය යලි ඇවිලෙයි වෙඩි වරුසාවකින් කංජිපාණිගේ ඥාති සොහොයුරා මැරුම් කයි කියලායි අද ලංකාදීප පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සඳහන් කළ තිනේ. ශාරූපත් සමගින් අද තොරතුරු වාර්තා කළා තිනෝ. අපි අවධානය යොමු කරමු දිවයින පුවත්පතේ වැඩිදුර තොරතුරු වලට.
0: කොටහේන මාලිගාවත් සීමාවේ සංඝ රාජමාවතේදී ඊයේ මහදවල් පාතාල කුලී ඝාතකයන් දෙදෙනෙකු විසින් පාතාල නායක කංජිපාන් ඉම්රාන්ගේ ඥාති සොහොයුරුක වෙඩි තබා ඝාතනය කරනු ලැබුවේ රත්මලානේ කුඩු අංජු පාර්ශ්වයේ විසින් ලබා දුන් කොන්ත්‍රාත්තුවක් අනුව බවට පොලිසිය සැක කරනවා කියලයි අද සඳහන් කළ තිබුණ මේ සම්බන්ධයෙන් තොරතුරු. අපි බලමු අතුල් පිටුවලට අවධානය යොමු කළද මේ සම්බන්ධයෙන් තොරතුරු සඳහන් කළ තිබුණා. මෙහිදී ඝාතනයට ලක් වූ ව්‍යාපාරිකයා කංජිපාන් ඉම්රාන්ගේ පියාගේ සහෝදරයාගේ පුත්‍රයා බවට විමර්ශන වලින් හෙළි වී තිබුණා. මෙහිදී මේගොස් ඇත්තේ මොහමඩ් අස්මි මොහදීන් නැමැති 54 හැවිරිදි අයෙක් දීර්ඝ කාලයක සිට කොටහේන මාලිගාවත්ත සීමාවේ සංඝ රාජමාවතේ ප්‍රදේශයේ යකඩ ව්‍යාපාරයේ යෙදී සිටි මෙම පුද්ගලයා පාතාල අපරාධවලට සම්බන්ධ වූවකු නොවන බවද පොලිසිය සඳහන් කරනවා. ඒ දහවල් ඔහු සිය වෙළඳසල ඉදිරිපිට සිටියදී යතුරුපැදයකින් පැමිණි පාතාල කුලී ඝාතකයන් දෙදෙනෙකු මෙම ව්‍යාපාරිකයාගේ හිසට පිස්තෝල වර්ගයේ ගිනි අවියක් ගිනියාවෙකින් වෙඩි තබා පලා ගොස් තිබුණා. එහිදී බරපතල තුවා ලැබූ ව්‍යාපාරිකයා සිද්ධියේ වූ ස්ථානයේදීම මිය ගොස් තිබුණා. මලයාසියාවේදී අත්තරංගොඩගත් කංජිපාණගේ ගෝලයන් තෙදෙනෙකු ඊයේ ශ්‍රී ලංකාවට රැගෙන ඒමට පෙර මෙම වෙඩි තැබීම සිදුවීම විශේෂත්වයක් යයි පොලිසිය සඳහන් කරනවා. රත්මලානේ කුඩු අංජු සහ කංජිපාණ ඉම්රාන් පාර්ශ්වය අතර දීර්ඝ කාලයක සිට මද්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් ගැටුම් පවතින බවද විමර්ශනවලදී අනාවරණය වී තිබුණා කියලත් අද වැඩිදුරටත් සඳහන් කළ තිබුණා. ඒත් එක්ක මේකල අද දිවෙන පුවත්පත වගේ මනකොත් පුවත්පත්වල සඳහන් කළ තිබුණා. කංජිපාණි හැර නඩේම කුදලගෙන ඇති කියලාද සඳහන් කළ තිබුණා. විමර්ශන මහනුවර කොට්ටාස අපරාධ ඒකකයට කියලායි සඳහන්. ජයරූප සහිතව හේමන්ත රන්දුන සහ කටුනායක වාර්තාකරු TKG කපිල ගිනන වාර්තාව අපි යමු දිවෙන පුවත්පතේ සටහන්ට අවධානය යොමු කරන කලින් ඩේලි නිවුස් පුවත්පතට.
2: Three wanted criminals repatriated from Malaysia. For the more details, three Sri Lankan nationals suspected of operating within a transnational organized crime and narcotics network were extradited from Malaysia and brought to Sri Lanka yesterday. Here they are extradited at the Bandaranaike International Airport under high security escort to be handed over to the Criminal Investigation Department for ongoing interrogation and prosecution. Let's see more details about it in Sinhala.
0: අද මේ සම්බන්ධයෙන් දිනමින පුවත්පත සඳහන් කළ තිබුණා. මේකලා මැලේසියාවේදී ඇල්ලූ සයිමා ඇතුළු තුනක් මෙරටට ගෙන ඇති කියලායි අද ගාන් කුමාර් වීරසිංහ දිවයින පුවත්පත වෙනුවෙන් වාර්තා කළ තිබුණේ. එතකම අපි අවධානය යොමු කරමු දිවයින පුවත්පත දිනමින පුවත්පතයි විදිහට සටහන් කළ තිබුණේ. ඡායාරූප සහිතව අද දිවයින පුවත්පත වාර්තා කළ තිබුණා. සයිමා ඉෂාන් ලසන්තගේ ඡායාරූප සහිතව අද දිවයින පුවත්පතේ සටහන. සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතා ඇතුළු පොලිස් කණ්ඩායම විසින් මලයාසියාවේ පොලිසිය සහ ජාත්‍යන්තර පොලිසිය සහය ඇතිව එරටදී අතරංගොටගෙන ඊයේ සවස මෙරටට රැගෙන ආ ශ්‍ර ශ්‍රලංකාවටරගෙන පාතාල නායක කංචපාන ඉම්රාන්ගේ සමීපතම සගයාලස්ස සැලකෙන රත්මලානේ සයිමා ඇතුළු පාතාල අපරාධකාරයන් තිදෙන වැඩිදුර විමර්ශන සඳහා මහනුවර කොට්ටාස අපරාධ විමර්ශන ඒකක වෙත බහර දී තිබුණා. මෙම සැකකරුවන් දින 90ක රදවුම් නියෝග ලබාගෙන ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමට නියමිත බවද පොලිස් ආරංචි මාර්ග සඳහන් කළා. ඒල්කේ 315 ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් යානයකින් මෙරටට රැගෙන එනු ලැබුවේ වලාන දූෂණ මර්ධන ඒකකයේ සවස 4:30ට පමණ ප්‍රහාරක බලකායේ අධ්‍යක්ෂ රොහාන් ඕලුගිල සහ නීති කොට්ටාසේ සහකාර පොලිස් අධිකාරී නිරීක්ෂක වසන්ත පිටියකුඹුර මහතුරුන් විසින් සති කිහිපයක් තිස්සේ මෙම නිලධාරීන් දෙදෙනා මලයාසියාවේ රැඳී සිටමින් එරට පොලිසියෙන්ද සහාය ලබාගෙන කරනු ලැබූ දුෂ්කර මෙහෙයුම් කිහිපයකින් පසු මෙම අපරාධකරුවන් තිදෙනා අත්අඩංගුවට ගැනීමට හැකි වුණා. පාතාල කලිනායකකු මෙන්ම මෙරට ප්‍රධාන පෙළේ මද්‍රව්‍ය ජාවාරම් කරු බව කියන කංජපාන් ඉම්රාන්ගේ මද්‍රව්‍ය ජාලයේ මූල්‍ය කටයුතු මෙන්ම මාධ්‍ය මෙහෙවා ඇත්තේද ධනෂ්ක කෞශල්‍ය හෙවත් රත්මලානේ සයිමා විසින් බව විමර්ශනවලින් හෙළි වී තිබෙනවා කියලත් අද වැඩිදුරටත් තොරතුරු සඳහන් කළ තිබුණා. දෙවයින පුවත්පත ගැන සටහනේ අපි පුංචි විරාමයක් ලබා ගන්න සූදානම්. විරාමෙන් අනතුරුව නැවත හමු වෙමු ලකන මෝර්නින් නිවුස් අලට් එක. ලකන මෝර්නින් නිවුස් අලට් හංගන වෙලාව මතක් කරන්නම්. වෙලාව උදැසන 6යි
2: විනාඩි 36යි.
5: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: රවදස්සන හය විනාඩි 30යි අපි සුදනම් ජාතික ලොතරැයි මණ්ඩලයේ ඊදවසේදී දිනුම් අදින් ලද ලොතරැයි පත්වලට අවධානය යොමු කරන්න අද ඊදවසේදී ඔබ ජාතික ලොතරැයි මණ්ඩලයෙන් බිල් දීගත්තු මහජන සම්පත ඒ වගේම අද සම්පත NLB ජය මෙගා පව දාන නිදාන හඳහන ගොවිසත් සහ NLB සුබ දවසක් කියලා ලොතරැයි පත් ගන්න අතට අපි සූදානම් මේ දවසේදී දිනුම් අදින් ලද ලොතරැයි පත්වල නිද ප්‍රතිඵල සටහන් කරන්න අගෝස්තු මාසේ 10 වෙනිදා සඳුදා දවස ඊදවසේදී මහජන සම්පත ක්‍රියාත්මක වන ජයග්‍රාහි 5275 දිනම් වාරය විදිහට චෙග්‍රහි ඉංග්‍රීසි අක්ෂරය බවට පත් වුනේ B ඉංග්‍රීසි අක්ෂරය චෙග්‍රහි අංක සටහන් වනවා අංක 6 අංක 5 අංක 8 අංක 7 අංක 5 සහ අවසානයේ අංක 1යි දවසේදී මහජන සම්පත 6275 වන දිනම් වාරයේ චෙග්‍රහි ඉංග්‍රීසි අක්ෂරය සහ චෙග්‍රහි අංක බවට පත් වුනේ
1: ගොවිසෙත 14517 වන ජයග්‍රහ දිනම් වාරයේ දවසේදී ක්‍රියාත්මක වන X ඉංග්‍රීසි අක්ෂරයයි වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය ජයග්‍රහි අංක සටහන් වෙන අංක 3 අංක 27 අංක 31 සහ අවසානයේට අංක 75 විදිහට
0: එතකම අපි අවධානය යොමු කරනවා මෙගා පව ලොතරැයියට 2623 වන ජයග්‍රහ දිනම් වාරයේ ඊදවසේදී ක්‍රියාත්මක වුණේ ජයග්‍රහි ඉංග්‍රීසි අක්ෂරය බවට පත් වුණේ U ඉංග්‍රීසි අක්ෂරය ජයග්‍රහි සුපිරි අංක විදිහට අංක 10 එතකම ජයග්‍රහි අංක සටහන් වනවා අංක 9 අංක 26 අංක 39 සහ අවසානයේට අංක 65
1: දන නිදහණය 2305 වන ජයග්‍රහ දිනුම් වාරය දවසේදී ක්‍රියාත්මක වුණේ M ඉංග්‍රීසි අක්ෂරයයි වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය ජයග්‍රහි අංක අංක 23 අංක 35 අංක 43 සහ අවසානයේට අංක 80 විදිහට සටහන් වෙනවා.
0: හවහන ජයග්‍රහ 1584 වන දින වාර ජයග්‍රහ ලග්න සංකේතය බවට පත් වුණේ කටක ලග්න සංකේතය එතකම ජයග්‍රහ අංක විදිහට අංක 8 අංක 13 අංක 14 සහ අවසානයේ අංක 48යි දවසේදී හඳහන 1584 වන දින වාරේ ජයග්‍රහ ලග්න සංකේතය සහ ජයග්‍රහ අංක බවට පත් වුණේ
1: අද සම්පත 850 වන ජයග්‍රහ දිනුම් වාරයේ ඊ දවසේ දී ක්‍රියාත්මක වන B ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය වෙනකොට ජයග්‍රහ අංක සටහන් වෙනවා අංක 8 අංක 7 අංක 5 සහ අවසානයේට අංක 1 විදිහට
0: NLB ජය ජයග්‍රහි 543 වන දිනුම් වාරයේ දවසේදී ක්‍රියාත්මක වන බලන ඔබේ ලොතරැයි පත්‍රයේ සඳහන් වෙලා තිබෙන ඉංග්‍රීසි අක්ෂරයේ බවට පත් වුනේ P ඉංග්‍රීසි අක්ෂරයද කියලා එතකම ජයග්‍රහි අංක සටහන් වන අංක 7 නැවතත් අංක 7 අංක 6 සහ අවසානයේට අංක 3
1: අද සම්පත එහෙම වෙනකොට NLB ඔබ සඳහන් කරා ගියන් සුබ දවසක් 391 වෙනි ජයග්‍රහ දිනුම් වාරයේ දවසේ දී ක්‍රියාත්මක වන වෘෂභ ලග්නයයි වාසනාවන්ත ලග්න සංකේතයේ විදිහට සටහන් වුණේ ඒත් එක්කම ජයග්‍රහ අංක සටහන් වෙන අංක 31 අංක 37 සහ අවසානයේට අංක 38 ඒත් එක්කම සුබ දවසක් 391 වෙනි ජයග්‍රහ දිනුම් වාරයේ ජයග්‍රහ ප්‍රවර්ධන අංකයේ සටහන් වෙනවා 9134 විදිහට
0: ජීවිතයේ සිහිනයට
1: වාසනාවේ ආශිර්වාදය
0: ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයිපත් වැඩි වැඩියෙන් මිලදී ගන්න කියලා ඔබට මතක් කරනවා. අපි පුංචි විරාමයක් ලබා ගන්නවා. විරාමෙන් අනතුරු නැවත හමු වෙමු ලක්කන මෝනින් නිවුස් වලට. ඒක ලක්කන මෝනින් නිවුස් වලට හංගන වෙලාව මතක් කරනම් වෙලාව උදෑසන 6යි.
1: විනාඩි 34යි.

0: ලකරමෝනිින් නිවසලට හැගෙන වෙලාමදක් කරන්න වෙලා උදස්සන හයයි.
1: විනාඩි හතලිහයි.
2: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13996 අමතන්න.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
2: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි
3: ලෙන්ස්ටෙක් අයිකිය හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටෙක් අයිකිය හොස්පිටල් අංක 74-1 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706 478 478

0: දිනමලා රාත්‍රි 7ට ලක්කනෙන්
1: සමනුග්‍රහය
2: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 0117 679 579

0: මෙලව දස්සන 6යි විනාඩි 42යි අපි සූදානම් පුවත්පත්වල වාර්තා කළ තියෙන තවත් ප්‍රවෘත්ති කිහිපයකට අවධානය යොමු කරන මේ අද දිවයින පුවත්පත් ඡායාරූපයක් සහිතව වාර්තා කළා තියෙන්නේ මාස 10ක රදවුම් භාරය සිටි සෙව්වන් දී 21 වෙනිදා තෙක් රිමාන්ඩ් කියලා ඡායාරූපයක් සහිතව තොරතුරු සඳහන් කළා තිබුණා දිවයින පුවත්පත් එතකම ලංකාදීප පුවත්පත් තද සඳහන් කළා තිබුණා සම්බන්ධයෙන් තොරතුරු
1: මොහුණු පරීක්ෂාවට සෙව්වන්දී රස පරීක්ෂක ළඟට ලබන 21 වනදා තෙක් රිමාන්ඩ් විශේෂ රැකවල් දීමට නියෝග කියලා තමයි අද ලංකාදීප පුවත්පත තොරතුරු සඳහන් කළා. ඉතින් අපි දිවයින පුවත්පතට අවධානය යොමු කරමු.
0: ගැඩෙමුල සංජීව නැමැති පාතාලකල්ලි සමාජිකයා කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය තුළදී ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව නේපාලයේදී අත්අඩංගුවටගෙන මාස 10කට අධික කාලයක් රඳවුම් නියෝග මත කොළඹ අපරාධ කොට්ටාසේ රදවා තබා ගනිමින් ප්‍රශ්න කරමින් සිටි ශාරා සෙව්වන්දි නැමැති සැකකාරිය මෙම මාස 21 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලියාන් වර්ෂවිතාන මහතා ඊයේ නියෝග කර තිබුණා. 2025 වසරේ ඔක්තෝබර් මාස 14 වෙනිදා නේපාලයේ මහල් නිවාස සංකීර්ණයක සැඟව සිටියේදී තවත් සැකකරුවන් 5 දෙනෙකු සමග අත්අඩංගුවටගෙන බෙරටට රැගෙන ආ මෙම සැකකාරිය පළමු වරට ඊයේ අධිකරණයේ හමුවට ඉදිරිපත් කළා කියලයි අද දෙවයින පුවත්පතේ සටහන.
1: පාස්කු ඉරිදා ප්‍රහාර වින්දිතයන් වෙනුවෙන් දිගටම පෙනී සිටින කොළඹ අගරදගුරුතුමෝ නිවේදනයකින් කියයි. කොළඹ අගරදගුරු පදවිය පාස්කු ඉරිදින බෝම ප්‍රහාරයේ වින්දිතයින් සමග පූර්ණ සහයෝගයෙන් යුතුව කටයුතු කරමින් එම ප්‍රහාරයන්ට සම්බන්ධ මහමොලකරුවන් හෙලිකර ගැනීමටත් රටේ නීතිය අනුව වින්දිතයන්ට යුක්ති ඉටු කර දීමත් අඛණ්ඩව කටයුතු කරන බව මැල්කම් කාදින රංජිත් කොළඹ අගරදගුරුතුමන් සඳහන් කරනවා කියලා තමයි අද ලංකාදීප පුවත්පතේ සටහන. මේ සම්බන්ධයෙන් කොළඹ අගරදගුරුතුමන් කළ නිවේදනයේ සඳහන් වුණේ 2019 පාස්කු ඉරිදින සිදු වූ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් මෑතක සිට සිදු වෙමින් පවතින සංවාදාත්මක පරිසරය තුළ කොළඹ අගරදගුරු පදවිය මෙම ප්‍රහාරයන්හි වින්දිතයින් සමග පූර්ණ සහයෝගීත්වයෙන් කටයුතු කරමින් සිටින බව කියලයි සඳහන් වෙන්නේ. මෙම ප්‍රහාරයන්ට සම්බන්ධ මහමොලකරු හෝ මහමොලකරුවන් සහ සියලු පාර්ශ්ව හෙලිකර ගැනීම සහ රටේ නීතියට අනුව වින්දිතයින් හට යුක්ති ඉටු කර දීම සඳහා අඛණ්ඩව කටයුතු කිරීම කොළඹ අගරදගුරු පදවියේ දැඩි අපේක්ෂාව බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ කියලායි ලංකාදීප පුවත්පත මේ සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් සහිතව තොරතුරු සටහන් කළා තියෙන්නේ.
0: ජනපති මැදිහත්ව විසඳුම් දෙනතුරු ග්‍රාම නිලධාරී හෝ දිගටම සටනේ සුජීවතත්සරයි අද දවසේදී වාර්තාව ගෙනවිත් තිබුණේ. මේ සම්බන්ධයෙන් අද තොරතුරු සඳහන් කළ තිබුණ දෙවෙනි පුවත්පතේ අතුල් පිටවලත් වෘත්තීය ගැටලු සඳහා ජනාධිපතිවරයා මැදිහත්වි විසඳුම් ලබා දෙනතුරු අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත වීමට ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී ජාතික සංගමය තීරණය කළ තිබෙනවා කියලායි වාර්තා වෙතිබෙන්නේ. ගමන් වේදම් දීමන ඉහළ නොදැබීම ඇතුළු තවත් එල්ලීම් කිහිපයක් මුල් කරගෙනමින් එම සංගමයේ ඊයේ සහ අද අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වී සිටිනවා. ග්‍රාම නිලධාරීන් සඳහා ලබා දෙන රුපියල් 600ක ගමන් වේදම් දීමනාව වසර 8ක සිට ඉහළ දමා නොමැති බවත් 2024 වසරේදී එම දීමනාව වෙනුවට ඉන්ධන ලීටර 20ක් සඳහා සාමාන්‍ය දීමනාවක් ලබා දීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී තිබු බවත් එම සංගමයේ ලේකම් WAJ විජේරත්න මහතා සඳහන් කළ තිබුණා. එසේම ග්‍රාම නිලධාරීන්ට බලපා ඇති නොවිසඳුණු ගැටලු ගණනාවක් සම්බන්ධයෙන් පසුගිය 8 වනදා ජනාධිපතිවරයාට ලිපියක් යොමු කළ බවත් ඒ සම්බන්ධයෙන් සාධනීය ප්‍රතිචාර ලැබෙන තෙක් සිය වෘත්තීය ක්‍රියාමාර්ගය තවදුරටත් අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට තීරණය කර ඇති බවත් ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී ජාතික සංගමයේ කියා සිටියා කියලා අද දෙවෙනි පුවත්පත සටහන් කරනවා.
1: ලේ බලන්න 100ක් වැඩි එන අරගෙන 105ක් දඩකයි. කෑගලේ පෞද්ගලික රෝහලකට වැඩ වරදී කියලායි අද සඳහන් වෙලා තියෙන්නේ. ලංකාදීප පුවත්පතයි වාර්තාව අරගෙන ඉන්නේ. රුධිර පරීක්ෂණ සඳහා උපරිම මිලට වඩා රුපියල් 100ක් වැඩිපුර අය කිරීම ඇතුළු චෝදනා 3කට වර්ධ පිළිගත් කෑගල නගරේ පෞද්ගලික රෝහලකට කෑගල මහේෂාත් මොහොමඩ් ෆායිස් සන්රුත් ෆායිස් මහත්මිය රුපියල් 520,000ක දඩ මුදලක් ගෙවන ලෙස නියෝග කළා. මෙලෙස දඩ මුදලක් ගෙවන ලෙස නියෝග කර ඇත්තේ කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේ කෑගල නගරයේ පිහිටි පෞද්ගලික රෝහලකටයි කියලායි සඳහන් වෙන්නේ. කෑගල දිස්ත්‍රික් ලේකම් කොටාසේ පාරිභෝගික සේවා අධිකාරී කාර්යාලයට ලැබුණු පැමිණිල්ලක් මත පාරිභෝගික සේවා අධිකාරියේ කෑගල දිස්ත්‍රික් කාර්යාලයේ නියදහරින් කණ්ඩායමක් ඉක්ොත් ජූලි 24 වෙනිදා එහි වැටලීමක් කර තිබෙනවා. එහිදී වෛද්‍ය රසායනාගාරය තුර කල් ඉක්ොත් වූ ඖෂධ ද්‍රව්‍ය සහ ද්‍රාවණද ගබඩාවක තිබේ නිලධාරීන් විසින් සොයාගෙන තිබුණා. එමෙන්ම කල් ඉක්ොත් වූ ඖෂධ බහා තිබුණු ඇසුරුම් විකිණීමට සහ ප්‍රදර්ශනය කර තිබීමේදී තොගයක් සාගෙන තිබුණා කියලයි අද වැඩිදුර තොරතුරු විදිහට මේ සම්බන්ධයෙන් ලංකාදීප පුවත්පත තොරතුරු සටහන් කරන්නේ. දෙකම ලංකාදීප පුවත්පතේම තවත් පුවතකටයි මේ අවධානය. ප්‍රමිති ලාංඡනය හොරට ගසා හෙල්මට් හදලා කුරුණෑගල ආයතනයකට 80,000ක් දඩ තොගයම වනසන්න උසා විනියෝග කියලාද නිමල කොළිතුවක්කෝ වාර්තාව අරගෙනනවා ලංකාදීප පුවත්පතේ මේ සම්බන්ධයෙන්.
0: සමහරවිට මේකලා දැන් ඔය යතුරුපැදියක ගමන් කරනකොට හෙල්මට් එකක් තෝරගන්නකොට සම්මත ප්‍රමිතියකට අනුව තමයි හෙල්මට් එක තෝරගන්නේ. සම්මත ප්‍රමිතිය බවට පත්වලා තිබුණේ SLS 517. මේ ප්‍රමිතියට නැත්තම් හෙල්මට් භාවිතා කරන්න එපා කියලා පහුගිය දවස්වල තව මාර්ග ආරක්ෂාව පිළිබඳව ජාතික සභාවේ තිබුණු මාධ්‍ය හමුවේදී සඳහන් කරලා තිබුණා. ඉතින් අපි නිරන්තරයෙන් සඳහන් කරන්නේත් ඔබට අපි ටේක් කෙයා වැඩසටහන ඔස්සේ ලගේම අපේ හැම පැයක මූල මතක් කිරීමේදීත් මේ බව සඳහන් කරනවා. SLS 517 කියන හෙල්මට් එකක් එහෙම නැත්නම් ආරක්ෂක හිස්වසුමක් නිරන්තරයෙන් පරදින්න කියලා බට අපි මතක් කරනවා යාත්‍රාපැදියක ගමන් කරනවා නම්.
1: එතකම ගියන් අද මේ සඳහන් කර තියෙන ලංකාදීප පුවත්පතේ ප්‍රමිතියෙන් තොර නිෂ්පාදන අලෙවි කරන ආයතන පිළිබඳව කාර්යාල වේලාවන්හිදී 19:77 කෙටි ඇමතුමන් කියෝසේ පාරිභෝගික අධිකාරිය වෙත දැනුම් දෙන්න ඔබට හැකියාව තිබෙනවා කියලා 19:77 කියන කෙටි ඇමතුමන් කියෝසේ ඔබට පාරිභෝගික අධිකාරිය වෙත මේ සම්බන්ධයෙන් දැනුම් දීමේ හැකියාවක් තියෙනවා.
0: එතකම අපි අවධානය යොමු කරනවා තවත් ප්‍රවෘත්තියකට. දිවෙන පුවත්පතේ උසස් පෙළ විභාගයේ අක්‍රමිකතා එපා සාර්ථකව අවසන් වුණොත් වසර නිමා වීමට පෙර ප්‍රතිඵල කියලා අද වාර්තාව චමින්ද සිල්වා ගෙනන වාර්තාව. උසස් පෙළ විභාගයේ ඊයේ ආරම්භ කළ බවත් විභාගයට අදාළ කිසිදු අක්‍රමිකතාවයක් සිදු නොකරන ලෙසත් විභාග කොමසාරිස් ජෙනරාල් ඉන්දිකා කුමාර් ලේනගේ මහත්මිය සිළු විභාග අපේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටියා කියලායි අද තොරතුරු සඳහන් කළ තිබුණ. මේ සම්බන්ධයෙන් ඇතුල් පිටුවලත් තොරතුරු සඳහන් කළ තිබුණා. එසේ සිදු කළහොත් විමර්ශනයකින් පසු ප්‍රතිඵල අත්හිට වීමට හෝ ප්‍රතිඵල අවලංගු කිරීමට සිදුවන නිසා මෙම ඉල්ලීම කරන බවත් එවැනි අක්‍රමිකතා සිදු නොකරන ලෙස පාසලෙන් මෙන්ම විවිධ පාර්ශ්වයන්ගෙන් සිසුන්ගෙන් දැනුවත් කර තිබෙන බවත් විභාග දෙපාර්තමේන්තුවේ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී එය සඳහන් කළා. විභාග ශාලාවට ජංගම දුරකථන ඇතුළු තහනම් උපකරණ සහ සටහන් රැගෙන නොයන ලෙසත් පෑන් පැන්සල් මකන අඩිරුලක් වෙන දෙයක් රැගෙන යා හැකි බවත් සඳහන් කළා. නියමිත පරිදි උසස් පෙළ විභාගයේ සාර්ථකව අවසන් කරනු ලැබුවහොත් මේ වසර අවසන් වීමට පෙර ප්‍රතිඵල ලබා දීමට ඇතු කරන බවද විභාග කොමසාරිස් ජෙනරාල් වරිය එහිදී වැඩිදුරටත් සඳහන් කළා කියලායි දිවයින පුවත්පත සටහන් කළා තියෙන්නේ.
1: මේ තමයි අද දවසේදී ගිහන් ප්‍රධාන සිරස්තල විදිහට පුවත්පත්වල සඳහන් වෙලා තිබුණේ. අපි අවධානය යොමු කරමු අද උදෑසන 5:30 කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ලද කාලගුණ නිවේදනයේ තොරතුරු වලට.
0: අද උදැසන 5:30 නිකුත් කරන ලද කාලගුණ නැවැකිට අනුව සබරගමුව පළාතේ මහනුවර නුවරලේ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට වෙටින් විට වැසි ඇතිවන බව සඳහන්. බස්නාහිර සහ වයඹ පළාත්වලත් වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි. ඌව සහ නැගෙනහිර පළාත්වලත් මුලතිව් දිස්ත්‍රික්කයේ ස්ථාන ස්වල්පයක පසුවරු දෙකෙන් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළන්වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරුවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා කියලයි අද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව උදැසන 5:30 නිකුත් කරන ලද කාලගුණ නාවිකයේ සඳහන් වෙලා තියෙන්නේ. අපි පුංචි විරාමයක් ලබා ගන්නවා. විරාමෙන් අනතුරුව අපි අවධානය යොමු කරනවා විදෙස් පිටුවට වාර්තාවන විදෙස් තොරතුරු මොනවද කියලා හොයලා බලන්න. ආරාධනා කරන ඔබට FM 93.5 FM 93.7 ලකන මෝර්නින් න්ියුස් අලර්ට් එකට වෙන්න. ලකන මෝර්නින් න්ියුස් අලර්ට් අහගෙන වෙලාව මතක් කරන්නම්. වෙලාව උදැසන 6:00
1: විනාඩි 52

ශ්‍රීලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13 96 අමතන්න.

0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ Around the World.
1: ලෝදස්නහය විනාඩි 56 අපි සූදානම් දවසේදී විදේශ පිටුවට අවධානය යොමු කරන්න.
2: වසර 75කට පසු යෝධ සුලි කුණාටුවක් චීනයට කඩාවදී මිලියනයක ජනතාව ඉවත් කිරීමට පියවර ගුවන් ගමන් 1400ක් නවති කියලා චාරුපත් සමගින් තොරතුරු සටහන් කළා තියෙනවා. ෂැන්හයි ඇතුළු නැගෙනහිර චීනයේ පළාතුරු රැසකට බලපා ඇති දැවැන්ත සුලි කුණාටුවක් හේතුවෙන් මිලියනයකට වැඩි ජනතාව සිය නිවාසවලින් ඉවත් කිරීමට බලධාරීන් පියවරගෙන තිබෙනවා. මේ සුලි කුණාටුව පැයට කිලෝමීටර 150කට අධික වේගයෙන් මුලින්ම ෂින්ජියාංග ප්‍රාන්තයේ යුවාන් නගරයට කඩාවැදී තිබෙනවා. ඊට පැයකට පස්සේ වෙන්ෂු නගරයට කඩාවැදුණු බවට රට කාලගුණ විද්‍යා බලධාරීන් ප්‍රකාශ කර තිබෙනවා කියලා තමයි වැඩිදුර තොරතුරු විදියට දීර්ඝ විස්තරයක් සහිතව සටහන් කළ තියෙන. ඒකම ට්‍රම්ප්ගේ ගාසා සාමගේ විසුම නෙතන්යාහු ප්‍රතික්ෂේප කරයි කියලා සඳහන් වෙනවා. ඉරානයට එරෙහිව ට්‍රම්ප්ගේ නව සැලසුමක් හමුදා ප්‍රහාර වෙනුවට ආර්ථික පීඩනයක් කියලා සඳහන් කළ තියෙනවා. හෝමුස් විවෘත කරන්න ඉරානයෙන් කොණ්ඩේසි නාවික අවහිරතාව ඉවත් කිරීම අනිවාර්ය කරයි කියලයි සඳහන් වෙන්නේ. තායිලන්තය යලි කැළඹෙයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීගේ වෙඩි පහරින් පරිපාලන කමිටු සභාපති මියයි කියලා තද දීර්ඝ විස්තර සහිතව මේ සම්බන්ධ තොරතුරු සටහන් කර තිනවා දිනමින පුවත්පතේ.
1: අපි විදේශ පිටුවෙන් යන ක්‍රීඩා පිටුවට වාර්තා වන ක්‍රීඩා තොරතුරු මොනවද කියලා හොයලා බලන්න.
3: ස්පෝර්ට්ස් රවුන්ඩප්
1: දින 22ක LPL තරගාවලියෙන් රටට ඇමරිකානු ඩොලර් මිලියන 11ක විදේශ විනිමයක්, ඒ වගේම තමයි ඩොට් බෝල 1882ට රට පුරා ගස් 1882ක් වවයි කියලා අද ක්‍රීඩා පිටුවේ සඳහන් කළ තිබුණා දිනමින පුවත්පතේ.
2: ප්‍රින්ස් ගුණසේකරයි වාර්තාව අරගෙන ශ්‍රී ලංකාවේ මහා ක්‍රිකට් සැණකෙළිය ලෙසින් හැඳින්වෙන ලංකා ප්‍රීමියර් ලීග් 2020 තරගාවලියේ ඇමරිකානු ඩොලර් මිලියන 11ක පමණ විදේශ විනිමයක් ශ්‍රී ලංකාවට හිමි වූ බව තරගාවලිය අධ්‍යක්ෂ සමන්ත දොඩන්විල මහතා සඳහන් කරනවා. මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට සෑම අතකින්ම වාසි සහගත ඉතා හොඳ තරගාවලියක් නිමාවට පත් වූ බව දොඩන්විල මහතා සඳහන් කළා. කණ්ඩායම් පහකින් සමන්විත මේ තරගාවලිය දින 22ක කාලයක් අතරතුර මහනුවර දඹුල්ල සහ කොළඹ කේන්ද්‍ර කොටගෙන පැවති අතර එම තරගාවලියේදී ලකුණු වාර්තා නොවු ඩොට් බෝල 1882ක් වෙනුවෙන් ගස් 1882ක් සිටුවීමට තරඟ සංවිධායකයින් කටයුතු කළා කියලා තමයි අද වැඩිදුර තොරතුරු විදිහට මේ සම්බන්ධයෙන් දිනමින පුවත්පතේ සටහන. දිනමින පුවත්පතේ අංජනගේ කාටුනෙටයි මේ අවධානය. විනිසුරුවන්ගේ විශ්‍රාම කාලයේ දීර්ඝ වුණාම උඹලගේ බඩ පිරෙනවද කියලා සජිත් අහනවා. එයා දේශපාලනේ ඉගෙන ගන්න චාමර සම්පත් ගෙන්ද කියලා තමයි ප්‍රශ්නාර්ථයක් එකද සටහන් කළා තියෙන්නේ.
1: අපි යනවා දිවෙන පොත්පතේ ශ්‍රී සමයන් කාටුනේට. රජය ගන්න තීරණවලින් රටට හානියක් සිදු වෙනා නම් විපක්ෂය සතුටු විය යුතුයි කියලා අපේ හඳුන් නැති කියනවා. සර්ල තමයි වැඩිම කාලයක් සතුටු වෙලා බලයට ආවේ කියලායි අද ශ්‍රී සමයන් කාටුනෙන් සඳහන් කරලා තියෙන්නේ.
2: ලංකාදීප පොත්පතේ පංකජ රුවින්දගේ සරදම්. අරගලේ වෙලාවේදී නාමල්ල අඩියක් පස්සට ගත්තලු. බේර පැත්තටද කියලා තමයි ප්‍රශ්නාර්ථයක් එක්ක සඳහන් වෙන්නේ.
1: චරද වික්‍රමසිංහගේ Facebook කාටුනේ ආදිවාසී දිනේ දා වනිල ඇත්තෝ කියන බා ආණ්ඩුවේ ලොකු පොඩි ඇත්තෝ ඔක්කොම ඉන්නේ බයෙන් අසතුටින් කියලා. ඊළඟට එන ඡන්දය ගැන හිතලා වෙන්නති කියලායි අද චෛරත්න වික්‍රමසිංහගේ Facebook කාටුනේ කියලා තියෙන්නේ. එතකම අපි අනුරාධගේ ඕකයි තත්වයේ කාටුනේ ලක්කන මෝනින් නිවුස් ඇලර්ට් නිමාවට පත් කරනවා. පොලිස් ප්‍රතිට තර්ජන කළයි කිය කියා කාර්යව සම්සාගර අල්ලගෙන ගියා. ඔහු අධිකරණයෙන් පිට වෙලා ඇපතියා ගෙදරට ගියා පැලවත්තෙම ගුණ ගයා. අදන්රාධගේ කාටුනේ අපි මේ විදිහට ලක්කන මෝනින් නිවුස් ඇලර්ට් නිමාවට පත් කරනවා. ප්‍රාර්ථනා කරන ඔබට ජයග්‍රහයි.
2: වාසනාවන්ත සුබ දවසක්.
4: අකුරු අතර පුවත් සොයන පත්තරේ
5: සහයෝගීතා අනුග්‍රහය
6: කොටු දෙක.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: මාක්ස්වෙන් සමූහ ව්‍යාපාරය විසින් ගෙන්වා අපට හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රිය වීකිටි මියන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 0117 679 579

0: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
1: මම නම් දැන් මානම රිලැක්ස්.
2: අනම්මනංගල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
3: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕටෝෂීල් ඇක්ටිව් ප්ලස්.
4: මුහුදෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා. විකුණන නොල්මුන සම්මත දැනුම් දීමයි.
5: සුබ දවසක් ශ්‍රී ලංකා
4: සහයෝගීතා අනුග්‍රහය
5: ගොවියා රජු කරවන ගොවි බිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අමතන්න 0.71 711 711 1
6: දශක හදක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී
7: ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් අංක 74-1 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706 478 478
8: ගුඩ් මෝර්නින් සුබෝදයසනක් අද අගෝස්තු මාසෙ 11 වෙනිදා අද මේ අඟහරුවාද දවස් අපි මුණ ගැහෙන්නේ උදේ පාන්දරම මංවාව මේ පැය තුන පටන් ගන්නකොට අරගෙන යනවා 1900 ගණන්වල එක්තරා දවසක මේ 1940 ගණන්වලට ඉතාලියේ සැන්ටෝ කියන හරියේ ඒ ප්‍රදේශයේ මැෂින් හදන්නම උපන් හපන්කම් තියෙන තරුණ කොල්ලෙක් හිටියා දක්ෂ කොල්ලෙක් හිටියා මේ කොල්ලගේ කතාවට තමයි මං ඔයාවත් අරගෙන යන්නේ මේ අද දවසේ වැඩසටහන ආරම්භ කරනකොටම පටන් ගන්නකොටම ඉතින් මෙයා හරි දක්ෂයි ඉතින් මෙයා ඔය සෙකන්ඩ් වර්ල්ඩ් වෝ එක කාලේ මැෂින් හදන්න දක්ෂ කෙනෙක් විදිහට ඒ යුදමය කටයුතු වලට එහෙම ගිහිල්ලා ඒවටත් සම්බන්ධ වුණා කොහොම හරි යුද්ධෙන් මුළු ඉතාලියම විනාශ වෙලා තිබ්බ මෙයා ආපහු ගෙදර එනකොට හැබැයි මෙයාට ඕන කළා කිසියම් දෙයක් මොනවා හරි දෙයක් කළා මොකද මෙයාගේ තාත්තා ගොවියෙක් නිසා මෙයාට ව්‍යාපාරයක් පටන් අරගෙන මුළු පවුලම ගොඩ දාන්න ඊට පස්සේ ඉතින් මෙයා පටන් ගත්ත මොකද්ද දැන් මං කරන්නේ කියලා බලනකොට ඒගොල්ලන් අවට ඉන්න හැමෝම ගොවියෝ නිසා එයා හිතුවා ගොවීන්ට ඕන කරන විදිය ට්‍රැක්ටර් එකක් හදන්න. මොකද ඒ කාලේ ට්‍රැක්ටර් එකක් ගන්න සල්ලි තිබ්බේ නෑ මේ ප්‍රදේශෙ හිටපු ගොඩාක් අයට. හැබැයි ලෝකෙ එහෙම ඉල්ලුමක් තිබුණා. ඒක දැකලා තමයි මේ කොල්ලා තීරණය කරන්නේ ගොවීන්ට ගන්න පුළුවන් වෙන ට්‍රැක්ටර් එකක් නිෂ්පාදනය කරනවා කියලා. ඔහොම ඔහොම ඇවිල්ලා අතේ සතයක්වත් නැතුව කොහොමද මේක පටන් ගන්න කියලා හිතනකොට මෙයයි මෑගේ යාළුවයි ගිහිල්ලා කාර් රේසයක් එහෙම පැදලා ඒකෙන් සල්ලි හම්බ කරලා ට්‍රැක්ටර් එකක් හදනවා කියලා හිතලා ඊට පස්සේ ඒකටත් ගිහිල්ලා කාර් එක පෙරලගෙන ආයි අතේ සතේ නැතුව තිබ්බ සල්ලිත් වියදම් කරලා බැනුම් අහලා ප්‍රතික්ෂේපලා ඔක්කොම වෙලා කඩාගෙන වැටිලා ඔහොම ඉන්නකොට මට ආයි හිතනවා නෑ මං කොහොම හරි මගේ වැඩේ කරන්න ඕනේ කියලා එහෙම ඉතලා පටන් ගන්නවා ආයි අර ගෙදර තිබ්බ එහෙම නැත්තම් තාත්තට අයිති වෙලා තිබ්බ ඔය වගා කරන්න තිබ්බ ඉඩමක් උගස් තියලා මේ ට්‍රැක්ටර් එක හදන්න සල්ලි ටික හොයාගන්න තීරණය කරනවා. ගෙදර තිබ්බ පොඩි ගරාජ් එකේ මෙයා මෙයාගේ වැඩේ පටන් ගන්නවා. ඔහොම ඔහොම යනවා ඉතින්. රෑ දවල් කියලා නෑ. මෙයා මෙයාගේ හීන වෙනුවෙන්

සිරෙන කොහොමහරි ඔය කාලෙදි මෙයාගේ බිරිඳත් ජීවිතක්ෂයට පත් වෙනවා. ට්‍රැක්ටරේ හදලා ඒකට නමක් දාලා ඒක අපි කියන්නේ මාකට් එකට දාන පළවෙනි දවසේ තමයි මෙයාගේ බිරිඳ මෙයාගේ ජීවිතෙන් සමුගන්නේ. ඉතින් කොහොමහරි එතන්දිත් මෙයා අපහු ජීවිතෙන් කඩා වැටෙනවා. ආයි රයක් තවාලක් නැතුව අවුරුදු කීපයක් තිස්සේ මෙයා මුළු ඉතාලියේම හොඳම ට්‍රැක්ටර් නිෂ්පාදකයා බවට පත් වෙන ගේම් එක අචීව් කරනවා. ඉතින් ඒ කියන්නේ මෙයා ගිහිල්ලා ට්‍රැක්ටර් විකුණනවා. විකුණන වෙළඳපොලේ හොඳ ආදායමක් ලැබෙනවා. නමුත් ආයේ කාලෙක මෙයාට එනවා පොඩි තරඟකාරී මෙව්ව එකක්. තව තියෙනවනේ තවත් ට්‍රැක්ටර් නිෂ්පාදනය කරපු අයලා මෙයාට ෆයිට් කරනවා. මෙයාට තිබ්බ සමාජ තත්ත්වෙත් එක්ක මෙයාට ඒකට මූණ දෙන්න විදිහක් නැහැ. ඔහොම ගිහිල්ලා එක දවසක උතන්ට ආපු කෙනෙක් මෙයාට කියනවා තමුසට හරියන්නේ නැහැ මේ ලොකු ලොකු බිස්නස්. තමුසේ ආපහු අර ගොවිපලට ගිහිල්ලා තාත්තාගේ ගොවිපලට ගිහිල්ලා ඔය මොකක් හරි ඔය මේ උදල්ලක් කරගෙන ආයි ගොවිතැන් කරන්න පටන් ගන්නවා කියලා. ඉතින් එතනින් පස්සේ මෙයාගේ ජීවිතේ මෙයා ආපහු යම් කිසි විදියකින් මානසික වශයෙන් වැටෙනවා. හැබැයි මතක තියාගන්න මේ අර එදා එහෙම කියපු කතාව කියන කෙනා අන්තිමට කියනවා තමසට පුළුවන් නම් දවසක සුපිරි කාර් එකක් හදලා ලෝකෙට දෙනවා. අන්න එදාට තමයි තමස දිනන්නේ. ට්‍රැක්ටර් හදාගන්නලා හරියන්නේ නැහැ මිනිස්සු කියලා වගේ එකක්. කොමාර එතනින් පස්සේ තමයි මෙයාගේ ජීවිතේ ටර්නින් පොයින්ට් එක ඉන්නේ. මේ වචන ටික මෙයාට සෑහෙන තදින් දැනෙනවා. මෙයා ගෙදර ගිහිල්ලා මාස ගාණක් වියදම් කරලා වැය කරලා ට්‍රැක්ටර් වලින් හම්බ කරපු සල්ලිත් දාලා මෙයා හදනවා කාර් එකක්. සුපිරි කාර් එකක්. මොකද්ද මේ හදන කාර් එක? ලැම්බෝගිනි කියලා කියන්නේ එයා හදපු කාර් එක. මෙයාගේ නම මොකද්ද? මෙයාගේ නම තමයි ෆුරිකියෝ ලැම්බෝගිනි. ෆුරිකියෝ ලැම්බෝගිනි කියන්නේ මේ ලැම්බෝගිනි කාර් එක හදපු කෙනා. ඉතින් එයාගේ කතාව තමයි මම අද ෂෝ එක පටන් ගන්න කලින් ඔයාලට මතක් කරන්නේ. ඒකට හේතුව මේ අපි ගොඩාක් කලාවට මිනිස්සුන්ගේ වචනවලට වැටෙනවා. මිනිස්සු අපිව කඩා බිඳ දාන්න, අපිව මානසික වටන්න ගොඩාක් දේවල් කියනවා. අපි හැම තැනකින්ම වැටිලා ආයි නැගිටිනකොට නැගිටින්න ඕනේ. ආයි ලොයෙත් නැති වෙන්න කියලා කියන්නේ. ඉතින් එහෙම කෙනෙක් තමයි ඔය ෆියුර්කියෝ ලැම්බෝගිනි කියලා කියන්නේ. ඉතින් ඔයා මේ වගේ ජීවිතයක නේද අතුල් පැත්ත හොයාගත්තොත් එහෙම නැගිට මිනිස්සුන්ගේ ඔයාට හිතෙයි ඔයා කොච්චර වැටුණත් ආයෙ ආයෙ නැගිටින්න ඕනේ කියලා. ඔයාට දිනන දවසක් අනිවාර්යෙන්ම ඔයාගේ ජීවිතේ තියෙන්න ඕනේ. ඒ වෙනුවෙන් හිත හයිය කරගන්න. තවත් ලස්සන දවසක් වෙන්න කියලා අද දවසේ මම ප්‍රාර්ථනා කරනවා. 7:11 සුබ දවසක් ඔබට.

0: පහර ලංකාවටම මේ ලක්න පෙරනෝවරු
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්නවා.

0: අඩකුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්වබල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහනය පහසුවෙන් හැසිරවීම නඩත්තුව සහ අමතර කොටස් ගැනීම පහසුම ටූ වීල් ෆෝර් වීල් සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS සොනාලිකා අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණය ලියාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරේ මහ පොළවට මහ බලයක්
1: අතාරින්න බෑ වගේද නෑ ඔබට පුළුවන් විෂමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න ඉවත් වෙනු
2: රේදුරු මහතාගේ වේගය වැඩිද කතා කරන්න පසුව කතා කිරීමට අවස්ථාවක් නොමැත
3: මොල්ව මතක් කිරීම සුරේකිමු මගතොට
4: වාහනයකින් බැස යාමේදී මාර්ගයේ දෙසට ඇති දොර විවෘත නොකරන්න
3: සුපකමනක් පරිස්සමින් කිහිලෙන්න
5: ලකන්ඩ රේඩියෝ ITN

ඔදේ 7:21 වෙලාව අපි හද මේ අගෝස්තු 11 වෙනිදා ඉන්නේ. අගෝස්තු 11 කියලා කිව්වම අද ඉතින් දැන් උසස් පෙළ විභාගයේ දෙවනි දවස. ඉතින් කොහොම වුණත් සෑහෙන බලාපොරොත්තු සහගතව අදත් විභාගයට යන්න ඇති අපි නංගිල මල්ලිලා. ඉතින් ඇයට සුබපතනෝ. දැන් බලන්න මේ පිරිසක් සතුටින් පිරිසක් අසතුටින්. ඇයි මම එහෙම කියන්නේ? දැන් විභාගයට යන අය කොහොමත් ඉතින් එහෙම ලොකු කැමැත්තක නෙමෙයි විභාගයක් කියලා කියන්නේ. හැබැයි කොහොම නැද්ද ජීවිතේ වටිනම දවස් කීපයක් නෙමෙයි කෙවෙන්නේ. ඒ අතරේ නිමාඩු කාලෙ නිසා බොහොම සතුටින් ඉන්න පිරිසකුත් ගෙවල් වලට වෙලා ඉන්නවා. ඉතින් වැඩිහිටි දෙමව්පියනි අපි මතක් කරගන්න ඕනේ නේද මේ වෙලාවේ සමහර විට ඔබ කාර්යබහුල ඇති, ඔබ රැකියාවට යනවා ඇති. හැබැයි ඔබේ දුව පුතා ගෙදර තනියෙන් මේ දවස් කීපේ ඉන්නේ. ඉතින් ඇයගේ ආරක්ෂාව ගැන හිතන්න ඕනේ. විශේෂම දන්නවා ලංකාවේ ඔය විෂමද්‍රව්‍ය වලට හැබැයි වීම කියන කාරණාවෙදි වැඩි පිරිසක් මේ පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඉතින් වැඩිහිටියන්ගේ රැකවරණයක් අවහරණක් නැති වෙච්ච ගමන් ඒ අය වරදට පෙළඹෙන්න තියෙන අවස්ථාව වැඩි. ඒ වෙනුවෙන් සෑහෙන පිරිසක් ඉන්නවා බලාගෙන, මේ ජාවාරම් වල නිරත වෙලා ඉන්නවා බලාගෙන. ඉතින් ඒ නිසා චුට්ටක් අපි ඒ ගැන මතක් කරන්න ඕනේ. ඔබ අපි මේ හැමෝම දන්න කතාවක්. හැබැයි අපේ තියෙන කාර්යබහුලත්වයත් එක්ක අපේ ඔළුවේ තව තව ප්‍රශ්න ගොඩාක් එක්ක අපි ජීවත් වෙන්නේ. ආර්ථිකය කොටදා ගන්න ඔබ තාත්තා අම්මා ගෙදර නේද? එළියට ගියාට පස්සේ ඉතින් රෑ වෙනකන් ආයේ ගෙදර එන්න වෙන්නේ. රාජකාරී කරන තැනට මේ සාධාරණයක් කරන්න ඕනේ. මේ අවසානේ කොහොම ගත්තත් ඔබේ දුව පුතාගේ අනාගතය වෙනුවෙන්ම තමයි මහන්සි වෙන්නේ. හැබැයි මේ ගැන හිතන්න කියලා මතක් කරනවා. රටම එකට ජාතික මෙහෙයුම, හානිකර මද්‍රව්‍ය වැළැක්වීමේ ජාතික වැඩසටහන ගැන මේ මතක් කරන්නේ. ඉතින් හෙරොයින්, අයිස්, ඒ වගේම හෂීෂ්, කුෂ්, ඒ වගේ වෙනත් නීති විරෝධී මද්‍රව්‍ය වාට කරන බලපෑම ගැන අපි කියලා තියෙනවා. ශාරීරිකව සහ පුංචි දුවේ පුතේ, ඒ වගේම වැඩිහිටි තරුණ වියේ ඉන්න ඕනම කෙනෙකුට මේ කතාව ගැන යම් අවබෝධයක් තියෙනවා. ඉතින් පාසල්වල දීපව්‍යාප්තව මේ සම්බන්ධව දැනුවත් කිරීම වැඩසටහන් තියෙනවා. ඒ වගේම රූපවාහිනිය, ගුවන් විදුලිය, ඊට පස්සේ පුවත්පත් මාධ්‍යෙන් උනත් මේ සියල්ල ගැන ඔබට දැනුවත් වෙන අවස්ථා ගණනාවක් තියෙනවා. නමුත් මේ ඔක්කොමත් එක්ක මේ ජාවාරමේ ඉන්න අය ඉන්නේ කොහොම හරි එයාගේ ගනුදෙනුකරුව කියලා නේද කියන්නේ. මේ පාවිච්චි කරන අය වැඩි කරගන්න. ඒ නිසා අපි අවධානයෙන් ඉන්න ඕනේ වයස, අධ්‍යාපනය, සමාජ තත්ත්වය, ආර්ථික පසුබිම නොසලකා ඕනම් පුද්ගලයෙක් මේ මද්‍රව්‍යයට ඇබ්බැහි වෙන්න ඉඩකඩ තියෙනවා. අන්න ඒ නිසයි මේ ගැන මතක් කරේ. ඉතින් රටම එකට ජාතික වැඩසටහන ගැන, හානිකර මද්‍රව්‍යවලින් ඈත් වෙන්න, ඒ වගේම විශේෂම යහපත් මිතුරන් ඇසුරු කරන්න, එතකොට ක්‍රීඩාව, සංගීතය, අධ්‍යාපනය, සමාජ ක්‍රියාකාරකම් වලට ඔබට වැඩි අවධානයක් දෙන්න පුළුවන් නම් මේ කාලෙදී. ඉතින් අන්න ඒ වගේ තැන් නිසා ඔයාට මේ කියන නරක තැන් වලින් ගැලවෙන්න තියෙන අවස්ථාවක් තියෙනවා. ඉතින් මොකක් හරි ප්‍රශ්නයක් ආවම විශ්වාසවන්ත වැඩිහිටියන් එක්ක විවෘතව සාකච්ඡා කළා ඔයාලට පුළුවන් කමක් තියෙනවා මේ කියන තත්වයන් වලින් මිදෙන්න. මොකද මොළයට හානියක් වෙනවා, හෘද රෝග, අක්මාව, වකුගඩු, මන්දපෝෂණය, ඊට පස්සේ අකල් මරණ, ඒ වගේම මානසික සුවතාවයට මේ කියම් බලපෑමක් තියෙනවා, විෂාදයේ කාන්සාව වගේ දේවල්. ඉතින් මතකයේ දුර්වල වෙනවා. මේ සියල්ල මද්ද්‍රව්‍ය නිසා ඔබට වෙන හානි. ඒ නිසා තමයි නිතරම මතක් කරන්නේ ඔයාට පුළුවන් හැම වෙලාවකම මේ වගේ තත්යකට මුහුණ දීලා ඉන්න කෙනෙක් කවුරු හරි ඉන්නවා නම් අන්නේ සියල්ල ගලව ගන්නේ අවශ්‍ය කරන දායකත්වයේ දෙන්න. රටම එකට ජාතික මෙහියුම සාර්ථක කරගන්න ඔබේ දායකත්වය ඕනේ. ඉතින් 9:27 කියන නම්බර එකට කතා කරන්න කවුරු හරි හැම කෙනෙක් ඉන්නවා නම් මේ සම්බන්ධව දැනුවත් කරන්න, ඔව ඔව ඇයව ගලව ගන්න අවශ්‍ය කරන වටපිටාව හදන්න ඔයාටයි මටයි පුළුවන්. 7:24 රයිනෝ රූෆින් ප්‍රීමියර් ගැන මතක් කරලා යන්නම්. රයිනෝ රූෆින් ප්‍රීමියර් කියන්නේ මේ වෙලාවේ මාකට් එකේ තියෙන ප්‍රමිතිගතම ෂීට් එක. ඇයි මම එහෙම කියන්නේ? මේ කාලගුණික වශයෙන් වෙනස් වෙනකොට ඒ විපර්යාස වලට මුහුණ දෙන්න අපිට යම්කිසි සපෝට් එකක් ඕනේ. දැන් අපේ ගෙවල් දොරවල් වල අපි දන්නේ වැහි කාලෙට අපි සමහරට ඔය වෝටර් ප්‍රූෆ් කරන බිත්ති, ඊට පස්සේ අපේ දොර ජනෙල් වෙන්න පුළුවන් වෝටර් බේස් කරනවා කියලා කියනවා. හරි, ඔන්න ඔය කියන ඕනම කාරණාවක් ඇයි අපි කාලගුණික වශයෙන් හිතලා මේ නිෂ්පාදකයෝ අපිට හඳුන්වා දෙන්නේ? ඒ වගේ තමයි ෂීට් එක කියලා කියන්නේ. ඔය රයිනෝ රූෆින් ෂීට් එක කියලා කියන්නේ මේ ඉස්සරහට එන්න තියෙන එල්ලෙනු තත්ත්වයන් එක්ක, විශේෂයෙන්ම ඔයාගේ ගෙදර ඇතුලේ තියෙන උණුසුම, විශේෂයෙන්ම අපිට හැම ගෙදරකටම ඉතින් ඒසී එකක් හයි කරන්න බෑනේ. එතකොට ෆෑන් එකකින් වුණත් ඕක කන්ට්‍රෝල් කරන්න අමාරුයි. විශේෂයෙන්ම දවල් කාලෙදී ෂීට් එක රත් වෙනවා. රෑට ඉතින් නිින්දක් නෑ. ඉහෙන් ගණන් දාඩිය පෙරාගෙන තමයි නිදාගන්න වෙන්නේ. හරි, ඒ කොහොම වුණත් ඔයාගේ කාර්යාලයක් තිබුණත්, කර්මාන්තශාලාවක් තිබුණත් රයිනෝ රූෆින් ෂීට් එක තමයි අනුමත කරන්නේ. මොකද මේකේ යටිපැත්ත තියෙන මැටි ලේයර් එකක්. මේකෙන් මේ උෂ්ණත්වය පාලනය කරලා දෙන්න. ඒ වගේම ඉහළ පැත්තේ තියෙන ජල විකර්ෂ කාලය පුරේ නිසා ෂීට් එකේ ආරක්ෂාව
සෑහෙන රැකෙනවා. මොකද ජලය කියන්නේ වැහි වතුර මේකට වැටුණාට පස්සේ ෂීට් එකේ ගොඩක් වෙලා රැඳෙන්නේ නැහැ. ඉතින් ෂීට් එක පෙඟෙන ප්‍රමාණය, එතකොට මේක බර නේ. සාමාන්‍ය මේ ෂීට් එකට වතුර ටිකක් වැටලා මේක පෙඟුණාට පස්සේ යම්කිසි බර වැඩිවීමක් එනවා. ඊට පස්සේ දියසෙවල බැඳෙනවා, පාසි බැඳෙනවා, මේ වගේ ගොඩාක් දේවල් නිසා තමයි රයිනෝ රූෆින් එකට මේ කියන ජල විකර්ෂක ආලේපණය ඉහළින් තවරලා තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒකට මතක් කරනවා රයිනෝ රූෆින් කියලා කියන්නේ වසර 60කට වැඩි විශ්වාසයක් එක තමයි මාගට ටිකට දැන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ ඔක්කොම එක හද මේ මොනිෂෝ එක අහගෙන ඉන්නේ. අපි සින්දුවකට යන සින්දුවෙන් පස්සේ ලොතරැයි මණ්ඩලේ පැත්තට යන්න ඕනේ. තව දේවල් අපි කතා කරමු. 7:25

හතයි විනාඩි 32යි වෙලාව. අද දවස කවද්ද කිව්වේ? අගෝස්තු 11 නේ. අගෝස්තු 11. ඔයාලට මතක නම් 1953 අගෝස්තු මාසයේ මේ වගේ දවසක් කියලා කියන්නේ රටේ සෑහෙන ලොකු ප්‍රශ්න තිබ්බ කාලයක. 1953. 53 අගෝස්තු 11 12 13 කියලා කියන්නේ හර්තාලේ පැවැත්වෙච්ච දවස්නේ. මතක ඇති ඔයාලට. ඉතින් වෘත්තීය සමිතිය එකතු වෙලා හර්තාලයක් මෙහෙව්වා. ඊට පස්සේ ඔක 13 වෙනිදා තමයි ඉවරුණා කියලා කියන්නේ. ඉතින් ආණ්ඩුවක් පළවෙනි වතාවට ජනතාවට වෙඩි තියන නියෝග කළා තිබුණා කියලා කියන ඉතිහාසය ගැන ටිකක් හොයලා බලන්න. ඔය එන්.එම්. පෙරේර මහත්තයාගේ කාලේ, ඊට පස්සේ පිලිප් ගුණවර්ධන මහත්තයා ඇතුළු මේ නායකයෝ ගැන එහෙම කියවෙනවා. අද වගේ දවසක් සාමයේ ඉදිරි දින කීපය ගැන කතා කරනකොට 1953 දැන්. එතකොට වසර 73ක් විතර වෙනවා හර්තාලෙට. හරි, මේ ඔක්කොම ජීවන අරගලයක්නේ. ඒ කියන්නේ ඔය ඔක්කොම මිනිස්සුන්ගේ පීඩන එළියට එන්නේ ජීවත් වෙන්න තියෙන ප්‍රශ්න ටිකත් එක්ක. ආර්ථිකමය වශයෙන් කඩා වැටුනම නේ, තමන්ගේ අයිතීන් නොලැබුණාම කොහොමනම් අපි අපේ ආර්ථිකය හදාගන්න ඕනේ. අපි හැමතිස්සෙම උත්සාහ කරන්න ඕනේ ආදායම වැඩි කරගන්න. ඒක අපි කියන්නේ යහපත් විදියට. ඉතින් හරි, කොහොම හරි ජීවිතේ තියෙන සමහර සිහින සැබෑ කරගන්න අපි හම්බ කළම බෑ. ඒකට වාසනාව ගැන විශ්වාසය තියන්න වෙනවා. ජාතික ලොතරැයි මණ්ඩලය කියලා කියන්නේ අපිට උසස් ජීවන තත්ත්වයක් දෙන්න මේ සමාජය ඇතුලේ අපේ හීන සැබෑ කරගෙන ඉස්සරහට යන්න අවශ්‍ය කරන පරිසරය හදන හැමදාමත් නේද අපේ ඉලක්කවලට ලොකුම හයියක් දීපු තැනක්. රුපියල් 40ක් වියදම් කරනකොට වාට ඒ පසුබිම ඒගොල්ලෝ හතලා දුන්නා. ඊයේ දවසේ ටිකට් ටික ගත්තායට මම මතක් කරන්නම් වාසනාවන්ත ප්‍රතිඵලෙ. වෘෂභ ලග්නය සුබ දවසක් ලොතරැයි ජයග්‍රහයි ප්‍රතිඵලෙ මම මේ කියන්නේ. වෘෂභ ලග්නය ජයග්‍රහාංක අංක 31, අංක 37 සහ අංක 38. ඒ වගේම ජය ලොතරැයි ගත්තනම් පී අක්ෂරයත් එක්ක අංක 7, අංක 7, අංක 6, අංක 3. අද සම්පත ගත්තනම් අංක 5, අංක 1, අංක 7, අංක 5, අංක 1, අංක 8, අංක 7, අංක 5, අංක 1, බී අක්ෂරයත් එක්ක. හඳහන ලොතරැයි කටක ලග්නයත් එක්ක අංක 8, අංක 13, අංක 14, ඒ වගේම අංක 48. ධන නිධානය ගත්තනම් එම් අක්ෂරයත් එක්ක අංක 23, අංක 35, අංක 43 සහ අංක 80. මෙගා පව ගත්තනම් යූ අක්ෂරයේ තියෙන ඕනේ ප්‍රසාද අංක අංක 10, ජයංක අංක 9, අංක 26, අංක 39 සහ අංක 65. එක්ස් අක්ෂරයත් එක්ක ගොවිසත ලොතරැයි ප්‍රතිඵලය මේ මතක් කරන්නේ. එක්ස් අක්ෂරයේ තියෙන ඕනේ අංක 3, අංක 27, අංක 31 සහ අංක 75. අවසාන වශයෙන් අපි බලන්නේ මහජන සම්පත. බී අක්ෂරයේ අංක 6, අංක 5, අංක 8, අංක 7, අංක 5, අංක 1. ජාතික ලොතරැයි මණ්ඩලයේ අදත් ටිකට් එකක් මිලදී ගන්න. ඉතින් වාසනාවන්ත කෝටිපතියෙක් ලක්ෂපතියෙක් වෙන්න ඔයාට අවස්ථාවක් තියෙනවා. රුපියල් 40යි වියදම් කරන්න ඕනේ ඔයාට ඔයාගේ හීන හැබෑ කරගන්න. ඉතින් රුපියල් 40කට කවුද නේද එහෙම අවස්ථාවක් දෙන්නේ? ජාතික ලොතරැයි මණ්ඩලයේම විතරයි. ඉතින් අවස්ථාව ගණනාවකදී කෝටිපතියෝ ලක්ෂපතියෝ බිහි කරලා තියෙනවා මේ වසරෙත් එහෙමයි. ඉතින් ඒ නිසා අද දවසේ ඔයා උත්සාහ කරන්න ඕනේ රුපියල් 40කින් ඒ කෝටිපති ලක්ෂපති හීනය ඔයාගේ හැබෑ කරගන්න. අනිවාර්යයෙන්ම ටිකට් එකක් මිලදී ගන්න.

හතයි විනාඩි හතලියයි. සතුට කියලා කියන්නේ හරිම තාවකාලික දෙයක්නේ. සතුට කියන එක හරි දීර්ඝකාලීනව අපිට පවත්වාගෙන යන්න බෑනේ. එහෙම නේද? මම මේ කියන එකත් එක්කම එකඟයි නේද? සතුට කියන එක මෙහෙම කරනකොට ඇවිල්ලා ආයි අර කියන්නේ පිටිපස්සේ දොරෙන් යනවා. ඒකට හේතුව මොකද්ද? ඔය සතුට කියන එක එහෙම නැත්නම් ඔය අපි කියන්නේ සතුට ගැන තියෙන හෝමෝනයක් ගැන අපි කතා කරලා තියෙනවනේ. ඩොපමින් නේ. ඩොපමින් තමයි සතුට ගැන තියෙන හෝමෝනේ. සතුට නෙවෙයි අවශ්‍යතාවයේ හඹා යන රසායනයක් තමයි ඔය රසායනික මෙව්වේකේ ඔය ඩොපමින් කියලා කියන්නේ. හරි. ඒ කියන්නේ අපිට සතුට ලබා දෙන රසායනිකය බොහෝ දෙනා මේක වැරදියට වටහාගෙන ඉන්නවා. යමක් ලබා ගැනීමේ දැඩි අවශ්‍යතාවය හෝ ආශාව ඇති කරන රසායනය තමයි ඔන්නෝක. එතකොට ඒක ලැබුණාට පස්සේ ඒ මේ මොලේ ඩොපමින් මුදාහරින්නේ අපිට යම් තෑග්ගක් ජයග්‍රහණයක් අන්න එහෙම එකක් ලැබුණම එහෙම ගැන බලාපොරොත්තුවක් තිබ්බම අද මට මේක හම්බේ අද මට සැලරි හම්බේ ඔන්න දැන් 10 වෙනිද 10 යද 11නේ හරි ඔන්න 25 සැලරි ගන්න ඉන්නවා 10 වෙනිද ඇඩ්වාන්ස් එකක් සැලරි ඇඩ්වාන්ස් එක අද හම්බේ අන්න එහෙම කියලා හිතන්නකෝ කොහොම හරි අපිට මේ ලබා ගන්න සතුට දීර්ඝකාලීනව තියාගන්න බෑ ෂණිකව මේක නැති වෙලා යනවා ඇයි එහෙම වෙන්නේ මේක පරිණාමීය හේතුවක් එක්ක මම පැහැදිලි කරන්නම් අපේ මුතුන් මිත්තෝ ආහාර වේලා කොහාගත්තට පස්සේ ඒකෙන් සදහටම තෘප්තිමත් වුණා නම් ඒගොල්ලෝ ඊළඟ ආහාර වේල සෙවීම නවතලා දාලා ඒ කියන්නේ කරන්නේ නැහෙනි ආයි හොයන්නේ නැහෙනි හොඳට මොකක් හරි හොඳ ගොදුරක් හම්බුනාට පස්සේ ඒක ගෑනලා පුච්චලා කාලා මේව කරලා ඊට පස්සේ ඒකෙන් සතුරු වෙලා සෑහීමකටපත් වුණා නම් එතනින් පස්සේ ආහාර හේම හොයන්නේ නැහැ ඊට පස්සේ ඊළඟ අදීර වලට යන්නේ නැහැ ආයුධ හැදින්නේ නැහැ ඇඳුම් හැදින්නේ නැහැ ඒ කියන් තෘප්තිමත් වුණා නම් එතනින් වැඩේ නතර වෙනවා කියලා මේ කියන්නේ. ඉතින් අන්නේ නිසා මොලේ නිර්මාණය වෙලා තියෙන හැම වෙලෙම ඊළඟ ඉලක්කය කරා අපිව මෙහෙවීමට මිස ලැබුණ දෙයින් සෑහීමකට පත්වීමට නෙවෙයි. මේ විද්‍යානුකූලව තහවුරු කරලා කියන්නේ කොච්චර දුරට මේව ඇත්තද කියලා ඔයා මම මේ වෙලාවේ කල්පනා කරමු. ප්‍රසිද්ධ සතුට මේ ප්‍රසිද්ධ සතුට පිළිබඳ තියෙන පර්යේෂකයෙකු මේ ඒ කියන්නේ කියනවා ගොඩාක් වෙලාවට සතුට කියන්නේ හරි ප්‍රසිද්ධ මාතෘකාවක්. බ්‍රූක්ස් කියලා ආතර් බ්‍රූක්ස් කියලා කෙනෙක් ඉන්නවා. එයා කියනවා සරල සමීකරණයක් බොහෝ දෙනා කරන්නේ මේ අවශ්‍යතාවය නේද වැඩි කරගන්න එක සතුට හොයනවා කියලා කියන්නේ ඕමනා වැඩි කරගන්න එක. හැබැයි එයා කියනවා මේ සරල සමීකරණය ඇතුලේ ඔබට අවශ්‍ය දේ අඩු කරගන්න. අවශ්‍ය දේ අඩු කරගන්න. ඔබ සැනසෙන ප්‍රමාණය අඩු කරගන්න. ඔබට සැනසෙන අවශ්‍ය කෑම නම් මොනවද වට කරන්න ඕන කෑම එක. එතකොට අන්නේ ඒ කෑම එකෙත් ඉස්තරම් එක හොයන්න ගියාට පස්සේ වට සතුටක් හම්බෙන්නේ නැහැ කියලා කියන්නේ. ඔයාට දැනෙන්නේ බඩගින්න නම් ඒකට මොනව හරි ලැබුණාට පස්සේ ආයක කාලා බඩ පුරව ගත්තා ඔයාට එතනින් සැනසෙන්න කියලා වගේ එකක් කියන්නේ. හරි. ඒ කියන්නේ අර මුතුන් මිත්තන්ගේ කතාවට පරස්පර කතාවක් තමයි මේ විද්‍යාඥයෝ මේ වෙනකොට මේ කියන කතා එක්ක අපිට මේ හිතන්න වෙන්නේ. කොහොම නමුත් මතක තියාගන්න ඔය රසායනික ක්‍රියාවලිය කියන එකත් එක්ක තමයි මේක බැඳිලා තියෙන්නේ. ඒ නිසා ඩොපමින් එකපාර නිකුත් කරනවා. ඒ වගේම මේ නිකුත් කරන ප්‍රමාණය අඩු වෙනවා. ඒ කියන්නේ සතුට වැඩි වෙනවා සතුට ක්‍රමයෙන් අඩු වෙනවා. හරි. ඕක තමයි සතුටේ ස්වභාවය. ඒ නිසා අද දවසේ පුළුවන් තරම් අර අවශ්‍යතා එහෙම නැත්නම් ඌමනා කියන දේවල් වලින් පොඩ්ඩක් අඩු බලාපොරොත්තු තියාගන්න. පුංචි දේවල් වලින් සැනසෙන්න. අන්න එහෙම වුණාම ඔයාගේ හිතේ මහා ලොකු දුකක් නැතුව සතුට කෙසේ වෙතත් දුකක් නැතුව ජීවත් වෙන්න පුළුවන්. මේකම ඉතින් තමයි නේද අර කිසිම දෙයක් තදින් අල්ලගන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ කියලා තියෙන ලද දෙයින් සතුටු වෙන්න. 7 විනාඩි 44යි වෙලාව. ලෙන්ස් ටෙක් අය හොස්පිටල් එක ගැන මම කියනවා. ඇහි එහෙම ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයා මේ සින්දුවෙන් පස්සේ මාව අහන්න. ඔයා දන්න කෙනෙක් ගිහරි ඇහැක නේද මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ සුදෑවිල්ලා සමහරට දැන් SP නෝ ටිකක් හොරයි මොබයිල් එකේ මිදලා ලැප් එකේ කම්පියුටර් එකේ වැඩ කරලා දැන් මට කණ්ණාඩි දාන්න වෙලා. හරි ඔය කියන ඔක්කොම ප්‍රශ්න වල මම විසඳුම් කියන්න මේ සින්දුවෙන් පස්සේ.

0: හොඳයි විනාඩි 49යි වෙලාව හොරලෝසිය වෙලාව හරි නේද? අම්මගේ පෙනීම හොඳයි. සමානලාට මට හොඳට වෙලාව මේ පේනවා මේ පේන එක කියන්න බෑ. ඒකනම් පෙනීම ප්‍රශ්නයක් නෙවෙයි. මගේ හිතන්නේ මගේ මනසේ පොඩි unconscious වගේ ගතියක් තියෙනවා. හරි. මේ ඔය පෙනීම කියන එක වැදගත් කියලා මම කියවනේ. පෙනීම කියනකොට අපිට ගොඩාක් දේවල් කියන්න පුළුවන්. හරි කොහොම වුණත් ඔයා ගොඩාක් වෙලාවට ඇස් දෙක මහන්සි කළා නේ වැඩ කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඒ කොහොම වුණත් ඇස් දෙකට මේ අපි ග්‍රාමයක් දෙනවා සුව නින්දක් ලබනවා. අපි ඇහැට කිසිම දෙයක් නරක දෙයක් ලං කරන්නේ නැහැ. දැන් ඔය අපි හිතමු නිකන් ෆෑනස් ක්‍රීම් එකක් ගැව්වා කියලා ගත්තා කියලා ඒක අරගෙන බලන්න කියවලා බලන්න ඒක ගහලා තියෙනවා ඔය ඇහැ විශේෂයෙන්ම ඇහැ පරිස්සම් කරලා ඔක මූණේ ආලේප කරනකොට එහෙම ඇහැ කියන එකට ඒකේ අවධානය දීලා තියෙනවානේ. එතකොට ඇහැ කියන්නේ අපිට තියෙන වටිනම වස්තුවක්. ඇස් දෙක පේන්නේ නැහැ කියලා කියන්නේ කොච්චර අසරණ වෙනවද? එහෙම කිසියම් මො හේතුවක් නිසා ඔබ ඒ තත්ත්වෙට පත්වලා ඉන්න කෙනෙක් නම් මතක් කරනවා ලෙන්ස්ටෙක් අයිකියා හොස්පිටල් එක ගැන. ඔයාට ඇහි සුදැවිල්ල තියෙනවා නම් දියවැඩිය සායනයකට උනත් සම්බන්ධ වෙන්න පුළුවන් කමක් තියෙනවා. දැන් සුද ඉවත් කිරීමේ කාරණා වගේම දියවැඩිය සායනය, ඊට පස්සේ ග්ලූකෝමා සායනය, ඇස් කණ්ණාඩි ලබා දීම, බාහිර රෝගී අංශයක සම්බන්ධ වෙන එක, මේ කියන ඕනම දෙයක්, ඇස සම්බන්ධ ඕනම දෙයක්, ඇස් බද්ධ කිරීම වෙන්න පුළුවන්, ලෝකෙ කොහේ හරි ගිහිල්ලා වඩ ලොකු ගාණක් ගෙවල කරන්න වෙන ඕනම ඇහැ සම්බන්ධ ශල්‍ය කර්මයක් අන්න ඒ ටික බොහොම පහසු මිලට කරගන්න තියෙන අවස්ථාව තමයි ලෙන්ස්ටෙක් අයිකියා හොස්පිටල් කියලා කියන්නේ. ඉතින් රොබර්ට් ගුණවර්ධන මාවත කොස්සත් මෙතන බතරමුල එහා පැත්තේ තියෙන්නේ. කෝල් කරන නම්බර් එක මතක් කරන්නම් 0706යි 478යි 478 0706යි 478යි 478 කියන නම්බර් එකට කෝල් එකක් දෙන්න. මොකද මේක හොට්ලයින් එක, මේක ඕන්ලා කාන්ස කරන නම්බර් එක. ඒ වගේම ලෑන්ඩ්ලයින් එකට ගන්නවා නම් 0112 785යි 858 0112 785යි 858 කියන නම්බර් එකට කතා කරන්න. ඉතින් නවීන උපකරණ ඇතුළු විශේෂයෙන්ම මතක් කරනවා මේ ඇහැ සම්බන්ධ විශේෂඥ ප්‍රවීණනේ වෛද්‍යවරු තමයි ඔයාගේ මේ සියලු කටයුතු වෙනුවෙන් මොනිකත්වය ගන්න. ඉතින් ඒ නිසා ලෙන්ස්ටෙක් හයිකියා හොස්පිටල් ගැන මතක් කරේ. ඕනම කෙනෙකුට පුළුවන්කමක් තියෙනවා මේකේ ගාන කියන එක ලොකුවට ඒගොල්ලෝ ගණන් පස්සේ එලවන්නේ නැහැ. ඒ නිසා ඇතම් කෙනෙකුට ඉතින් සෑහෙන ආර්ථික ප්‍රශ්න තියෙන්න පුළුවන්. තමන්ගේ ඇස් දෙක සනීප කරගන්න ඕනේ, හැබැයි සල්ලි නැහැ. සල්ලි තියෙන්නේ මෙච්චරයි. එහෙම ප්‍රශ්න තියෙනවා වෙන්න පුළුවන්. ඔයා ඕනම දෙයක් කතා කරන්න, කතා කරලා මේ හරහා කරගන්න කියලා මතක් කරනවා. මොකද ඉන්ෂුරන්ස් ක්ලේම් එකක් වුණත් කරගන්නකොට මේගොල්ලෝ ඒ අවශ්‍ය කරන දායකත්වය දෙනවා. ඒ නිසා තමයි ලෙන්ස්ටෙක් අයිකියා ගැන මේ තරම් විශ්වාසයෙන් මතක් කරන්නේ. 7:52 ජාතික ලොතරැයි මණ්ඩලය ගැන මතක් කරන්නම්. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය ලබා දෙන දශක 6ක් පුරා ඔයාට කෝටි ගණනින්, මිලියන් ගණනින්, ලක්ෂ ගණනින් මුදල් ත්‍යාග හිමි කර දෙන්න වාසනාවේ ආයතනය තමයි ජාතික ලොතරැයි මණ්ඩලය කියලා කියන්නේ. ජාතික ලොතරැයි මණ්ඩලය රටේ සංවර්ධන කාර්ය සඳහා මහඟු දායකත්වයක් ලබා දෙනවා, වගේම සමාජ සවිබල ගැන්වීම සඳහාත් ඉතාම ඉහළ දායකත්වයක් දෙනවා. ඉතින් ඒකට හොඳම නිදසුනක් තමයි මේ දවස්වල ක්‍රියාත්මක වෙනවා ජනාධිපති අරමුදල මගින් දැය දරුවන්ට අධ්‍යාපන කටයුතු සඳහා ආධාර ලබා දීම යටතේ ලොතරැයි අලවිචාලයේ අඩු ආදායම් ලාභී පවුල්වල පාසල් අධ්‍යාපනය ලබන දරුවන් සඳහා මේ අරමුදල මගින් අධ්‍යාපන ආධාර ලබා දීමේ වැඩසටහන. ඉතින් මෙතෙන්දී ලොතරැයි මණ්ඩලය මගින් මේ දවස්වල ලබා දෙන දායකත්වය ඒකේ එක්තරා අවස්ථාවක් විදිහට ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති MDCA පෙරේරා මහතා විසින් ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් GGSC රෝෂන් මහතා වෙත අදාළ මූල්‍යදායකත්වය ලබා දීම පහුගිය දවසක සිද්ධ වුණා. ඒකට යුත් අපිට නම් කරන්න පුළුවන් කමක් තියෙනවා. ඉතින් මේ අවස්ථාවට ජාතික ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍ය අධිකාරී එම් අරීෆ් මහතා ඇතුළු සහකාර සාමාන්‍ය අධිකාරීවරු සියලු දෙනාම සම්බන්ධ වුණා. ඒ නිසා පුංචි රුපියල් 40කට ජාතික ලොතරැයි මණ්ඩලය මේ කියන කාරණා සියල්ල කරනවා. ඉතින් රුපියල් 40ක් දැන් රටේ සංවර්ධන දායකත්වයේ නේ අරමුදල් ගණනාවකට හයිය වෙමින් මේ හැමදේම ඔබත් හදන රටත් හදන ජාතික ලොතරැයි මණ්ඩලය. ඉතින් ලොතරැයියේ මහගෙදර තමයි ජාතික ලොතරැයි මණ්ඩලය කියලා කියන්නේ. 7:53
1: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මැනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියවර මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අවතන්න 0117 6779 579.
2: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. Rhino roofing within Hadunwadena. Rhino premium roofing sheet. Very stressful. 13:96 amatanna.
3: සයිකල් ලොවේ පෙරලිකාරයා TVS ලංකාවේති නවීන තාක්ෂණින් හා ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 Heavy Duty නවීන උපාංග සහිත මෝටර් සයිකලය. පොකට් එකට දැනෙන නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 Heavy Duty මෝටර් සයිකලය පැදලම බලන්න. TVS XL 100 Heavy Duty මෝටර් සයිකලය. වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලයේ TVS XL 100.
4: දශක හදක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී ISO GMP තත්ත්ව සහතිකලත් ක්‍රිමිරාජ නිෂ්පාදන කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්.
5: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27ට කතා කරන්න. රටම එකට.

0: සතියේ දින බලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳදිය දහන සම අනුග්‍රහය
2: වාර්තාපිට වාර්තා කබන කෝටි යටේ NLB දනඩ දහන නතරයෙන් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානය බෙදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්
3: 7:56 වෙලාව මේ පෑ නිලම් පෑට යන්න හදන්නේ යන්න කලින් මතක් කරන උදේ කෑමේ කොට පරක් වුණානේ ගත්ත ආමතුණ එහෙම වෙන්න පුළුවන් නේද අපිට සමහරට එහෙම තියනනේ ආද කෑමක දාගත්තනේ නේ අයියෝ රයිට් ඔය ඉතින් උදේ කෑමක පරක් වුණා කියලා වඩ මෙහෙම කරන්න පුළුවන් දැන් ඉතින් කඩෙන් කොහෙන් හරි ගන්න පුළුවන් කොහොම නමුත් ඔය කෑමක පරක් වෙනවා කියලා කියන එක අපිට ලොකුවට දැනෙන්න තේ හේතුවක් තියෙනවා අපි දවස පටන් ගන්නකොට කිරි වීදුරුවක් ටී එකක් බීලානේ දවස පටන් ගන්න මෙට්ටියේ මේ දවස පටන් ගන්නකොට ගොඩක් අය එහෙමයි සමහරු නම් ප්ලේන් ටී එකක් බොනවා ටී එකක් පැලනොත් කිරි තේ එකක් දවස පටන් ගන්න ලංකාවේ අභිමානයේ ගුණාත්මක බව මේ සියල්ල එක්ක පැලවත්ත සුපිරි වෙනදසල් වල අවුට්ලට් වල ඒ වගේම ඕනම තැනක දැන් කොහෙද අනේ කිරිපිටි පැට් එකක් පැලවත්ත කියන නමින් ගන්න බැරි තැනක් තියනවාද හැම තැනම මාකට් වල වැඩිම ඉල්ලුමක් තියෙන කිරිපිටි පැකට් එක තමයි පැලවත්ත කියලා කියන්නේ

0: Good morning, සුබදාසනක් වෙලාව උදේ 8 විනාඩි 1යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
2: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLB දනඩ තහනිය නුතරයෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

ගුඩ් මෝර්නින්, ඔබට සුබ දවසක්. අපේ දෙවනි පැයට ඇවිල්ලා ඉන්නේ. ලෝකෙ හැමදේම වෙනස් වෙනවා. හැබැයි ඒ වෙනස් වීම ඇතුලේ යම්කිසි කාල පරාසයක් තියෙන්න ඕනේනේ. ඔයා මම මෙහෙම කතා කර කර ඉන්නකොට මෙහෙම හිටිගමන් මෙහෙම වෙනස් වුණොත් ඒක ඔයාට දරා ගන්න බෑ. අපිට එහෙම දේවල් ඕන තරම් අපේ අත්දැකීම් අපේ ජීවිතේ තියෙනවා. ළඟම එකපාරට මෙහෙම හොඳට ඉන්න මිනිස්සු මෙහෙම කරනකොට වෙනස් වෙනවා. හැබැයි අන්තිමට අපි හිතාදා ගන්නවා, ලෝකෙ හැමදේම වෙනස් වෙනවා නම් මේක මොකද්ද? එයත් වෙනස් වුණා, ඒ දේත් වෙනස් වුණා, එහෙම කියලා හිතනවනේ. හැබැයි ලෝකේ වෙනස් වීම් තියෙනවා. ඔය ව්‍යාපාර ලෝකේ අමුතු විදිය වෙනස්කම් කරපු ආයතනයක් තමයි මම ඒගොල්ලන්ගේ නම කිව්වට කමක් නැද්ද කියලා මම මේ කල්පනා කරන්නේ. අකුරු දෙකේ නමක් නෑ, LG සමාගම මම එහෙම කියලා යන්නම්. හරි, එතකොට කල්පනා කරලා තියෙනවද ලෝකේ පළවෙනියටම කැමරා දෙකක් තියෙන ෆෝන් එක හැදුවේ කවුද කියලා? එතකොට පළවෙනි අල්ට්‍රා වයිඩ් කැමරාව, පළවෙනි ක්වාඩ්කෝ ප්‍රොසෙසර් එක, පළවෙනි වීඩියෝ රෙකෝඩ් කරන පහසුකම, මේ ඔක්කොම ලෝකෙට හඳුන්වලා දුන්නේ අද ලෝක ප්‍රසිද්ධ ඇපල්වත් එහෙම නැත්නම් සැම්සන්වත් නෙවෙයි, අර මම කලින් කියපු සමාගම. එතකොට ලෝකේ අර ඔය පළවෙනි ටච් ස්ක්‍රීන් මේ ෆෝන් එක හැදුවෙත් ඒගොල්ලොම තමයි. එතකොට ඇයි ඒගොල්ලන්ට බැරි වුණේ ෆෝන් මාකට් එක අල්ලගන්න? අද ලෝකේ ෆෝන් මාකට් එක වැඩිපුරම අල්ලගෙන ඉන්නේ ඇපල් එකනේ නේද? සැම්සන් එකත් පිටිපස්සෙන් ඉලවගෙන එනවා. නොකියා එක නැත්තරම නැති වෙච්ච විදිහ අපි කතා කරලා තියෙනවානේ. මේ බ්‍රෑන්ඩ් නේම් කියනවා නෙමෙයි, මේක තමයි ඇත්ත කතාව. මේක ඕගොල්ලන්ට පැහැදිලිව මේ කතා කරන්න වෙන නිසා මම මේ නම් ටික කිව්වේ. ඉතින් ලෝකේ හොඳම ෆෝන් හදපු ඒ කියපු සමාගම, අර අකුරු දෙකේ සමාගමට මෙහෙම උනේ ඇයි කියලා පොඩ්ඩක් හිතලා බැලුවොත්, මේගොල්ලෝ මාර පාඩම් තුනක් ලෝකෙට කියලා දෙනවා. ඒගොල්ලෝ කරපු පළවෙනි වැරද්ද තමයි ඒගොල්ලන්ට හાર્ඩ්වෙයා පිස්සුවක් තිබුණා. අලුත් දේවල් අතෑරලා දැම්මා. ඒ කියන්නේ අමුතු පිස්සුවක් මේක. ඒක තමයි හැමතිස්සෙම ලෝකේ කවුරුත් නොකරපු අලුත් දේවල් කරන්න ඒගොල්ලෝ හිතුවා ළඟ මෙහෙම කරනකොට ඒගොල්ලෝ වෙනස් කළා. ඊට පස්සේ ඔය වක්‍ර වෙච්ච ස්ක්‍රීන් එක, කර්ව්ඩ් ස්ක්‍රීන් එක සහ හීරෙද්දි ඉබේම ෆෝන් එකේ පිටිපස්සේ ඉඳලා හැමදේම, ඒ කියන්නේ බැක් කවර් එකේ ඉඳලා හැමදේම නේද, මේ එහෙම තිබුණ ෆෝන් එකක්. ඒ කියන්නේ හොඳ මට්ටමේ ප්‍රමිතියෙන් තිබ්බ ෆෝන් එකක්. ඊට පස්සේ කෑලි ගලවන්න පුළුවන් ෆෝන් එකක්, බැටරිය, කැමරා වගේ දේවල් ගලවලා මාරු කරන්න පුළුවන් කමක් තිබ්බ ෆෝන් එකක්. එතකොට ෆෝන් එක අල්ලන්නේ නැතුව අනිත් සංඥා, අපි කියන්නේ අතින් සංඥා දීලා වැඩ කරන්න පුළුවන්. මොකක්ද ඒකට මේ හෑන්ඩ් රෙකග්නිෂන්. හරි, එතකොට ඔය හෑන්ඩ් රෙකග්නිෂන් කියන කන්සෙප්ට් එක, ඔය ඒ සෙන්සර් එක තිබුණෙත් මේ ෆෝන් එකේ තමයි. ඉතින් එහෙම තිබ්බ ෆෝන් එකක් තමයි මේ ලෝකේ ඔය අපි දැන් අද කතා කරන තැනට ආවේ. ඒ කියන්නේ අද කවුරුත් ළඟ නැති එහෙම ෆෝන් එකක් තියෙන විදියක් නැහැ. අද තියෙන වැඩිම ෆෝන් ප්‍රමාණයක් අර කිව්වාගේ ඇපල් ෆෝන්. ඉතින් මේක 2016 වෙද්දී සාමාන්‍යයෙන් ඔය කියපු සමාගම ෆෝන් මිලියන 55ක් විතර විකුණලා තිබුණා. හැබැයි ඒගොල්ලෝ ඩොලර් මිලියන 389ක් පාඩුවක් ලැබලා තිබුණා ඒ වෙනකොට. ඒ කියන්නේ බිස්නස් එකම කඩන් වැටලා තිබුණා. මාකටිං පැත්ත මේගොල්ලෝ බින්දුවයි. මේගොල්ලන්ගේ ලොකුම ඩැමේජ් එක, එහෙම නැත්නම් මේගොල්ලෝ ලොකුම ඩැමේජ් එක විදියට කරගත් එක තමයි අලුත් දේවල් පොඩි කාල සීමාවක් ඇතුලේ ෆෝන් එකට එකතු කරපු එක. ඒ කියන්නේ ෆෝන් එක ගන්න

දෙනාට හරිම ඉක්මනට ඊළඟ ෆෝන් එකට අප්ඩේට් වෙන්න වෙනවා. දැන් ඔය Apple iPhone එකේම අවුරුද්දකට සැරයයි මේගොල්ලෝ. මේගොල්ලෝ ළඟ ළඟ වෙනස් කිරීම කරා. පාරිභෝගිකින්ට මේක එපා වුණා. ඇයි අපි සල්ලි දීලා අලුත් දෙයක් ගන්නෙ? කම්පැනියෙන් ඒක ඊළඟ මොහොතේ තව මාස කීපයකින් අලුත් කරනවා නම් ඒක අයින් කරලා වෙන එකකට යනවා නම් අපේ මේ ෆෝන් එකට තියෙන වටිනාකම මොකද්ද කියන එක ගොඩක් අය හිතෙන්න ගත්තා. ඒ නිසා දැන් iPhone 15, 16 ඊට පස්සේ ඔය Galaxy වල තියෙන S25, S26 වගේ නම් දාගෙන ෆෝන් එන්නේ. ඒතකොට මේගොල්ලෝ අප්ඩේට් වෙනවට වැඩිය මේගොල්ලෝ ළඟ ළඟ අප්ඩේට් වුණා කියන එක කියන්නේ. ඉතින් සමහර තැන් තියෙනවා වෙනස් වෙන්න ඕනේ. ඒ වෙනස් වීම ගොඩාක් ඉක්මන් වෙන්නත් හොඳ නැහැ. අර කාගේ හරි මේක ඒකෝන්නේ. කොහෙන් හරි තැනකින් නේද අපි කියන්නේ අපිට අයින් වෙන්න ඕම ඕන නම් එකපාරට අයින් වෙන්න ඕනේ නැහැ. ටික ටික වෙනස් වෙලා අයින් වෙන්න වගේ එකක් මේ කියන්නේ. ඒ කියන්නේ අලුත් වෙන්න ඕනේ නම් ඔබ ඒකට යම්කිසි කාලයක් ගන්න කියලා කියන්නේ. නිතර නිතර අලුත් වෙන්න ගියාම ඔබට මේ පවතින්න බෑ. ඉතින් මේ ගැන තව ටික හොයලා බලන්න. මේක ව්‍යාපාර කරන අයට හොඳ හොඳ කතාවක්. ගොඩාක් වෙලාවට ව්‍යාපාර තව ව්‍යාපාරයක් එක ෆයිට් කරනකොට නේ තරඟකාරී වටපිටාවක් ඇතුළේ හිතනවා අලුත් දේවල් වලට යන්න අපි ඊළඟ ස්ටෙප් එකට යන්න ඕනේ කියලා. හැබැයි එකක් මොකක් හරි ඔබ පාරිභෝගිකයන්ට අඳුන්වා දීලා ඊළඟ ෂණේ ඊළඟ මොහොතේ ආයෙ එකක් කරනකොට අර ගත්ත මිනිස්සු අසරණ වෙනවා. ඊළඟ කෙනා අසරණ වෙනවා. එතකොට ටික ටික වාගේ මාකට් එක හදාගෙන වැටෙනවා. 8:11 වෙලාව

0: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලාගන්න.
1: Silom Green Life Plantation Private Limited. I'm going to live a new green life.
2: ඇසේසු දැවිල්ලද දියවැඩියාව ග්ලෝකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටෙක් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටෙක් අයිකියා රෝහල වත්තර මුල්ල දුරකථන අංක 0706 478 478.
3: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
4: ලුකයා මාරෙ වෙඩනේ ඌනේ ඩොක්කි කිව්වානේ මඩ මෙමරි ලොස් කියලා.
5: මෙමරි ලොස් කෝල්ද ඩොක්ට? යාද සුන්නද?
4: මම කිරිකෙ බුන්නේ අය සීනි වෙඩනේ මුකු තතපය වෙඩ කරන්නේ අය මට.
5: සුපරි ඩොක්ටර්නේ, ඩොක්ටර් හරියටම කියලා තියනවානේ.
3: hina baby sindu hanna FM 93.5 FM 93.7 හැන්දෑවේ 4 වෙද්දි ටියුන් කරලා තියාගන්න.
6: Evening drive with Chamit and Charu.

අටයි විනාඩි 20යි වෙලාව. ඉක්මනට මතක් කරන්නම් දෙයක්. ඒ තමයි මොකද්ද ඩීප් ටෙක් එකට අද ඉතාම විශේෂ දවසක්. ඇයි මං එහෙම කියන්නේ? ඩීප් ටෙක් එකේ අද කොහේ බ්‍රාන්ච් එකද? ඒ කියන්නේ ඒගොල්ලෝ දැන් ගොඩාක් නේද ලංකා වටේම ආවරණය කරලා තියෙන ඇමිලිපිටිය අලුත් බ්‍රාන්ච් එක පටන් ගන්නවා. ඉතින් ඩීප් ටෙක් කියලා කියන්නේ ගොවියා රජ කරවන සෝලා වතුර පොම්පයත් එක්ක තමයි ඒගොල්ලෝ මේ පැත්තට යන්නේ. ඉතින් සෝලා පද්ධති නේද ලංකාව පුරාම ස්ථාපිත කරපු ඩීප් ටෙක් එක මතකයිනේ. ඔයා දන්නවා ඔයාගේ ගෙදරටත් සෝලා අවශ්‍යතාවය වෙනුවෙන් මම යෝජනා කරේ, මම තහවුරු කරේ, සනාත කරේ, තව මොනවාද? හරි, කොහොම කරත් ඩීප් ටෙක් තමයි නම. ඉතින් වෝටර් පම්ප්ස් එහෙම නැත්නම් සෝලා ස්මාර්ට් ඇග්‍රි කියන සංකල්පයත් එක්ක ඉස්සරහට යනකොට ලෝකෙ. ඉතින් ඔන්න ඇඹිලි පිටියට ඉතාම වටිනා ආරංචියක් මේක. අද ග්‍රෑන්ඩ් ඕපනින් එක තියෙනවා. ඉතින් නවය මාරු විතරනකොට වට පුළුවන්කමක් තියෙනවා නම් ඔන්න ඒ පැත්තට යන්න. ටවුන් එකේ තියෙන්නේ, ටවුන් එකේ හරියටම. ඉතින් මේ ඇඹිලි පිටිය අයට මේ සුවිශේෂ අවස්ථාව ගැන මතක් කරේ සතුටින්. ඒ වගේ මතක් කරන්න ඕනේ තව දෙයක් තියෙනවා. ඒ තමයි දැන් අපි කියනවා ඩීප් වෙල් පම්ප් එක. ඒ කියන්නේ සෝලා වෝටර් පම්ප් එක විතරක් නෙවෙයි, ඔයාට තවත් ඔයාගේ නිවසට, වගාවට, ගොවිපලට, හෝටලයට, කර්මාන්ත ශාලාවට, ව්‍යාපාරික ස්ථානයට අවශ්‍ය වෙන ඩීප් වෙල් පම්ප් එක සහ සෝලා වෝටර් පම්ප් එක. ඉතින් දැන් හඳුන්වා දීලා තියෙනවා විශ්වාසයෙන් සම්බන්ධ වෙන ඩීප් ටෙක් ඉංජිනියරින් එක. ඔබේ ස්ථානයේ ජල අවශ්‍යතාවය, ජලය ලබාගත යුතු ගැඹුර සහ දිනකට අවශ්‍ය ජල ප්‍රමාණය හඳුනගෙන ඔබේ අවශ්‍යතාවයට ගැලපෙන විදිහට තමයි ඩීප් වෙල් පම්ප් සිස්ටම් එකක් තෝරගන්න අවස්ථාවක් තියෙන්නේ. සවිකිරීම දක්වා, ඒ කියන්නේ ඕක තෝරගන්න තැන ඉඳලා හයි කරලා දෙනකන්, ඊට පස්සේ අලවියෙන් පසු සේවාව කියලා එකක් තියෙන්නේ. ඒ සර්විස් එක පවා ඒ හැමදේම මේගොල්ලෝ දෙනවා. තාක්ෂණික සහයත් එක්ක, දැනුම එක්ක, හැමදේම දවසින් දවස ඉහළ යන. විදුලි බිල ගැනත් ඔයාලට කියන්න ඕනේ. ඒකට තමයි සෝලා වෝටර් පම්ප් සිස්ටම් එක ගැන මතක් කරන්නේ. ඉතින් කාර්යක්ෂමයි දිගු කාලීන විසඳුමක් හිරුවෙලිය භාවිත කරමින් ජලය පොම්ප කරගන්න අවශ්‍ය නම්, එතකොට වගාබිම්, ගොවිපලවල් ඒවට අවශ්‍ය කරන විදුලිය පහසුවෙන් ලබා ගන්න නේද? ඉතින් ඒ වගේම ගෙදර කරන් බිල් එක අඩු කරගන්න හැම දෙයකටම ඩීප් ටෙක් ඉංජිනියරින් වෙත කෝල් එකක් දෙන්න. 0777 77 73 74 0777 77 73 74. අර සුපුරුදු දුරකථන අංකය ඒකත් විවෘතයි. ඒ කියන්නේ 71 711 711 එක. ඒකත් ඕන වෙලාවක වට කෝල් කරන්න පුළුවන් නම්බර් එක. ඉතින් ඒ වගේම තව විශේෂ පණිවිඩයක් තියෙනවා ලංකා බැංකුව ගැන කියන්න. බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් ලංකා වාර්ෂික ශ්‍රේණිගත කිරීමට අනුව 2026 වසරේ ශ්‍රී ලංකාවේ වටිනාම සන්නාමය විදිහට ලංකා බැංකුව නම් කරලා තියෙනවා. ඉතින් ලංකා බැංකුව 2026 වසරේදී ශ්‍රී ලංකාවේ වටිනාම සන්නාමය විදිහට ආයේ කිරුළු පළඳින අවස්ථාව ගැන මේ කියන්නේ. ඉතින් 2026 වසර ලංකා බැංකුවේ සන්නාම වටිනාකම රුපියල් බිලියන 65ක් 65.5ක්. එතකොට ඒක කලින් අවුරුද්දට සාපේක්ෂව ගත්තම 14.1% වර්ධනයක්. ඒ වගේම කියන්න ඕනේ ලංකා බැංකුවේ සන්නාම ශ්‍රේණිගත කිරීම ඔය බ්‍රෑන්ඩ් රේටින් එක AAA ලෙස සන්තුහන් වෙනවා. ඉතින් ඒක ඉතාම විශේෂ කාරණාවක්. ඉතින් මේක ලංකා බැංකුව මේ ලංකාවේ වටිනාම සන්නාමය බවට පත් වෙන්නේ ආදායම් මගින්, එහෙම නැත්නම් ලාභ උත්පාදනය නිසා විතරක්ම නෙවෙයි. ලංකා බැංකුව ක්‍රියාත්මක කරපු සාර්ථක අලෙවි ප්‍රවර්තන වැඩසටහන්, ශක්තිමත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරකම්, සුවිශේෂ පාරිභෝගික සේවාව, වේගවත් ඩිජිටල් අනුවර්තනය, මූල්‍ය සාක්ෂරතාවය, සමාජ සත්කාරක වැඩසටහන්, තිරසාරත්වය සහ මහජන මතය ගොඩනැගීම කෙරෙහි අවධානය යොමු කළව කරපු හැම දෙයක්ම තමයි මේ ජයග්‍රහණයට හේතු වුණා කියලා කියන්නේ. ඉතින් ගනුදෙනුකරුවන් නිසා දිනෙන් දින වෙනස් වන ඒ අවශ්‍යතාවය සපුරාලමින් ශ්‍රී ලාංකීය ජනතාවට අඛණ්ඩව සේවය කිරීම වෙනුවෙන් වසර 87ක් පුරා කැපවී ඉන්න ලංකා බැංකුව දශක ගණනාවක් පුරාවට සියලු ජන කොටස් සමග ගොඩනගාගත් විශ්වාසය, ස්ථාවරත්වය, අඛණ්ඩ ප්‍රගතිය, ඉතින් මේ ඔක්කොම ලංකාවේ වටිනම සන්නාමයේ විදිහට මේ කිරුළ දිනා ගන්න හේතු වුණා කියලත් ගොඩක් සතුටින් මතක් කරන්න ඕනේ. ලංකා බැංකුව එක්ක අපිට තියෙන ගනුදෙනු ඉතින් පොඩි කාලේ ඉඳන් තියෙන අවුරුදු ගණනාවක් තියෙන නේ. ජාතියේ මහා පහන් ටැඹ ලංකා බැංකුව කියලා නේ අපි කිව්වේ. ඉතින් විශ්වාසය තවදුරටත් තහවුරු කරනවා ඔයාගේ ගනුදෙනු ලංකා බැංකුවත් එක්ක කරන්න කියලා මතක් කරනවා. 8:26

අතයි විනාඩි 29යි වෙලාව. පොඩි දෙයක් කියන්නද, අපේ රටේ ජනගහනය කියද මිලියන 22යි. මම හරි ලස්සන ප්‍රකාශයක් දැක්ක සුරංගා සමරනායක මාධ්‍යවේදිනිය ලංකාවේ ඔය කාන්තා පුවත්පත් නේ වල එහෙම ලියන ඒ මාධ්‍යවේදිනිය, මං හිතන්නේ ලංකාවේ ප්‍රසිද්ධ කාන්තා පුවත්පතක ප්‍රධාන කතුවරිය. ඇයි කියනහ ලස්සන කතාවක් මේ ලංකාවේ ජනගහනය මේ මිලියන 22යි. හරි, එතකොට සෝෂල් මීඩියාවල අපි ක්ලිප් එකක් දාලා සමහර ලංකාවේ චරිත ගැන වෙන්න ඕනේ කියන්නේ, ලංකාවේ චරිත ගැන තමයි කියන්නේ. ඇයි කියනෝ මේ අපි කරපු මොකක් හරි ප්‍රකාශයක් views 1.5 million විතර ගියා කියලා කියමු, 115ක් විතර. හරි, කෝටි 2,120,000 විතර ඉන්න රටේ ඒ වීඩියෝ එකක් බලනවා 115,20,000, අඩුවතරේ අපි හිතමු මිලියන 3ක් බැලුවා කියලා 130,000. ඊට පස්සේ අපිට හිතෙනවලු සමහර චරිතවලට හිතෙනවලු මම කියන මතය සමාජය දැන් පිළිගන්න ඕනේ කියලා. මේ සෝෂල් මීඩියාවල වෛරල් වෙන වීඩියෝවල කන්ටෙන්ට් එහෙම නැත්නම් ඔය ගොඩාක් උපදෙස් දෙන අය සම්බන්ධ වෙන්න ඕනේ මේ කතාව කියන්නේ, ඇත්ත නේද කියලා හිතෙනව නේද? කවුරු හරි කෙනෙක් යම් කිසි අපි හිතමු ආගම, දේශපාලනය, ආර්ථිකය, සංස්කෘතිය කිසියම් හෝ කාරණාවක් ගැන අදහසක් එයාගේ අදහස කිව්වට පස්සේ සමහර විට එයාගේ සබ්ජෙක්ට් එක නොවෙන්න පුළුවන්, අදාළම නැති. අපේ කොහොමත් එහෙමනේ සෝෂල් මීඩියාවල, එහෙමනේ අපි කියන්නේ ටියුෂන් මාස්ටර් ලබන කියනවා, එහෙම තියෙන ස්වාමින් වහන්සේලා එක්ක සමහර විට තව තව දේවල් කරනවා, විවිධාගමික නායකයෝ ඉනේනේව කරනවා, අදාළ නොවන දේවල් කරනවා කියලා අර එහෙම මතයක් තියෙන එක නරකයි කියන එක නෙමෙයි. අර තමන්ගේ ශේස්ත්‍රයෙන් විෂයපතේ එළියට ගිහිල්ලා අදහස් ප්‍රකාශ කළා, ඒ වගේ එකට ලොකු views ප්‍රමාණයක් හම්බුනහම දිගටම සියලු දේවල් ගැන අදහස් ප්‍රකාශ කරන්න ගන්නවා. ඒ නිසා ඒක කරන්න පුළුවන් දෙයක් නෙවෙයි කියලා තමයි එතුමිය කියන්නේ. මිලියන 22ක් වෙනස් කරන්න පුළුවන්ද 1.5 million views තිබ්බම? ඉතින් පොඩක් ඉන්ස්පයර් වෙනවා අපි වුණත් දැන් වීඩියෝ එකක් දාලා ඒ වීඩියෝ එකට තියෙන ලයික්ස් ප්‍රමාණය, views ප්‍රමාණය, comment, shares කොච්චර තියෙනවද කියලා බලලා අපි ඉන්ස්පයර් වෙනවනේ. අපි හිතනවානේ තව එකක් කරන්න ඕනේ. තව මාතෘකාවක් කරන්න ඕනි. මම කතා කරන්න ඕනි මෙහෙම එකක්. මම රට හදන්න කියලා දෙන්න ඕනි. අන්න ඒ වගේ. ඉතින් ඒක මේ මගේ බෝල් එකේ මම ෂෙයා කරන්නම් තව පොඩ්ඩකින් බලන්න. මේ ඒක ඒ අවසරයෙන් තොරව මේ මම මෙහෙම මෙතන කියනවා කියලා මේ එතුමීගෙන් අවසර ගත්තේ නෑ. නමුත් අර නේද? මේ සමාජ මාධ්‍යයේ එකක් නිසා මගේ බෝල් එකේ ෂෙයා කරන්න පුළුවන් කමක් තියෙනවා. මට මෙතන ප්ලේ කරන්න පුළුවන් කමක් නෑ. මට ඒකට අවසර ගන්න බැරි වෙච්ච නිසා. ඇත්තම කතාව ඒක තමයි. ගොඩාක් අය උත්සාහ කරනවා තමන්ගේ මතය ඔය ජනමතය ගැන හරි ලස්සන කතාවක් අපේ ඉස්සර හිටපු උදම් සතරසිංහ කියන මාධ්‍ය ගුරුතුමා අපිට කියලා තියෙනවා. ජනමතය කියලා කියන්නේ හැම වෙලේම කිසියම් මතයක් ගෙනල්ලා මාධ්‍ය සමාජ මාධ්‍ය ඔස්සේ මිනිස්සුන්ට උදේ හවස අහන්න සලස්සලා ඊට පස්සේ ඒ වෙනුවෙන් මුළු මහත් රටක එහෙම නැත්නම් ඒ සමාජයක මිනිස්සු ඒකට ආකර්ෂණය කර ගැනීම. එහෙම නැතුව ජනමතය කියලා එකක් ඇත්තටම සමාජයෙන් හැදින්නේ නැහැ. මාධ්‍ය විසින් තමයි ඒ මතය හදන්නේ. අවසානයේ මාධ්‍යම කියනවා ඒකට ජනමතය කියලා. ඉතින් ජනමතය කියන එක ගැන නිර්වචන එහෙම තියෙනවා ලෝක ප්‍රකට නේද? ඒ සම්බන්ධ විෂය ප්‍රාමාණිකයෝ කියපු ටිකක් හොයලා බලන්න. මාධ්‍ය තමයි මේ ඔක්කොටම මුල කියලා කියන්නේ. සෝෂල් මීඩියා අධකාරණ අතරම අද කාලන මාධ්‍ය ප්‍රබලම මාධ්‍ය සෝෂල් මීඩියා. ඒ නිසා ඕනම කෙනෙකුට ඕනම එකක් කියලා වෛරල් වෙලා ඒක ලෝකේ එහෙම නැත්නම් මේ වෙලාවේ රටේ මතය හිමු ඒක බවට පත් කරන්න පුළුවන් කමක් තියෙනවා. ඒ නිසා සෝෂල් මීඩියාවල ඉන්නකොට අපි හරි පරිස්සමෙන් ඉන්න ඕනේ නේ. ඒව යන හැමදේම රටේ මතයම නෙමෙයි. වාහනයක් ඇතුළට ගලායම වොයිස් කට් එකක් එහෙම දුන්නම කොහෙට හරි ගිහිල්ලා එහෙම තියෙනවනේ අපේ රටේ ගොඩාක් ඒවා තියෙනවනේ. ඉතින් අපි සෝෂල් මීඩියා පාවිච්චි කරනකොට දැන් ඔය පිටරටවල විවිධ රටවල සමාජ මාධ්‍ය භාවිතාව ගැන හොයලා බලන්න, රටේ ඉන්න යාළුවෙකුගෙන් අහලා බලන්න, විශේෂම ඇමරිකාව, ඕස්ට්‍රේලියාව, එහෙම නැත්නම් අපි කියන දියුණු රටවල් චීනය වගේ රටවල සමාජ මාධ්‍ය භාවිතාව භාවිත කරන්නේ ඇයි, මොන අරමුණ සඳහාද? ඒ අරමුණයි අපේ රටේ අරමුණ අතර ලොකු වෙනසක් තියෙනවා. 8 විනාඩි 34යි. පැල්ලත්ත කිරි වීදුරුවක රස බලමු. ලංකාවේ කිරි ගොවීන් 30,000ක් විතර පැල්ලත්ත නිෂ්පාදන ආයතනයත් එක්ක සම්බන්ධයි. ඒ සතුටම අපිට වටිනවා. ලංකාවේ කිරි කර්මාන්තේ දන ගහලා හිටියේ යන එනවන් නැතුව හිටියේ. ඒ වගේ කාලක ලංකාවේ දේශීය නිෂ්පාදකයෝ නේ.
ඉදිරි පැල්ලත්ත නිෂ්පාදන ආයතනය අද හොඳ තැනකට ලංකාව කිරිකර්මාන්තය ගෑනලා තියෙනවා. ඒ පාරිභෝගික ඔබ නිසා. එයාගේ සැපයුමට සරලන හොඳ ඉල්ලුමක් තියෙන නිසා පැල්ලත්ත නිෂ්පාදනය.

0: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27ට කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
1: වාර්තා පිට වාර්තා කබිනේ කෝටි යටේ NLB දනඩ තහනේ ලොතරයියෙන් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
2: ඔළුවට ප්‍රෙෂර් එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝටර් ෆ්ලෝ එකට හොඳම ප්‍රෙෂර් එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය Deep Tech Pressure Pumps. අමතන්න 077 777 7374. කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම් වල දේශපාලනය, විදෙස්, ක්‍රීඩා තොරතුරු සවිස්තරව
3: ලඛන
4: සම අනුග්‍රහය
5: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
6: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
0: අතාරින්න බෑ වගේද? නෑ, ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න, ජීවිතේ ගොඩ යන්න ඉවත් වෙන්න.
2: පටස්ගාල අතට සල්ලි පල්ලි ගුරුගේ රන් අය රන් පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි. බේරා ගැනීමට මාස 14කට වැඩි කාලයක්, 40 වසරක විශ්වාසය. ගනුදෙනුවයි රත්තරන් පල්ලි ගුරුගේ රන් අය.

අටයි විනාඩි 47යි වෙලාව. ඒකයි ගන්නේ නිකන්. හරි මේ මම නිකන් ඉතින් දන්නේ නැද්ද මේ ඔෆිස් එකට ඇවිල්ලා දින්නේ. මේ දවස්වල මොනවද මේ දැන් ඉස්සරහට මේ කොහොමත් යේ එන්ඩ් එක දැන් අපි කියන්නේ බෝනස් එහෙම හම්බෙන කාලයක් ඉන්නේ ඉස්සරහට. අතේ සල්ලි එහෙම තියනවාද මොකක් තත්ති ප්‍රශ්නයක් නැහැ. හරි. එතකොට අතේ දැන් නම් සල්ලි නැහැ. මම කියන්නේ බෝනස් ආවට පස්සේ අතේ සල්ලි තියෙනවනේ. එතකොට බෝනස් දෙන තැන් තියෙනවා, බෝනස් නොදෙන තැන් තියෙනවා. ව්‍යාපාරයේ ලොස් නම්, ඔයාගේ බිස්නස් එක ලොස් නම්, ඔයාගේ බොස් කොහොමද දන්නේ වට බෝනස් දෙන්නේ? ඒව ගැන එහෙමනම් මේ යන කාලේ ලොස් නම්, ඉතින් ඒව ගැන හිතේ තියෙන ඒ බලාපොරොත්තු නැති කරගන්න. ඒ තේරුම් ගන්න ඒව ගැන හිණ දකින්න එපා. ඔන්න හොඳටම බිස්නස් එක දුවන තැනක නම් කිසි ප්‍රශ්නයක් නැහැ. ඈ ඔයා ඔයාගේ ඔෆිස් එකට ඔයාගේ කර්මාන්ත ශාලාවට ඔයා වැඩ කරන තැනට ෆැක්ටරි එකට වාගේ උපරිමය දෙන්නේ නැතුව ඒ පැත්තෙන් උපරිමය බලාපොරොත්තු වෙන කෙනෙක් නෙවෙයිනේ. අපි හැමතිස්සෙම කියන්නේ ඔයාට සිත් ගන්නාසුළු ආකර්ෂණීය වැටුපක් හම්බෙන්නේ ඔයා එතන හරියට වැඩ කරනවා නම්. මැරිලා වැඩ කළා ඔයාට සොච්චම් පඩියක් නම් අතට හම්බෙන්නේ එතන ඉඳලා වැඩකුත් නැහැ. එහෙමනම් ඔතනින් අයින් වෙන්න දැන් කාලේ හරි. මම මේ කියන්නේ අනාගත වෘත්තීය වර්ධනය ප්‍රොමෝෂන් එකක් නැත්තම් ඔතන ඉඳලා වැඩකුත් නැහැ නේ. ආයතන වලට හම්බ කරලා දීලා වැඩක් නැහැ. ඔයාගේ ගමන ඉස්සරහට යන්න බැරි නම් කියලා මම මේ කියන්නේ. හරි. සුහදශීලී සේවා පරිසරයක් නැත්තම්, වැඩ කරන්න එහෙම පරිසරයක් නැත්තම් ඔතනින් අයින් වෙන්නකෝ. ඔය ඔක්කොම තියෙන තැන් තියනවාද කියලා කල්පනා කරන. එහෙම තැන් තියෙනවා. මං කිව්වේ මාක්ස්මෙන් ගෲප් එක ඒගොල්ලන්ට අලුතෙන් ස්ටාෆ් එක ගන්නවානේ. ඇස්රූම් කරුවෝ ගන්නවා, මේ පුහුණු යන්ත්‍ර ක්‍රියාකරුවෝ ගන්නවා. ඉතින් අවුරුදු 18ට වැඩි නම් ඔයාට පුළුවන්කමක් තියෙනවා. අපොස සාමාන්‍ය පෙළ විභාගයේ පෙනී ඉඳලා ඉන්නවා තියෙනවා නම් කණ්ඩායම් හැංගීමෙන් කාර්යක්ෂම වැඩ කරන්න පුළුවන් නම් ඔයාට පුළුවන්කමක් තියෙනවා මෙතෙන්ට සම්බන්ධ වෙන්න. ඒ වගේම බාකෝඩ් ලේබල් සහ පේපර් රෝල් නිෂ්පාදන යන්ත්‍ර ක්‍රියාත්මක කිරීමේ පළපුරුද්දක් තියෙනවා නම් ඒක අමතර සුසුකමක්. හරි. ඉතින් මාක්ස්පෙන් ගෲප් එකත් එක්ක සම්බන්ධ වෙන්න ඔයාගේ CV එක මෙන්න මේ නම්බර එකට දාන්න. 0767 760 909 0767 760 909 කියන නම්බර එකට ඔයාගේ CV එක දාලා තියන්න. ඒ මාක්ස්පෙන් ගෲප් එක ගැන මතක් කරේ. අලුතෙන් ජොබ් එකක් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්න නේද ඕනම කෙනෙකුට දැන් අවස්ථාවක් තියෙනවා සම්බන්ධ වෙලා වැඩ කරන්න. ඒ වගේ මතක් කරනවා මේ ඔය ඩෝමා මැෂින් එක 0167 769 579 එතනට කතා කරලා ඔයාට ඕනේ නම් අලුතෙන් මැෂින් එකක් දාලා ව්‍යවසායකෙක් විදියටත් ආයෙ වාගේ ගමන පටන් ගන්න පුළුවන්කමක් තියෙනවනේ. ඒ ගැනත් කියන්න ඕනේ. මොකද පෞගේ කාලේ සෑහෙන්න මේ ව්‍යවසායකයෝ බී කරපු තැනක් තමයි මාක්ස්පෙන් ගෲප් එක ඩෝමා එක. 8:50 රටබ එකට ජාතික මෙහෙයුම හානිකර මත්ද්‍රව්‍ය වැළැක්වීමේ ජාතික වැඩසටහන ගැන මතක් කරනවා. ඉතින් ඔයා දන්න කෙනෙක් ඉන්නවා නම් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා පවුල් ජීවිත විනාශ කරගෙන, තමන්ගේ ජීවිතය විනාශ කරගෙන, තමන් ජීවත් වෙන වටපිටාව ඇතුලේ කිසිම පිළිගැනීමක් නැති හුදකලා වෙච්ච කොන් වෙච්ච එහෙම චරිතය ඉන්නවා ඇති, තරුණ පිරිස් ඔයාගේ යාළුවෝ ඉන්නවා ඇති. ඉතින් අර එහෙම කෙනෙක් කවුරු හරි ඉන්නවා නම් එයා මෙතනින් අපි ගලව ගන්න ඕනේ. අපි එයාගේ ජීවිතේ තව තව විනාශ වෙන්න දෙන්න බෑ නේ. එයාට පුළුවන් තරම් හොඳ ඇසුරට, හොඳ යාළුවෝ ඇසුරු කරන්න, ඊට පස්සේ අධ්‍යාපනයට, සංගීතයට, ක්‍රීඩාවට වගේ දේවල් වලට යොමු කරලා එයාව ගොඩ දාගමු අපි නේ. හෙරොයින්, අයිස්, හෂීෂ්, කුෂ් වගේම වෙනත් නීති විරෝධී මත්ද්‍රව්‍ය වදන්නා ශාරීරික සහ මානසික වශයෙන් කොයිතරම් බලපෑමක් සිද්ධ කරනවද කියලා. ඉතින් මේ ඇබ්බැහිවීම රෝග රසකට හේතුවක්. ඉතින් මානසික සෞඛ්‍ය ගැටලු ගණනාවක්, නිවර්දි තීරණ ගැනීමේ හැකියාව අඩු කරනවා, ප්‍රචණ්ඩත්වය වැඩි කරනවා, අපරාධවලට යොමු වෙනවා, ආර්ථික දුෂ්කරතා ඇති කරවනවා, මේ ඔක්කොම මොළයට හානි වෙනවා. දැන් ඔයාගේ ශරීර සෞඛ්‍ය ගැන හිතනවා නම් මොළයට හානි වෙනවා, හෘද රෝග ඇති වෙනවා, අක්මා වග්ගඩු ගන්න දෙයක් නැති වෙනවා, මන්ද පෝෂණය, ඊට පස්සේ අකල් මරණ, මේ වගේ දේවල්. මානසික පැත්තෙන් ගත්තොත් විෂාදය, මතකයේ දුර්වල වීම, ඊට පස්සේ ආක්‍රමණශීලී හැසිරීම, හැම වෙලේම අර එහෙම ඉන්නේ. ඉතින් එහෙම අයට මේ අපි සපෝට් එකක් දෙන්න ඕනේ. ඒ ඉන්න තැනින් ගොඩෙන් අන්න ඒ වෙනුවෙන් තමයි ඔයාගේ සපෝට් එක ඕනේ. 1927 කියන නම්බර එකට කතා කරන්න. එයාව අපේ රටේ සංවර්ධනයේට නේද හොඳ සමාජ වටපිටාවක් ඇති කරන තැනකට ගේන්න. අන්න එහෙම තැනකට ගේන්න ඔයාලට පුළුවන්කමක් තියෙනවා. ඉතින් එයත් එක්ක හොඳ සංවාදයක් ගොඩනගගන්න, මුලින්ම එයත් එක්ක මිත්‍ර වෙන්න, යාළු වෙන්න, ඊට පස්සේ ආව එතනින් ගොඩ ගන්න ලේසි. ඉතින් අවශ්‍ය කරන වටපිටාව ඔයාට වගකීමක් තියෙනවා හදලා එයාව යලි
සාමාන්‍ය කෙනෙක් විදියට සමාජගත කරන්න. ඒ නිසා තමයි 1927 නම්බර එක මතක් කරේ. දන්න කියන්නේ කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් මේ වෙනකොට එහෙම විෂමද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා එයාව අපි ගොඩ දාමු. ගොඩ දානවා කියලා කියන්නේ මේක පිනක් එක්තරා පැත්තකින් ගත්තම සහ සමාජ වගකීමක්. ඇයි අපිට බැරි අපිත් එක්ක ඉන්නම කෙනෙක් නේද? ඒ වගේ තැනක ඉන්නවා නම් එයාව ගොඩ දාන්න. අපි කොච්චර එහෙම අයට මේ අපේ සපෝට් එක දීලා තියෙනවද? සමාජයේ හිම තැන් අපි කොච්චර කතා අහලා තියෙනවද? දැකලා තියෙනවද? එයාව තවත් අපි කියන්නේ වලට දාන්න නැතුව, තව විනාශ වෙනවා බලන් ඉන්න නැතුව අපිට පුළුවන් උපරිමය අපි යාව ගොඩ දාන්න අපි ට්‍රයි එක දෙමු. රටම එකට ජාතික වැඩසටහන ගැනීම මතක් කරේ. 8:53 වෙලාවට.

0: 8:00 විනාඩි 56යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.

0: වෙලාව දෙන වෙයි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: වාර්තාපිට වාර්තා කබනේ කෝටි 8 NLB දනඩ තහනේ ලොතරැයියෙන් රටේ සංවර්ධනයේ දැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: ලක්කන ප්‍රවෘත්ති සමගින් මම වෙනුරි ගින්නලිය ප්‍රවෘත්ති සංස්කෘතිය සුපුන් දිලංකලිය නාරච්චි.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මොහොතෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්මුන සැමට දැනුම් දීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනිපුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
5: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති.
0: මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා සහ හලාවත සිට පුත්තලම හරහා මන්නාරම දක්වා වන මුහුද ප්‍රදේශ රළුවන බැවින් දිව සහ නාවික කටයුතුවලදී අවධානයෙන් කටයුතු කරන ලෙස දැනුවත් කෙන්නවා. එම් මුහුද ප්‍රදේශවල සුළඟේ වේගේ පිටින් පිට පැයටි කිලෝමීටර 50-60 දක්වා ඉහළ යා හැකි. එහෙත්වින් දීවර සහ නාවික කටයුතුවලදී විමසිලිමත් වන ලෙසත් ඉදිරි කාර්ගුන් නිවේදන පිළිබඳ අවධානය යොමු කරන ලෙසටත් දැනුවත් කෙන්නවා. මේ අතර සබරගම්ම පළාතේ මහනුවර නුවරඑළිය ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් විටින් විට බැසි ඇතිවන බවයි කාලුණු විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. කොලොම්බියාවේ හටගත් ප්‍රබල භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 132ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. බටහිර කොළොම්බියාවට බලපෑ රිච්ච පරිමාණ ඒකක 7.4ක ප්‍රබල භූමිකම්පාවෙන් ගොඩනැගිලි රැස්සක් කඩා වැටී ඇති අතර තවත් විශාල පිරිසක් තුවාල ලැබුවා. භූමිකම්පාවේ කේන්ද්‍රස්ථානය කොළොම්බියාවේ චෝකෝ ප්‍රදේශයේ සැන් හෝසේ ප්‍රදේශයේ දෙල් පාර්මුර් ආසන්නයේ පිහිටා තිබූ බව අමරිකානු භූවිද්‍යා සමීක්ෂණ ආයතනය පවසනවා. කාලි පෙරේරා, ෆීප්ඩෝ සහ මනිසාලි අතුරු නගර රැස්සකට දැඩි බලපෑම් එල්ලබුණා. ගොඩනැගිලි 1600කට අධික සංඛ්‍යාවකට හානි සිදු වූ අතර අවම වශයෙන් ගොඩනැගිලි 61ක් සම්පූර්ණයෙන්ම කඩා වැටී ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. කඩා වැටෙන ගොඩනැගිලිවල සුන්බුන් අතර සිරිවි ඇති පිරිස සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි. භූමිකම්පාවෙන් පසුව තවත් පසු කම්පන කිහිපයක්ද වාර්තා වී තිබෙනවා. ලකන මීළඟ ප්‍රවෘත්ති ප්‍රකාශ උදේ 10ට බලාපොරොත්තු වන.

0: 95.5 අනු 3.7 ලක්හඬ රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලාංකේය හඬ.
1: Good morning සුබදාසන කුදේ නවය විනාඩි 4යි වෙලාව. රයිඩර් රූෆින් ගැන මතක් කරන්නේ මේ පැය පටන් ගන්නකොට. ඇයි මම උදේම මතක් කරන්නේ? සමහර විට ඔයා දැන් මේ දවස්වල ඔයාගේ ගේ හදන ගමන් වෙන්න පුළුවන්. මේ දවස්වල වහිනකොට ඔයා තෙමින තැන් එහෙම හොයාගත්ත වෙන්න පුළුවන්. අර ජීවිතේ වගේ තමයිනේ. වහින්න ඕනේ තෙමින තැන් හොයාගන්න. හරි, අලුතෙන් ෂීට් එකක් දානවා නම් ෂීට් එක මාරු කරනවා නම් පරණ ෂීට් එක වෙනුවට අලුත් පෙනුමක්. ඒ ඔක්කොම ගැන හිතන්න පෙනුම නම් හරි. ජල විකර්ෂක ආලේපනය නිසා රයිනෝ රූෆින් ප්‍රීමියර් එකේ උඩ පැත්තේ මේ තියෙන ඔය ජල විකර්ෂක ආලේපය නිසා දියසෙල බැඳින්නේ, පාසි බැඳින්නේ, වතුර රැඳින්නේ, දුර්වර්ණ වෙන්නේ, කැත වෙන්නේ ෂීට් එක. ඇතුල් පැත්ත විශේෂයිනේ, මැටි ලේයර් එක තියෙනවානේ. ඒ කියන්නේ ෂීට් එක රත් වුණාම ගේ ඇතුළට දැනෙන උණුසුම නේද සාමාන්‍ය ෂීට් එක වගේ දැනින්නේ. එනිසා තමයි රයිනෝ රූෆින් ප්‍රීමියර් එක ගන්න කියලා මතක් කරා. අලුතෙන් වහල ගහන අයට, තියෙන වහල අලුතෙන් වෙනස් කරලා හදන අයට, ඒ කියන්නේ ගෙවල් අලුතෙන් හදන කෙනෙක්ට හෝ අලුත් වෙඩියාවකට යන කෙනෙක්ට. බාසුන් නැහැට කියන්නේ රයිනෝ රූෆින් ප්‍රීමියර්. අවුරුදු 60ක විශ්වාසය එක්ක අපි මේ පාර අපේ වහලට එකතු කරමු කියලා. 9:04.

good morning සුබදාසනක් 9:00 විනාඩි 9:00 අපි අලුත් පැයකට ඇවිල්ලා ඉන්නේ. ඔයාව මේ පැයේදී මං කොහෙන්ද කතාවට අල්ලගන්නේ කියලා මම මේ බැලුවේ. ආර්ථිකය ගැන පොඩ්ඩක් කතා කරමු. ආර්ථිකය හරි සංකීර්ණයි නේ අනේ මාතෘකාවක් ඉදිරි ගත්තාම අපි දැන් මෙහෙමනේ ඉල්ලුමයි සැපයුමයි. ওই දෙක තමයි දැන්නේ. හැබැයි මෙහෙම එකක් තියෙනවා. ආර්ථිකය කියන්නේ කිසිම සංකීර්ණ දෙයක් නෙවෙයි. හැබැයි ගොඩක් මිනිස්සු මේක හරියට මේ ඉගෙනගෙන නැති හින්දා රටවල් පාලනය කරන්නේ. එහෙම නැත්නම් අපි කියන්නේ ව්‍යාපාරිකයෝ මහා පරිමාණ ව්‍යාපාරිකයෝ ඒගොල්ලෝ ලේසියෙන් අපිව රවට්ටනවා. මහාචාර්ය තෝමස් සොවෙල් ලියපු පිටු 700ක බේසි

ඉකොනොමික්ස් කියන පොතේ ආර්ථික විද්‍යාවේ පියා මට මතක් වෙනවා මේ ලයි කවුද ඇඩම් ස්මිත් නේද ඇඩම් ස්මිත් ඒ වගේ නමක් මට මතක මං ඒ ලෙවල් පන්ති ඉගෙන ගත්ත ආර්ථික විද්‍යාවේ පියා සර්ච් කරලා බලන්න මගේ මතකේ හරියට දන්නේ ඇඩම් ස්මිත් රයිට් අපි අංකෝ මේ බේසික් ඉකොනොමික්ස් කියන පොතේ මේ ගැන තියෙන කතාවට පිටු 700යි පොත හරි මේ ලිපිය කියවලා මම ඉවර වෙද්දී මම ඔයාට පැහැදිලි කරන්න කියලා කල්පනා කරේ මමත් මේ ලිපිය කියවනකොට පෝසත් අයට බදු ගහන එකින් ඇයි දුප්පත් අය වැඩිපුරම දුක් විඳින්නේ කියලා. ගෙවල් කුලිය අඩු කළාම මිනිස්සුන්ට ගෙවල් නැති වෙන්නේ ඇයි කියලා. කෑමවල මිල අඩු කළාම කෑම නැති වෙලා මිනිස්සු බඩගින්නේ මැරෙන්නේ ඇයි කියලා. මේව හද්දි එහෙම වෙන්න බෑ නේද මිනිස්සු මේ මොනවද ඔය කියන්නේ අපි කියන්නේ පිස්සු නේද කියලා වගේ හිතුනට මේක තමයි ලෝකයේ ඇත්තම ආර්ථික ක්‍රමය. ආර්ථික රහස අතක් තියෙනවා මේ පොතට අනුව. මිනිස්සු ප්‍රතිචාර දක්වන්නේ ප්‍රතිලාභවලට මිසක් චේතනාවලට නෙවෙයි. 2008 දී ඇමරිකාවේ මෙරිලන්ඩ් ප්‍රාන්තය ඒ ප්‍රාන්තය ලොකු සල්ලි ප්‍රශ්නකට මුහුණ දුන්නා. කවුරු හරි කිව්වා අපි සල්ලි තියෙන කෝටිපතියන්ට තව බදු ගහමු කියලා. ඒ කාලේ හි කෝටිපතියෝ 8000ක් විතර හිටියා. එයාලා ගණන් හදලා බැලුවා මේ බද්ද ගැහුවොත් ආණ්ඩුවට අමතර ඩොලර් මිලියන කීයක් හම්බෙනවද කියලා. මිලියන 106ක් හොයාගන්න පුළුවන්. ඔක්කොම සතුටු වුණා. හැබැයි අවුරුදු දෙකකින් එයාලා ආයෙත් කෝටිපතියෝ ගාන ගණන් කරලා බැලුවා. දැන් ඉන්නේ කෝටිපතියෝ 6000යි. ඉතුරු 2000ම බදු අඩු වෙනත් ප්‍රාන්තවලට ගිහිල්ලා. අන්තිමේදී ආණ්ඩුවට අර මිලියන 106 හම්බුනේත් නැහැ. තියෙන අර තිබුණ බදු ආදායමුත් මිලියන 250ක් විතර අඩු වෙලා තිබ්බා. එතකොට ආණ්ඩුවේ චේතනාව වුණේ සල්ලි හොයනින්. හැබැයි එයාලා කරපු දෙයට ආපු ප්‍රතිඵලය එහෙම නැත්නම් ප්‍රතිලාභය වුණේ කෝටිපතියන්ව ප්‍රාන්තයෙන් පන්නපු එක. ඒ කෝටිපතියෝ යද්දි එයාලගේ බිස්නස් කර්මාන්තශාලා ඒ වගේ තිබුණු දුප්පත් අයගේ රස්සා ටික ඒ ඔක්කොම අරගෙන ගියා. ඉතින් අන්න ඒක එක හේතුවක්. හරි. හැම තේරීමකටම පිරිවැයක් තියෙනවා. ඔයා ගාව රුපියල් 1000ක් තියෙනවා කියලා හිතන්න. ඔයාට ඕනේ බර්ගර් එකක් කන්න. එහෙම නැත්නම් ෆිල්ම් එකක් බලන්න. ඔය දෙකම කරන්න පුළුවන්ද? බෑ. බර්ගර් එක කෑවොත් ෆිල්ම් එක බලන්න බෑ. එකක් තෝරගද්දි අනිත් එක අතාරින්න වෙනවා. මේකට කියනවා ට්‍රේඩ් ඕෆ් කියලා. ඒ කියන්නේ විකල්ප පිරිවැය කියලා. අනේ අපිට ඕවා තේරෙන්නේ නැහැ. හරි. අපි තේරෙන එකක් කතා කරමු. මේ ඔක්කොම දේවල් රටවල් වලට පොදුයි. මේක අපේ රටවලටත් පොදුයි. වෙනුසීලාවේ ලෝකයේ ලොකුම තෙල් සංචිත තිබිලත් එයාලා දුප්පත්. හැබැයි ඔයා දන්නවා ස්විට්සර්ලන්තය පොළොවේ යට කිසිම දෙයක් නැති වුණත් එයාලා ලෝකෙ පෝසත්ම රට. ආර්ථික විද්‍යාව කියන්නේ ඔයාට තියෙන දේ නෙවෙයි තියෙන දේ පාවිච්චි කළා ඔයා මොනවද කරන්නේ කියන එක. දැන් තේරුණානේ ආර්ථික විද්‍යාව කියන්නේ ඔයාට තියෙන දේ නෙවෙයි තියෙන දේවල් පාවිච්චි කළා හා ඒකෙන් මොකද කරන්නේ කියන එක. හිතන්න ඔයාලගේ රුපියල් ලක්ෂ 100ක වාහනයක් තියෙනවා. ඒක පදිනකොට ඔයාට හිතේ මම හරි පෝසත් මිනිස්සෙක් කියලා. හැබැයි මේ ලක්ෂ 100න් ඔයා ලක්ෂ 40ක් දාලා පාවිච්චි කරපු වාහනයක් අරන් ඉතුරු ලක්ෂ 60න් අවුරුදු 30කට විතර හරියන ආයෝජනයක් කළා නම් ඒක කෝටි ගාණක් වටිනවා. එහෙනම් ඔයා අරගත්තු වාහනේ ඇත්තම මිල ලක්ෂ 100 නෙවෙයි කෝටි ගාණක්. ඔයා සල්ලි වියදම් කරද්දි ඔයා වියදම් කරන්නේ අනාගතේ ඒ සල්ලි වලින් ගන්න තියෙන දේවල් ටික. ඉතින් අන්න ඒ වගේ දේවල් තමයි ඔය කියන ආර්ථික විද්‍යාව ඇතුලේ තියෙන්නේ. අපි බලන්න ඕනේ අපි ළඟ රුපියල් 100ක් තියෙනවා නම් 100ටම මොන හරි කනවද 60ක මොන හරි කාලා ඉතුරු 40 හෙට කණ්ඩ විදියක් හෙට ඇඳුමක් ගන්න විදියක් හෙට පොඩි දෙයක් නේ ගෙදරට අරන් යන්න ක්‍රමයක් එහෙම එකක් තියෙනවා. ඒ හරහා ලැබෙන ප්‍රතිලාභේ වටිනාකම මොකක්ද? අන්න එහෙම හිතන අය තමයි ඔය ආයෝජකයෝ කියලා කියන්නේ. ආයෝජකයෝ අපි ආයෝජකයෝද නෑනේ. අපි තියෙන තුට්ටු හරි වියදම් කළා අද කාලා ඉන්න හෙට ගැන අපිට අදහසක් නෑ. ලක්ෂ 100ක් තියෙනවා අද වාහනයක් අරන් පදිනවා. ලක්ෂ 100ක වාහනයක බහිනකොට කොහමද? ලක්ෂ 60ක වාහනයක් පදින ගමන් ඉතුරු ලක්ෂ 40 හෙට ගැන හිතලා ආයෝජනය කරනවා. ඒක වටිනවා කියලා ආර්ථික විද්‍යාව කියන්නේ. උදේ 9:00 විනාඩි 14

0: එල්බි හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිමලු තරයිය එල්බි හඳහන ඔබත් අදම එල්බි හඳහඩ බලාගන්න.
1: ඔබ මොට සයිකලයක ගමනක් යාමට සූදානම් නම් අනිවාරෙන්ම හෙල්මට්ටක පළඳගන්න. එක කුඩා තේරීමකින් ඔබේ ජීවිතය රැකගන්න පුළුවන්. ඒ නිසා ඔබ ඔබේ හෙල්මට පළඳින්න.
2: ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13 96 අමතන්න.

0: වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මෞපිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කිරි දැන් ළඟම කීල් සුපර් ශාකමකින් මිලදී ගත හැකි.
1: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27ට කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
2: ලුකයා මාර වෙඩනේ ඌනේ. ඩොක්ටර් කිව්වානේ මට මෙමරි ලොස් කියලා.
3: මෙමරි ලොස්?
2: කවුද ඩොක්ටර්? යාද සුන්නද? මම කිරිති බුන්නේ අයියා සීනි වෙඩනේ මුකුත් අතපය වෙඩ කරන්නේ අයියා මට. සුපුරි ඩොක්ටර්නේ. ඩොක්ටර් හරියටම කියලා තියනවානේ.
4: hina levi sindu ahanna fm 93.5 fm 93.7 handave 4 weddi tune karala thiyaganna
5: evening drive with chamit and charu
4: sama anugrahaya
6: mama nan dem marama relax
7: අනම්මනංගල වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
8: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුශීල් ඇක්ටිව් ප්ලස්
9: රීදා වයි බීට් එකට මික්ස් වෙනවා

0: සම අනුග්‍රහය
1: වාර්තාපිට වාර්තා තබන කෝටි යටේ NLV දන නිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

හද පැත්තකින් තබා ඔයා ගැනම කල්පනා කළා. ඒ කියන්නේ හදවත ඕනේ නෑ කල්පනා කරන්න. කල්පනා කරන්නේ මොලෙන්, හිතන්නේ හදවතින්. එහෙමද? හරි. කොහොම හරි මේ මොලේනේ වැදගත්ම සාධකේ හදවතට ප්‍රයෝරිටි දීලා තීන්දුව తీරන ගන්න අවස්ථා තියෙනවා. හැබැයි ගොඩාක් වෙලාවට නේද මොලේ ඉස්සර කරගත්තොත් සමහර වෙලාවට අපිට දුක් විඳින්න වෙන්නේ නැහැ, අපිට කරදර විඳින්න වෙන්නේ නැහැ. අපි ඕනම දෙයකට සූදානම් වෙනකොට අපි මොලේ තමයි ඉස්සර කරගන්නේ. මොලේ කියන දෙයක් තමයි. දැන් ඔයාගේ මොලේ කියනවා මෙන්න මෙහෙම එක. ඉදිරි කාලයේ විශේෂයෙන්ම ඔය කාලගුණ විපර්යාස ආර්ථික වශයෙන් ටිකක් අමාරු කාල, ඔය වගේ ඒවා ගැන පුරෝකතන ලෝකයේ එහෙ මෙහෙ කසුකුසු හෙනකොට අපි ඒවට ලෑස්ති වෙන්නේ අපේ මොලෙන්. අපි කියනවා රයිට් අපි මේම කරන්න ඕනේ, මෙහෙම කරන්න ඕනේ, මේ මේක කරන්න ඕනේ. එහෙනම් ලබන මාසේ අපි මේ ප්ලෑන් එකට යන්න ඕනේ. දැන් ඔෆිස් එක බොස් කෙනෙක් කියලා හිතන්, ගෙදර ගෘහමූලිකයා, ආදරණීය අම්මා, එයා කොහොමද ලෑස්ති වෙන විදියනේ නේ? එහෙම දේවල් තියෙනවා. ඉස්සරහට තියෙන අමාරු කාලයක් නම් වියදම කොහොමද බැලන්ස් කරගන්නේ? හරි. දැන් බලන්න දේශගුණික විපර්යාස වෙනුවෙන් අපි ලෑස්ති වෙනවා, රටක් විදියට ලෑස්ති වෙනෝනේ. එල්නිනෝ එකට අපි ලෑස්ති වෙනවා. මේ එල්නිනෝ තත්ත්වයත් එක්ක ඉදිරියේදී වැසි අඩු වෙන්න පුළුවන්. වියලි කාලගුණය සහ ජල හිඟය වගේ තත්ත්වයන්ට අපි මුහුණ දෙනවා. අනිවාර්යයෙන්ම එහෙම වෙන්න පුළුවන් කියලා දැන් මේ සම්බන්ධ විශේෂඥයෝ කියනවා. ජලය කියන්නේ අපේ දෛනික ජීවිතේ විතරක් නෙවෙයි, වගාවට, ගොවිපලට, කර්මාන්තයට, ව්‍යාපාරයට අත්‍යවශ්‍ය දෙයක්. ඒ නිසා ජල ගැටලුවක් ඇති වුණාට පස්සේ විසඳුම් හොයනවට වැඩිය අද මේ සඳහා නිවැරදි තාක්ෂණික විසඳුම තෝරගන්න එක තමයි වැදගත්. අන්න ඒ නිසා මම ඔයාලට කියනවා, ඔයාගේ මොලෙන්, ඔයාගේ පුංචි මොලෙන් මෙන්න මේ ගැන හිතලා බලන්න. ඔයාගේ නිවසට, වගාවට, කොවිපලට, හෝටලයට, කර්මාන්ත ශාලාවට, ව්‍යාපාරික ස්ථානයට අවශ්‍ය ඩීප් වෙල් පම්ප් එක, එහෙම නැත්නම් සෝලා වෝටර් පම්ප් විසඳුම් සඳහා විශ්වාසයෙන් යුතුව දැන් සම්බන්ධ වෙන්න පුළුවන්. කාත් එක්කද? ඩීප් ටෙක් ඉංජිනියරින් එක්ක. ඉතින් ඔයාගේ ස්ථානයේ ජල අවශ්‍යතාවය, ජලය ලබා ගන්න ඕනේ ඒ ලබාගත යුතු ගැඹුර, දිනකට අවශ්‍ය ජල ප්‍රමාණය හඳුනගෙන ඔයාගේ අවශ්‍යතාවයට ගැළපෙන විදිහට ඩීප් වෙල් ඩීප් වෙල් පම්ප් සිස්ටම් එකක් තෝරගන්න අවස්ථාවක් තියෙනවා. හරි. එතකොට දැන් මේක තෝරගන්න තැන ඉඳලා සවිකිරීම දක්ෂා අනේ අයියර මොනාලාද මන්ද, මගේ මොලේයි හිතයි අතර දැන් පොඩි තෝලණේ වෙමින් තියෙන්නේ. හරි, මේ පොඩින් මේ මානසික ඒකාග්‍රතාවය හරියට යහපත් වුණා මම කියන්නේ. හරි, ඔනේ දැන් හරි, ඔන දැන් ගන්නවා, ආයි ගන්නවා. ඩීප් වෙල් අනේ ඩීප් වෙල් පම්ප් සිස්ටම්. හරි, එකක් තෝරගන්න තැන ඉඳලා මේක සවිකිරීම දක්වා අවශ්‍ය තාක්ෂණික සහාය මේගොල්ලෝ ලබා දෙනවා. ඒ වගේම දිනෙන් දින ඉහළ යන විදුලි බිල ගැන ඔබ කනස්සල්ලෙන් ඉන්නවා කියලා දන්නෝ. ඉතින් එහෙනම් සූර්ය බලයෙන් ක්‍රියාත්මක වෙන සෝලා වෝටර් පම්ප් සිස්ටම් එකට යන්න පුළුවන්. කාර්යක්ෂමයි, දිගු කාලීන විසඳුමක් තියෙන්නේ. හිරුවෙලිය භාවිත කරලා ජලය පොම්ප කරගන්න හින්දා වගාබිම්, ගොවිපලවල් සහ විදුලිය පහසුවෙන් ලබාගත නොහැකි ප්‍රදේශ සඳහා මේක ඉතාම ප්‍රයෝජනවත්. මෙන්න මේ නම්බර් එකට කෝල් එකක් දෙන්නකෝ. 0777 77 73 74 0777 77 73 74 කියන නම්බර එකට කෝල් එකක් දෙන්න. අද ඉතාම විශේෂ අවස්ථාවක් තියෙනවා. ඒ තමයි ඩීප් ටෙක් එක ඇබිලිපිටියට එනවා, අලුත්ම බ්‍රාන්ච් එක ඕපන් කරනවා. ඉතින් ඒක වටින පණිවිඩයක් ඇබිලිපිටියට. මොකද අද උදේ දැන් තව පොඩ්ඩකින් මේ වෙනකොටත් එතනට අධිපතිතුමායතුළු ඒ නේද ඒගොල්ලන්ගේ නිලධාරීන් ගිහිල්ලා ඉන්නවා, සෑහෙන පිරිසක් ඇවිල්ලා ඉන්නවා කියලා කිව්වා. ඉතින් මේක හොඳ ආගමනයක් විශේෂයෙන්ම ඇබිලිපිටියේ ජනතාවට නේද, වතුර අවශ්‍යතාවයට, ඊට පස්සේ සෝලා පද්ධති වලට. දැන් මෙහේ ලංකාවේ ව්‍යාපෘති ගණනාවක් කරලා තියෙන රට පුරා මේ අතරේ ඔන්න අද ඇමිලිපිටියට ගිහිල්ලා ඉන්නවා කෙලින්ම අලුත් බ්‍රාන්ච් එක ඕපන් කරන්න. හරි, ඉතින් මේ ග්‍රෑන්ඩ් ඕපනින් ඇත් එක වට සම්බන්ධ වෙන පුළුවන්කමක් තියෙනවා. ගොවියා රජ කරවන සෝලා වතුර පොම්පයත් අරගෙන ඔන්න ඩීප් ටෙක් අද ඇමිලිපිටියට ඇවිල්ලා ඉන්නවා කියලා මතක් කරනවා. හරි, ඒ වගේම මේ පැයදී මතක් කරන්න ඕනේ මම මගේ ජයග්‍රාහකයෝ කියලා කිව්වේ ඊයේ ටිකට් ගත්ත නේද, ඒ අය වාසනාවන්ත කෝටිපතිය ලක්ෂපතිය වෙලා ඉන්නෝ. ඉතින් ඒ අයගේ ටිකට්ස් වල වාසනාවන්ත අංක ටික බලමු. වෙලා මතක් කරලා 9:31

මෙන්න ඊයේ ගත්ත ටිකට් වල වාසනාවන්ත අංක ටික බලමු. එහෙනම් අංක ටික වෘෂභ ලග්නයත් එක්ක ඊයේ දවසේ සුබ දවසක් ලොතරැය දිනුම් මැද්දා ජයග්‍රහයේ අංක 31 37 සහ අංක 38. ජය ලොතරැය ගත්තනම් පී අක්ෂරයත් එක්ක අංක 7 අංක 7 අංක 6 සහ අංක 3. ඒ වගේම අද සම්පත ගත්තනම් අංක 5 අංක 1 අංක 7 අංක 5 සහ අංක 1 අංක 8 අංක 7 අංක 5 අංක 1 බී අක්ෂරයේ තියෙන්න ඕනේ. හඳහන් ලොතරැය ගත්තනම් කටක ලග්නයත් එක්ක අංක 8 අංක 13 අංක 14 සහ අංක 48. ධන නිදානය M අක්ෂරයත් එක්ක අංක 23 අංක 35 අංක 43 අංක 80. ඒ වගේම මෙගා පවර් ගත්තනම් U අක්ෂරයත් එක්ක ප්‍රසාද අංක 10 ජය අංක 9 අංක 26 අංක 39 සහ අංක 65. ඒ වගේම ගොවිසෙත X අක්ෂරයත් එක්ක අංක 3 අංක 27 අංක 31 සහ අංක 75. මහජන සම්පත ගත්තනම් B අක්ෂරයත් එක්ක අංක 6 අංක 5 අංක 8 අංක 7 අංක 5 සහ අංක 1. ඉතින් ජාතික ලොතරැයි මණ්ඩලය ඊයේ දවසෙත් කෝටිපතියෙක් ලක්ෂපතියෙක් බවට පත් කළා තියෙනවා. ඉතින් හැමතිස්සෙම කියනවා රුපියල් 40ක් කියලා කියන්නේ පොඩි ගාණක් ඔයාට වියදම් කරනකොට. හැබැයි ඒකෙන් ලොකු දෙයක් කරනවා. රටේ සංවර්ධන කාර්යයන් වලදී දින දායකත්වය ගැන කතා කරලා තියෙන ඕන තරම් නේ ලේසි නෑ. රුපියල් 40යි ඔයාගේ හීනත් සැබෑ කළා රටේ සංවර්ධනයට.

0: වෙලා බල්ලිමුද 9:40 දැන්.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel tire හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
0: ජාතික ලොතරැයි මණ්ඩලයේගෙන මම කිව්වනේ රුපියල් 40ක් වියදම් කරන්න යයි කියලා. ආව රුපියල් 40ක් වියදම් කරනකොට ගොඩාක් දේවල් රටේ සංවර්ධනය වෙනුවෙන් නේද දායකත්වය දෙන තැන තමයි ජාතික ලොතරැයි මණ්ඩලය කියලා කියන්නේ. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය ලබා දෙන දශක හයක් පුරාවට ඔබට කෝටි ගණනින් මිලියන ගණනින් ලක්ෂ ගණනින් මුදල් ත්‍යාග හිමි කර දුන්න වාසනාවේ ආයතනයේ ජාතික ලොතරැයි මණ්ඩලයේ. ඉතින් ජාතික ලොතරැයි මණ්ඩලයේ රටේ සංවර්ධන කාර්ය සඳහා ලොකු දායකත්වයක් දෙනවා වගේම තවත් සමාජ සේවා මේ සමාජ සේවා සමාජ සවිබල ගැන්වීම කියන කාරණයන් වලත් නායකත්වය ගන්නවා. ඒක හරිම වටින කාරණාවක්. ඒ නිසාම තමයි විශිෂ්ටත්වයේ සම්මානය පවා ජාතික ලොතරැයි මණ්ඩලය දිනාගනු ලබන්නේ දිනාගත්තේ. ඉතින් දැන් හොඳ උදාහරණයක් කියන්නම්. මේ දවස්වල ක්‍රියාත්මක වෙනවා ජනාධිපති අරමුදල මගින් දැයි දරුවන්ට අධ්‍යාපන කටයුතු සඳහා ආධාර ලබා දීම යටතේ ලොතරැයි අලවිචාලයේ අඩු ආදායම් ලාභී පවුල්වල පාසල් අධ්‍යාපන ලබන දරුවන් සඳහා ජනාධිපති අරමුදලින් ඒ අධ්‍යාපන ආධාර ලබා දීමේ නව වැඩසටහන. ඉතින් ඒක හොඳ උදාහරණයක්. මේ වෙනකොට ජාතික ලොතරැයි මණ්ඩලය මගින් මේ සඳහා ලබා දෙන දායකත්වය. ඉතින් ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති MDCA පෙරේරා මහතා, ඒ වගේම ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් GGSC රෝෂන් මහතා වෙත අදාළ මූල්‍ය දායකත්වය ලබා දීම පහුගිය දවස්වල සිද්ධ වුණා. ඉතින් ලොතරැයි මණ්ඩලයේ සමන අධිකාරි එම් අරිෆ් මහතා සහ ඉහළ කළමනාකාරීත්වයේ දායකත්වය තු මං ඉස්සල්ලා කිව්වාගේ රටේ සංවර්ධන කාර්යයන්වලදී ජාතික ලොතරැයි මණ්ඩලය ඉතාම ඉහළ නායකත්වයක් දෙනවා. රජයේ ඒකාබද්ධ අරමුදල, කෘෂිකර්ම අමාත්‍යංශය, සෞඛ්‍ය අමාත්‍යංශය, රණවිරු සේවා අරමුදල, සමාජ සේවා අරමුදල, ක්‍රීඩා අරමුදල, ශ්‍රම වාසන අරමුදල, ජාතික වකුගඩු අරමුදල වගේ රාජ්‍ය සේවයේ පවත්වගෙන යන්න. ඉතින් ඒක ලොකු දායකත්වයක්. ඒ නිසා ජාතික ලොතරැයි මණ්ඩලයට වියදම් කරන රුපියල් 40 කියලා කියන්නේ පොඩි ගාණක් නෙවෙයි රටේ සංවර්ධන කාර්යයන්වලදී. ඒ වගේම ඩෝමා මාක්ස්පෙන් හෝල්ඩිංස් ගැන මතක් කරා මං ඔයාලට. ඒ කිව්වේ ඩෝමා කියලා කියන්නේ රටේ ව්‍යවසායකයෝ දහස් ගාණක් බිහි කරපු තැන. ඉතින් ඒගොල්ලන්ට පුළුවන්කමක් ලැබුණා දැන් ඩෝමා එකත් එක්ක අලුත් ව්‍යවසායක අවස්ථා දෙනවා වගේම තමන්ගේ ආයතනයේ තියෙන රැකියා පුරප්පාඩු සඳහා නවකීන්ට දක්ෂීන්ට අවස්ථාව දෙන්න. ඇසුරුම් කරුවන්, පුහුණු යන්ත්‍රකයා කරුවන්. ඉතින් ඒ සඳහා දැන් මේ දවස්වල සිත් ගන්නා සුළු ආකර්ෂණීය වැටුප් එක්ක අනාගත වෘත්තීය වර්ධනය සඳහා අවස්ථා දෙමින් නේද සුවදශීලී සේවා පරිසරයක් එක්ක ඔයාට අවස්ථාවක් තියෙනවා එතනට ගිහිල්ලා වැඩ කරන්න. වයස අවුරුදු 18ට නොඅඩු, ඒ වගේම අපොස සාමාන්‍ය පෙළ විභාගයේ පෙනී හිටපු කෙනෙක් නම් ඔයා මෙන්න මේ නම්බර එකට ඔයාගේ CV එකක් දාන්න. 0767 760 909 0767 760 909 කියන නම්බර එකට. ඉතින් කණ්ඩායම් හැංගීමෙන් කාර්යක්ෂම වැඩ කරන්න පුළුවන්කමක් තියෙන කෙනෙක් නම්, ඒ වගේම විශේෂත්වයක් තියෙනවා මෙන්න මෙහෙම කෙනෙකුට බාකෝඩ් ලේබල් සහ පේපර් රෝල් නිෂ්පාදන යන්ත්‍ර ක්‍රියාත්මක කිරීමේ පළපුරුද්දක් තියෙන කෙනෙකුට අමතර සුසුකමක් විදියට මේකත් එක්ක සම්බන්ධ වෙන්න තියෙන අවස්ථාව වැඩි. ඒ මතක් කරේ ඩෝමා ගැන රයිට්. ඒ වගේම ලෙන්ස් ටෙක් ගැන කියන්න ඕනේ නේද? ඔයාගේ පෙනීම ගැන කතා කරනකොට මේ දවස්වල අපි වැඩි විශ්වාසයෙන් කතා කරන රජයේ අනුමත හොස්පිටල් එක මේක ලොකු අවස්ථාවක් ඇස් දෙක කියලා කියන්නේ නේ. ඉතින් ඇසේ සුදයිවත් කිරීමේ සත්කම, දියවැඩියා සායනය, ග්ලූකෝමා සායනය, ළමා අක්ෂි සායනය, ඇස් කණ්ණාඩි සේවා, බාහිර රෝගී අංශය, මේ කියන ඔක්කොම දේවල් එකම තැනකින් කරගන්න පුළුවන් ලොකු ගාණක් නැහැ. අන්න ඒකයි වැඩි. පොඩි ගානකට මේ ඔක්කොම දේවල් සියලුම ආක්ෂි සේවාවන් සඳහා අති නවීන උපකරණ සහ පහසුකම් වලින් සමන්විත විශ්වසනීය ආක්ෂි සේවාව ලෙන්ස්ටෙක් අයිකියා හොස්පිටල්. මතක තියාගන්න නම ලෙන්ස්ටෙක් අයිකියා හොස්පිටල්. මෙන්න මේ නම්බර එකට කෝල් එකක් දෙන්න. 0706 478 478 0706 478 478. ඒ වගේම කෝල් කරනවා නම් ලෑන් නම්බර එක 0112 785 858 0112 785 858. ඉන්ෂුරන්ස් එහෙම ප්‍රශ්න තියෙනවා නම් ඔය ඔෆිස් වලින් එහෙම ගෙවණේවට එහෙම නේද? අන්න ඒවත් විසඳලා දෙනවා ඉතාම සුහදශීලී කාර්ය මණ්ඩලයක් ඉන්නේ. ඔයා ගන්න කෝල් එකේ එහා පැත්තේ ආන්සර් කරන මාත්‍යෙක් ඉඳලා හැමෝම පෞලි කෙනෙක් වගේ ඔයාට ඕන කරන සේවාව ලබා දෙන්න ලෑස්ති වෙලා ඉන්නවා කියලා මතක් කරනවා. ඉතින් ෆ්‍රී මෙඩිකල් කැම්ප් පවා තියෙනවා ආගේ ඔෆිස් එකට. ඔයාගේ කණ්ඩායමට එහෙම මෙඩිකල් කැම්ප් එකක් කරගන්න ඕන නම්, ඇස් පරීක්ෂාවක් කරගන්න ඕන නම් එතන ඉහාට ගිහිල්ලා හැමදේම වෙනුවෙන් කෝල් එකක් දෙන්න කියලා මතක් කරනවා. හරි, ඒ මතක් කරේ මම ලෙන්ස්ටෙක් අයිකියා හොස්පිටල් ගැන. ඉතින් ෆේස්බුක් එකට වෙබ් එකට ගිහිල්ලා මේ ගැන තවතුරටත් ඔයාලට පුළුවන් කමක් තියෙනවා අයිඩියා එකක් ගන්න. තව සින්දුවකට ගිහිල්ලෙමුද අපි? රයිට්, අපි යමු තව සින්දුවකට. සින්දුවකට යන්න කලින් තව පොඩි දෙයක් කියන්නද? ඒ තමයි පැල්වත්ත කිරිවීතුරුවක රස බලන්න. මොකද දවස පටන් ගන්නකොට විතරක් නෙමෙයි, ආවතර ගෙදර යනකොට වුණත් ඔයා සමහර විට ඔයාගේ ආදරණීයන්ට ෂෝගට් එකක් අරගෙන යනවා වෙන්න පුළුවන්. කිරිවීදුරුවෙන් දවස පටන් අරගෙන හවසට ගිහිල්ලා තේ එකක් බොනවා, ඒක වෙන කතාවක්. හැබැයි පැල්වත්ත යෝගට් එක ගේනකන් පොඩිත් බලාගෙන ඉන්නවා. ගුණාත්මක බව ප්‍රමිතිය අතින් වෙළඳපළේ තියෙන විශ්වාසයෙන් ගන්න පුළුවන් යෝගට් එක පැල්වත්ත යෝගට්.

0: ලකඩ රේඩියෝ ITN ඇසේ සුද ඇවිල්ලද? දියබැටියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජී අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල වත්තර මුල්ල දුරකථන අංක 0706 478 478.
1: වාර්තාපිට වාර්තා කබන කෝටි අටේ NLB ධනනිධානය නුතුරයි රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
2: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
3: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අවතන්න 011 7679 579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාරමහරගම
4: NLP 4000 ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP 4000 ඔබත් අදම NLP 4000 බලා ගන්න
5: මේ පැයේ ඔයව මතක් කිරීම සුරේකි මුමගතොට
6: පාසලක් අසලින් ගමන් කරන අවස්ථාවක රිය නියාමක ශිෂ්‍යයන්ගේ හස්ත සංඥාවලට අවනත වන්න
5: සුපකමනක් පරිස්සමින් කිහිල්ලෙන්න.
7: හරි, එහෙනම් වෙලාව බලමුද. 9:51 මගේ වෙලාව ඉවරයිනේ. යන්නනේ හදන්නේ නේද? හරි, යන්න කලින් මතක් කරන්න ඕනේ, ඒ තමයි මං ඔයාලට කිව්වා රටම එකට ජාතික ක්‍රියාන්විතය වෙනුවෙන් වාගේ සපෝට් එක දෙන්න කියලා. ඒ කිව්වේ මොකද්ද කියලා දැන් අහන කෙනෙකුට කියන්නම්. ඔබ දන්නවා රටම එකට ජාතික මෙහෙයුම විෂ මත්ද්‍රව්‍ය වලින් අපේ මේ සමාජයේ ඉන්න තරුණ්‍ය සා වැඩිහිටියන් පොඩි දරුවෝ පාසල් දරුවෝ මේ සියලු දෙනා ගලව ගන්න මෙහෙයුම. ඉතින් හෙරොයින් අයිස් එවගේම හැෂිෂ් එවගේම කුෂ් හැෂ් කියලා තියෙනනේ, හැෂ් මොන නම් වලින් කිව්වත් මේවා විෂ මත්ද්‍රව්‍ය. ඉතින් වයස අධ්‍යාපනයේ සමාජ තත්ත්වය අදාළ නැහැ. ආර්ථික පසුබිම නොසලකා ඕනම පුද්ගලයෙක් මේ වගේ දෙයකට ගොදුරු වෙන්න පුළුවන් කමක් තියෙනවා. ඒ හරහා සමාජයෙන් කොන් වෙනවා, සමාජයේ වටිනාකම් සියල්ල නැති වෙනවා, පවුල කියන සංස්ථාව ඇතුලේ සෑහෙන ප්‍රශ්න තියෙනවා, සමාජයට මේක ලොකු පිළිලයක් වෙනවා, රටකට ලොකු අවුලක් වෙනවා. ඉතින් ඔය කියන ඔක්කොම දේවල් අපි දන්නවා, ඔබ මම අපි හැමෝම දන්නවා. ඉතින් ඒ නිසා කවුරු හරි කෙනෙක් මේ කියන තත්ත්වයට ගොදුරුලා ඉන්නවා නම් ඔහු හෝ ඇයව ගලව ගන්න අවශ්‍ය කරන මේ දායකත්වය දෙමු. 19:27 කියන නම්බර එකට තමයි ඔයා අන්න එහෙම කෙනෙක් ගැන තොරතුරක් දන්නවා නම් ඔයාට මිදෙන්න ඕනේ නම් අන්න කෝල් කරලා මේ කාර්යයත් එක්ක සම්බන්ධ වෙන්න. මොකද ලොකු පිනක් එක්තරා පැත්තකින්, ඒ වගේම සමාජ වගකීමක් නේ, සමාජ පුරවැසියෙක් විදිහට වා කරන වාගේ වගකීම් ඉටු කිරීම කියන කාරණාව ඉතාම හිලින් තියෙන තැනක්. ඒදී හානිකර මත්ද්‍රව්‍ය වලින් ඈත් වෙන්න, යහපත් මිතුරන් ඇසුරු කරන්න, ක්‍රීඩාවට, සංගීතයට, අධ්‍යාපනයට එයාගේ මනස මෙහෙවන්න නේද පුළුවන්කමක් තියෙනවා නම් අපි ඒක අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. ඉතින් ශාරීරික සහ මානසික වශයෙන් වෙන්න තියෙන පීඩාවන් සියල්ල ගැන අපිට අවබෝධයක් තියෙන නිසා ඒ අය වෙතින් ගලෝගමු කියන යෝජනාව කරනවා යන්න කලින්. ඒ වගේම මේ පැයේදී මට මතක් කරන්න කවුරුනේ අමතකුණා නම් ඒ රයිනෝ රූෆින් ඔයාගේ වහලේ ලස්සනට නේද? ඒ වගේම සුවපහසුව කියලා කිව්වේ ඔය වැසි සහිත කාලගුණ තත්වෙන් පස්සේ එක පාරට පායන්න ගන්නවා මාස ගණන්. ඒ කාලවල වල අපි දන්නවා ගෙයක් ඇතුළේවත් ඉන්න බෑ. අර මතයක් තියෙන නිකන් උළු වහලට වැඩිය ෂීට් වහලේ ටිකක් රස්නේ කියලා. හරි, ඔන්න බලන්නකෝ රයිනෝ රූෆින් ටිකක් ස්මාර්ට් විදියට හිතලා ඒගොල්ලෝ කල්පනා කරා ෂීට් එකට යටින් මැටි ලේයර් එකක් දාන්න. දැන් කාටවත් කියන්න පුළුවන්ද උළු වහලේ මේ ෂීට් වහලේ අතරේ මේ එකක් තියෙනවා කියලා? බෑ. හරි, එතකොට මැටි ලේයර් එක හරහා ලස්සන පෙනුමක් දෙනවා වගේම උණුසුම කන්ට්‍රෝල් කරනවා ගේ ඇතුළට දෙන. ඉතින් රයිනෝ රූෆින් ප්‍රීමියර් කියලා ඉල්ලන්න වසර 60ක විශ්වාසයත් එක්ක මාකට් එකේ වෙළඳපොලේ තියෙන ෂීට් එක. ඉතින් ලස්සන පෙනුමක් තියෙනවා, ජල විකර්ෂකාලේ පේන නිසා උඩ නේ සෙවල බැඳින්නේ, පාසි බැඳින්නේ, හරි ලස්සනයි. ඒ මතක් කරේ රයිනෝ රූෆින් ගැන. එහෙමනම් අපි යන්නම්. අපි කියන්නේ මම පැය 3ක් කතා කළා. සුබ දවසක් පරිස්සමට ඉන්න. හෙට උදේ 7ට හම්බෙමු. අද අගෝස්තු 11 වෙනිදා අඟහරුවාදා.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: මාක්ස්වෙන් සමූහ ව්‍යාපාරය විතුන් ගෙන්වා අපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස්වන්ට්‍රිය වී කිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 0177 679 574

0: ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී වතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
1: මම නම් දැන් මානම රිලැක්ස්.
2: අනම් මනම් ගාලා වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
3: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕටෝ ෂීල් ඇක්ටිව් ප්ලස්.
4: මුහුදෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා. විකුණන නොල්ලු සැමට දැනුම් දීමයි.
5: සුබ දවසක් ශ්‍රී ලංකා
4: සහයෝගීතා අනුග්‍රහය
5: ගොවියා රජු කරවන ගොවි බිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 0.71 711 711 1
6: දශක හදක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී
7: ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් වෙතින් සිලුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් අංක 74-1 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත වත්තර මුල්ල දුරකථන 0706 478 478

0: 95.5 93.7 Lakhanda Radio ITN Sabha Sri Lankaya Handa
1: Velavu de dahayai
2: විලාබ ඔබ වෙත ගෙන ආවේ
3: වාර්තාපිට වාර්තා කබන කෝටි යටේ NLB ධනනිධානය නුතරයි රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
1: ලක්කන ප්‍රවෘත්ති සමගින් මම වෙනුරි ගින්නලිය ප්‍රවෘත්ති සංස්කරණයේ සුපුන් දිලංකලීන ආරච්චි.
2: දයෙන් පැයපුවත් සම අනුග්‍රහය
4: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
5: මුහුදෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සමට දැනුම් දීමයි.
2: අනුග්‍රහය
6: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිසිනස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
0: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති.
1: ලක්කල පොලිස් සසමේ තෝරපිටිය හන්දියාසන්නේ පුද්ගලයෙකුට පහර දීමෙන් ජීවිතක්ෂයට පත තිබෙනවා. පහරදීම හේතුවෙන් තුවා ලැබූ පුද්ගලයෙකු වැටී සිටින බවට ලක්ගල පොලිස් ස්ථානයේ ලද්දරුතුරක් මත වහාම ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් එම් පුද්ගලයා දාස්ගිරි රෝහලට ඇතුළත් කෙරුණා. එවන විටත් එම් පුද්ගලයා මියගොස් සිට ඇති බවයි වෛද්‍යවරුන් දන්වා ඇත්තේ. ජීවිතක්ෂයට පත්ව තිබෙන්නේ වයස අවුරුදු 70ක් වන මායෝ ගම්මාන එක ප්‍රදේශයේ පදිංචිකරුවේ. වන්නකරු සහ ඔහුගේ බෑනාතර ඇතු ආරෝලක් දුරතික යාම හේතුවෙන් බෑනා විසින් තියුණු ආයුධයකින් පහර දී මෙම ඝාතනය සිදු කර ඇති බවට දැන්ට සිදු කර ඇති විමර්ශන වලින් අනාවෙන්නේ වී තිබෙනවා. සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ. ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා ලක්ගල පොලිසිය විමර්ශන සිදු කරනවා. ඩොල්ෆීන් සුලකුණාටුවෙන් චීනයේ ජෙන්ජී ප්‍රාන්තයට දැඩි බලපෑම් ලැබුණා. වසරේ ගත වූ කාල සීමාව තුළ චීනයට බලපෑ 13 වෙනි සුලකුණාටුව මේ වනවා. එය ගොඩබිමට ඇතුළු වී ඇත්තේ පැයට කිලෝමීටර 150ක පමණ වේගයකින්. කුණාටුව සමග ඇතු දරුණු සුළං සහ වර්ෂාව හේතුවෙන් ෂැන්හයි සුළු ගංගුදුරු තත්වයක් ඇතිව තිබෙනවා. ෂැන්හයි සිට ක්‍රියාත්මක වන ගුවන් ගමන් මාර 1400කට අධික සංඛ්‍යාවක් අවලංගු කර ඇති බවයි විදේශ මාධ්‍ය සඳහන් කළේ. නැගෙනහිර චීනයේ මිලියනයකට අධික පිරිසක් ආරක්ෂිත ස්ථානවලට ඉවත් කිරීමට බලධාරීන් පියවරගෙන තිබෙනවා. ලක්නෙ මීළඟ ප්‍රවෘත්ති ප්‍රකාශයේ පෙරවරු 11ට බලාපොරොත්තු වන්න.
0: 24 පෑම සිරුවෙන් ලක්කඩ ප්‍රවෘත්ති.
7: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
8: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝ රීදා වයි බී එකට මික්ස් වෙන හාට් බීට් සම අනුග්‍රහය
1: රුපියල් කෝටි 40ක් අම්මුණොත් මොනවාද කරන්න බැරි මෙගා පවර් ටැග් දැන් ඩබල් වෙලා සුපිරි ටැග් තුනක් ප්‍රථම ටැගේ ලක්ෂ 20 ලක්ෂ දෙකේ ටැග් සමග සුපිරි අංකයට ටැග් මෙගා පවර්
2: සුබෝදාසනක හුදේ 10යි විනාඩි 4යි

0: රටට වග කියන රේඩියෝ
1: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම චැනල් එක ලක්හඬ හට් බීට්.

සුබෝදෑසනක්. උදේ 10 විනාඩි 13යි වෙලාව. ඊයේ මම යනකොට කිව්වනේ හරියටම උදේ 10 වෙනකොට මං යනවා කියලා. ඉතින් මම නම් පොරොන්දු හරි විදිහටම තිබ්බා. ඉතින් හාර්ට්බීට් අරගෙන උදේ 10 වෙනකොට මං ඇවිල්ලා ඉන්නවා මේ පැත්තට. FM 93.5 93.7 ගුවාට මම අහගෙන ඉන්න පුළුවන් ගවල් එක වෙනකම්. අද පොඩ්ඩක් විතර වැහිවාර දවසක් නේ. පොඩි පොදක් එක්ක තමයි මමත් ඔෆිස් ආවේ. ඉතින් එළියට හැම යන්න බලාගෙන ඉන්න කෙනෙක් නම් තාම ගෙදරට වෙලා මම අහගෙන ඉන්න කෙනෙක්. මතක් කරලා කුඩයක් අරගෙන යන්න හාද? තෙමෙන්න ඕනේ නෑ වැස්සට. ඉතින් වැස්සට කලින් යන තැනක කුඩයක් අරගෙන යන්න මතක් කරලා ඔන මම ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්න කලින්ම කිව්වා අද පොඩක් වැහිවාර දවසක්. ඒකටත් මතක් කරන ගමන් ආර පුළුවන්. ඉතින් ඔයා මේ වෙලාවේ කොහේ හිටියත් මාව අහගෙන ඉන්න. ඒවා මේ වෙලාවේ ඔෆිස් එකේ නේ දෙන්නේ. වැඩ ගොඩාක් එක්ක ස්ක්‍රීන් එකක් දිහා බලාගෙන වැඩ ටික කරගෙන යනවනේ. ඒ අතරින් ඉතින් ලස්සන සින්දු ටිකක් ඔයාට අහන්න පුළුවන්. සද්ද වැඩි කරගෙන අහන්න. එහෙම නැත්නම් ඔයා මේ වෙලාවේ ගෙදරට වෙලා ගෙදර හැමෝම වැඩ වලට යවලා එහෙම නැත්නම් වැඩවලට පිටත් කරලා ඔයා ඉතින් ගෙදරට වෙලා ගෙදර වැඩ ටික බලාගෙන ඉන්න කෙනෙක්ද? එහෙනම් ඔයාටත් පුළුවන් ලස්සන සින්දු ටිකක් අහන ගමන් මහන්සිය නැතිවෙන්න ලස්සන සින්දුවක් එක්ක වැඩ ටික පටන් ගන්න. එහෙම නැත්නම් ඔයා මේ වෙලාවේ කොහේ හරි ගමනක් යන ගමන් බස් එකකද ඉන්නේ. බස් එකේ යන ගමන් පොඩක් නිදිමතක් එහෙම ආවොත් ලස්සන සින්දුවක් අහනකොට ඔයාට නිදිමතක් නැතිවෙන්න පුළුවන්. මේ හැමදේම එක. ඉතින් සතුට පුරෝගෙන මං ඇවිල්ලා ඉන්නවා උදේ 10 වෙනකොට. ඊයේ දවස කොහොම වුණත් ඔයාට අද දවස සතුටින්ම ඉන්න පුළුවන්. මේ අලුත් දවසක් පටන් අරගෙන තියන්නේ අද අගෝස්තු මාසයේ 11 වෙනිදා. ඉතින් අගෝස්තු 11 අලුත් විදිහට පටන් ගන්න ඔයාට පුළුවන්. මොකද අලුත් පැය 24ක් මේ තියෙන්නේ. ඊයේ මොන හරි දෙයක් හිතරි දීමක් පසුතැවීමක් වුණා නම් ඒ හැමදේම චුට්ටකට පැත්තකින් තියලා එන්න අපි ලස්සන සින්දුවකින් වැඩ ටික පටන් ගමු. ලස්සන සින්දුවක් අහන්න තනියම බෑනේ. ඉතින් ඔයා කැමති කෙනෙක් එකතු කරගන්න පුළුවන්. මේ වැහි වැස්සත් එක්ක ඔයාට හිතර දැනෙන කෙනෙක් ඉන්නවා නම් කියන්න එකතු කරගන්න. 0703 93 5 93 7 0703 93 5 93 7 මේකේ ෆෝන් නම්බර් එකට ඉක්මනට මැසේජ් එකකුත් එවන්න. ඔයා කැමති කෙනෙක් එකතු කරගෙන අපි හමු ලස්සන සින්දුවක් මාත් එක්ක. මම යෂ්.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්වෙල් සමූහ ව්‍යාපාරය වෙතින්ගෙන් අපිට හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස්වන්ට්‍රිය වීකිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවි බිමට කදිම සූර්යබල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අමතන්න 0771711711
4: Silom Green Life Plantation Private Limited I'm going to live a new green life
5: මෝටර්සයිකල් ලොවේ පෙරලිකාරයා TVS ලංකාවේ තියෙන නවීන තාක්ෂණීය හා ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 heavy duty නවීන උපාංග සහිත මෝටර්සයිකලය පොකට් එකට දැනෙන්නේ නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 heavy duty මෝටර්සයිකලය පැදලම බලන්න TVS XL 100 heavy duty මෝටර්සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලයේ TVS XL 100

හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සිංදු ඇහෙන ලංකාවේ එකම චැනල් එක ලක්හඬ.

උදේ 10 විනාඩි 30 වෙලාව වෙලාව බලලා අපි ආවන මේ පැත්තට. ඉතින් වෙලාව නම් හරි ඉක්මනට යනවානේ. ගියාට අපිට ඉතින් ලස්සන සින්දු ගොඩක් ඇහෙනකොට අපිට දැනෙන්නේ නැහැ නේද වෙලාව යනෝ. ඔයා තමයි ඉතින් එහෙම කියන්නේ, මම නම් නෙමෙයි. ඔයා කියන නිසා ඉතින් මම දන්නවා එහෙම දෙයක් වෙනවා කියලා. නෑ නෑ නෑ, ඉතින් ලස්සන සින්දු ටිකක් ඇහෙනකොට එහෙම තමයි නේද. දැන් නැටුම් නටන්න කැමති අය ඉන්නකොට, දැන් වාගේ යාළුවෝ ඇති සමහරක් විට නැටුම් නටන්න හරි කැමති. නැටුම් කියලා කිව්වම නැටුම් වලත් විවිධ කොටස් තියෙනවානේ. අර උඩ රට නැටුම්, පහත රට නැටුම්, මේ වගේ නර්තන දේවල් කරද්දී අපිට නටනකොට බෙරයක් කියන දේ අපිට අත්‍යවශ්‍යයිනේ. හරියට තාල ටික තියාගන්න, අර හරියට බලාගෙන ඉන්න හරි ආසයි ඒ බෙර සද්දෙත් එක්ක ඒ නැටුමේ තියෙන ලස්සන රිද්මයනේ. ඉතින් මගේ යාළුවෝ ඉන්න ඒ වගේ ලස්සනට නටන්න පුළුවන් අය. ඉතින් බෙරයක් කියන දෙයක් අපිට හදන්න, දැන් ස්වභාවිකවනේ අපි මේ අමුද්‍රව්‍ය ගන්න බෙරයක් හදනකොට නේද. ඉතින් දැන් බෙර හදන්න ගන්න නිසා සාමාන්‍යයෙන් කොහොඹ, මිල්ල, එහෙම නැත්නම් මහෝගනි මේ වගේ ගස් ගන්නකොට දැන් අපි බෙරයක් හදන ගහක් කපන්නම වෙනවා. හැබැයි අපි ගහක් කැපුවට පස්සේ ඒ කපපු ගහ වෙනුවෙන් ආපහු ගහක් හිටවනවද කියන එක පොඩි ප්‍රශ්නයක් තියෙනවානේ. අපි අවශ්‍ය වැඩේ කරගත්තා, හැබැයි ආපහු අපි ඒ කපපු ගහ වෙනුවෙන් ගහක් හිටෙව්වද පොඩක් හිතලා බලන්න. දැන් නටන්න අවශ්‍ය වෙන දැන් තාල තියාගෙන බෙරයක් අපි හදනවා, ඒ බෙරේ හදන ගහ කපනවා, හැබැයි ආපහු අපි ගහක් හිටවන්නේ නැහනේ. දැන් අලුතෙන් ලංකාවට දැන් මේ වගේ දෙයක් හඳුනා දෙන්න සූදානම් වෙලා ඉන්න, එතමයි එකෝ බෙර සංකල්පය. කියන්නේ අපි දැන් ගහක් කපලා බෙරයක් හැදුවට අපිට පුළුවන් නම් ඒ කපන ගහ වෙනුවෙන් ආපහු ගහක් හිටවන්න. එතකොට මේ පරිසරයට ඒ ගස් අඩුවන දේත් අපිට වළක්ව ගන්න පුළුවන්නේ. ඉතින් එහෙම දෙයක් වදනම් හිටියා නම් ඉතින් බෙර හදන කෙනෙක් ඉන්නවද පොඩක් කියලා බලන්න. ඉතින් ගහක් කපද්දී පුළුවන් නම් අපිට ඒ වෙනුවෙන් ගහක් හිටවන්න පුළුවන් කියලා නේද. ගෙනත් පුංචි දෙයක් වාට ඉතින් මතක් කරේ මම. ඉතින් මාව අහගෙන ඉන්න ගම හාට් බීට් අහගෙන ඉන්න ගම අපි අමුතු බලන්න මාව අහන් ඉන්නකොට කවුද මේ වෙලාව අපි උදේ 10 වෙනකොටම හරියට මාවි කියලා බලන්න. අද අගෝස්තු මාසේ 11 වෙනිදා. ඉතින් ඒ මාස නවන්තිය කවුද කියලා බලමුද අපි. එන්න මාත් එක්ක යන බලන්න හාට් බීට් චැට් එක පැත්තට. හෙලෝ යාෂ් කියලා දින ගුඩ් මෝර්නින් මැනික. කවුද මේ දිලිනේ? ඉතින් මම දන්නවා නෝගේ මැසේජ් එකකට මම හරි ආදරෙන් මැසේජ් එකක් එවනවා තමයි කියලා. කොහොමද ඒක? ගුඩ් මෝර්නින් කියලා දින ගුඩ් මෝර්නින් ඔයාට මාතලේ දිලිනි මැසේජ් එකක් දාලා දින. ඉතින් ලස්සන සින්දුවක් දෙන කෘති බොහොම ස්තුතියි. කවුද මේ කාලෙකට කලින් ඇවිල්ලා තියෙනවා ඕෂධ රත්තර. මොකද මේ කියන්නේ ඔයා? ඔයාවත් එකතු කරගන්නම් ඊළඟ ලස්සන සින්දුවට. ගුඩ් මෝර්නින් කියලා දෙනවා සුබදා මහත්මයා. හරිම ආදරෙන් එකතු කරගන්නම් FM 93.5 93.7. ඔයා සද්දරම වහගෙන ඉන්නවනේ වැඩ කරන ගම. ඔයාවත් එකතු කරගන්නම් අපි ඊළඟ සින්දුවට. මම එනකම් බලාගෙන හිටිය කියලා තමයි තියෙන්නේ. ටයිම් එකට අපි ඔයාව බලාගෙන එනකම් බලාගෙන හිටිය කියලා තියෙන ඔයකට සුබ. ඉතින් ආව හරිම ආදරෙන් එකතු කරගන්නම් ඊළඟ ලස්සන සින්දුවට. මම ලෑසි කරන් ඉන්නේ විලීගේ ලස්සන සින්දුවක් අපිට පුළුවන් ඒක අහලා ඇවිල්ලා කතා කරන්න. මේ සින්දුව මගින් ඔයාට.

0: 93.5 FM 93.7 Lakhanda Radio ITN
1: වාර්තාපිට වාර්තා තමන කෝටි යටේ එන්.එල්.වී. ධනනිධානය නුතුරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියකු වන්.
2: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇරවුම් කරන්න. සුරහා මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයින් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වාදීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ස් පුද්ගලික සමාගම වෙතින් අදම අමතන්න 011 6767 479.
3: ලුකයියා මාර වෙඩනේ ඌනේ දොක්කි කිව්වානේ මට මෙමරි ලොස් කියලා.
4: මෙමරි ලොස් කවුද ඩොක්ටර්? යාද සුන්නද?
3: මම කිරිකේ බුන්නේ අයියා සීනි වෙඩනේ මුකු තතපය වෙඩ කරන්නේ අයියා මට.
4: සුපුරි ඩොක්ටර්නේ, ඩොක්ටර් හරියටම කියලා තියනවානේ.
5: වෙවි සිින්දුවහන්න එේ මනූ තුනයි දශම පහ එේ මනු තුනයි දශම හත හැන්දෑවේ හතර වෙද්දී ති
6: චමිත් ඇචාර
7: සම අනුග්‍රහය NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩි මලුතරයිය NLP හඳහන ඔබත් අදම NLP හඳහට බලාගන්න.
8: හාඩ්බීට් අහගෙන ඉන්න වෙලාව උදේ 11යි උදේ 10යි විනාඩි 40යි.
9: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.

0: රටට වග කියන රේඩියෝ
1: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම චැනල් එක ලක්හඬ හට් බීට්.

උදේ 10 විනාඩි 43 වෙලාව මම හගෙන ඉන්න වෙලාව හાર્ට් බීට් එකත් එක්ක. අය හાર્ට් බීට් හගෙන ඉන්න හරි සතුටු වෙන්නේ. මට හිතෙනවා මේ සමහර මැසේජස් කියවනකොට ඇත්තටම මෙහෙමද කියලා. ඉතින් බොහොම ස්තුතියි ආගේ වටින වෙලාව වෙන් කරගෙන මං වැඩි හાર્ට් බීට් එක වෙනුවෙන් මේ තරම් ලස්සන මැසේජස් ගොඩාක් එවනවනේ. ඉතින් වොයිස් මැසේජස් පවා එවලා තිනා මට. අපි දැන් මේ වීසින්දු තමයි අහන්නේ. ඔයා ලස්සන සින්දුවක් දීලා තියෙන. ඒකෙන් ඉතින් හાર્ට් බීට් අහන්න කියන්නේ මං ඔයාලට දවල් එක වෙනක. එහෙම හගෙන ඉන්නකොට මට හිතුණා මේ වෙලාව ඔයාට පොංචි දෙයක් මතක් කරන්න ඕනි කියලා. එතකොට මේ පැල්වත්ත නිෂ්පාදන ගැන. පැල්වත්ත නිෂ්පාදන ගැන කියනකොට ක්‍රියාශීල නිෂ්පාදනයක් වා ගන්න බලාගෙන ඉන්නවද? ඔයාගේ පුංචි දරුවෙක්ට දෙන්න බලාගෙන ඉන්නවද? හොඳ විශ්වාසවන්ත නමක් නම් ඒ පැල්වත්ත නිෂ්පාදනම තමයි. මොකද දැන් අවුරුදු ගාණක් තිස්සේ එදා ඉඳලා අද වෙනකම් වෙළඳපොලේ රැඳිලා ඉන්න බ්‍රෑන්ඩ් එකට ලේසි වෙන්නේ. ඉතින් ඒ තරම් විශ්වාසවන්ත නමක් තමයි පැල්වත්ත කියන්නේ. ඉතින් යෝගට් එකක් උනත් හොඳ රසට, උකුවට, ගුණට පුංචි දරුවෙක් ඉඳලා වැඩිහිටියෙක් දක්වා දෙන්න පුළුවන්. ඉතින් කිරි ටික අරගෙන ඒ අවශ්‍ය ටික වැඩ ටික කරලා ඉතින් පැය 48ක් වගේ පුංචි කාලෙකින් තමයි යෝගට් ටිකක් ඔයා ගාවට අරගෙන එන්නේ. ඔය අද ගොඩාක් කාලයක් තියාගෙන ඉන්නේ වෙළඳපළේ. ඉතින් බය නැතුව රසට, ගුණට, කනකට පැල්වත්ත නිෂ්පාදනම ගන්න යෝගට් එකක් ගන්නව නම් මතක් කරලම පැල්වත්ත කියන නමින්ම මිලදී ගන්න මතක කරන් එපා. එවිතරක් නෙමෙයි ක්‍රියාශීල නිෂ්පාදන යෝගට්, බටර්, අයිස්ක්‍රීම් ඒ වගේම බටර් එකක් ගන්නකොට ඔයාට ලුණු සහිත, ලුණු රහිත, එහෙම නැත්නම් ඔයාට සුදු ලුණු රසට මේ ඕන විදිහකට බටර් එකක් මිලදී ගන්න පුළුවන්. ඉතින් බය නැතුව විශ්වාසයෙන් ගන්න පැල්වත්ත නිෂ්පාදන. ඒ වගේම තමයි දැන් මදයක් කරමදක් කරන්න තියෙන. ඒ තමයි ආගේ ජීවිතයේ වාසනාව අරගෙන එන. ඒ තමයි වාසනාව. ධන නිධානය ලතරයි පත්‍රය ගැන. ධන නිධානය ගැන කියනකොට විශේෂම දේ තමයි ආගේ ජීවිතේ මොනාහරි මුදල් හිණයක් තිබ්බනම් ඔයාට ඒ හැමදේම හැබැයි කරගන්න පුළුවන්. කෝටිපතියෙක්, විසිලක්ෂපතියෙක් වගේම ඉරිදා දිනේ දිනුම් මදින සන්ඩේ බෝනස් වාසනාවට හිමිකම් කියන ඔයාට පුළුවන්. ඉතින් ඔයා පරක්කු වෙන්න එපා. වාසනාවට පරක්කු වෙන්න එපා. ඔයාගේ ජීවිතේ හීන පරක්කු කරගන්න එපා. ඒ හීන වලට යනකොට හොඳම දැන තමයි ධන නිධානය ලතරයි පත්‍රයක් අරගෙන ඒ වාසනාවත් එක්කම යන්න. ඔය ළඟම තියෙන ලොතරැයි කූඩුවට යන්න. ඒ ගිහිල්ලා ඔය ධන නිධානය කියලම මිලදී අරගෙන බලන්න. හැට උදේ වෙනකොට සමහරක් විට ඔයාගේ ජීවිතයේ වාසනාව ඒ ඉලක්කම් අතරතුර තියන්න පුළුවන්. අනිවාර්යෙන්ම ළඟම තියෙන ලොතරැයි කූඩුවෙන් මිලදී අරගෙන බලන්න. ඒකෙත් මතක් කරන ගමන් අපි අමුතු බලන්ද කොහෙටද? අපි අමු බලන්ද මාව අහගෙන ඉන්නේ කවුද මේ ආදරින් කියලා බලන්න. සුබ දවසක් ලක්හඳ අහන් ඉන්නේ ඔයාව ආදරින්. බොහොම ස්තුතියි. අපි එකතු කර ගන්න කියලා තිනව ලස්සන සින්දුවක අහන්න. චතු එවගේම කුසුම් රමාලි ඉන්නවා. කීර්තිනන්ද ඉන්නවා මේ වෙලාවේ සද්දටම ලක්හඳ අහගෙන. සමන් මලි ලස්සන නමක් කාට තියෙන සමන් මලි. ඒ වගේම සමීර ශියානි ප්‍රේම අක්ක ඉන්න මේ වෙලාවේ මාව අහගෙන හાર્ට් බීට් අහගෙන. අයරංගිනි අක්කගේ උපන්දිනය කියලා තියෙනවා. ඉතින් අයරංගිනි ඔයාට සුබම සුබ උපන්දිනයක් කියලා ප්‍රාර්ථනා කරනවා හાર્ට් බීට් එකනොත්. ඒ වගේම ඔයාගේ යාළුවෝ හැමෝම ඔයාට නිදික් නිරෝගී සුබම සුබ උපන්දිනයක් කියලා ප්‍රාර්ථනා කරනවා. හසන්ත සිංහ වහව එකතු කරගන්න ඕනේ. ගීතකරුතුමයි මට මේ විදිහට හරිම ආදරෙන් මැසේජ් එකක් දීලා තියෙන්නේ. හැමෝම එකතු කරගෙන බර්ත්ඩේ තියෙන අයරංගිනියවත් එකතු කරගෙන අපි හමුනේ දලස්වර සින්දුවක්. රදා වඩන පැතර යන තමයි හදන ගාමිණි ආව එකතු කරගන්න ලස්සන සින්දුවකට. ශෂිකත් තියෙනවා මේ වෙලාවේ වගේ මාෂාන් දුලනී රූපවති රෝහිණි එවිතරක් නෙවෙයි නයනි කුමාරිය රබුදුගල්ල සුභාසිනී මේ හැමෝම එකතු කරගෙන අපි අහමෝ ලස්සන සින්දුවක්. අපි කවුරුද? අපි කවුරු වෙන්න පුළුවන්ද? අපි කවුරුද කියලා තේරුම් කරගන්න ඕනේ අපිම තමයිනේ. කවුරුත් ඔයාව තේරුම් කරලා දෙන්න ඕනේ නෑනේ. ලස්සන සින්දුවක් මම ලෑස්ති කරන් ඉන්නේ. ඒ සින්දුව අහලා ඇවිල්ලා අපි කතා කරමු. උදේ 10යි විනාඩි 47යි.

0: රටට වග කියන රේඩියෝ
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
2: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට්පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: FM 93.7 Lakhana Radio ITN හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම channel එක Lakhana Heartbeat.
1: Heartbeat අහගෙන ඉන්නකොට මේ වෙලාවේ කීප දෙනෙක් ඉන්න එකතු කරගෙන අපිට අලුත් පැයක් තමයි ඊළඟට පටන් ගන්න තියෙන්නේ. 11 පැය පටන් ගන්න කලින් 10 පැය වැඩි කිවර කරලා බුදු. ඊට කලින් ආව මතක් කරන දෙයක් තියෙනවා. පැල්වත්ත නිෂ්පාදන ගැන. පැල්වත්ත නිෂ්පාදන කියලා කියන්නේ ආට විශ්වාසයෙන් ගන්න පුළුවන් හොඳම නිෂ්පාදනයක්. වෙළඳ නාමයක් එක්ක හොඳම නිෂ්පාදන ටිකක් මිලදී ගන්න පුළුවන්. ඔයා මිලදී ගන්නකොට ක්‍රියාශීල නිෂ්පාදනයක් ගන්නකොට පැල්වත්ත කියලා නවින්න මිලදී ගන්න අමතක කරන්න එපා. පැල්වත්ත නිෂ්පාදන ආයතනයේ කිරිගොවීන් 20,000කට වඩා වැඩි ප්‍රමාණයක් වැඩ කටයුතු කරනවා. ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් කරන ගමන් ඔයාට රටේ සල්ලි රටේම ඉතුරු කරගන්න පුළුවන්. හේතුව තමයි ඔයා දැන් පැල්වත්ත කියන නමින් නොවාකිරි පැකට් එකක්, යෝගට් එකක්, අයිස්ක්‍රීම් එකක් මිලදී ගන්නකොට ඒක රටේ නිෂ්පාදනයක් වෙන නිසාම රටේ සල්ලි රටේ ඉතුරු කරගන්න පුළුවන්. ඒකන චුට්ටක් හිතන්නනේ. ඉතින් ඒකන තවත් මතක් කරන ගමන් විශ්වාසින් ඔයා ක්‍රියාශීල නිෂ්පාදනයක් මිලදී ගන්නකොට පැල්වත්ත නිෂ්පාදනම මිලදී ගන්න. එකලහ බැට යන්න කලින් මම එකතු කරගන්න ඕනේ සුමනා මහත්මිය එකතු කරගන්න කියලා කිව්වා මාත හරි මාදි. කවුද මේ දකුණු කොරියාවෙන් සුසන්ත ලසන්ත එකතු කරගෙන ස්ටොයිස් ලවත් එකතු කරගන්න කියලා තිනවා. ඊළඟ ලස්සන සින්දුවට ඩිලාන් නීරෝ ෂන්වැල්ලෙන් තමයි මැසේජ් එක දාලා තිනවා ඔව එකතු කරගන්න. සද්දිරම ලක්කන අහගෙන ඉන්නව නේද? හයි අක්කේ, ආයෙන කම ඉදියේ. ඒ මොකද ඒ ලස්සන සින්දුවක් අහන්නද? ගුඩ් මෝර්නින් කියලා තියෙනවා. ෂෙවොන් තමයි මට මැසේජ් එක දාලා දෙන්නේ. හැමදාම වගේ මාව එකතු කරගන්න කියලා දින. ඉතින් හැමදාම ඔයා මට හරිම ආදරෙන් මැසේජ් එක දානකොට මං කොහොමද මිස් කරන්නේ? අයව මිස් කරන්නේ නැහැ. මං අනිවාර්යයෙන්ම එකතු කරගන්න. හයි ගුඩ් මෝර්නින් කියලා තියෙනවා. අපිවත් සින්දුවකට එකතු කරගන්න. චන්ද්‍රකා තමයි මැසේජ් එක දාලා තියෙන්නේ වැලිවේරියේද? ස්ටුඩියෝ එකේ හැමෝම එකතු කරගන්න මේ වෙලාවෙනේ. ලස්සන ෆොටෝ ගන්න ගහන දැන කට්ටිය වෙලාවයි ගොඩක් කියන. එහමෝ මේකතු කරගෙන අපි හමු ලස්සන සින්දුවක්. ගුඩ් මෝර්නින් හාර්ට්බීට් කියලා දෙනවා. හාර්ට්බීට් අහගෙන ඉන්න තිලිනී ඔව එකතු කරගන්නන් ලීලංග ලස්සන සින්දුවට මම ලෑස්ති කරන් ඉන්නේ. කාගෙද? උමාරියාගේ ලස්සන සින්දුවක්, රාගී සින්දුව. ඒ සින්දුව අහලා අපි අය හම්බ වෙන්නේ 11 වෙයිදී. ඔය විදිහටම ඉන්න උදේ 10:55.

0: වෙනම පෙරවරු 11යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: ලක්කන ප්‍රවෘත්ති සමගින් මම වෙනුරිගින් එළිය ප්‍රවෘත්ති සංස්කෘතිය සුපුන්දි ලංකලිය නාරච්චි.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මුහුදෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සමට දැනුම් දීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
5: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති.
0: ජනාධිපති අනුකුමාර දිසානායක මහතා සහ නීතිඥ සංගමය අතර විශේෂ සාකච්ඡාවක් හෙට පැවැත්වෙනවා. එට පසුරු එකට ආරම්භ වීමට නියමිතව තිබෙනවා. 22 ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කරන බවයි වාර්තා වන්නේ. කොස්වත්ත පොලිස් අසමේ ලුණුවිලි ප්‍රදේශයේ පොල්වගා ඉඩමක නාඳුනන පිරිමි මෘත ශරීරයක් ඇති බවට කොස්වත්ත පොලිස් ස්ථානයේ ලැබුණු තොරතුරක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා. ජීවිතක්ෂයට පත් ඇත්තේ වයස අවුරුදු 70ක් පමණ වූ පිරිමි පුද්ගලයෙකු අතර සුදු පැහැති කොට කලිසමක් සහ කළු පැහැති අධික කමිසයක් ඇඳ සිට ඇති බවයි පොලිසිය සඳහන් කළේ. මේ දින කිහිපයකට පෙර මියගිය පුද්ගලයෙකුගේ බවට නිරීක්ෂණය වන අතර කොසත් පොලිසිය විමර්ශන සිදු කරනවා. චීනයේ බේජින් අගනුවරට අධික වර්ෂාපතනයක් ඇදහැලීමට නියමිත බැවින් ගංගොතර සහ නායාමේ අවධානම් පිළිබඳව බලධාරීන් ජනතාවට අනතුරු අඟවා තිබෙනවා. ඉදිරිපැය 24 තුළ වාර්ෂික වර්ෂාපතනයෙන් 3-1කට වැඩි වර්ෂාවක් ඇදහැලීමට නියමිත බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. චීන කාලගුණ විද්‍යා බලධාරීන් පවසන්නේ අද සවස සිට අනිද්දා දක්වා බේජින් බොහෝ ප්‍රදේශවලට තදවැසි ඇතිවිය හැකි බවයි. පැහැයක පමණ කාලයක් තුළ මිලිමීටර 100කට වැඩි වර්ෂාපතනයක්ද පැය 24ක් තුළ මිලිමීටර 150කට වැඩි වර්ෂාපතනයක්ද අපේක්ෂා කරන බවයි වාර්තා වන්නේ. ටොන්ෂෝ, ඩාෂින්, ෂැන්හයි, මොන්ටිගෝ, ගුවයිනෝ සහ ෆෙන්ස්තා යතුරු ප්‍රදේශ කිහිපයකට පැය 24ක් තුළ මිලිමීටර 200කට වැඩි වර්ෂාපතනයක් ලැබිය හැකි බවටද අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. චීනයේ දකුණු දිග ප්‍රදේශයේ පවතින ඩොල්ෆින් සුළුකුණාටුව හේතුවෙන් මෙම අධික වර්ෂාපතනය ඇතිවිය හැකි බවයි විශේෂඥයින් පවසන්නේ. ලක්කන ප්‍රධාන පැවති ප්‍රකාශයේ දහවල් 12ට බලාපොරොත්තු වන.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: WITN රටට වග කියන රේඩියෝ
1: 11 විනාඩි 3යි.

0: බලන්න රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ අඩකුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්වබල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහනය පහසුවෙන් හැසිරවීම නඩත්තුව සහ අමතර කොටස් ගැනීමේ පහසුම ටූ වීල් ෆෝර් වීල් සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS සොනාලිකා අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණය ලියාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග TVS Agri Business වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය මහ පුලවට මහ බලයක් කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම් වල දේශපාලනය විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව
1: ලඛන මොමදී දුස්
0: සම අනුග්‍රහය

එකලා විනාඩි 13යි මං කියුවානේ අපි අලුත් පැයක් පටන් ගන්න කියලා. ඉතින් කියව විදිහටම මම ආවා නිවුස් එක අහලා ලස්සන සින්දුකි දෙකකුත් අහලා මේ වැත්තටම. ඉතින් ඔයාට ලස්සන සින්දු අහන්න පුළුවන් හાર્ට් බීට් අහගෙන ඉන්න ගම. ඉතින් ලස්සන සින්දු අහනකොට ඔයා වැඩ කර කර ඉන්නකොට මහන්සිය දැනෙන්නේ නැහැ නේද? මං දන්නවනේ ඉතින් මොවමද කියන දේවල් එක්ක ඔයාගේ මහන්සිය කොහෙන් ගියාද කියලානේ. ඉතින් වැඩ ටික කරගෙන යනකොට ඉතින් මහන්සිය නැතුව වැඩ ටික කරගන්න පුළුවන් මේ වගේ ලස්සන සින්දු ඇහෙනකොට. මතක් කරන්න ඕනේ මේ වෙලාවේ විශේෂම දෙයක් තියෙනවා. මේ තමයි දැන් ඔයාට ඇස් ගැන මොනාහරි ප්‍රශ්නයක් තිබ්බනම් මොනාහරි දෙයක් තියෙනකොට ඉතින් ඒකෙන් අපි මොනාහරි කළ විසඳ ගන්න ඕනේ. ඉතින් විශ්වාසවන්ත තැනකට අපි යන්න ඕනේනේ. විශ්වාසවන්ත තැනක් ගැන කියනකොට මට වාඩ විශ්වාසයෙන් කියන්න පුළුවන් ඒ තමයි ලෙන්ස් ටෙක් අයිකිය හොස්පිටල් එක. ඉතින් මේ ගැන වාඩ මතක් කරන්න ඕනේ. ඉතින් මොන හරි වාඩ ඇස් ගැන අක්ෂි ගැන අක්ෂි සේවාවක ලබාගෙන බලාගෙන ඉන්නවන ඔයාට ඇසේ සුදිවත් කරගන්න සැත්කමක් කරගන්න ඕනකමක් තියෙනවනම් එහෙම නැත්නම් ග්ලූකෝමා සායනය එහෙම නැත්නම් ලියවැඩිය සායනය ළමා අක්ෂි සායනය ඇස් කණ්ණාඩි සේවාවක් ලබා ගන්න පුළුවන්. විශේෂව මතක් කරන්න ඕනේ ඔයා ඇස් කණ්ණාඩි සේවාවක් ලබා ගන්න යනකොට දැන් සමහරක් විට අපිට වෛද්‍යවරයෙක් හම්බ වෙන්න ඕනේ වෙනවා. එතකොට වෛද්‍යවරයාට වෙනම මුදලක් සමහරක් විට ගෙවන්න වෙනවා සමහර ආයතනවල. හැබැයි ඔයාට ගෙවන්න වෙන්නේ නැහැ මේ ලෙන්ස් ටෙක් අයිකියා හොස්පිටල් එක ගැන කියනකොට. ඉතින් ඔයාලා නොමිලේ වෛද්‍ය පහසුකම් ලබාගෙන ඔයාට නොමිලේ ඒ සේවාව ලබාගෙන ඔයාට පුළුවන් ඇස් වලට අවශ්‍ය වෙන ඇස් කණ්ණාඩි ලබා ගන්න. ඒ විදිහට මේ බාහිර සේවා රෝගී අංශයක් තියෙනවා. ඉතින් ඔයා බය නැතුව යන්න ලෙන්ස් ටෙක් අයිකියා හොස්පිටල් එක ගාවට. ඉතින් ඒක තියෙන කොහෙද දන්නවද? නම්බර 74 එක රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්. නම්බර 74 එක රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්. ඉතින් බය නැතුව විශ්වාසයෙන් ළඟම තියෙන අයි හොස්පිටල් එකට යන්න. ඉතින් ලෙන්ස් ටෙක් අයිකියා හොස්පිටල් එක ෆෝන් නම්බර් එක මම මතක් කරනනේ. ඔයා දන්නව මම මේ ගැන කියනකොටම 07:04.78 07:04.78 මේ කියන ෆෝන් නම්බර් එකට කෝල් එකක් දෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට ලෑන්ඩ් ලයින් එක මතක් කරන්න 0112 78 58 58 0112 78 58 58. මේ කියන ෆෝන් නම්බර්ස් වලට ඔයාලට කෝල් එකක් දීලා වෙලාවක් වෙන් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ළඟම තියෙන මේ බත්තර මුල්. ඉතින් බය වෙන දෙයක් නැහැ. විශ්වාසයෙන් යන්න ඇසගන පරීක්ෂණය කරගන්න. ඇසගන ප්‍රශ්නයක් තියෙනවනම් හොඳම තැන තමයි ලෙන්ස් ටෙක් අයිකියා හොස්පිටල් එක. ඒගනස් මතක කරන ගමන් අපි යමු බලන්න මේ 11 පැයේදී කවුද මුලින්ම ඇවිල්ලා ඉන්නේ කියලා බලන්න ලස්සන සින්දුවක් ඉල්ලගන්න. ඉතින් හරි මාදිරෙන් මම එකතු කරගන්නම් ලක්කන රේඩියෝ අහගෙන ඉන්නේ දින්. කර්ණාපාලාව එකතු කරගන්න ඕනි. ඈන් සහන් රශ්මි ඒ වගේම channel එන්නව. ලිලිය මොනිස්ටවත් මේ වෙලාවේ එකතු කරගන්න ඕනේ ලස්සන සින්දුවක් අහන්න. හැමෝම එකතු කරගෙන අපි යමු නේද ලස්සන සින්දුවක් අහන්න. ඊට කලින් යන්න ඕනි කොහෙටද? ඔයා එනවද යන්න ලෝකේ පුරා ලංකාව පුරාවට යන්න? ඊට කලින් අපි යමු බලන්න රුමේනියාව පැත්තට. රුමේනියාව වල ඉඳලා මම වහගෙන ඉන්නවා. කවුද මේ චන්දන සුපුරුදු විදිහටම වැඩ කරන ගමන් ලක්කන් අහගෙන ඉන්නවා කියලා දිනු. නිරෝෂා විරාජිනිගේ සින්දුවක් අහමුද අනිවාර්යෙන් පළව. විද්‍යුත් මහගෙන ඉන්නවා. එයා වැඩ කරන තැන හැමෝම එකතු කරගන්න කියලා දිනු. එයාගේ ආදරණීය අම්මා එවැගේම බිරිඳ තිලිනි ගිහංස හිමංස පුතාලා දෙන්නවත් එකතු කරගන්න කියලා දිනවා. ලස්සන සින්දුවක් අහන්න. මේ වෙලාවේ මම ලැස්ති කරන් ඉන්නේ නිරංජල සරෝජනිගේ ලස්සන සින්දුවක්. ඉතින් අපි ඒ සින්දුව අහලා ඇවිල්ලා කතා කරමුනේ. උදේ 11:16

0: లుక్కయ్య మారే వేడిని ఊని దొక్కి వాడే మడ మెమరీ లొస్కీల
1: మెమరీ లోస్ సున్నది
2: త్యాగన్
3: Evening Drive with Chamit and Charu.
4: Sama Anugrahaya.
3: Marksman Samuha Vyapare within Genwabita Harina that Navanimavakin in a Domasu and Tree Wiki Timiantrika, Sadamber Himikaru Kuanda, Adamamutana, Midway Kaka Hatai, Haisi Hatanamea, Pansi Hatanamea.
4: Sayogita Anugrahaya.
2: රන් පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි. ගනුදෙනුවයි රත්තරන්. පල්ලි ගුරුගේ රන් අය.
3: ජීවිතයක් නැති කර ගැනීමට ගතවන්නේ එක් තත්පරයක ප්‍රමාදයක්. රිය පැදවීමේදීත් මාර්ගයේ ගමන් කිරීමේදීත් ප්‍රවේශම් වන්න.
5: ටේකියා සුරකින් මගතොට.
3: වස විෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මව්පිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කෙරේ. දැන් ළඟම කීල් සුපර් ශාඛා මගින් මිලදී ගත හැකියි.

FM 93.5, FM 93.7, Lakhana Radio ITN. හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම channel එක ලක්හඬ Heartbeat.

හනාගේ ලස්සන සින්දුව කහල නේද අපි ආවේ මායාවක්. සමහර දේවල් අපිට හිතෙනවනේ ඇත්තටම මායාවක්ද කියලා. නෑ නෑ නෑ. අපි ඇත්ත ඇතුලේ ජීවත් වුණොත් ඉතින් මායාවක් වෙන්නේ නෑ. අපිට විශ්වාසවන්ත දෙයක් තියෙනකොට අපිට මායාවකට අහු වෙන්න ඕන වෙන්නේ නෑ නේ. ඒ වගේ තමයි ඔයාලා සමහරක් විතර මම මේක කියනකොට මතක් වෙනවා ඇති. චූටි කාලේ අපි මොනා හරි සල්ලි ටිකක් අපි කොහෙන් හරි තියන්න ගියාම අම්මා කියනවනේ අපි මෙන්න මේ බැංකුවට යමු කියලා. මට නම් හොඳට මතකයි පුංචි කාලේ එහෙම කියනකොට අම්මා කියනවා ජාතිය මහාට පහන්ට හැම ලංකා බැංකුව ගැන කියනකොට. ඉතින් අම්මා කියන්නේ ලංකා බැංකුවට අපි යමු. ගිහලා සල්ලි ටික තියලා එමු. මොකද ඔයා සල්ලි ටික තියලා ආවට පස්සේ බය නැතුව ඔයාට ගෙදර වැඩ ටික කරගෙන ඔයාට ඔයාගේ වැඩ ටික කරගෙන හිතේ නිදහසේ ඉන්න පුළුවන්. නැත්තම් මොකක් හරි බැංකුවකට ගිහිලා සල්ලි ටික දාලා සල්ලි ටිකට මොකක් වෙයිද කියලා පොඩක් බයෙන් ඉන්න වෙනවනේ. එහෙම නැතුව ඔයාට විශ්වාසයෙන් ඉන්න පුළුවන් තැනක් තමයි ජාතිය මහා පහන් ටැබ ලංකා බැංකුව කියලා කියන්නේ. ඉතින් මම ඒ ගැන මතක් කරනකොට ඔයාට විශේෂ දෙයක් තියෙනවා කියන්න. ඒ විශ්වාසෙත් එදා ඉඳලා අද වෙනකන් ලංකාවේ වෙළඳ නාමයක් වෙළඳ සන්නාමයක් විදිහට රැඳිලා ඉන්න ලේසි වෙන්නේ. ඉතින් බ්‍රෑන්ඩ් එකක් වෙන ලේසි නේ. ඉතින් බ්‍රෑන්ඩ් එකක් වෙනකොට විශ්වාසය කියන දේ අපිට අනිවාර්යෙන් තියෙන්න ඕනේ. විශ්වාසය කැඩුනොත් කවදාවත් එක බ්‍රෑන්ඩ් එකක් විදිහට එදා ඉඳලා අද වෙනකන් වෙළඳ ප්ලේ රැඳිලා ඉන්න බෑ. වෙළඳ සන්නාමයක් විදිහට ඉන්න බෑ. ඉතින් ඒක නිසාම තමයි ඒ විශ්වාසයෙන් එක ලංකා බැංකුව වැඩ කරන්නේ. ඉතින් බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් ලංකා කියලා කියන්නේ ලෝකයේ ස්වාධීන සන්නාම තක්සේරු කරන්න පුළුවන් ආයතනයක්. එක්සත් රාජධානියේ තියෙන බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් ආයතනයට අනුබද්ධ ආයතනයක් වන. ඉතින් ඒ වගේම ආයතනයේ සන්නාමය ආයෝජනය එවිතරක් මේ සන්නාම ප්‍රාග්ධනය සන්නාමය වර්ධනය කරගන්න මේ කියන කරුණු දැන් වාර්ෂිකව බලලා තමයි ට්‍රේනිගත කිරීම එක්ක ලංකා බැංකුව අංක එක වෙලා තියෙන්නේ. ඉතින් ඒ විතරක් නෙමෙයි ඔයා ඒ තියෙන විශ්වාසය රසම තමයි ලංකා බැංකුවට මේ තරම් දුර ගමනක් යන්න පුළුවන් වෙලා තියෙන්නේ. දැන් ලංකා බැංකුව ලාභ උපයන එක විතරක්ම ඉලක්ක කරගෙන මේ වැඩ කරන්නේ. ඔයා ගැනත් හිතනවා, පාරිභෝගිකයන් ගැන හිතනවා, ගනුදෙනුකරුවන් ගැන හිතනවා. මේ හැමදේම ගැන හිතන නිසාම තමයි ලාභ උපයන එක ගැන විතරක් හිතන්නේ නැතුව ලංකා බැංකුව සාර්ථකව හලවි ප්‍රවර්ධන වැඩසටහන් ඒ වගේම ශක්තිමත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරකම් මේ විතරක් නෙමේ පාරිභෝගික සේවා වේගවත් ඩිජිටල් අනුවර්තන ඒ වගේම මූල්‍ය සාක්ෂරතා වේ ඒ වගේම සමාජ සත්කාර වැඩසටහන් මේ හැමදේම එකට එකතු කරගෙන ලොකු කරනවා. ඒ නිසාම තමයි ජනතාව අතර මෙතරම්ම විශ්වාසයෙන් රැඳිලා ඉන්නේ. ඒක නිසාම විශ්වාසය නිසාම තමයි අංක එක බවට පත් වෙන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඉතින් අපි ආර බය නැතුව කියනවා ළඟ තියෙන සල්ලි ටික ඔයාට තියන්න හොඳම තැන තමයි ලංකා බැංකුව කියන්නේ. දැන් ජාත්‍යන්තර මට්ටමින් ගත්තත් 2026 අවුරුද්ද වෙනකොට වඩිනා බැංකු සන්නාම 500 අතරට ශ්‍රේණිගත වූ එකම ලංකාවේ බැංකුවක් විදිහට ලංකා බැංකුවත් ලංකා බැංකුව තියෙනවා කියලා මම ඔයාලට විශ්වාසයෙන් කියනවා. ඉතින් ඔයා බය නැතුව ඔයා ළඟ තියෙන සල්ලි ටික අරගෙන යන්න ලංකා බැංකුව ගාවට. විශ්වාසයෙන් සල්ලි ටික තැම්පත් කරන්න පුළුවන් හොඳම තැන තමයි ජාතිය මහා පහන්ටව ලංකා බැංකුව. ඒකටත් මතක් කරන ගමන් වෙලාව මතක් කරනවා. උදේ 11 විනාඩි 30 වෙලාව මේ වෙලාවේ දවල් දෙක යම ටිකක් හදන බලාගෙන දෙන්නේ. කෑම කන්නදී පොඩ්ඩ ටිකක් ඉන්නවනේ. එහේ පොඩ්ඩොන්ට හොඳම කෑම ටිකක් දෙන්න. සුවඳට පොඩි අමුතු රසයකට සුදු ලුණු රසට කෑම ටිකක් දෙනව නම් පැල්වත්ත බටේකකුත් ගන්න අමතක කරන්න එපා. රසට ගුණට ගන්නකොට පැල්වත්ත බටේ එකක් කෑම ටිකට එකතු කරන්න. ඉතින් රසට සුවඳට ගන්නකොට ඉතින් පොඩ්ඩ අර කන්නේ නැති අයට කන්න පොඩි අර ආසාවක් සුවඳක් එනකොට මොනවද මේ හදලා තියෙන්නේ කියලා අහනවනේ. ඉතින් කෑම ටික ගුණට දෙනව නම් රසට දෙනව නම් පැල්වත්ත බටේ එකක් ගන්නත් අමතක කරන්න එපා. කෑම ටිකට එකතු කරන්න අමතක කරන්න එපා. ඉතින් ලුණු සහිත ලුණු රහිත විතරක් නෙමෙයි සුදු ලුණු රසට මේ ඕන විදිහකට ඔහට පැල්වත්ත බටේ ගන්න පුළුවන්. ඒ වගේම මතක් කරන්න ඕනේ ක්‍රියාශුද්ධ නිෂ්පාදනයක් ගන්නකොට ඔයාට මතක් කරන්න තව දෙයක් තියෙනවා. ඉතින් ඔයා ගුණ දෙයක්, දේශීය දෙයක්, ස්වභාවික දෙයක් හොයනවා නම් මුදොහොප කිරි, එහෙම නැත්නම් යෝගට්, අයිස්ක්‍රීම් බටර් මේකින ඕන දෙයක් පැල්වත්ත නිෂ්පාදනත් එක්ක මලදී ගන්න පුළුවන් කියලා මතක් කරන්න. උදේ 11 වෙනාලේ 32 වෙලාව කවුද මේ වෙලාවේ මාව අහගෙන ඉන්නේ කියලා බලන්න යන තමයි මං හදන්නේ.
මේ සින්දුව අහලා බලන්න කළු කෙල්ල ටික. මේ සින්දුව මගින් ඔයාට

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි

0: මුහුදෙන්වත් කුමනින්වත් කුඩුකේන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සැමට දැනුම් දීමයි ඉවත් වෙන. ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
1: 11:39.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාව විසින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.

හඩ් බේට හගෙන ඉන්නකට ලස්සන සින්දුවක් ඉල්ලෙබ හැමෝද විති මගේ පුළුවන් විදිහට චාට් එකේ තියෙන විදිහට ලස්සන සින්දු ගොඩක් අහන්න දුන්න බව ස්තුතියි. ඉතින් මෙතරම්ම වෙලාවක් අරගෙන ආගේ වටින වෙලාවෙන් මං වෙනුවෙන් චූටි වෙලාවක් වෙන් කරනවට. ඉතින් මම ආගෙන ඉන්න ඔයාට මට හිතුණා කියන්න දෙයක් ඕනේ කියලා. ඒ මොකද? ඒ තමයි ඔයාගේ වාසනාව ගැන. ජීවිතේ සෙහිනට වාසනාවේ ආශිර්වාදය අරගෙන ජාතික ලොතරැයි මණ්ඩලෙන් හඳුන්වලා දෙන ධන නිධානය ලොතරැයි පත්‍රය ගැන. ඉතින් ධන නිධානය ලොතරැයි පත්‍රය අරගෙන බලන්න ඔයාගේ ජීවිතයේ වාසනාවේ ඉලක්කම් අතරතුර තියෙන බලුව. ආදමනහරි හැබැයි කරගන්න හිණයක් තිබුණා නම් මුදල් සිහිණයක් තිබුණා නම් මනහරි පුංචි අඩුපාඩුවක් තිබුණා නම් මේ හැම දෙයකම ඔයාට ධන නිධානය ලොතරැයි පත්‍රේ උදව්වක් වෙනවා. ඒකෙන් අපි විශ්වාසයෙන් කියන්නේ දැන් පසුගිය ගියපු මාස 7 කාලය තුළ ධන නිධානය ලොතරැයි පත්‍රයෙන් ඔයාට සුප්‍රිත් ත්‍යාගලාභින් 2 දෙනෙක්, ඒ වගේම මිසි ලක්ෂපති ත්‍යාගලාභින් 35 දෙනෙක්, ඒ විතරක් නෙමෙයි දෙලක්ෂී ත්‍යාගලාභින් 457 දෙනෙක් මෙහි කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි මාර්තු මාසයේ පළවෙනිදා ඉඳලා පටන් ගත්ත සන්නේ බෝනස් වාසනාවලත් ඔයාට හිමිකම් කියන්න පුළුවන්. ඉතින් කෝටිපතියෙක් 20 ලක්ෂපතියෙක් අතරතුර ඔයාගේ නම තියෙද පුළුවන්. ඉතින් ඔයා පරක්කු වෙන්නේ නැතුව ළඟම තියෙන ලොතරැයි කෝඩුව ගාවට ගිහිල්ලා ධන නිධානය ලොතරැයි පත්‍රය අරගෙන බලන්න. වාසනාව එහෙම එනකොට අපි යමු බලන්න මේ වෙලාවේ හાર્ට් බීට් එක චැට් එක පැත්තට. හાર્ට් එක බීට් වෙන සද්දෙ මම අහගෙන ඉන්නවා කියලා මම දන්නවා. කවුද මේ එස්ටි කල්සෙවන්නේ? හයි, ඔයාට කොහොමද කියලා අහලා තිනවා යාගේ හොඳම යාළුවාගේ ජීවනයේ බර්ත්ඩේ එක. අපි හැමෝම ආර සුබපතනවා කියලා තිනවා. යා වෙනුවෙන් ලස්සන සිනවා කියලා ලතියනවා. මිනුවන්ගෙන් තමයි මැසේජ් එක දාලා තිනේ පාට ලෝකෙකින්. කවුද මේ ජීවගේ වෙන්න ඕනේ. ජීව ඔයාට සුබම සුබපන්දනයක් කියලා අපි ප්‍රාර්ථනා කරන හાર્ට් බීට් එකේ. ඒ වගේම ඔයා වැඩ කරන තැන හැමෝම තුවාට සුබම සුබපන්දනයක් කියලා ප්‍රාර්ථනා කරන. ඉතින් කේක් කෑල්ලක් එහෙම කැපුවොත් මේ පැත්තට ඒවා නම් අමතක කරන්න එපා. හාද? මේ වගේම සුබදාසනක් කියලා තියෙනවා. ඔව් හරි, යෂ් තමයි. දැන් හරිද ප්‍රශ්නේ? අපිට දෙන්න ලස්සන සින්දුවක් කියලා තියෙන අනුරාධා පෙරේරා ගයන අපි බලමු මේ සින්දුව දෙන්න පුළුවන් වෙයිද කියලා. වාද්‍යයේ රූපසිනමකෙම සුනන්දනි තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ඉතින් බොහොම ස්තුතියි ලස්සනට මැසේජ් එකක් කියවුවට. හයි අක්කිය, බලපිටියෙන් මැසේජ් එකක් ඇවිල්ලා තිනවා රශ්මි නවෝද්‍ය. ඉතින් අද අපේ සුදු අක්කගේ බර්ත්ඩේ එක. කවුද සුදු අක්ක? රශ්මි නවෝදාද. ලස්සන සින්දුවක් දෙන්න කියලා දෙන ෆැමිලි එක හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. ඉතින් බොහොම ස්තුතියි. ඔයාගේ සුදු අක්කට සුබම සුබ උපන්දිනයක් ලැබ ප්‍රාර්ථනා කරනවා හાર્ට් බීට් එකෙන්. ඉතින් ඔය හිටියා වගේම නිදික් නිරෝගීව ඉතින් ඉන්න පුළුවන් වෙන්න ඕනේ. ඉතින් පවා යාළුවෝ ටික හැමෝම ඒ වගේම පවුලේ හැමෝම ඔයාගේ සුදු අක්කට විශ් කරනවා නේද? ඒ විශ්යකත් එක්ක ඉතින් බොහොම ස්තුතියි ප්‍රෝග්‍රෑම් එක ලස්සනට කරනවා කියලා දෙන හැමෝම එකතු කරගෙන අපි අහමු ලස්සන සින්දුවක්. ගාමන්ට් එක ක්‍රමී වෙලාවේ මහන්සිය අන්නත් එක සද්දට මාව අහගෙන ඉන්නවා කියලා තියෙනවා. ඉතින් බොහොම ස්තුතියි. කටින් එකෙන් ඉරේෂෝව එකතු කරගන්න කියලා තියෙනවා. නිල්මිනි අක්කව එකතු කරගන්න කියලා තියෙනවා. ඒ වගේම මාලි එකතු කරගෙන අපි හැම ලස්සන සින්දුවක් මට මැසේජ් එක දාලා තියෙන්නේ දමි. දමිත් තවමත් එකතු කරගන්නම් කරිම ආදරෙන්. ගාගේ සින්දුවක්ද අපි අහන්නේ? අහලා බලන්නකෝ. ඒක ලස්සන සින්දුවක්. ඉතින් වාට මහන්සිය දැනෙන්නේ නැතිවම ලස්සන සින්දුවක් මං ලැස්ති කරන් ඉන්නේ.

0: Nakhanda, Radio ITN.
1: YouTube channel.

0: ආදරේ බෙදාගන්න ඕනෙම නම් සතිය දෙකන දවල් එකේ ඉඳන් හතර වෙනකම්
1: Overtime Beats with Jam Jam.

0: රටට වග කියන රේඩියෝ.
1: ලස්සන සින්දුවක් ගහන ගමන් ඔහොම මේ නයාප හොයයි මම හම්බ වෙන්නේ දවල් 12 නිවුස් එකෙන් පස්සේ. දවල් 12:30 වෙනකොට මං එනවා. ඔහොම මේ ඉන්නවා.

0: වෙලාව මධ්‍යහන 12යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: වාර්තා පිට වාර්තා තිබුණු කෝටි 8 NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: එල්බි හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිමලු තරයිය එල්බි හඳහන ඔබත් අදම එල්බි හඳහට බලාගන්න.
1: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
2: සහයෝගී.

0: මාතර සිට හම්බන්තොට හරහා පොතිවිල් දක්වා සහ හලවත සිට පුත්තලම හරහා මන්නරම දක්වා වන මුහුදු ප්‍රදේශ රළුවන බැවින් දීපර සහ නාවික කටයුතුවලදී අවධානයෙන් කටයුතු කරන ලෙස දැනුවත් කරනවා. ඒ මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට 50 කිලෝමීටර 50 60 දක්වා ඉහළ යා හැකි. ඒ හේතුවෙන් දීවර සහ නාවික කටයුතුවලදී විමසලිමත්වන ලෙසත් ඉදිරි කාලුක නිවේදන පිළිබඳ අවධානය යොමු කරන ලෙසටත් දැනුවත් කරනවා. මේ අතර සබරකම් පළාතේ මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික් වලත් විටින් විට වැසි ඇතිවන බවයි කාලික විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. මධ්‍යම කඳුකරට ඇදහැලන අධික වර්ෂාපතන හේතුවෙන් වික්ටෝරියා ජලාශයේ ජල මට්ටම සීග්‍රෙන් ඉහළ ගොස් 66ක ධාරිතාව ඉක්මවා තිබෙනවා. ජලාශය භාර ඉංජිනේරු කාර්යාලයේ නිකුත් කළ නවතම දත්තවලට අනුව අද අලුයම 4:30ට පමණ ජලාශයේ සමස්ත ජල මට්ටම බුදු මට්ටමේ සිට මීටර 426.38ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර අනුරාධපුර යතුරු ප්‍රදේශයේ හිපයකට බලප ඇති දැඩි නියන් තත්ත්වයේ හේතුවෙන් වැව් සියල් හිම පාහේ ජල මට්ටම සීක්‍රීන් 15 ගොස් තිබෙනවා. අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රධාන වැව් මෙන්ම කුඩා වැව්වල ජලයේ සිඳියාම හේතුවෙන් කෘෂි කර්මාන්තයට සහ පානීය ජලය බෙදා හැරීමට බාධා එල්ල වී තිබෙනවා. ඇඹිල්ල වැව්, සඳපල්කම, නික වැව් සහ පලුකුඹුරේ වැව් මේ වන විටත් සිඳී ගොස් තිබෙනවා. ස්වාභාවික විපත්වලට මුහුණ දීම සඳහා ප්‍රතිපත්ති සම්පාදනයේ වෙනුවෙන් රජය තීව්‍ර ගැති යුතු බව මහාචාර්ය වසන්ත අතුකුරල මහතා පවසනවා. ඒ ඉදිරි අයවැයේදී අවධානය යොමු කළ යුතු බව පෙන්වා දෙමින් ස්වාභාවික සම්පත් හේතුවෙන් ආර්ථිකයේ මෙන්ම සමස්ත සමාජයේම ඇතිවිය හැකි බලපෑම් පාලනය කර ගැනීමට මේ තුළින් යම් හැකියාවක් ලැබෙන බවයි වසන්ත අතුකුරල මහතා සඳහන් කළේ.
1: දැන් මේ වෙනකොට ලංකාව විටින් විට විවිධ කාලගුණික විපර්යාසවලට මුහුණ දෙමින් තමයි ක්‍රියාත්මක වෙන්නේ. ගිය වසරේ නොවැම්බර් මාසයේ වෙනකොට දිත්වා කුණාටුමය තත්ත්වයට අපි මුහුණ දුන්නා. ඒ තුළ යම් ආකාරයක රටට විශාල බලපෑමක් සිද්ධ වුණා. අපි දන්නවා රටේ සමස්ත ජනගහනයේ 122%කට ආසන්න ප්‍රමාණයකට එම ගන්වතුර තත්ත්වය බලපෑවා. සමස්තයක් විදිහට කෘෂි කර්මාන්තයේ, කර්මාන්ත ශාස්ත්‍රවලට, අධ්‍යාපනයට යටිතල පහසුකම් මේ සියල්ලවල තම සිදුවෙච්ච බලපෑම බලනකොට ඩොලර් බිලියන 4-5කට ආසන්න ප්‍රමාණයක විනාශයක් සිද්ධ වෙලා තියෙනවා. පසුගිය වසර 25ක වගේ කාලය බලනකොට යම් ආකාරයකට මේ සිදුවන ස්වාභාවික විපත් ක්‍රමක්‍රමයෙන් වැඩි වෙලා තියෙනවා. 1984 ඉඳන් 2024 දක්වා අපි මේ වගේ ප්‍රධාන ස්වාභාවික විපත් 120කට පමණ මුහුණ දීලා තියෙනවා. මේ තුල 40,000කට ආසන්න ප්‍රමාණයක් මිය යාමක් පෙන්නුම් කරනු ලබනවා. සමස්තයක් විදිහට ස්වාභාවික විපත් වලින් දැඩි බලපෑමට ලක් වෙච්ච ප්‍රමාණය මිලියන 30කට වඩා වැඩි. ඇත්තටම මේ සියල්ල තුල පෙන්නුම් කරන්නේ ස්වාභාවික විපත් ලංකාවේ ආර්ථිකය කෙරෙහි, සමාජය කෙරෙහි දැඩි ලෙස බලපාමින් ක්‍රියාත්මක වෙනවා කියන කාරණය. ඉතින් අපිට එහෙනම් සිද්ධ වෙනවා යම් ආකාරයකට මේවට මුහුණ දීම සඳහා ප්‍රතිපත්ති සම්පාදනය කරන්නට. දැන් රජයේ පැත්තෙන් මම දැන් ඉදිරි අයවැයත් සකස් කරනකොට විශේෂයෙන් අවධානය යොමු කරන්නට ඕනේ අපි මේ අනාගතයේදී ස්වාභාවික විපත්වලට මුහුණ දෙන්නේ මොන ආකාරයකට. එහෙම නැත්නම් ඒ සඳහා අපි මොන වගේ සැලසුම් රට තුළ ක්‍රියාත්මක විය යුතුද කියන කාරණය කෙරෙහිත් විශේෂයෙන් අවධානය යොමු වෙන්නට ඕනේ. මේ බොහොමයක් ස්වාභාවික විපත් අපිට පාලනය කරන්නට අමාරුයි. නමුත් ස්වාභාවික විපත්වලින් ඇතිවිය හැකි බලපෑම් අපිට පාලනය කරන්නට පුළුවන්. ඉතින් අපි උත්සාහ කරන්නට ඕනේ ස්වාභාවික විපත් වලින් ලාංකික සමාජයට, අපේ යටිතල පහසුකම් වලට, කෘෂිකාර්මික ශාස්ත්‍රයට, අනිකුත් කර්මාන්ත ශාස්ත්‍රයට මේවට සිදුවන බලපෑම් අවම මට්ටමකට ගෙනෙමින් ක්‍රියා කිරීම සඳහා. එහෙම වුණොත් අපිට පුළුවන් ඒ තුලින් සිදුවන ආර්ථික පාඩුව, සමාජ පාඩුව අවම මට්ටමකට ගෙනෙන්නට.
0: වසරේ මේ දක්වා ගත වූ කාලය තුළ මෙරටින් වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 90,306ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. වාර්තා වී ඇති ඩෙංගු මරණ සංඛ්‍යාව 65ක්. වසරේ වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ජූලි මාසයේදී වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව 29,973ක්. අගෝස්තු මාසයේ මුල් දින 10 තුළ පමණක් රෝගීන් 4,959 දෙනෙකු වාර්තා වී තිබෙනවා. බස්නාහිර පළාතෙන් ඩෙංගු රෝගීන් 47,827 දෙනෙකු වාර්තා වී ඇති අතර දකුණු පළාතෙන් රෝගීන් 13,361 දෙනෙකු වාර්තා වී ඇති බවයි ඩෙංගු මර්ධන ඒකකය සඳහන් කළේ.

0: මධ්‍ය පළාතෙන් රෝගීන් 8027 දෙනෙකු වාර්තා වී තිබෙනවා. වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 19204. කොළඹ දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 11955 දෙනෙකුද, මහනුවර දිස්ත්‍රික්කයෙන් 6413 දෙනෙකුද, මාතරින් 5975 දෙනෙකු සහ කරුතර දිස්ත්‍රික්කයෙන් 5477 දෙනෙකු වාර්තා වී තිබෙනවා. සතුන්ගේ ආරක්ෂා වෙනුවෙන් ගෙනෙන සත්ව ආරක්ෂණ නවපනත පෙරහැර මංගල්‍ය ඇතුළු මෙරට සම්ප්‍රදායන් සඳහා කිසිදු බාධාවක් නොවන බව නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා පවසනවා. හිංසාකාරී ලෙස සත්වීන් ප්‍රවාහනය කිරීම ඇතුළු නීති විරෝධී ක්‍රියාපාලනය වෙනුවෙන් මෙම පනත් ගෙනෙන බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ. මහනුවර පත්තිනි දේවාලයේ ඉදිකළ බහුකාර්ය ගොඩනැගිලි ඉදිකිරීමේ අවස්ථාවට එක්වමින් ඒ මහතා මෙම අදහස් පළ කළා.
1: බුදුදහම සුරක්ෂිත කොට පෝෂණය කිරීම වැළැක්විය නොහැකි වගකීමක් හැටියට රජයට පැවරලා තිබෙනවා. පෞගිය දවස්වල අලි ඇතුන් මේ පෙරහැර මංගල්‍යයට යොදා ගැනීමේදී ඇතිවන තත්ත්වයන් පිළිබඳව සමාජ මාධ්‍ය විවිධ මතවාදයන් අදහස් හුවමාරු වෙන්න පටන් ගත්තා. අපි පාර්ලිමේන්තුවේ පනතකට සංශෝධනයක් ඉදිරිපත් කළා. 1958 අංක 29 දරන සත්ව පනත. මේ සත්ව පනත තුළ නිශ්චිත ලෙසම අපි අවධාරණය කරලා තිබෙන්නේ සතුන් ප්‍රවාහනය කිරීමේදී ඇතිවන යම් යම් තත්ත්වයන් ගැන. පෙරහැර මංගල්‍යයේදී යොදාගනු ලබන අලියතුන් සම්බන්ධ කාරණා සඳහන් වෙන්නේ මූලිකවම සත්ව සුබසාධන පනත. මේක පනත් දෙකක්. සත්ව සුබසාධන පනත මේ වෙන විට ඉදිරිපත් කරපු මට්ටමේ තිබෙන්නේ. ඒ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරලා පාර්ලිමේන්තුව තුළ සම්මත වුණාට පසුව තමයි නීතියක් බවට පත් වෙන්නේ. අපි ආණ්ඩුවක් හැටියට සාකච්ඡා කරමින් තිබෙනවා ඒ සත්ව සුබසාධන පනත නැවත වතාවක් සමාලෝචනයට ලක් කරන්න ඕනේ කියලා. තුළ සම්මත වුණ 1958 අංක 29 දරන සත්ව පනතර ගෙනාපු සංශෝධනය හරහා කිසිදු ආකාරයේ අපේ පෙරහැර සංස්කෘතියට එවගේම පෙරහැර සංස්කෘතියේ යොදා ගැනෙන අලියතුන් සම්බන්ධව කිසිම සඳහනක් ඇත්තේ නැහැ.
0: දිට්ඨවා සුලකුණාටුවක් සමග ඇති වූ අධික වර්ෂාපතනයෙන් හානියටපත් සුළන් සහ මධ්‍ය පරිමාණ වාරි කර්මාන්ත යථාතත්වයට පත් කෙරෙනවා. ඒ සඳහා රුපියල් කෝටි 30ක් වටිනා PVC ජල නල ලබා දීම නුවරලී දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සිදු කරනවා. මේ වර්ල්ඩ් විෂන් ආයතනයේ පරිත්‍යාගයක්. එම ආයතනය මගින් මෙම PVC ජල නල පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සුරවීර මහතා වෙත භාරතුන් ලැබුවා. මෙම එක් PVC බටයක දිග අඩි 18 මාරක් වන අතර 1 kg 80 බරකින් යුක්තයි. දැඩි භූගෝලීය පීඩනයේ සහ දේශගුණික තත්වයන්ට හොඳින් ඔරොත්තු දෙන ආකාරයෙන් ඒ නිපදවා තිබෙනවා. පසුගිය පාලකීන් වංචා දූෂණ සිදු කරමින් බංකොලොත්කල රට බත්මන් රජය විසින් යහපත් මාවතකට යොමු කර ඇති බව නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා පවසනවා. වර්තමානයේදී ආර්ථිකයේ සියලු ක්ෂේත්‍ර ධනාත්මක වර්ධනයක් අත්කර ගැනීමද විශේෂ තත්ත්වයක් බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ. බදුල්ල දෙමෝතර ප්‍රදේශයේ කොට්ටාස භාර පිහිටුවීම කොට්ටාස සභා පිහිටුවීම වෙනුවෙන් පැවති වැඩසටහනකදී නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.
2: මේ ආණ්ඩුව පෙරලන්න මේ රටේ මිනිසුන්ට ඕනේ නැහැ. ඉතිහාසයේ වැඩිම ජනවර්ම දීලා 159 පාර්ලිමේන්තුව ඕගොල්ලන් යව්වේ මේ වැඩේ කරන්නේ වැඩේ අපි කරන අපුරටම. රට සංවර්ධනය කරන වැඩේ, ආර්ථිකයේ ගොඩ දාන වැඩේ අපි කරමින් යනවා. සාර්ථකව ඉස්සරහට අපරාධකාරීන්ට, දූෂිතයන්ට, වංචාකාරීන්ට තරහා තිරමන බල දඬුවම් දෙන වැඩේ අපේ රටේ කරමින් යනවා. අධිකරණ පද්ධතිය ක්‍රියාත්මක වෙමින් තියෙනවා. ඉතින් මේවත් එක්ක විපක්ෂයේ බය වෙලා ඒගොල්ලන් කෙදිරි ගන්නවා නම් එහෙම දැන් මේ ආණ්ඩුව පෙරලන්න ඕනේ කියලා ඒවට ඉඩ නැහැ. තව අවුරුදු 20ක් මේ ආණ්ඩුව තමයි. මේ ආණ්ඩුව හැර ආයෙ ඔය දූෂිත බංකොලොත් දේශපාලන සංස්කෘතියේ මේ රටේ ආයෙ ඉඩක් නැහැ. ඒ වයිවරයි.
0: කොලොම්බියාවේ හටගත් ප්‍රබල භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 132ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. බටහිර කොලොම්බියාවට බලපෑ රිච්ච පරිමාණ ඒකක 7.4ක ප්‍රබල භූමිකම්පාවෙන් ගොඩනැගිලි රැස්සක් කඩාවැටී ඇති අතර තවත් විශාල පිරිසක් තුවාල ලැබුවා. භූමිකම්පාවේ කේන්ද්‍රස්ථානය කොලොම්බියාවේ චෝකෝ ප්‍රදේශයේ සැන් හෝසේ ප්‍රදේශයේ තෙල් පාර්මාර් ආසන්නයේ පිහිටා තිබූ බව අමෙරිකානු භූවිද්‍යා සමීක්ෂණ ආයතනය පවසනවා. කාලි පෙරේරා, ක්වබ්ඩෝ සහ මනිසාලේ අතුරු නගර රැස්සකට දැඩි බලපෑම් ලැබුණා. ගොඩනැගිලි 1600කට අධික සංඛ්‍යාවකට හානි සිදු වූ අතර අවම වශයෙන් ගොඩනැගිලි 61ක් සම්පූර්ණයෙන්ම කඩා වැටී ඇති බවයි විදේශ මාධ්‍ය පවසන්නේ. කඩාවැටෙන ගොඩනැගිලිවල සුන්බුන් අතර සිටි ඇති පිරිස සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි. භූමිකම්පාවෙන් පසුව තවත් පසු කම්පන කිහිපයක්ද වාර්තා වී තිබෙනවා. තවදුරටත් පසු කම්පන ඇතිවිය හැකි බවට විශේෂඥයින් අනතුරු අඟවනවා. කොලොම්බියානු ජනාධිපති අබෙලාදෝර් දෙලා එස්පේල්ලා හදිසි තත්ත්වයක්ද ප්‍රකාශිත පත් කරමින් ගලවා ගැනීමේ සහ සහන මෙහෙයුම් කඩනම් කිරීමට පීවරගෙන තිබෙනවා. කොලොම්බියාවට බලපෑ මෙම භූමිකම්පාව මේ සියවසේට බලපෑ ප්‍රබලතම භූමිකම්පාව ලෙසයි සැලකෙන්නේ. පන්දුවර විස්ස කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය පැවැත්වීමේ සූදානම් පිළිබඳව ක්‍රිකින්ෆෝ වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා. එහි සඳහන් වන්නේ තරගාවලිය අගෝස්තු මාසේ 28 වනදා සිට සැප්තැම්බර් මාස 13 වනදා දක්වා පැවැත්වීමේ සැලසුමක් ඇති බවයි. කෙසේ වෙතත් ඒ පිළිබඳව මේ දක්වා නිල වශයෙන් තහවුරු වී නොමැති බව ක්‍රිකින්ෆෝ වෙබ් අඩවිය පවසනවා. තරගාවලිය පැවැත්වෙන රට පිළිබඳවද මෙතෙක් ප්‍රකාශිත පත් වී නැහැ. මෙවර තරගාවලිය සඳහා කණ්ඩායම් 8ක් ඉදිරිපත් වීමට නියමිතයි. මැලේසියාවෙන් ගෙන රත්මලානේ සයිමා පේරාදෙණිය පොලිසියට මද්දවි අපරාධකරුවන් එල්නුම් ගස් යයිද? ගෙවුනුපේ 24 පොලිස් මෙහෙයුම් වලින් 587ක් අත්අඩංගුවේ. වසරේ පළමු මාස 6ට කුරුඳු අපනණයෙන් කෝටි 4000ක වාර්තාගත ආදායමක්. අයහපත් කාලගුණින් ප්‍රදේශ කිහිපයකට පීඩා. භූමිකම්පාවෙන් කොලොම්බියාවේ 132ක් ජීවිතක්ෂයට. ලකුණ මේනඟ ප්‍රවෘත්ති ප්‍රකාශයේ පසුරු 1ට බලාපොරොත්තු වන්න. දැන් හෙල්ත් වොච් විශේෂාංකය.
3: හෙල්ත් වොච් ඔබ වෙනුවෙන් විමසිල්ලෙන් ඔබ වෙනුවෙන් විමසිල්ලෙන්.
4: වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 90,000ක සීමාවට පැමිණ තිබෙනවා. එනිසාම ඩෙංගු ව්‍යාප්තියේ නවතම තත්ත්වය පිළිබඳවයි අද හෙල්ත් වොච් අවධානය යොමුවන්නේ. ඩෙංගු රෝගීන් වාර්තා වීමේ නවතම සංඛ්‍යා දත්තගෙන පැහැදිලි කරන්නේ ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශීලා සමරවීර මහත්මිය.
5: මේ දක්වා ඩෙංගු රෝගීන් 89,639ක් සහ මරණ 65ක් වාර්තා වෙලා තියෙනවා ජාතික ඩෙංගු මර්ධන ඒකකයට. එහිදී ගම්පහ, කොළඹ, නුවර, මාතර, කළුතර, ගාල්ල, රත්නපුර යන දිස්ත්‍රික්කවලින් තමයි වැඩි වශයෙන්ම රෝගීන් වාර්තා වෙන්නේ.
4: පසුගිය දිනවල රෝහල්වල ධාරිතාවයත් ඉක්මවා යන පරිදි ඩෙංගු රෝගීන් වාර්තා වුණානේ. දිනකට දහසක පමණ ඩෙංගු රෝගීන් පිරිසක් වාර්තා වන තරමටම ඩෙංගු ව්‍යාප්තිය අධ්‍යවධානමක පැවතුණා. දැන් මොකක්ද තියෙන අලුත්ම තත්ත්වය?
5: බොහෝ දුරට අඩු වෙලා තියෙන්නේ. ඒ කියන්නේ දවසකට එන රෝගීන් සංඛ්‍යාව 300කට 400කට වගේ මට්ටමකට අඩු වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා රෝහල්වල ධාරිතාව පිළිබඳ කිසිම ප්‍රශ්නයක් නැහැ මේ දිනවල.
4: තත්ත්වය මදක් දුරට සමනය වීම කියන්නේ ඉතා හොඳ ප්‍රවණතාවයක්. නමුත් ඩෙංගු ව්‍යාප්ත වන ප්‍රදේශවල තවමත් වැසි තත්ත්වය දිගටම පැවතීම හේතුවෙන් මේ අවධානම තවදුරටත් අඩු කරගන්න පුළුවන්ද?
5: අවුරුද්දේ යම් කිසි කාලවලදී වර්ෂාව සමග මේ රෝගය, නිර්ත දිග මෝසම් වර්ෂාව, ඊසාන දිග මෝසම් වර්ෂාව සමග මේ රෝගය වැඩි වුණත් අවුරුද්දේ අනිත් කාලවලදී අඩු වෙලා තියෙන්න පුළුවන්. නමුත් අපි පරිසරය පිරිසිදුව තබා ගන්න විදියට තමයි මේ රෝගය වැඩිවීම හෝ අඩුවීම සඳහා පවතින්නේ. ඉතින් අපි මේ දිනවල රෝගය පසුගිය දිනවලට වඩා අඩු වුණත් අපි පරිසරය ගැන කලකිරීමක් කමක් තියෙන්න ඕන. කඩින් කඩ පවතින වර්ෂාව නිසා මදුරුවන් බෝ විය හැකි ස්ථාන අප පරිසරයේ තියෙන්න පුළුවන්. ඉතින් මහ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා තමන්ගේ පරිසරය පිරිසිදු කර ගැනීමට දායක වන්න කියලා. ඊට අමතරව යම් කිසි කෙනෙකුට දින දෙකකට වඩා උණ තියෙනවා නම් ඒ සඳහා වෛද්‍ය උපදෙස් වලටත් යොමු වෙන්න ඕන.
4: ඩෙංගු මාරාන්තික රෝගයක්. එයින් ගැලවෙන්න නම් සමාජයේ හැමෝම වගකීමෙන් යුතුව ඩෙංගු පාලන සටනට එක්වීම අත්‍යවශ්‍යයි. මෙවන විට ඩෙංගු ව්‍යාප්තිය තරමක් දුරට පාලනය වී තිබුණත් ඇද හැලෙන වැස්සට ඔබවට පරිසරයේ වතුර රැඳෙන තැන් තිබුණොත් අවධානම ඔබ සමීපයේම පවතීවි. එනිසා සැලකිලිමත් වන්න. ඔබවට පරිසරයේ වතුර රැඳෙන තැන් තිබේදැයි නිරන්තරයෙන් සොයා බලන්න.
3: හෙල්ත් වච් ඔබ වෙනුවෙන් විමසිතෙන් ඔබ දිනවිදී විමසිතේ ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
0: ඔබට එල්ලම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: RTN රටට වග කියන රේඩියෝ.
1: දවල් 12:23.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්වෙන් සමහ ව්‍යාපාරය විතින් ගෙන්වා අපි තහරන දැන් නවනිමාවකින් එන ඩෝමාස්වන්ත්‍රී වීකටීම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවකු වන්න අදමම තන්න බිදුව එකකයි හතයි 747 500
2: නැවනැග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 13996 අමතන්න
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජ කරවන ගොවි බිමට කදිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 0.71 711 711
4: දවල් 12:30යි

7 ලකන්න රේඩියෝ ITN හැම කාලෙම ට්‍රෙන්ඩින් මසින්දු ඇහෙන ලංකාවේ එකම channel එක ලකන්න.

නිවස්සක මාලා ඉදිං අපි අවලිවේ පැත්තට මං කිවුවෙන් හරිටම 12:30 වෙනකර එනවා කිය. මමනම් පරන්දුය විදිහටම තිබ්බ මේ වෙලාවේ ලන්ච් ටයිම් එකන ලන්ච් ටයිම් එක පටන් අරගෙන තියෙන්නේ. ඔයා කෑම කන ගමන් දින්න. කෑම කන ගමන් පොඩක් ලස්සන සින්දු ටිකක් අහන්න පුළුවන්. බාහිර සින්දු ටිකක් අපි අහලාම මේ වෙලාවේ. ඔයාට ඔයා කැමති සින්දුව කිල්ල ගන්න පුළුවන්, යාළුවෝ එකතු කර ගන්න පුළුවන්, එම නැත්නම් බර්ත්ඩේ විශේෂ දිනවලදී හැමදේම හાર્ට් බීට් එකෙන් ඔයාට විශ් කරන්න පුළුවන්, කතා කරන්න පුළුවන්, එකතු කර ගන්න පුළුවන්, මේ ඕන දෙයක් පුළුවන් දවල් එක වෙනකන්. ඔයා තාම මේ වැතර ආවෙ නැත්නම් ඉක්මනට 0703 935 937 මේකේ ෆෝන් නම්බර් එකට මැසේජ් එකක් දාලා ඉක්මනට එන්න. එම කියනකටම මේ පැත්තට ආපු කෙනෙක් කියනවා සුබ දවසක් නංගි ආදි කියලා තියෙනවා. ඉතින් ඔර සුබම දවස් සුබම සුබ දවසක් වෙන්න ඕනේ. අපිවත් ගීතයකට එකතු කරගන්න කියලා තියෙනවා. මාතලේ කුමාරි තමයි මට මැසේජ් එක දාලා තියෙන්නේ. කුමාරි සින්දු අහන්නේ තනියම නෙවෙයිනේ. නයනේනවා සුභාෂිනී ධම්මිකා ගාමිණි මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා ඊළඟ සින්දුවට. ඕකේ. හඩ්වීට අපිත් සින්දුවකට එකතු කරගන්න. එයා කැම හදන කැම ෂොප් එකක් තියෙන කෙනෙක්. ඉතින් ඕව එකතු කරගන්නම්. මේ වෙලාවේ ෂොප් එකේ ඉන්න හැමෝමත් එකතු කරගෙන සමන්තා තමයි මට මැසේජ් එක දාලා තියෙන්නේ. ලක්හනට ජය වේවා කියලා තියෙන. ඉතින් ඔයාට ජයෙන් ජයම වෙන්න ඕනේ. ඕෂුද ඔයාව එකතු කරගන්නම්. ඒ සින්දුව ක්ලාස් එක ගන්න ඉන්නවා අහන්න. ජයම ඔයාව චුට්ටක් පරක්කුණා නේද කියන්න නෑ. ඉතින් මම ඔයාව පරක්කුණාට මිස් කරන්නේ නෑ නේද. මේ වෙලාවේ හින්දු සින්දුවක් ඉල්ලලා තියෙන අපි මරි සින්දුවක් දෙන්න බලන්න. ඊළඟට කොට්ටාවෙන් තමයි මට මැසේජ් එක දාලා තියෙන්නේ. මේ වෙලාවේ වැඩ කරන තැන හැමෝම එකතු කරගන්න කියලා දෙනවා. බුල් බොස් ඉන්නවා, පොඩි බොස් වරුණ, දිස්නමිස් එවගේම ජයමාම තමයි වෙනද වගේම ආදරේ පුරෝගෙන මේ පත්‍ර මැසේජ් එක කිව්වේ. සුබ දහවලක් වේවා කියලා දෙනවා. ඔයාට සුබම සුබ දහවලක් වෙන්න ඕනේ. මොකද කරන්නේ මේ වෙලාවේ? සද්ද වැඩි කරගෙන හાર્ට් බීට් අහන ගමන් දින්නේ. නැත්තම් ආ මොන හරි වැඩක් කරන ගමන්ද, නැත්තම් රස කෑමක් කන ගමන්ද? මේ වෙලාවේ ඉනෝකම තමයි මැසේජ් එක දාලා දෙන්නේ. කන්දලමේ දෙමෙත හැත්ත වාලම ළඟ ඉඳගෙන ඉතින් පුංචි කඩේ යාද පුංචි කඩයක් තියෙනවා. කඩේ ඉඳගෙන තමයි මම අහගෙන ඉන්නේ මේ විදිහට. ඕකේ. සංචිව චුටි දුව ඉන්නවා, සහස්න එවගේම ලොකු දුවත් එකතු කරගන්න කියලා දිනා. පුතස්සේ හාන්නේ ඉන්නවා, ලස්සන සින්දුවක් දෙන්නකෝ කියලා දිනා. පුංචි කඩේ සද්දට ඇහෙන්න ඉංගාර පුළුවන් මේ විදිහට මම අහගෙන ඉන්න තවල් එක වෙනක. ට්‍රෙන්ගු පහේ ගනුව පැත්තර යන තුඹේ හදනේ පුංචි බඳ අපේ වෙලාවේ මම අහගෙන ඉන්නවා. එජි අනුර පුස්සල්ලාවෙන් මම අහගෙන ඉන්නවා කියලා දිනා. ඔය හැමෝටම මම දෙන්නද ලස්සන සින්දුවක්. කාගේ සින්දුවක්ද හොනේ? ලස්සන කරන්නේ භාෂී සසන්ගේ සින්දු. අපේ සින්දු අහලෙමුනේ. ඉතින් ලස්සන සින්දුක් මල්සර සින්දුව තමයි මේ විදිහට මගෙන් ඔයාට දෙන්නේ. අහන්නෝ

0: බලන්න රේඩියෝ ITN රටට වග කියන රේඩියෝව.
1: ඇසේ සුද ඇවිල්ලාද? දියබැටියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයිකියා රෝහල බත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
2: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
0: දෙන්නේ මාරාන්තිකයි. ඩෙංගු දැඩි අවදානම් කලාප 175ක් රට පුරා 52ක් බස්නාහිර පළාතෙන් ඩෙංගු මර්ධනයට සහ පාලනයට අදාළ තොරතුරු ලබා දීම සඳහා ජාතික ඩෙංගු මෙහෙයුම් මැදිරියට වතුරුවන් බෝවන ස්ථාන පිළිබඳ දැනුම් දෙන්න 0711 79 66 366. ඩෙංගු මර්ධනයට ඔබත් සහාය වන්න. ඩෙංගු මාරාන්තිකයි. සබුම ඩෙංගු පරදමු.
3: දැන් වෙලාව දවල් 12:30 විනාඩි 40යි.
4: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
5: අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3-wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.

රටට වග කියන රේඩියෝ. හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සිංදු ඇහෙන ලංකාවේ එකම චැනල් එක ලක්හඬ හට් බීට්.

ඔයා කැමති තාලක සින්දු අහන්න පුළුවන්, පරණ සින්දු, එහෙම නැත්නම් අලුත් සින්දු, ඔයාගේ හිත කැමතිම සින්දු හાર્ට් බීට් එකෙන් අහන්න පුළුවන්. ඉතින් ඒක නිසා මුතුපේ ඔයා සමහර සින්දු මගෙන් ඉල්ල ගන්නවා. ඉතින් ඒ සින්දු මම ඔයාට දෙනවා. ඉතින් ඔයා සතුටින් මාත් සතුටින් නේ. එතකොට අපි දෙන්නම සතුටින් සින්දු අහන ගමන් ඉතින් වැඩ කරනකොට මහන්සියක් පහළවක් තනිකමත් දැනෙන්නේ නැතුව සද්ද වැඩි කරගෙන අහගෙන ඉන්න FM 93.5 93.7 මේ වෙලාව මේ මොකද කරන්නේ? ඕගාල වැඩ ටික කරගෙන කරගෙන යනවද? දැන් නම් චුට්ටක් විතර මහන්සි නේද? මහන්සිය පොඩ්ඩක් යන්න හොඳ සින්දුවක් අහමුද? ඒ සින්දුවට එකතු කරගන්න පුළුවන් ඕක කැමති කෙනෙක් කැමති විදිහට 0.7 0.3 93.5 93.7 මේකේ ෆෝන් නම්බර් එකට මැසේජ් එකක් එවන්න. සරච්චනුඩයි සෝව එකතු කරගන්නම්. මේ වෙලාවේ කඩේ සද්දෙටම ලක්කන දාලා තියෙනවානේ. ඉතින් කඩේ එන හැමෝටම ඉතින් පාලුවක් මහන්සියක් නැතු වලසන සින්දුවක් අහන ගමන් ආවද බලන්න. ඉතින් කඩේ බඩට ඉක්මනට විකුණ ගන්නනේ. ඉතින් ආවත් එකතු කරගන්නම් ඊනක ලස්සන සින්දුවට. ආයේ බෝවන් කියලා තියෙනවා මඩපද ලක්ෂ්මනාව එකතු කරගන්න. මේ වෙලාවේ ඉන්නවා තමනා නිෂානේ චේතනා තේජ අමෝර් පුංචි පුතා භාග්‍යවත් එකතු කරගන්න කියලා තියෙනවා. සේරුවවල කෙඩිය සමර සිංහවත් එකතු කරගෙන අපි යමු ලස්සන සිංහවක් අහන්න. සුබදහවල කකි කියලා දෙනවා. ඔයාව ඔයාගේ ලස්සන ප්‍රෝග්‍රෑම් එකට යවත් එකතු කරගන්න කියලා දෙන සුරංග. ඔයාව එකතු කරගන්න ගම්බලන් ගොඩින් නමල උඩගම මහත්මයාගේ සින්දුවක් ඉල්ලලා තියෙනවා. මීට කලින් මට මතක ඔය සින්දුව ආයිල්ලුවා. එදා නම් මං දුන්න, හැබැයි මේ ටයිම් එකේ මේ සින්දුව නම් දෙන්න විදියක් නෑ වගේ. අපි බලමු දෙහෙට දෙන්න. හයි අක්කී, මා තින්දුවා ලක්කඩ අහගෙන මාවත් එකතු කරගන්න කියලා තියෙනවා. තනියම ඉන්නේ මේ වෙලාවේ. හා, වැඩ ටික කරනකම මොකද්ද මේ තියෙන්නේ? ලක්ෂණ කාර්ය මණ්ඩලේ හරිම ආදරණීය ඉහිලදිරි චුට්ටක් විතර වෙලා ගියා, මොකද්ද මේ කියලා දෙන කියලා බලන්න. එහෙම තමයි ඉන්නේ වගේ හිත ළඟම තියෙන තැන ලක්ෂණ. ඉතින් ඔයාලට අපි අහන්නේ ඔයවට හුම්කන් දෙන්න තුන කොහොමද ඉතින් මේ. ඉතින් ලක්ෂණ හරිය හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් ඉල්ලලා තියෙනවා. හරංගේනා අපේ ගෝල්ඩන් වොයිස් එකට සම්බන්ධ වුණා කියලා තියෙනවා. ඉතින් බොහොම ස්තුතියි. හා, ඔයානේ මට මතක් කළා. ඉතින් බොහොම ස්තුතියි. ඉතින් ඔය විදිහටම විවාහගෙන ඉන්න අවම සින්දුවකට එකතු කරගන්න කියලා තියෙනවා. කුරුණෑගල මාස් පුත, කවුද මේ? එල් එල්ලිරියේ කියා වැඩ කරන ෂොප් එකේ මේ වෙලාවේ සෙට් එක ලාසකද්ද. හා, හරි හරි හරි හරි. සද්දර වෙලක් කරහගෙන ඉන්න. ඉතින් කනිෂ්ක තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. හැමෝම එකතු කරගන්න ෂොප් එකේ මේ වෙලාවේ සද්දටම ලක්කන දාලා තියන්න. සසන්ද සම්පත ආවත් එකතු කරගන්න ඕනි. හැමෝම එකතු කරගෙන අපි සින්දුවක් අහන්න කලින් මට හිතුණා පොඩ්ඩක් නෝමල් මැසේජස් පැත්තට ගියා නම් හොඳයි කියලා. තමරා කුමාරිය ආව එකතු කරගන්නම්. සුදු කෙල්ල කියලා දාලා තියෙන. ඉතින් පොඩ්ඩක් මිස් වුණා නේද? කමක් නෑ, කෝල් එක ආන්සර් කරන්න බැරි වුණාට ඔය ආදරය ඔය විදිහටම තියෙනවා කියලා මම දන්නවනේ. දරිණීගර මාගලින් රෝහණ මැසේජ් එකක් දාලා තිනවා. දුව සවීනා, ඒ වගේම පෞලි හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා තමයි තියෙන. ඉතින් බොහොම ස්තුතියි ඔය විදිහටම ආගෙන ඉන්න. හත් බේස් බදහවල කියලා දින අපිට ලස්සන සින්දුවක් දෙන්න. පුතා ඕෂිත, ඒ වගේම කල්හාර, අශෝක තමයි මට මැසේජ් එක දාලා දෙන්නේ ඩොම්බේ ඉඳලා. වසන්ත කුමාරිය ඔබ එකතු කරගන්න හරි මාලිරින්. අපි ඉතින් කතා කළම හරියන්නේ ලස්සන සින්දුවක් අහන්න ඕනේ. ලහිරු පෙරේරාගේ ලස්සන සින්දුවක් මම ලෑස්ති කරන් ඉන්නේ. අහලා බලන්නකෝ.

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: Video ක්‍රීඩාවක් සේ නොසිතා ඔබ සැබෑ මාර්ගයේදී රියදාවනය කරන්න. ඔබට අමතර ජීවිතයක් නොලැබෙන බව මතක තබා ගන්න.
2: ෆිල්ම් එකක් බලන්න. හැබැයි ඒකට මනුස්සයෙක්ව තෝරගන්න.

0: ඕනද? ආදරේ බෙදාගන්න ඕනෙම නම් සතිය දෙනකල දවල් එකේ ඉඳන් හතර වෙනකම්
1: Overtime Beats with Jam Jam.

0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ.
1: යන්න කලින් හිතුන ඔයාගේ ඉල්ලීම පොඩක් ඉටු කරලා ගියා නම් හොඳයි කියලා. ඒගනේ සමුතුමයි මගේ හින්දි සින්දුව ක්ලාස් කරගත්තේ යන්න කලින් අහන්න දෙන්න. ඉතින් මං අදට ගිහිල්ලා එන්නද? පරිස්සමට සතුටින් ඉන්න. හෙට උදේ 10 වෙනකම් මං ආපහු එනවා හඩ්වීට් එක්ක. මම යෂ්.

0: Heartbeat mix better. Heartbeat. අනුග්‍රහය
1: රුපියල් කෝටි 40ක් අම්මුණොත් මොනාද කරන්න බැරි?
2: මෙගා පවර් ටැග් දැන් ඩබල් වෙලා. සුපිරි ටැග් තුනක්. ප්‍රථම ටැග් 120. ලක්ෂ දෙකේ ටැග් සමග සුපිරි අංකයටත් ටැග්. මෙගා පවර්.

0: 95.5 අනු 3.7 ලක්හඬ රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලාංකේය හඬ
1: වෙලා පසුරේකයි
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: වාර්තා පිට වාර්තා කබනේ කෝටි 8 NLB දනට තහනිය දුතරයෙන් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානය බෙලදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ

0: ලක්කන ප්‍රවෘත්ති සමගින් මම වෙන් රිගිනලිය ප්‍රවෘත්ති සංස්කරණයේ සුපුන්දි ලංකලී නාරච්චි.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මුහුදෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සැමට දැනුම් දීමයි.
1: අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
5: ලකඩ දේශීය ප්‍රවෘත්ති.
0: පොළොන්නරුව බකුණු බකමූණ දමනයාය ප්‍රදේශයේ දෙසදු අනතුරකින් පුද්ගලින්ද දෙනකෝ ජීවිතක්ෂයට පත් වුණා. බකමූණ දඹුල්ල මාර්ගයේදී පෞද්ගලික බස් අතයක් සහ යතුරුපැදියක් එකම දිශාවට ධාවනය වෙමින් තිබේදී යතුරුපැදිය එක්වරම අතුරු මාර්ගයට හැරවීමත් සමගයි මෙම අනතුර සිදු වෙත්තේ. එම අවස්ථාවේ යතුරුපැදියේ 63 හැවිරිදි මව සහ 43 හැවිරිදි පුත්‍රයා මෙන්ම වයස අවුරුදු 9 ක දරුවෙක්ද ගමන් කර සිට තිබෙනවා. අනතුරෙන් මව සහ පුත්‍රයා ජීවිතක්ෂයට පත් වුණා. වයස අවුරුදු 9ක් වන දරුවා පොළොන්නරුව මහරෝහලේ ප්‍රතිකාර ලැබනවා. බස අතේරිය දුරා සහ කොන්දොස්තරවරයා අත්අඩංගුවකින් ඇති බවයි පොලිසිය පවසන්නේ. සැක සහිත නීති විරෝධී ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් පිලිපීන ජාතිකයන් කීප දෙනෙකු පිළිබඳව විමර්ශනය කර දඬුවම් පමුණුව ඇති බව චීනය පවසනවා. නීති විරෝධී ලෙස චීනයට ඇතුළු වන චීනයේ පදිංචිව සිටින හෝ රැකියා කරන විදේශිකයන් පාලනය කිරීම අඛණ්ඩව පුළුල් කරමින් සිටිනවා. විශේෂ බිහුම් සිදු කිරීම අඛණ්ඩව සිදු කරන බවයි චීන විදේශ අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ. නීති විරෝධී රැකියා සහ නීති විරෝධී පදිංචිය සම්බන්ධයෙන් පිලිපීන පුරවැසියන් සියකඩ වැඩි පිරිසකට එරෙහිව මෙවැනි විටත් නීත්‍යානුකූලව පේවරගෙන තිබෙනවා. ලක්ෂණ මීළඟ ප්‍රවෘත්ති ප්‍රකාශයේ සවස දෙකට බලාපොරොත්තු වන්න.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රටට වග කියන රේඩියෝ
1: මේ පැයි මොල්ම මතක් කිරීම සුරේකිමු මගතුට
2: පාරමාරුවීමේදී පදික මාරුව නිතරම භාවිතා කරන්න. නැත්නම් පොලිස් නිලධාරියෙකු සිටින ස්ථානයකින් පාරමාරු වෙන්න.
1: සුපකමනක් පරිස්සමින් කිහිල්ලෙන්න.
0: ලකන්ද රේඩියෝ ITN.
2: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න, ෆිල්ම් එකක් බලන්න. හැබැයි ඒකට මනුස්සයෙක්ව තෝරගන්න.

0: ආදරේ බෙදාගන්න ඕනම නම් සතියේ දිනවල දවල් එකේ ඉඳන් හතර වෙනකම්
1: Overtime Beats with Jam Jam.

සරු එකපහු වෙලා විනාඩි 10යි වෙලාව. අයිබෝන් සුබ දහවලක්. අද අගෝස්තු මාසේ 11 වෙනිදා අපි අඟහරුවාදා දවසේ ගමන ගහන්නේ. ජීවිතයේ සමහර තැන් තියෙනවා වඩාත් හොඳ අවස්ථාවක් ලබා ගන්න ඕනේ නම් සමහර පරිච්ඡේද අපි වහලා දාන්න ඕනේ. අපි ගොඩක් වෙලාවට කලියුතු නිසා කරන දේවල් තියෙනවා, රැල්ලට කරන සමහර දේවල් තියෙනවා. අනාගතයට කොයි විදිහකවත් ආයෝජනයක් නොවෙන, තමන්ට ප්‍රයෝජනක් වෙන්නේ නැති විදිහේ දේවල් අපි සමහර වෙලාවට පන දාගෙන කරනවා. නේ? පරණ පුරුදු යල්පැන්න ගියපු ඉලක්ක තේරුමක් නැති සම්බන්ධතා වගේ දේවල් මම කියන දේවල් අතරේ තියෙනවා වෙන්න පුළුවන්. කාලෙත් එක්ක අපි තේරුම් ගන්න ඕනේ තමන්ට හානියක් වෙනවා කියලා දැනෙන ඕනම දෙයක් ඕනවට වැඩිය අල්ලගෙන ඉන්න එක අපිට ඉස්සරහට යන්න සතුටින් ජීවත් වෙන්න තියෙන ඊට මොන තරම් දුරට වළක්වනවද කියන කාරණාව. වෙනස් වෙන්න ඕන නම් කොච්චර හුරු පුරුදු දේවල් වුණත් තේරුමක් නැත්තම් මම ඔයාලට යෝජනා කරනවා අත්හැරලා දාන්න. චලෝන යන්න දෙන්න. ඔයාව වළක්වන දේවල් වලට එහෙම වෙන්න ඉඩ දෙන්න, අලුත් දේවල් වලට අනුගත වෙන්න කියලායි මම මේ යෝජනා කරන්න හදන්නේ. ඒක හරියට දැන් ඉන්න ඔයා සහ ඔයා දවසක වෙන්න බලාපොරොත්තු වෙන කෙනා අතර සමපාත වෙන දෙයක්. ඒක නිසා අලුත් විදියට හිතන්න උත්සාහ කරන්න. අලුත් වෙන්න කවදාවත් නොදකපු මානවල සමහර වෙලාවට නෙමෙයි බොහෝ විට සතුට හැංගිලා තියෙනවා කියලා අන්න එතකොට අපිට දැක බලා ගන්න අවස්ථාවක් ලැබෙනවා. අපි දැනට ඔය ඉන්නවනේ සෝපහසු කලාපයක් කියලා තැනක, එතනින් පොඩ්ඩක් ඉස්සරහට කියලා බලමුද අපි චුට්ටක්. එතකොට සතුට තින්නේ එතන කියලා අපිට දැනෙන්න පටන් ගන්නවා. හතර වෙනකම් මාත් එක්ක ඉන්නවනේ ඔල් ටයිම් බිට්ස් චාමි පටන් ගන්න.

බිඳුවයි හතයි බිඳුවයි තුනයි අනු තුනයි පහයි අනු තුනයි හතට මැසේජ් එකක් එවන්න පුළුවන්. ඒ වගේම ලක්කන ෆේස්බුක් පේජ් එක කියලා බලන්න අපි පෝස්ට් එකකුත් තියෙනවා. එකට ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා ෂෙයා කරන්නත් පුළුවන්.

0: අකන්ඩ රඩියෝ අයිTN
1: දවල් එකය වෙනටි පහලවයි.
2: අතාරන්න බෑවගේද නෑ ඔබට පුළුවන් විසමතෙන් මෙදන්න ජීවිතයේ ගොඩයන්න ඉවත් වෙනු.
3: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
4: ශ්‍රී ලාංකීය ටෙලිවිෂන් ඉතිහාසයේ පළමුවරට ටීවී රේඩියෝ ඩිජිටල් එකවර එක මිටට
5: අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක මහතා සමගින්
6: ඔන් එයා පොලිටික්ස් අද රාත්‍රී 10:30ට.
1: මේ සින්දුවෙන් පස්සේ අපි බලමු මැසේජස් එවලා තියෙන කවුද කියලා. දවල් එකයි වෙනාඩි 10:00යි.

0: ලකන්න රේඩියෝ ITN
1: දවල් කය වෙනට වෙස්සයි
2: වාර්තාපිට වාර්තා කබන කෝටි යටේ NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: සුපදවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: මමනන්ද මානම රිලැක්ස්
3: අනම්මනංගල වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
1: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්

දවල් එකයි වෙනට විසි පහයි වෙලාව. බෙන්ඩුවයි හතයි බෙන්ඳුවයි තුනයි අනෝතුනයි පහයි අනෝතුනයි හත අපේ මැසෙස් නොම්බ එක. මම ඉන්නවානේ එකේ දං හතර වනකම්. ඉතින් හතර වනකම බලාගන්න නැතිව මට මැසජයක වන්න පුළුවන් බෙන්ඩුව හතයි බෙන්ඳුවයි තුනයි අනෝතුනයි පහයි අනෝතුනයි හතට. ඒවගේම ලක්කට ෆෙස්බුක් පේජ් එකට ගියාම මම දැකතර කමෙන්ට්ස් ගොඩක් තියෙනවා. ඔල තමගේ පෝස්ට් එක දැක්කම තංගි බල්ලා එන්න වැඩක් නැත්නම් නේද? ඒකට ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා ෂෙයා කරන්නත් පුළුවන්. බලමු මැසේජස් ටික මං ආවේ WhatsApp එක පැත්තට වෙනද වගේම මුලින්ම හයි ජාමි ලස්සන සිද්ධා කමු. වියන් මේ කොහමද? කුමාරී මිස් මල්ලකි නිසංසලා නංගි සුසි අක්කි දීප්ති අක්කිව පන්නේ පිටියෙන් එකතු කරගන්න කියලායි පළවෙනි මැසේජ් එක මට අද ලැබිලා තියෙන්නේ. සුන්දර සිනහවකින් ලක්කඳ සරසන චාමිටයි මේ. සුන්දර සිනහවක් කියලා කියන්නේ මානසික සුවය වර්ධනය කරන, ආත්ම විශ්වාසය වැඩි කරන සහ අන් අය සමග මිත්‍රශීලී සම්බන්ධතා ගොඩනැගීමට උපකාරී වන මිලකර නොහැකි වටිනාකමකින් යුත් ත්‍යාගයකි. චාමි සුන්දර සිනහ වැඩි වේවා කියලා තියෙනවා. හිනා වෙන එක නම් කමන්නේ නැහැ. නවත්ත ගන්න බැරුව හිනා වෙන එක ප්‍රශ්නේ තියෙන්නේ මට. හරන මහින්ද කුමාර ස්තුතියි. කුමාර වඳුරබ මා බොටුවන ඉස්රු මදුෂා යමුනා චන්ද්‍රිකා ලක්ෂ්මී ජයන්ත දෙනියයන් සුසන්ත සහ සඳමාලේව එකතු කරගත්තා. Good afternoon චාමි. මැසේජ් එක බරුතල් පොලින් ලහිරෝ ශහනී නතාලි එස් එල් ප්‍රනාම් දෝ ෂනාරා දුමින්ද සරි ෂනාල් මිරොන් ඇටන් වසන්ත මැක්ෂිමස්වත් අපි එකතු කරගමු. චාම් අපි තින්න සින්දුවකට එකතු කරගන්න යමී ප්‍රඩක්ට්ස් සමන්ත අහගෙන දෙන්න ටීම් එක හැමෝම එකතු කරගන්න. අපි තින්න සින්දුවකට ALLED shop එකේ චමත් මල්ලි ඇතුළු කොල්ල ඔක්කොමලම එකතු කරගන්න කියලා කනිෂ්ක තමයි මැසේජ් එක වෙලා තියෙන්නේ. අලුත් යාළුවෙක්ට කොහෙද දෙකටම අපි වහන් ඉන්න ඕනේ. හරිද? අහන් ඉන්න විතරක් නෙවෙයි මැසේජ් එක ගොත් එවන්න ඕනේ. හරි. චාමි කියන්න බලන්න කියලා මොකද මේ වෙලා තියෙන්නේ? පහනක් ඉටිපන්දමක් සහ ලිපක් තියෙනවා. ඔයා ළඟ තියෙන එක ගිනි කෝරයි. ඔයා මුලින්ම පත්තු කරන්නේ මොකද්ද? මොළෙම පත්තු කරෙත් මං ගිනි කෝර. මට සාමාන්‍ය මොළේ සෑහෙන මොළේ කියලා වැඩක් නැහැ. හරි නේද හරා? මගේ උත්තරේ නිවැරදිද? ඔය මට කමෙන්ට් එකක් දාන්න බලන්න. බුලත් සිංගලින් අම්මා තාත්තා ලොකු මල්ලි චොටි මල්ලි දෝනි සුතු කියලා කෙනෙකුත් ඉන්නවා. පළවතින් ඉනු බබා රංග මේ දෙන්නවත් එකතු කරගන්න කියලා තියෙනවා. තව එක මැසේජ් එකක් බලන්න සින්දුව අහන්න දෙන්න. සුබදාවලක් වේවා අපේ රණාලෙන් ක්‍රිෂාලිය ලස්සන හින්දි සින්දුවක් දෙන්න කියලා කිව්වට මේ වෙලාව නම් මං දෙන්නේ සිංහල සින්දුවක්. හරිද? දොලන් පහන්දී රුවන් එෂ්මික සමන්තිකා චමින්දව එකතු කරගෙන අසනේපතිට කටියෙන්න බලන්න පොලිමට හැමෝටම තියෙන දෙන්න එකම වේත එකම කසහාය 1:28

0: FM 93.5, FM 93.7, La Khanda, Radio ITN.
1: පසරු එකයි වෙනාඩි 37යි.
2: ලුකයා මාරෙ වෙඩනේ ඌනේ. ඩොක්ටර් කිව්වානේ මට මෙමරි ලොස් කියලා.
3: මෙමරි ලොස්? කවුද ඩොක්ටර්? යාද සුන්නද?
2: මම කිරිති බුන්නේ අය සීනි වෙඩනේ මුකු තටපය වෙඩ කරන්නේ අයියා මට.
3: සුපුරි ඩොක්ටර්නේ. ඩොක්ටර් හරියටම කියලා දිනවානේ.
4: hina baby sindu ahanna fm 93.5 fm 93.7 handave 4 weddi tune karala thiyaganna
5: batamisu batamisu maneda maneda
6: evening drive with chamit and charu

0: රැකයි වෙනට අතලෙස්සකයි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
0: ඉස්සර මට මතක් වුණා අපේ ඉංග්‍රීසි පොතේ පාඩමක් තිබුණා what's the time Mr. Wolf කියලා. ඒ කාලේ හිටපය දන්නවා. එහෙම පාඩමක් තිබුණානේ. අපිට වෙලාව කියලා දුන්නේ දවස්වල. ඒකද ගත්තේ වෙන තමයි මෙච්චර හරියක් කරගත්තේ. හරි අපි බලමු මැසේජස් ටික. 07 23 93 5 93 7 අපේ මැසේජ් නම්බර් එක. රමේෂ් රවින්ගේ සින්දුවක් අහන්න ඕනේ කියලා තියෙනවා. මං අහන්න දෙන්නම්. මේ පැයේ නැත්නම් ඊළඟ පැයේ. හරිද? වදිකටම අහගෙන ඉන්න ඕනේ. දනු ඉස්කෝලේ පන්ති ඉවර වෙලා ආවේ කියලා තියෙනවා. ඉස්කෝලේ නිවාඩු කිව්වට ඉතින් නේද? බැලුවාම ඉස්කෝලේ තියෙනවා. අර ප්‍රැක්ටිසස් තියෙනවා මේ ප්‍රැක්ටිසස් තියෙනවා නම් ඒත් ඉස්කෝලේ. Good afternoon, Chami. මේ අත අල්ගෙන ආපු ලස්සනම සින්දු බොයෙකුට අපිට දෙන්න පුළුවන්ද කියලා අහලා තියෙනවා. එමනම් මට හැම සින්දුවම දෙන්න ඕනේ වාගේ නමි. හන්දේ 4 වෙනකන් අහන් ඉන්නම්කෝ කියලා තියෙනවා. සුබනා සුසන්ත ලසන්ත ට්වින්ස්ලා රුවන්ෂි ජගත් සජාව එකතු කරගත්ත ඒ පැත්තේ. Thank you message එකට. Hi Aki මම ඌෂද. මට ලෝකෙන් යමු සින්දුව දෙන්නකෝ. ලෝකෙන් යමු සින්දුව දෙන්නම්කෝ. ආගෙන ඉන්නකෝ. හරිද? ඊට පස්සේ අපි යනවා. ඊ අන්තිමට මැසේජ් එක එවලා මටව කියන්න බැරි වුණා. ඒකට මගේ කන කාටුව. මුලින්ම හොඳ ග්ලෝබල් අපරලක අනෝමා ජාන්ති වසන්ති මතු ලතා නිලු ශසි ශහන මහිර්ස සිසර අය ඇතුළු හැමෝම එකතු කරගෙන සින්දුවක් දෙන්න කියලා තියෙනවා. සිසර අයට හොඳටම සනීප නැහැ කියලා තියෙනවා. ඒත් මොකෝ එන්නට කටවණක් අඩුවක් නැහැ කියලා තියෙනවා. එහෙම තමයි අපිව ආශ්‍රය කරන්න සිසරයි යන්නේ සිසරයි. ඒගොල්ලෝ බලාගෙන අපි කට වහන් ඉන්නකම්. එහෙම දවසක් කවදාකවත් ඉන්නේ නැහැ. හරි සුබතාවනක් අක්කේ. මමත් එකතු කරගන්න ඔයාගේ ලස්සන ප්‍රෝග්‍රෑම් එකට කියලා තියෙනවා. Thank you. සුරංග අම්බලන්ගුඩි නියපු මැසේජ් එක. ඔයා එවලා තියෙන සින්දුව අහන්න දෙන්නම්. හොඳ ඉදිකට මහගෙන ඉන්න. අක්කියා ඔයාව නේද කියලා. තිස්සර මම බැලුවා කවුද කියලා. බාචි අයියගේ අවසන මොහොතේ මාගේ සින්දුව දෙන්නකෝ කියලා තියෙනවා. ඇයි උගලේ ඒ වගේ සින්දුම තෝරගන්නේ කියන්නේ මට? පැහැදිලි කිරීමක් තියෙනවද තිස්සර? දැන් කාලේ හරි වගේද? ඒකයි විනාඩි 45යි. දැනට මේ සින්දුව අහන්නේ.

0: අහන රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: එකයි විනාඩි 48යි. මේ සින්දු මට අමතක වෙයි කියලා මම කලින්ම දෙන්නේ. ලෝකෙන් යමු. ආයේ උප දෙමු. හනේ වන්දනා.

0: රවට්ටන්න එපා කිව්වම ඉතින් අහයි. ඔය කියන දේ අහලම රවට්ටන්න තුම ඉඳි. එකයි විනාඩි 52යි.
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හනහඩ බලා ගන්න.
2: දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදේ දිනාගත් ක්‍රිමි රාජ ආයුර්වේද ඖෂධ ISO SLS 9001:2008 සහතික සහ GMP ප්‍රමිතිය සහතික කළ ක්‍රිමි රාජ නිෂ්පාදන කුරුලෑසුවේ වැල්මිපැණිය හන්දි තෛලය මොක සෝදනය ක්‍රිමි රාජ කරල් ගුලි ඇතුළු ඖෂධ වර්ග 300කට වඩා දැන් කාගේ ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්
0: දවල් එකයි වෙනාඩි 52යි.

0: 95 FM 93.7 La Kanda Radio ITN
1: එකයි වෙනදී 55 වෙලාව මේ පැය ඉල්ලපු මේ සින්දුවත් මට ඉතින් දීලා ඉවර කරන්න ඕනේ කියලා අවසාන මොහොත වාගේ අපි යනවා ඊළඟ පැයට මාත් එක්ක එන්න එයාට මැසේජ් එකක් එවන්න 0703 93 5

ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.

0: ලක්කන ප්‍රවෘත්ති සමගින් මම වෙනුරිගිනලිය ප්‍රවෘත්ති සංස්කරණය සුපුන්දිලංකලේ නාරච්චි.
1: දයෙන් පැයපුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මුහුදෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සැමට දැනුම් දීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිසිනස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය.
0: ගාලුපාර වස්කඩුව ප්‍රදේශයේදී සුකෝභෝගී බෝන් රථයක් මාර්ගෙන් ඉවතට පැද සිදුව අනතුරකින් පුද්ගලයන් තුන්දෙනෙකු තුවා ලැබුවා. මෝටරතය කොළඹ දෙස සිට කඩුතර දෙසට ගමන් කරමින් තිබූ අතර ඒ මාර්ගයේ ප්‍රතිවිරුද්ධ මන්තීරුවේ ඇදී ගොස් පදිකින් තුන්දෙනෙකුගේ දිගැටි මාර්ග මායිම් කණු දෙකකට හානි සිදු කරමින් ඉවතට බිසි වී තිබෙනවා. රේතුවට නින්ද යාම අනතුරට හේතු බවයි හෙළි කරගෙන තිබෙන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මකයි. නැගෙනහිර ලිබියාවේ හවාරි ප්‍රදේශයේ මෝටර රථයක් තුළ සිදු පිපිරීමකින් හමුදා බුද්ධාංශ ප්‍රධානියා ජීවිතක්ෂයට පත් තිබෙනවා. මෝටර රථය තුළ ඇටබෝ බෝම්බයක් පුපුරා යාමෙන් ඔහු ජීවිතක්ෂයට පත් ඇති බවයි විදේශ මාධ්‍ය සඳහන් කළේ. ප්‍රහාරය සම්බන්ධයෙන් කිසිදු පාර්ශ්වයක් වගකීම බාරගෙන නැහැ. සිද්ධිය සම්බන්ධයෙන් එට බලධාරීන් විමර්ශන ආරම්භ කර තිබෙනවා. ලක්න මීළඟ ප්‍රවෘත්ති ප්‍රකාශයේ සවස තුනට බලාපොරොත්තු වන්න.
5: 24 පෑම සිරුවෙන් ලක්කඩ ප්‍රවෘත්ති.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රටට වග කියන රේඩියෝ
1: මේ පැයි මොල්ව මතක් කිරීම සුරේකිමු මගතුට
2: ඔබ ලිස්සන සුළු මාර්ගයක ගමන් කරනවා නම් නිරන්තරයෙන් ඔබේ වාහනයේ ටයර් පිළිබඳව සහ තිරිංග පද්ධතිය පිළිබඳව අවධානය යොමු කරන්න.
1: සුපකමනක් පරිස්සමින් කිහිපෙන්න.
0: ලකන්ද රේඩියෝ ITN.
2: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න, ෆිල්ම් එකක් බලන්න. හැබැයි ඒකට මනුස්සයෙක්ව තෝරගන්න.

හවස දෙකයි විනාඩි නවයයි. කොමට තැංකියෝ කියලා කිව්වේ නෑනේ. ලස්සන සිදු ටිකක් අහන්න දුන්නට නේද? නෑ, මේ මැසේජස් වල ගැන කියන ස්තුතියි. යන්න මැසේජස් ටික බලන්න ආපු එකේ අපි මේ පැත් පටන් ගත්ත දෙකයි විනාඩි 10ක් වෙලා තියෙනව වෙලාව 07:03:93:05:03:04 හවස 4 වෙන කලින් ඔයාලට මට මැසේජ් එකක් යවන්න පුළුවන්කමක් තියෙනවා. ඒ වගේම ලක්කන Facebook page එකට ගියාම ඒකේ අපේ post එකක් තියෙනවා. ඒකට like එකක් දාලා comment එකක් දාලා share කරන්නත් පුළුවන්. තුනේ පැහැදි මං ඒක ගැන මතක් කරන්න කියලා ලක්කන post එක ගැන හොඳ අපේ Facebook එකේ තියෙන post එකෙන් තමයි ඒ කිව්වේ. මහනුවර පැත්තට යන්නයි හදන්නේ. දිකනා කීර්ති කොලසේකර අපේ තහගෙන ඉන්නේ කියලා තියෙනවා. ශ්‍රියානි දෝනි හෂිනි මහනුවර හේමමාලි බාලිකා විද්‍යාලයේ ස්ටාෆ් එකේ හැමෝම එකතු කරගන්නවා කියලා තියෙනවා. ස්තුතියි මැසේජ් එකක් එව්වට. ඊට පස්සේ මේ කවුද කියලා බලමු. මහියංගනේ නේහා කොහොමද? වකියනවා අසරණකම් කොච්චරද කියනවා නම් සමහර මිනිස්සුන්ට ගෙවල් වල වියදම් ණය ප්‍රශ්න අනම් මනම් ගෙවල ඉවර වෙද්දී අසනීපයකට බෙහෙත් ටික ගන්නවත් අතේ සතයක් නැහැ. මම නම් ප්‍රාර්ථනා කරන්නේ කිසිම මිනිස්සෙක් එච්චර අසරණ වෙන්න හොඳ නැහැ කියලා. ඒක නම් මම අත්දැකීමෙන්ම දන්නවා කියලා නේහා ලස්සන පෝස්ට් එකක් කියලා තියෙනවා. ඒක ඇත්ත. එහෙම වෙන්න නරකයි. අර මේ හැමදේම වියදම් කරලා අන්තිමට ඉතුරු කරන්න බලන් හිටියම හැබැයි ඔහොම විපත් සිද්ධ වෙනවා. මුලින්ම කීයක් හරි ඉතුරු කරගෙන ඊට පස්සේ වියදම් කරන්න. ඒක තමයි හොඳම ක්‍රමය. ඒක අමාරුයි. ඒක කරන්න බෑ වගේ පේනවා. හැබැයි අපි සමහර වෙලාවට අපි අපෙන් හංග ගන්නවානේ පර්ස් එක කීයක් කලේ. අපි ඒක හංගලා අපි අමතක කරනවා. මේක අපේ පර්ස් එක මේක මම දන්නේ නෑ. එහෙම ඉන්නවා. ඊට පස්සේ රතේ දින සතේ වියදම් වුණාට පස්සේ එක පාට අපිම පුදුම වෙනවා. ආනේ පර්ස් එක ඇතුළේ මේ මෙච්චර ගණක් තියෙනානේ. අපිම හංගලා. අන්න ඒක හොඳ ක්‍රමයක්. හොඳ අද්දුටුවයි ප්‍රත්‍යක්ෂයි. අයවන් ලක්කඩ කොහොමද වට මනෝ කියලා අහලා තියෙන්නේ. ඔයාව අහනවා පුළුවන් වෙලාවට මැසේජ් එකක් දාන්න බැරි වුණාට කියලා චාම්ර ලියනගේ මට මැසේජ් එකක් කියලා තියෙන තනුවත් මං ආදරෙන් මතක් කරනවා චාම්ර. පොගේ දස්ට් එකේ මට කල්පනා වුණා මුකු මැසේජ් එකක් නැත්තේ කට්ටියකින් කියලා. ඔයාලා දෙන්නගේ මට පාත පැත්තට යනවා ඊළඟට මං. සුබෝධි ඉන්නවනේ සුබෝධි සමිතියේ පොඩි හිටියෝ ටික. ආනන්ද හේමපාල කර්ණදාස සෝමදාස රංජිත් එලේපෙරම නන්දලාල් සිරිකුමාර ජාතිස සමග ලක්ෂ්මන්ව එකතු කරගන්න කියලා තියෙන මැසේජ් එකේ. මේ කවුද මේ සුපුන් මොකද කියන්නේ කියලා බලමු. මේ ගෙවෙන මොහොතේ පවා නුඹ කොහේ හෝ සතුටින් ඇතැයි සිතමි. ඉතින් මේ රැය පවා නුඹට මටතරම් දිගු නොවන්නට පතමි කියලා ලස්සන පින්තූරයක් තියෙන ලස්සන පෝස්ට් එකක් ෂෙයා කරලා තියෙන. තේරුමක් නෑ කියලා දන්නවා. ගණන් ගන්න නෑ කියලා දන්නවා. ඒ වුණත් කොහොම අතාරින්නද? මොහොත්තම ගොඩ අනුර නිපුණ පුතා ඔයාව එකතු කරගන්න. මට හැබැයි ඒ තියෙන පෝස්ට් එක මුකටද ගලපන්නේ කියලා ටිකක් පැහැදිලි මදි. පොඩි අපහැදිලිතාවයක් පෙන්නුම් කරනවා අනුර. පැහැදිලි කිරීමක් පොඩ්ඩක් කරනවාද මට චුට්ටක්. ඊට පස්සේ ඒජේ අඩුර පොස්සල්ලාව BF ජනපදේ ඔයත් මැසෙන්ජ් එකක් එවලා අගනිටිය තුමන් නම කියනකම් ගොඩක් කලින් ඉන්නේදී මං තාම මේ එකේ පැය මැසේජස් අනේ කියන්නේ එකයි 22ට ආපු මැසේජ් එකක් තියෙනේ කියලා කිලිවර කරගත්තා.

0: FM 93.7 Lakhanda Radio ITN
1: හවස 2යි වෙනාඩි 16යි. නොසලකීමත් ගමනකින් ඔබේ මුළු පවුලම දුකටපත් වන බව සිතන්න. අවිධිමත්ව අසහියෙන් රියදාවනේ කිරීමෙන් වළකින්න.
2: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට්පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
3: රීදා වයි බී ඉක්ිට මික්ස් වෙ

0: ගගේ තල නහි නහ දෙමැවි පෙනිල්ලා
1: සම අනුග්‍රහය
2: වාර්තාපිට වාර්තා තබන කෝටියට NLB ධනනිධානය ලොතරැයිෙන් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
3: ලුකයියා මාර වෙඩෙන ඕනේ දොක්කි කිවානේ මට මෙමරි ලොස් කියලා.
4: මෙමරි ලොස් කවුද ඩොක්ට? යාද සුන්නද?
3: මම කිරිකේ පුණ්‍ය අය සීනි වෙඩනේ මුකු තතපය වෙඩ කරන්නේ අය මට.
4: සුපුරි ඩොක්ටර්නේ ඩොක්ටර් හරියටම කියලා තියනවානේ.
1: hina vevi sindu ahanna FM 93.5 FM 93.7 හැන්දෑවෙ 4 වෙද්දී ටියුන් කරලා තියාගන්න.
5: Evening drive with Chamit and Charu.
1: Sama anugrahaya NLP hadahana Lankawē wedima tægi dena tægi avastha wedima loturaiya NLP hadahana obath adama NLP hadahana balaganna.

0: FM 93.5, FM 93.7, Lakhana Radio ITN.
1: හවස දෙකයි වෙනාට වෙසෙ තුනයි.
2: ඇසේ සුද ඇවිල්ලාද? දියබැටියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල, බත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.

0: ශ්‍රී ලාංකේය ටෙලිවිෂන් ඉතිහාසයේ පළමුවරට ටීවී රේඩියෝ ඩිජිටල් එකවර එක මිටට
1: අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක මහතා සමගින් ඔන්නයා පොලිටික්ස් අද රාත්‍රී 10:30ට.

0: සතියේ දින බලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳදිය දහන සම අනුග්‍රහය
2: වාර්තාපිට වාර්තා තමන කෝටි යටේ NLB දනඩ දහනේ නුතරයින් රටේ සංවර්ධනයේ තැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිදහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

කුලී ගෙවල් වගේ හිත්වලට ආදරය කරන්න පරිස්සමින්. මොකද ජන්න කිව්වහම ජන්නම ජන්න.

0: නොවෙන දේවල් එක නෙවෙයි දැනෙන දේවල් එක ජීවත් වෙන්න. සතියේ දිනවල දවල් එකේ ඉඳන් හවස හතර වෙනකන්
1: ඕල් ටයිම් ඩීප්ස් විත් චාමි.

හවස දෙක හමාරයි. බෙන්දවයි හතයි බෙන්දවයි තුනයි අනූතුනයි පහයි අනූතුනයි හතට මැසේජ් එකක් එවලාගෙන ඉන්නවද? කන්දේගෙන ඉන්නවද? නම කියනකන් ඉවල්ලක්කන ලස්සන සිින්දුකට එකතු කරගන්න කියලා මේ මැසේජ් එක තියන්නේ කොටියා කුඹුරෙන්. වසන්ත චුටිතු මදෝෂී ඉන්දිකාව එකතු කරගන්න කියලා තියෙනවා. ඊට පස්සේ චාමි හයි අපි අකුරගොඩ සලුන් එකෙන් සුරනිමල් ටික දවසකට පස්සේ කොන්ඩ කැපුවද වැඩපුර ලස්සන සිින්දයක් දෙන්න ලස්සනයි වැඩසටහන්න කියලා තියෙනවා. ස්තූතියි. ජානක සහ මාව එකතු කරගෙන සිින්දුවක් අහන්න තමයි හදන්නේ. හරි, ඊට පස්සේ මගේ උත්තරේ හරි කියලා තියෙනවා. අර දහරා මගෙන් ප්‍රශ්නයක් අහලා තිබුණානේ, පහනමා කිටි පන්දමක් තිපක් තියෙනවා, ඔය ළඟ තියෙන එක ගිනි කූරයි, ඔය මුලින්ම පත්තු කරන්නේ මොකක්ද කියලා. මං ඉතින් වීරයා වගේ උත්තරයක් දුන්නා. එයා කිව්වා මං දුන්න උත්තරේ හරි කියලා. ඔයා ඉතින් දක්ෂණ කියලා දාලා තියෙනවා. ඔයා හරි, ඔයා තේරුම් ගන්න තියෙනවා මාව. සුබදවසක් ශාමි. පහන් ගමන් ටිකේ අපිවත් එකතු කරගන්න කියලා නදේශාන් යපු මැසේජ් එක. අයිබෝවන් වසනාවත සුබම සුබ දවසක් වේවා. අනුරගමින් අනුලාවති මහත්තයා සිරිල් පුතා ප්‍රදේ බදුවානු ශිකා පුතා හර්ෂණ දුව පේශලා අමලියා සමරසේකර. අමලියා අහගෙන දෙන්නේ ඔන්න මුළු නමම කිව්වා. හරිද? ඊට පස්සේ මිස් මනෝජනී අපිට දෙන්න එරන්කඳ එරන්කඳ ගීතය දෙන්නම් දෙන්නම් දෙන්නම්. වහතුවේ රූපසේන සුනන්දනී නෙතික පුතා රයන් පුතා රයාරතුව එකතු කරගන්නවා කියලා තියෙනවා. කොහොමද චාමි, ඔයා හොඳින් නේද? මා තාගෙන ඉන්නේ කියලා කවුද මේ මැසේජ් එක වෙලා තියෙන්නේ කියලා බලමු. ගල්නෑව හිරි පිටියාව කැලුම් ටීම් එක හැමෝම එකතු කරගන්නම්. ස්තුතියි. දෙමළ සින්දුවක් ඕනේ සත්තටම ලක්කඩාගෙන ඉන්නේ කියලා හොරණින් චාලි මට මැසේජ් එකක් එවලා තියෙනවා. සින්දුවකට එකතු කරගන්නක් මාව කිව්වේ නෑනේ කියලා තියෙනවා. ඉතින් ඉන්න දැක්කේ නෑනේ, දැක්ක ගමන් ඔන්න කිව්වා. අපේ තින්නා සින්දුවක් අහන්න කුරුණෑගල මාස් පොත චමත් මල්ලි ඇතුළු කොල්ලු සෙට් එකට සින්දුවක් දෙන්න කියලා කනිෂ්ක තමයි මැසේජ් එක එවලා තියෙන්නේ. හරි, සින්දුවක් අහමු. හලවකේ කොහොමද? දවල්ට කාලා නිදිමතේ ඉන්නේ, ඒත් ඔයාගේ වොයිස් එක අහගෙන ඉති නිදිමතක් නෑ කියලා කුරුණෑකලින් අසංකවට මැසේජ් එකක් එවලා තියෙනවා. මම බැලුවේ මොනවා කියයිද කියලා. අපි නිදි කියලා දන්ද කියන්නේ කියලා මම තැති ගැන්නුනා. මට කුකුසක් ආවා. බැලුවා බහැරලා. මේ සද්දෙට නිදා ගන්න පුළුවන් නම් නේ. අන්න ඒකයි. හවස දෙකයි වෙනහට තෙස් තුන. මැසේජ් එක කියවනවා නම් 0.7.0.3.93.5.93.7 ඕල් ටයිම් බිට්ස් ඉට් චාමින් අහගෙන ඉන්නේ.

0: 97.7 Lakhana Radio ITN
1: හවස 2:00 විනාඩි 38 වෙලාව බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් ලංකා ආයතනය විසින් කරන ලද නවතම ශ්‍රේණිගත කිරිබල්ට අනුව 2026 වර්ෂයේ ශ්‍රී ලංකාවේ වටිනාම සම්මානය Most Valuable Brand එක විදිහට නැවත වතාවක් කරලු පළඳ දෙන්න ලංකා බැංකුව එහෙම නැත්නම් Bank of Ceylon මේ වෙනකොට සමත් වෙලා තියෙනවා. ලංකා බැංකුවේ සම්මාන වටිනාකම රුපියල් බිලියන 65.5ක් දක්වා මේ වෙනකොට ඉහළ ගිහිල්ලා තියෙනවා. ඒ වගේම බ්‍රෑන්ඩ් රේටින් එක AAA AAA විදිහට සටහන් වෙලා තියෙන්නේ. ලංකා බැංකුවේ තියෙන ස්ථාවරත්වය සහ විශ්වාසනීයත්වය තව තවත් අහුරු කරමින් ඒ විතරක් නෙවෙයි ලෝකේ වටිනාම බැංකු සම්මාන 500 අතරට තේරුණු එකම ශ්‍රී ලාංකීය බැංකුව වෙන්නේ ලංකා බැංකුවම තමයි. අද 2025 මූල්‍ය වර්ෂයේදී රුපියල් බිලියන 77ක බදු දායකත්වයක් ලබා තේලා අපේ රටේ විශාලතම ආයතනික බදු ගෙවන්නා විදියට ජාතික ආර්ථිකයට දැවැන්ත ශක්තියක් වෙන්නත් ලංකා බැංකුවට හැකියාව ලැබුණා. අද වෙනකොට BOC Flex app එක QR ගෙවීම් ක්‍රම සහ BOC Connect ජාලය හරහා ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂ 331ම ආවරණය කරමින් මුළු ලංකාවටම ඩිජිටල් බැංකුකරණයේ නවතම අත්දැකීම ලබා දෙන්න තුන් කටයුතු කරලා තියෙනවා. ඒ විතරක් කොත් නෙවෙයි එක්සත් රාජධානිය ඉන්දියාව මාල්දිව සහ සීෂර්ස් කියන රටවල් වලටත් ශාඛා පවත්වාගෙන යමින් ජාත්‍යන්තරයටත් අපේ රටේ නම අරගෙන යන ලංකා බැංකුව මේ වෙනකොට සවත් වෙලා තියෙනවා. දශක ගණනාවක් පුරා මිලියන සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයන් තැබූ නොසලන විශ්වාසයට උපහාරයක් විදිහට තමයි ලංකා බැංකුව තමට ලැබුණු මේ කිරුළ දකින්න. ඒ නිසා මේ සුවිශේෂී ජයග්‍රහණය වෙනුවෙන් ලංකා බැංකුවේ කළමනාකාරීත්වයට සහ ඒ සමස්ත කාර්ය මණ්ඩලයට අපේ උණුසුම් සුබපැතුම් අපි ආදරයෙන් එකතු කරනවා. ජය වෙන්න ඕනේ.

0: 105 FM 93.7 Lakhana Radio ITN
1: Dekhae Vinade 43
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාව වෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි
3: ලුකයා මාරෙ වෙඩනේ ඌනේ ඩොක්ටර් කිව්වානේ මට මෙමරි ලොස් කියලා
4: මෙමරි ලොස් කොහොමද ඩොක්ටර් යාද සුන්නද
3: මම කිරිති බුන්නේ අයියා සීනි වෙඩනේ මුකු දතපය වෙඩ කරන්නේ අයියා මට
4: සුපුරි ඩොක්ටර්නේ ඩොක්ටර් හරියටම කියලා තියනවානේ
2: hina vevi sindu ahanna fm 93.5 fm 93.7 handave 4 weddi tune karala thiyaganna
1: evening drive with chamit and charu
2: sama anugrahaya
4: mama nan dan marama relax
5: අනම්මනංගල වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
6: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසයේ සහ ප්‍රසාදයේ දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී
3: ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් අංක 74 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 076 478 478
4: FM 93.5 FM 93.7 ලකන්න රේඩියෝ ITN
5: හවස 2 වෙනාඩියේ 45 වෙලාව හොරණ කීරි ගලින් මාලා තමයන්ති උදාරා චාමින්දි ගගනේ ආශිංසනි මාපුතු ගලින් ඥානවතී කුෂාන්ති සුනිල් අයියා ගුරුගොඩ මල්බෙඩි ගමින් චන්ද්‍රරත්න අයියා කෞශල්‍ය වගවත්තෙන් වසන්ත සේනකව එකතු කරගන්න කියලා මැසේජ් එකක් කියලා තියෙනවා මේ හැර තවත් ගම් නැද්ද මං අහන්නේ සෑහෙන ගම් ටිකක් තිබුණා එතන හරි thank you සරච්චන්ද්‍ර ඩයස් රයිකමින් එකතු කරගන්න කියලා ළඟ මැසේජ් එකේ තියෙන්නේ සුබ දවසක් වේවා අපි තහගෙන ඉන්නේ ත්‍රිකුණාමලයේ පහේ කන්නේ පුංචි මන්ද ටික දවසකට පස්සේද මැසේජ් එකක් එව්වේ අපි තහගෙන ඉන්නේ ලස්සන සින්දුවකට එකතු කරගන්න අම්මා ඉනෝකා තාත්තා සංජීව අක්කා සෙනුරි අයියා ශිහන් සහස්න තමයි මට මැසේජ් එක එවලා තියෙන්නේ සහස්නගේ බර්ත්ඩේ කීයද තිබුණේ මට එහෙම මතකයක් තියෙනවා චුට්ටක් යකේ කෑවද මාමා තකුන්නේ කමන්නේ කමන්නේ නිකන් ඇහුවේ ගම්පහ ඉඳලා දෙලුම් වෙනද වගේම අහගෙන ඉන්නවා කියලා තේනවා හරි ටීම් එක හැමෝම එකතු කරගන්නම් ස්තුතියි මැසේජ් එකක් එව්වට වැඩ අතරේ මහඩගමින් චනුල් මල්ලිව ලස්සන සින්දුවකට එකතු කරගන්නා කියලා තියෙනවා කුෂන් එකේනේ මහඩගම කුෂන් එකේ හරි සුබ සන්ධ්‍යාවක් ඒවා අපි තහගෙන ඉන්නේ ජයලින් ඈන් ඉරෝෂනි සහ යාළු ඔක්කොම ලව එකතු කරගමු අටහල මල්ලු කඩේ හයි කොමද කුමා කුමාරිට මංජුල මල්ලි මංජුල මල්ලි මංජුනමල්ලි මංජුනමල්ලි හැපි බර්ත්ඩේ ඇයි කියලා හිතුවද මං ඔයාට කතා කරේ හැපි බර්ත්ඩේ කියලා කියන්න ඒ විදිහට නිතුක් නිරෝගී වාසනාවන්ත සුසුම් උපන්දිනයක් වේවා හැමදාම සතුටින් ඉඳ ලැබේවා කියලා අපි ඔයාට ආදරෙන් wish කරනවා හරිදී සුදු තිලකේ සමන් වේලකේ මහතුම් මල්ලි අටාලකමේ හැමදෙනාම ඉදිරි එකතු කරගන්න කියලා තියෙනවා හරි ඊට පස්සේ තියෙන මැසේජ් එක කාගෙන්ද කියලා බලමු පස්සේ අපි යන්නේ පොහොර පාවට ව්‍යානයාලෝ ටික එකතු කරගමු. බොස් ඉන්නවා තෙලක් කුමාර, චන්දිමාල්, සුරේෂ්, රුක්මන්, අංජලි, හෂෙන්, බණ්ඩාර. එහා මොහොතම සින්දුවක් ගන්න ඕනේ කියලා තියෙනවා. චාමියක් හයි හයි අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න. වැඩ කරන තැන හැමෝම හින්දි සින්දුවක් තමයි ඕනේ කිව්වට අපි හින්දි සින්දුවක් මීට කලින් ඇහුවනේ නේද? බිහන් සහ හෝමගමින් තමයි මැසේජ් එක වෙලා තියෙන්නේ අපි සිතුවක් අහමු හායි චාමි මැනිකේ හායි කොහමද නව ගහල ඔසි සෙකෙන් ඖෂධ රත්විට සින්දුවකට එකතු කරගන්න කියලා යා මැසේජ් එකේ කියලා තියෙනු හරි සිතුවක් අහමු යන්තම් මං එකේ පැයෙන් දෙකේ පැයට මැසේජස් ටික කියව ගත්තා ලස්සනම වැඩේ කියන දැන් වෙලා වේ උනාට 2:48 මැසේජ් හාලා මං අයිමත් එන්න ඉතුරු මැසේජස් ටික කියන්න 0703 5 7 7 තාම මැසේජ් එකක් එවුවේ නැත්නම් මැසේජ් එකක් එවන්න එපා කියලා මං කියන්නේ මැසේජ් එකක් එවන්න

0: FM 93.7 Lakhana Radio ITN
1: Dekai banate 55
2: Oyata visha maddravya bhaviten ivat wenna onada Jeevithaya aluten patang ganna aasada Ehenam meka oya gannam ona call ekak 19:27ට katha karanna Ratama ekata jaathika mehewuma
0: Lakhana Radio ITN
1: දැකයි වෙනාට 56යි වෙලාව ආතරණීය සුන්දර දවසක් ලකඳ කියලා කැගල කංකිරි හෙටි මුල්ලේ චන්දිම ලලනේ රේනු දිනු ක්වැටලින් චන්දි එකතු කරගන්න කියලා තේන මැසේජස් කෙනෙක් පොට පැතකින් දෙලම රෝමගෙන කියන්න දෙනානේ දැන් ගෙදර දීම සෞඛ්‍ය ආරක්ෂිත වාට තෙල් හදා ගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ කියන්නේ සමහර කෑම වර්ගවලට සමහර බෙහෙත් වර්ගවලට උමනා වෙන රට කජු කජු සූර්යකාන්ත වටක අව කොහොඹ එඬරු මේ දේවල් වලින් තෙල් හදා ගන්න පුළුවන්කමක් තමයි තියෙන්නේ. ඩෝමා හෝම් ඔයිල් මේකර් එකෙන් සිංගල් පේස් විදුලියෙන් තමයි ක්‍රියාත්මක වෙන්නේ. ධාරිතාවය පැට බෝතල් එකත් එකත් අතර ප්‍රමාණයක් වෙනවා. මිල වෙන්නේ රුපියල් 87.6 0.1174.579 කෝල් එකක් අරගෙන තව වැඩි විස්තර දැන ගියා ගන්න. මේ මං යන මේ පැය ඉවර කරලා ඊළඟ පැයට. දන්නවද? මේ පැය ඉවරයි. අපි මුණ ගැහෙන අන්තිම පැය.

0: 95.5 අනු 3.7 ලක්හඬ රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලාංකේය හඬ
1: වෙලාව සවස 3යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLB දනඩ තහනේ නුතරයෙන් රටේ සංවර්ධනයේ තැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.

0: ලක්ෂණ ප්‍රවෘත්ති සමගින් මම වෙන් රිගිනලිය ප්‍රවෘත්ති සංස්කරණය මනෝජ් කොඩ විතරණ.
1: දයෙන් පැයපුවත් සම අනුග්‍රහය.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මුහුදෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලු සමට දැනුම් දීමයි.
1: අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයින පුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිසිනස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය.
0: අදෝදැසන ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිවල බිඳ වැටීම මෙවන විට යථාතත්වයට පත් කර ඇති බව එම දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක මහේෂ් කරුණාදාස මහතා ප්‍රකාශ කළා. බණ්ඩාරනායක ගුවන්තොටුපළ ඇතුළු ප්‍රාදේශීය කාර්යාල සියල්ලම නිසේ පරිදි ක්‍රියාත්මක බවයි මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ. ලෝක සාගර උෂ්ණත්වය පසුගිය ජූලි මාසයේදී වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති බව කාලගුණාංශය පවසනවා. පැසිෆික් සාගරයේ වර්ධනය වන එලිනෝ තත්වයන් හේතුවෙන් ජූලි මාසයේදී ලෝක සාගර උෂ්ණත්වය වාර්තාගත තත්වයකට ඉහළ ගොස් ඇති බවයි යුරෝපා සංගමයේ දේශෝර්ග නිරීක්ෂණ සේවය සඳහන් කළේ. ලෝකයේ ද්‍රවීය ප්‍රදේශවලින් පිටත සාමාන්‍ය මුහුදු මතු පිට උෂ්ණත්වය පසුගිය මාසයේදී සෙල්සියස් අංශක 26.96ක් වූ අතර ඒ පසුගිය වසරවලදී සෙල්සියස් අංශක 26.89ක අගේ ඉක්මවා ගොස් තිබෙනවා. පසුගිය මාසයේ ගෝලීය වශයෙන් වාර්තාගත දෙවන උණුසුම ජූලි මාසය වූ අතර ඒ අපේක්ෂා කළ උෂ්ණත්වයට වඩා සෙල්සියස් අංශක 1.47ක අගයකින් වැඩි වී ඇති බවයි කාලගුණ අංශය පෙන්වා දෙන්නේ. ලක්ෂණ මීනංග ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 4ට බලාපොරොත්තු වන්න.
4: 24 පෑම සිරුවෙන් ලක්ෂණ ප්‍රවෘත්ති.
1: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
5: ඔබට එල්ලම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.

0: RTN රටට වග කියන රේඩියෝව
1: මේ පැයේ මොනව මතක් කිරීම සුරේකිමු මග තුට.
2: ඔබ දන්නවද ලෝකේ කුඩාම වාහනය වෙන්නේ යතුරුපැදිය. ඒ වගේම අනතුරු වැඩි වශයෙන් සිදුවන්නේත් යතුරුපැදියෙන්. ඔබ දිවා කාලයේදී යතුරුපැදියක ගමන් කරනවා නම් ඉදිරිපස ලාම්පු දැල්වා ගමන් කරන්න.
1: සුපර් කවලක් පරිස්සමෙන් කිහිපෙන්න.
0: ලකන්ද රේඩියෝ ITN.
2: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න, ෆිල්ම් එකක් බලන්න. හැබැයි ඒකට මනුස්සයෙක්ව තෝරගන්න.

0: ඕනෙමන සතිය දෙනතන දවල් එක ඉද හතර වෙනකන්
1: ඔව් ටයිම් බීට්ස් විත් ජාම් ජාම්.

0: හැඟීම කලා
1: ඔවටයි බීට්ස් විත් චාමි
0: සතේ දෙනව දවල් එකේ ඉඳන් හතර වෙනකම්
2: චංචල හිත කිති කැවුනා තෙන්දරව දැනට ඩිංගක් ලං වෙන්නට හිතුණා
1: ඔවටයි බීට්ස් විත් චාමි
0: ඒක තනි කරන ඇපැය හවස තුනයි වෙනදී දහයයි වෙලාව මහරගම රෝල් සෙල් එකේ අපි අහගෙන ඉන්නවා කියලා තියෙනවා. කටින් එකේ රේෂක්කා නිර්මිනී අක්කා මාලිවත් එක්කව කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයිත් එපු මැසේජ් එකට ආටි ස්තුති. හරි මංගර උදේ නෑ උදේ නෙමෙයි එකට ඇවිල්ලා කියපු දෙයට තමයි රන්ත්‍ර මහත්මයා ඌණ පූර්ණයක් එකතු කරලා තිබුණේ. මං ඇහුවා නෑ එහෙම කිව්වේ කියලා කියන්නේ කියලා. ඒකට උත්තරයක් කියලා තියෙනවා. Thank you. චාමි සුබ සන්ධ්‍යාවක් ඔයාට. අපිත් එකතු කරගෙන සින්දුවක් දෙන්න. යශිකා, ලිතුලි, යතුම්, ප්‍රමිතා, චතුමි අතුළු ලක්කඩාන හැමෝම එකතු කරගන්න. ප්‍රියන්ත විජයසිංහ අම්බලංගුඩින් තමයි මැසේජ් එක වෙලා තියෙන්නේ. Thank you. සුබතව සක්ෂාමි, MLA යාළුවෝ ටික, සිසිරස, තනුජමිස්, කුමාරි අක්කා, ගීත අක්කා, රම්‍ය අක්කා, ලක්මාලි, ප්‍රසාද, රූබන්, රෝෂිනී, රමණි, නාමලි, කුමාරි සහ මැෂින් ආශයේ සිසිර අයවත් එකතු කරගන්න කියලා අනුෂ්ක තමයි මැසේජ් එක වෙලා තියෙන්නේ. වා කියනවා මූණට මුනිච්චි වෙන්න හොඳ නැත්තේ තනි පොල් කිච්ච නෙමෙයි. ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය හිතේ කැකෑරෙන අනුන්ට වින කරන මිනිස්සුම. තනි පොල් කිච්ච මොනවා කියලා දන්නවද? එයාට ත්‍යාගම ගමන් තියෙනවනේ අනේ යන්න. නෑ දනේ, අපි ඒවට ඉතින් පේන කියනවා. චමත්කාර සන්ධ්‍යාවක් සුදු නොනා ඇහලියකොට මියනු කළතන්නේ විනීතා අයිරාගනී ඔයාගේ මැසේජ් එක ලස්සන සින්දුවක් අහන උනේ කියලායි තියෙන්නේ. සුබ දවසක් වේවා චාමිනංගේ. මාතලේ කුමාරි, හයි, කොහමද? නයිනිකාන්තේ ධම්මිකා ගාමිනේ සුභාෂිනී වැකතු කරගන්න කියලා තියෙනවා. මොරටුව ඉඳිබැත්තට යන්ද රංග ඉන්නවා වචිර අසේල එකතු කරගන්න. තව එක මැසේජ් එකක් බලමු. චාමි අපිටත් ලස්සන සින්දුවක් ඕනේ. බොළු ගහ පිටියෙන් කමනේ ඔයාගේ මැසේජ් එක. හස්බන්ඩ් සුජීව දුව නිම් සරණිවත් එකතු කරගන්න. තව මැසේජස් ගොඩක් තියෙන නිසා ටිකක් කියන්නම් ඈ. උදා ඕ අද දවස සතුට පිරිසුවදායක දවසක් වේවා. චාමිදවේ ඔබට අත වෙනසක් කළා. වෙනදා මෙන්ම අතත් අපිව සින්දුවකට එකතු කරගන්න ඔයාද ටයිප් කරලා මැසේජ් එක නේද ජය මාමා? එක පාට මට හොයා ගන්නත් බැරි වුණා. වෙනදා කොලේක ලියලා හැමනමට එවන්නේ. දොලේ කඩේ ලොකු බොස් උපුල්, පොඩි බොස් වරුණ, චම්පමිස්ක නමය වැරදිට හැබැයි ටයිප් කරලා තියෙන. හරි, දෙන්න වැරද්දක් හොයා ගත්තා. ඊට පස්සේ ධනුෂ්ක ජගත් එකතු කරගන්න කියලා තියෙනවා. ධනුයි දැක්කේ හොඳේ, අපිව මිස් කළාද කියලා අහලා තියෙනවා. ලස්සන සින්දුවක් දෙන්න කොස්කම කුමාරි. දිය දහරා කොස්කමින් මැසේජ් එක වෙලා තියෙන්නේ. මම දන්නේ අනේ, ඔයා මගෙන් ප්‍රශ්නයක් අහලා තියෙනවා. ධන කහගෙන යන වාහනේ මොකන්ද කියලා අහලා තියෙනවා. මන් දන්නේ බෙරුවල, කලවිල, කන්ද, මල්හිරු යාළු කොමලව එකතු කරගන්න කියලා තියෙනවා. ලස්සන සින්දුවක් දෙන්න. බිරිඳ සඳ මිනි පුතා මල්හිරු ලහිරු තමයි මට මැසේජ් එක වෙලා තියෙන්නේ. ඊට පස්සේ ලස්සන දවසක් අපි තහගෙන ඉන්නේ. හායි, කොහොමද? සෑම දවසකින් ඔයාලගේ මැසේජ් එකක් දැක්කේ YSS යාළුවෝ ටික. චතෝ, සමන්මලි, රමාලි, අයිරංගනි, කුසුම්, ශ්‍රියානි සහ හසන්ත සිංහබාහු ගීතිකාවත් එකතු කරගන්න. මොකද මේ කියන්නේ වතුර නැති තැන දුකට හැදුනට පතොක් මල හරි ලස්සනයි, දුක දිනන් හිනහෙනා උන්ගේ ජීවිතත් හරි ලස්සනයි, සිව් ළඟම කටු රිදුම් දුනමුත් දරාගත් කාලය දුරයි, ඔහුලගෙන දුක නැගී උන් තන දිනුම පෙනෙනා ඉම ළඟයි කියලයි ඒ පෝස්ට් එකේ තියෙන්නේ. සහතික ඇත්ත. වතුර නැති තැන දුකට හැදුනට පතොක් මල හරි ලස්සනයි, ඒක පත ටිකත් හරි ලස්සනයි, ඉතුරු මැසේජස් ටික කොහොම හරි කියන්නම්කො කියලා මං හිතනවා. මං ඒ මට තමයි ඒ සවිය ශක්තියක් උනේ. 3:15

0: Anda Radio ITN
1: හවස 9 විනාඩි 19යි. වස විෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මෞපිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කිරි. දැන් ළඟම කීල් සුපර් ශාඛා මගින් මිලදී ගත හැකියි.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවනැග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි

0: මුහුදෙන්වත් ගුවනින්වත් උඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා විකුණන ලොල්මුන සැමට දැන් දීමයි ඉවත් වෙන.
1: ශ්‍රී ලාංකේය ටෙලිවිෂන් ඉතිහාසයේ පළමු වරට ටීවී රේඩියෝ ඩිජිටල් එකවර එක මිටට
2: අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක මහතා සමගින් ඔන් එයා පොලිටික්ස් අද රාත්‍රී 10:30ට
3: FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN
4: හවස 3යි විනාඩියේ 21යි වෙලාව. විමල සේන ඔපෙල්ලගේ යාළුවෝ ටික එකතු කරගන්න යන්න දෙලංක නදේශන් රසික ගයන් සිරිවංශ ගාමිණී ලසිත චුට්ටි අනුර ශාන්ති කුමාරේ නිරෝෂා හර්ෂණී සුභා දිනුෂා කමල චන්තන ඉරේෂා නයනී දිල්ප චිත්ත තටක් කාලා කිව්වා. ඊට පස්සේ මේ මැසේජ් එක ටික මැසේජස් ගොඩාක් කියලා තියෙනවා. තුෂාරි මොනවද මේ කියන්නේ, මොනවද කියන්නේ? මස්සිනාව එකතු කරගන්නම් යාට දැන් සමීපද. මංගයට ඊ ලස්සන සින්දුවක් අහන්න දුන්නනේ මං එතන හොඳින් කියලා. කියනවා හැකියාවකෝ දක්ෂතාවයක් නැති අය කේලම් කියන අතර මොලයක් හා බුද්ධියක් නැති අය කේලම් අසයි. සාධිකත් ඊට පස්සේ කියනවා හොඳම යාළුවෙක් කියන්නේ හැමදාම ළඟ ඉන්න කෙනෙක් නෙවෙයි. මාස ගණන් කතා නොකලත් ආයෙත් කතා කළ දවසට කිසිම දුරක් නොතිබුණා වගේ දැනෙන කෙනෙක්. ජීවිතය වෙනස් වුණත් හිතේ එයාට තියෙන තන වෙනස් නොවන කෙනෙක්. ඒ වගේ යාළුකමක් ලැබීම වාසනාවක්. හරියට මට ඔයාලව ලැබුණා වගේ. කොහොමද? හරි, ඊළඟට තියෙන මැසේජ් එක අපිට තව සද්දට හම් ඉන්න කියලා තියෙනවා. සේපාලේ තැන්කියූ. ඉඹුලාන රුවන්වැලෙන් මැසේජ් එක වෙලා තියෙන්නේ. මහත්තයා තුෂාර, අතුල අයියා, සුරංග අයියා මාවත් එකතු කරගන්නවා කියලා තියෙනවා. සුරංග අයියලා දෙන්නෙක් ඉන්නවලු. වෙන්නප්පේ සුරංග අයියා, අම්පාරේ සුරංග අයියලා දෙන්නෙක් ඉන්නවා. දෙන්නටම සිඳුවක් අහන්න දෙන්න. හරි, ඊට පස්සේ මොරටුවට යනවා. වර්ජිනියා මොරටුවෙන් මැසේජ් එකක් එවලා තියෙනවා. කල්හොනහු සිඳු අහන්න දෙන්න පුළුවන්ද කියලා අහලා තියෙනවා. අත නැත්තම් හෙට. හරිද? ලක්කරට ජය වේවා. දුව මෙතනදී මහත්තයා හේමාන්තද සිල්වා, අම්මා අයියා නිමල් තෙලකසිරි, සුදුවක්කා මනෝහරි ප්‍රනන්දු, අනුමක්කා ප්‍රභාමන්ගේ ගමිනී අයියා, මැණිකේ දොඩන් දස්ලන් දෙන් ඔබට මැසේජ් එකක් එවලා අහගෙන තින්නේ. ඔයාව එකතු කරගත්ත හොඳ. ඊට පස්සේ දලීප් සමරසිංහ මහත්මයා ස්තුතියි වගේ කමෙන්ට් එකට නිව්සීලන්ඩ් වලින් ආව ආතරෙන් එකතු කරගන්න. අදාශක 11 කියලා තියෙන අවශ්‍යත්වය වගේ කමෙන්ට් එක මගේ හිතේ තියාගන්න. ස්තුතියි වෙනුවෙන්. සුබර සන්ධ්‍යාවක් ඔයාට. තතත් අපි ඔයා වහගෙන වැඩ ලස්සමයි ප්‍රෝග්‍රෑම් එක කියලා. මැලේසියාවෙන් නිෂූ තමයි මේ මැසේජ් එක එවලා තියන්නේ. මහහයෙන් වහිනකොට ඔයාකාව කුඩයක් තිබුණොත් වටේ ඉන්න මිනිස්සු හිනාවෙලා හිතවත් වෙලා ඔයාගේ කුඩේ යටට එන්න පුළුවන්. අන්න එහෙම එන අයට හැවන දෙන්න, ගැටලුවක් නැහැ. හැබැයි කුඩේ ඇතුළට ගන්නකොටම මතක තියාගන්න, වැස්ස නතර වුණාම ඒ මිනිස්සු ආපහු හැරිලා යනවා සහ යන්න පුළුවන්. හේතුවක් වටනාකමක් නැතුව මිනිස්සු වගේ ජීවිතේට ගොඩක් දුරට එන්නේ නැහැ. අනේ මිනිස්සු හදාගත්ත හේතු වටනාකම් ඔවුන්ට සාපේක්ෂව ඔයාගාව නැති වෙනකොට, මදි වෙනකොට ඒ මිනිස්සු ආපහු හැරිලා යන්න යනවා. ගණදෙනුවක් නොවන මිනිස් සම්බන්ධතා තියෙන හරිම අඩුවෙන්. අන්න එහෙම මිනිස්සු හම්බ වෙන්න සෑහෙන වාසනාවක් තියෙන්න ඕනේ. මිනිස්සු හේතු හොය හොයා ආදරය කරන්නේ නැති සුන්දර හදවත් තියෙන මිනිස්සු ඉතාම දුර්ලභයි හිතවතුනි කියලා මේ ලස්සන පෝස්ට් එක එව්වට නිෂුවාට ස්තුතියි. මිනිස්සුන්ගෙන් හේතු හොය හොයා ආදරය කරන්නේ නැති සුන්දර හදවත් තියෙන මිනිස්සු

0: ITN
1: හවස 3යි විනාඩි 27යි
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
1: ඔබට කාලය ආපසු හැරවීමට නොහැකි බව දන්නවා නේද? ඒ නිසා ඔබ රියධාවනයේදී අධික වේගයෙන් නොයන්න. නියමිත වේගයෙන්ම රියධාවනයට මතක තබා ගන්න.
3: ලුකයා මාර වෙඩනේ ඌනේ. ඩොක්ටර් කිව්වානේ මට මෙමරි ලොස් කියලා.
4: මෙමරි ලොස්? කොහොමද ඩොක්ටර්? යාද සුන්නද?
3: මම කිරිකේ බුන්නේ අයියා සීනි වෙඩනේ මුකුත් අතපය වෙඩ කරන්නේ අයියා මට.
4: සුපුරි ඩොක්ටර්නේ. ඩොක්ටර් හරියටම කියලා දෙනවානේ.
5: hina vevi sindu ahanna fm 93.5 fm 93.7 handave 4 weddi tune karala tiyaganna
6: evening drive with chamit and charu
7: sama anugrahaya
6: marksman samuha vyapare vithin genna apita harina dan navanimawakin ena doma swankri wiketi miyantrika sadambara himikaruwe kubanna adumama tanna 01117979
7: සහයෝගීතා අනුග්‍රහය
5: රන් පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි ගනු දෙනුවයි රත්තරන් පල්ලි ගුරුගේ රන් අය
8: FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN
1: දන්නවද වෙලාව හවස 3යි විනාඩි 2යි

බිඳවයි හතයි බිඳවයි තුනයි අනු තුනයි පහ අනු තුනයි හතට ඇවිල්ලා තියෙන ටෙක්ස්ට් මැසේජස් පැත්තට මං ආවා. චාමි, ආදරය කරන්න අයිති වෙන්න ඕනේද? තන්නේ නැති නිසායි අහන්නේ. නුවරින් සංචිව තමයි මගෙන් අහන්නේ. ආදරය කරන්න අයිති වෙන්න ඕනේද? නෑනේ නේද, අපි පුංචි දරුවන්ට ආදරය කරන්නේ නේද? අනිත් අයගේ දරුවන්ට උන කවද? ලිස්සලන ආකාරය මගෙන් ඉගෙන ගන්න. හරි, ඔල් ටයිම් වෙට්ස් ඉට් චාමි. අපිට අහගෙන ඉන්න වසන්තා කුමාරි ගම්පොලින් ඔයාව එකතු කරගන්න. හිරුනි, ඔයා කොහෙන්ද? ඔයා කොහෙන්ද කියලා වැලිවේරියෙන්නේ ඔයා ගත්තා. අකමං වැල්ලවායන් බාතිය මාත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා තියෙනවා. හරි, ලස්සන සින්දුවක් ගන්න දෙන්න. ඊට පස්සේ මං යනවා කොහොලානේ ජයකාලනේ වාගේ මැසේජ් එක බලන්න. කවුද ඉන්නේ? උපාලේ චිත්‍රනේ මාධව කසොන් ඇතුළු ලක්කඳාන ඔක්කොම තව එකතු කරගන්න. ඔන්න ඔන්න මම ආව මැනිකේ කියලා තියෙනවා. මේ මැසේජ් එක රත්නපුරේ එරත්නේ තමරා කුමාරි. කොහොමද? අට සිද්ධා කන්න දෙන්න. ලස්සනම ගීතයක් අහමු. අලාව කැකුලාවල රත්නා කහඳව සුනිලා සමන් සුමන රත්න එකතු කරගන්න. සඳ ඇති රෑ අහසේ තරුමල් නිවේ දෙලේ සඳ රැස් වැටිලා කවුලුව අතරින් ලොව නිතනා යාමේ කියලා චන්ති මහවත්ත පස්සාලේ මට කවියක් කියවලා තියෙනවා. ලස්සන කවියක් කියන්න කියලා ඔන්න කිව්වා. අලව ගලතරේන මහත්තයා නන්දන පුතා ගානත් දුව මින්දෝදි දුව ශෂිනිව එකතු කරගන්න කියලා ගීතිකානේ මැසේජ් එක වෙලා තියෙන්නේ. ඊට පස්සේ මං යනවා කෑගල්ල හල්ලලුවට. නිමල් ජයසේ කරවාද මැසේජ් එකක් එව්වේ. ඊට පස්සේ කේටිය සමරසිංහ සමග පවුල යාළුවෝ කොමලව එකතු කරගන්න කියලා තියෙනවා. එකටකි එවන මැසේජස් ඇයි තුන හමාරට කියන්න කියලා අහලා තියෙනවා. ඉතින් වා සතුටු වෙන්න. මට වට්සප් මැසේජස් කියලා කියලා කියලා මෙතෙන්ට එන මං කොමරි වෙලාවක් හොයාගන්න එක ගැන බලන්න මගේ කලමනාකරණයේ කාලය.

0: ලකාණ්ඩ රේඩියෝ ITN
1: හවස 3 වෙනාඩි 36යි.
2: ලාංකේය විශ්වාස දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිතා හරින. දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න. අදම අමතන්න 011767979 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර වහරගම.
1: බෙන්ඳවයි හතයි බෙන්ඳවයි තුනයි අනු තුනයි පහයි අනු තුනයි හතට මැසජ සෙවන්න කිව්වට ඇයිචාමි මෙච්චර පරක්කු මැසජස් ටික් කියන්න කියන නොක්කාට හිතින්දා ඉන්නේ. එහෙම පොඩ්ඩක් ඉන්න, මමත් මේක කියන්න සුද්දා කරලා යනවා තමයි. ලස්සට සිද්ධක් දෙන්න. HKT කමෙන්ට් එකෙන් මාෂා දෙල්හානේ, කමල් දේශාන්ත, ධම්මිකා, විනීත, චන්ද්‍රලතා, ශ්‍රියානි, ගී කාන්ති, චාන්දනී, හර්ෂිනි මේ කට්ටියම එකතු කරගෙන ලස්සන සිතුවක් අහන්න ඕනේ කියලා තමයි කියන්නේ. ඊට පස්සේ තියෙනවා ආඩෙලා නිරෝෂන් වැල්ලෙනවා. මොකද්ද මේ කියන්නේ? ශිහාන්ගේ සින්දුවක් ඕනේ කියලා කියනවා. කියනවා එකපාරක් විශ්වාසයේ බින්ද කෙනෙක් ආයෙ පාරක් විශ්වාස කරන තරම් මෝඩ වෙන්න එපා. ඇහුන්නේ නැද්ද? අය කියන්නද? එක පාරක් විශ්වාසය බෙන්ද කෙනෙක් ආයෙ පාරක් විශ්වාස කරන්න තරම් මෝඩ වෙන්න එපා. හරිද? අහුනනේ. ඔක හිතේ හොඳට කොටා ගන්න, මතක තියාගන්න. හරි. චෝමිනන්ගේ සුබ දවසක් වේවා. ලස්සන හින්දි සින්දුවකට අපිවත් එකතු කරගන්න කිව්වට මං හින්දි සින්දුවක් කලින්ම අහන්න දුන්නා. මට පේන කියන්න පුළුවන්නේ. මං දන්නා ඊළඟ කෙනා ඉල්ලන්නේ හින්දි සින්දුවක් කියලා. හරි. බලංගුඩින් මේ මැසේජ් එක මාමල් ගහ ප්‍රියදර්ශනී දුවල දෙන්න. යසන්දි මෙසන්දි පුතා තේනුක මහත්ය විජයසිරී ලක්කඩ අහන අයවත් විශේෂණ මාවත් එකතු කරගන්නවා කියලා තියෙනවා. ලස්සන්ට ප්‍රෝග්‍රෑම් එක කරනවා කියලා තියෙනවා. ඉතින් තැන්කූ. ඊළඟට හයි චම්යකි, අපිත් ඔයා අහන් ඉන්නේ ස්ටුඩියෝ චම්රිකා වැලි වේරියේ ටීම් එක හැමෝම එකතු කරගන්න. සුබදාවලක්කේ ඔන්න මාවත් අන්තිම පැට එකතු කරගන්න. අම්බලන්කොට සුරංග, අපේ හිතේ ගතේ වැහස නිවන මල් කටහඬ කුමලී ඔයා අක්කි කියලා තියෙනවා. ඇත්තටම ඉතින් බලන්න ඉතින් නේද, ආය ආදරට ඇස්සහ කටවක් නම් වැදෙන්න එපා මං කියන්නේ. හවස 3 විනාඩි 38 වෙලාව. තෝ ඉතින් මැසේජස් එවනවා නම් මොකද කියන්නේ? වෙලාව දෙන්නද මං? ලක්කඩ Facebook page එක පැත්තට මං යනවා 20 දෙන් පස්සේ.

0: අවස 3:42
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර් සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවේ තින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර් සයිකලේ ඔබ වෙනුවෙන්මයි
0: මේ වෙලාවේ FM 93.5 හරි 93.7 හරි අහක් විදිහට හංගිනල ලකන ඔල්ට බෙට්ස් චෝමි මං ආවා ලකන Facebook page එක පැත්තට බලමු මොකද වෙලා තියෙන්නේ කියලා පැත්තේ චුට්ටක් ඉන්න හරි මංජුල ප්‍රදීප් හයි චාමි නංගියෝ කියලා කමෙන්ට් එකක් දාලා තිනවා හයි දර්ශනික වර්තංග ස්තුති පුෂ්ප කුමාරස් ලියනගේ රූපසේන ගුණතිලක ස්තුති යකි කමෙන්ට් එකට දෙවිනි දයාරත්න හෙලෝ ආනේ ඒක තමයි ඔයා තමයි එම වැද්දුවොත් අස්සව කටවහව දීලා දන්නේ නැහැ කියලා තියෙනවා කුෂන් චින්තක සුබ දවසක් ශාමියෝට වැඩ කරන ගමන් හරි ආසාවෙන් ඔයාව අහගෙන ඉන්නේ කියලා චින්තක කොරියාවෙන් එවපු කමෙන්ට් එක ප්‍රේමසිරි බන්ගමුගේ සියලු කටයුතු සාර්ථක වේවා ඔයාගේත් කොරණකලින් ඔයාව තාතර මම මතක් කරනවා කැලුම් එම් සමරසිංහ තැන්ක්‍යූ තරුෂි වස්නායක හායි මහින්ද කුමාර සුන්දර සිනහව වාසනාවන් චාමි කියලා තියෙනවා අනේ වාසනාවන් එසර් ෆර්නාන්ඩෝ තැන්ක්‍යූ නිසංසලා කුමුතුනි හායි තැන්ක්‍යූ ඔයාටත් දහරා සුබ දහවලක් වේවා කියලා කියන්න බෑ දැන් මේ වෙනකොට නම් සුබ සන්ධ්‍යාවක් ඔයාට ශාන්තන්දන් හරිද මම නම කිව්වා තැන්ක්‍යූ තුෂාරි අතුගල මස්සිනා ඔයා දැන් තමයි මාව නේද තනගස්සන්න දන්නේ ඔයා එකතු කරගන්න නෑනා තැන්ක්‍යූ එතකොට හෂිනි දිලරක්ෂි ඔයවත් එකතු කරගන්න මාපලගම පියල්ජේ හයි කොහොමද චූල කුමාරනේ ඔයවත් එකතු කරගන්න අයබෝවන් ඔයා කතා කරනකොට හදවතින්ම කතා කරනවා කියලා දැනෙනවා ඒ හිනාව හිනාවත් එක්කම කරන කතාව වචන උස්පහත් කරලා කතා කරන වේදය වාක්‍යයක් අවසන් කරනකොට තැන්ක්‍යූ දිගු කමෙන්ට් එකක් තියෙන ඔගොල්ලෝ ගිහලා බලන්න මම දිගටම ඉතින් එක මම්ම කියලා ගන්න එක හරි නෑනේ මේ අනේ මටම ලැජ්ජයි මුච ශර්මා තියේ හරි ශානුක ගෙහන් තැන්ක්‍යූ පියා විජේ තැන්ක්‍යූ ආටත් සුජේව මදුරංග අහගෙන ඉන්න කියලා තියෙනවා කොහොමද ඒ හැමෝම මං ආතරෙන් මතක් කරනවා ඊට පස්සේ කවුරුහරි අමතක වෙච්ච කෙනෙක් ඉන්නවද බලමු මදුක ධනංජය ජීවන් සුරංග හෂිනි කිව්වනේ හෂිනි දිරුක්ෂි අනුර විජය කුමාර චාම්බර ලියනගේ නිලංක තුෂාර පින්නපොලගේ චමින්ද දර්ශන දුරීප් සමරසිංහ ඔයාලා හැමෝම මම මතක් කරනවා දිනෝ තැන්ක්‍යූ දැහැමි අභිමානේ ස්තුතියි ආටත් ඉතින් මද මෙච්චර හරියක් කරගත්තම නේද මෙච්චර කමෙන්ට්ස් ගොඩක් මෙච්චර ලැක්ස් ගොඩක් තැන්ක්‍යූ තුනයි විනාඩි ඔයා හිතන්නේ කියයි කියලාද දැස් පෙරන්න බලන්න මට ඉතින් හැමතිස්සෙම වෙලාව කියන්න බෑනේ

හවස 9:52 වෙලාව. දොම්පෙට යනවා. දොම්පෙ ඉන්නේ අශෝක. ඔයාව තාතරෙන් මම මතක් කරනවා යන්න කලින් ගිනිගත් වෙන තැපැල් කාර්යාලයේ අපිට වැඩ කරන ගමන් අහගෙන ඉන්නේ උඩදිනිය මහත්තයා චාන්දනී, මිස් රිෆ්කා, මිස් සංගීත, නුවන්, ලලිත, නලින් හැමෝම එකතු කරගන්න කියලා මංජුල තමයි මට මේ මැසේජ් එක ගෙවලා තියෙන්නේ. ස්තුතියි. එහෙමනම් අද මට ගොඩාක් මැසේජස් ලැබුණා. ඒකේ පුදුමාකාර සතුටකින් මං යන්නේ. මැසේජස් එවපු, මාව අහගෙන හිටපු ඔයාලා හැමෝටම අදත් බොහොම ස්තුතියි කියන්න ඕනේ. අයිමත් එහෙමනම් අපි මුණ ගැහෙන්නේ අගෝස්තු 12 හෙට දවල් 1ට. පරිස්සමට ඉන්න. මම චාමිකා මනෝජිනේ.

0: ලක්කන ප්‍රවෘත්ති සමගින් මම වෙනුරි ගින්නලිය ප්‍රවෘත්ති සංස්කරණයේ මනෝජ් කොඩ විතරණය.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑකි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මුහුදෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා. විකුණන නොල්ලු සමට දැනුම් දීමයි.
1: අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිසිනස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය.
0: ශ්‍රී ලංකාවේ මැණිකා සන්නාපන ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනයේ විශේෂ ව්‍යාපාරික දූත පිරිසක් ඉන්දියාවේ සංචාරක නිරත වනවා. අගෝස්තු 8 වෙනිදා ආරම්භ වූ සංචාරය අවසන් වන්නේ ලබන 13 වෙනිදා. සංචාරය සංවිධානය කර තිබෙන්නේ ශ්‍රී ලංකා අපරණ සංවර්ධන මණ්ඩලය, නව දිල්ලියේ ශ්‍රී ලංකා මහකුමසාරිස් කාර්යාලය සහ මුම්බායි ශ්‍රී ලංකා කොන්සල් ජෙනරාල් කාර්යාලයේ සහයෝගයෙන්. ඉන්දියාවෙන්ද පුලතුල ශ්‍රී ලංකාවේ මැණිකා සන්නාපන ක්ෂේත්‍රයේ සඳහා පවතින අවස්ථා පුළුල් කිරීම සහ දීපාශික වෙනද ආයෝජන සම්බන්ධතා ශක්තිමත් කිරීමයි එහි අරමුණ. සංචාරය අතරතුර ලබන වසරේදී ශ්‍රී ලංකාවේ පැවැත්වීම නියමිත ශ්‍රී ලංකා එක්ස්පෝ ප්‍රදර්ශනය සඳහා ඉන්දියාවේ සහ ජාත්‍යන්තර ප්‍රජාවට විශේෂ ආරාධනයක් ද සිදු කිරීමට නියමිතව තිබෙනවා. සෑම ඇමරිකානුවන් 5 දෙනෙකුගෙන් 3 දෙනෙකුම සමාජ මාධ්‍ය සමාගම් දැඩි අධීක්ෂණ ඉලක්ක කිරීමට කැමැත්තක් දක්වන බව මත විමසුම්කින් හෙළි වී තිබෙනවා. සමාජ මාධ්‍ය සමාගම් තම ව්‍යාපාර සිදු කරන ආකාරය සම්බන්ධයෙන් රජයේ නීති රීතිවලට අනුගතව ක්‍රියා කළ යුතු බවයි ඇමරිකානුවන් බහුතරයක් සඳහන් කරන්නේ. එමෙන්ම කුඩා දරුවන් සමාජ මාධ්‍යවලින් ඈත් කර තිබීම සඳහා වයස් සත්‍යාපන මෙහෙවලම් අත්‍යවශ්‍ය බවද මත විමසුමේදී හෙළිව තිබෙනවා. රොයිටර් පොස් සේවයයි මෙම මත විමසුම සිදු කළේ. මෙටා සහ YouTube වැනි සමාජ මාධ්‍ය තම පරිශීලකයන්ට සලකන ආකාරය සම්බන්ධයෙන් නීතිමය පීඩනයකට මෙවැනි විට මුහුණ දී සිටිනවා. පරිශීලකයන් තම සමාජ මාධ්‍ය වේදිකාවන් වෙත ඇබ්බැහි කරවීම සඳහා නිර්මාණ සිදු කර ඇති බවටයි එම සමාගම් වෙත චෝදනා ඉල්ලවන්නේ. ඒ සම්බන්ධයෙන් හෙට දිනේ ඇමරිකාවේදී නඩු විභාගයක් ආරම්භ වන ඇති බවද විදෙස් මාධ්‍ය සඳහන් කළා. ලක්කන ප්‍රධාන පැවති ප්‍රකාශයේ සවස 6:30ට බලාපොරොත්තු වන.
5: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
6: ඔබට එල්ලම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝ
1: Evening Drive with Chamit and Charu.
2: සම අනුග්‍රහය
1: මාක්ස්මන් සමූහ ව්‍යාපාරය විතුන් ගෙන්වා අපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වයන්ක්‍රිය වී කිටීම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
3: මම නම් දැන් මාරම රිලැක්ස්
4: අනම්මනංගල වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
5: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුශීල් ඇක්ටිව් ප්ලස්
6: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන ඔබත් අදම NLP හඳහඳ බලාගන්න
7: සහයෝගීතා අනුග්‍රහය පටස්ගාල අතට සල්ලි පල්ලි ගුරුගේ රන් අය රන් පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි ගනුදෙනුවයි රත්තරන් පල්ලි ගුරුගේ රන් අය

0: හතරයි විනාඩි 12යි වෙලාව. ඉවිනින් ඩ්‍රයිව් එක සුබ සන්ධ්‍යාවක් හැමෝටම. සුබ සන්ධ්‍යාවක් චාරු.
1: සුබ සන්ධ්‍යාවක්. ගුඩ් ඉවිනින්.
0: ගුඩ් ඉවිනින්. අපි වැඩ පටන් ගන්න හදන්නේ අදත් හැන්දෑව ලස්සන කරන.
1: චෝඩුව ආවා.
0: චෝඩුව ඇවිල්ලා තියෙන්නේ. හැන්දෑව ලස්සන කරන්න හවස 6 අමාරු වෙනකන් ඔය කැමැතිම ලස්සන සින්දු ගොඩක් එක්ක අපි ඉන්නවා. ඉතින් ඔය කැමැතිම ලස්සන සින්දු අහන්න වගේම ඔය කැමැති වායවෙක දුක කරගෙන කෙනෙක්ගේ සාර්ථකත්වයට බලපාන එකම දේ
1: එන්නත්නම්
0: ඒ කෙනාගේ උත්සාහයද?
1: උත්සාහය.
0: උත්සාහය.
1: ඔව්.
0: උත්සාහයත් එක්ක වාසනාවක් තියෙන්න ඕන කියලා ඔයාලට හිතෙන්නේ නැද්ද?
1: නෑ, උත්සාහය තියනවා නම් වාසනාව නිකම්ම අපිට පෑදෙනවා කියලා හිතනවා මට.
0: ඔයාලට එහෙම හිතනවා නේ? ඔව්. ඒක ඇත්තක් තියෙනවා. අපිට වාසනාව තියෙනවා කියලා අපි විශ්වාස කරගෙන හැමදේම අපි වාසනාවට බාර දීලා හිටියොතින්
1: අපි උනන්දුවක් නැහැ නේ ඒකට.
0: උනන්දුවක් නැති වුණොතින් අපිට කවදාවත් ජයග්‍රහණයකින් කෙලවර කරන්න බැරි වෙනවා.
1: අනිවාර්යයෙන්.
0: හැබැයි අපිට උත්සාහය තිබුණොතින් වාසනාව අපි ළඟට ගෙන්න ගන්න පුළුවන්කම තියෙනවා.
1: ඔව්.
0: ඒක තමයි ඇත්ත කතාව. ඒ නිසා ගොඩක් වෙලාවට අපි මට කවදා හරි හරියයි.
1: ඕකේ.
0: මම ඕකේ මම බලාගෙන ඉන්නවා කියලා මට වාසනාව අපිටත් දවසක හඳ පායයි.
1: හා හා.
0: එදාට අපි
1: සතුටින් ඉමු. කවදා හරි කියන දවස ඔය දවස එන්නේ නැහැනේ වැඩේ වෙලා තියෙන්නේ.
0: ඔව් ඒක නිසා උත්සාහ කරන්න.
1: මේ
0: දවස එනකන් උත්සාහ කරන්න.
1: ඔව්.
0: වෙලාවක් කලාවක් නැතුව මහන්සි වෙන්න. එහෙම නොදින් අපිට වාගේ වාසනාව ගෙන්න ගන්න පුළුවන්කම ලැබේ. හැබැයි ඔම යන ගමනේදී.
1: රයිට්.
0: වඩ බාධකේ කට්ටි එක එක දේවල් කියයි.
1: නැතුව
0: ගල් බොරළු
1: ගහයි.
0: ගහයි.
1: පොළු ගහයි.
0: පොළු ගහයි. පළ ඇති රුකටනේ පොළු ගහන්නේ කියලා හිතාගෙන
1: ගහන්නේ යන්නේ.

0: වාට යන්න තියෙන්නේ පාඩුවේ. හරිද? ඔයාගේ ගමන. මොකද ඒවට රිප්ලයි කරන්න යන එක ඔයාගේ කාලේ නාස්ති කිරීමක්. අර කියනවනේ මේ ඔය යන මග දෙපස ඉන්න බුරණ බල්ලන් වෙනුවෙන් ගල් ගසන්න යන්න එපා.
1: ඕකේ.
0: ඒකට කාලේ විඩංගු කරන්න එපා. මොකද ඒ කාලයත් ඔයාගේ සාර්ථකත්වයේ වෙනුවෙන් ගන්න තියෙන වෙලාවක්.
1: රයිට්.
0: ඒක මග හැරගන්න එපා. අර පාරේ ඉඳන් බුරණ බල්ලන්ට ගල් ගහන්න කියලා. අද අගහරුවා දයිවිනින් ඩ්‍රයිව් එක මැසේජ් එකක් එවන්න.

0: රටට වග කියන රේඩියෝ
1: මේ පැණි මොනම මතක් කිරීම සුරේකිමු මගතොට
2: යතුරු පැදියක ගමන් කරන ඔබ නිතරම ආරක්ෂිත හිස්වැසුම් පළඳින්න. ආරක්ෂිත හිස්වැසුමක් තෝරාගන්නා විට SLS 517 සම්මත ප්‍රමිතියේ හිස්වැසුමක් තෝරා ගැනීමට කටයුතු කරන්න.
1: සුපකවලක් පරිස්සමින් කිහිපෙන්න.
3: වාර්තාපිට වාර්තා තබන කෝටි 8 NLB දනට තහනේ ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.

0: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම. ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13:96 අමතන්න.
1: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: හතරයි විනාඩි 24 වෙලාව ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්නේ. ඔයාලට මතක් වෙනවද ඉස්කෝලේ කාලේ ඔයාලට හම්බෙච්ච සර්ටිෆිකේට්ස් වැඩිම මොනවද ඔයාලට තියෙන සහතික හම්බෙලා තියෙන මොනවද?
1: මට හම්බ වෙලා තියෙනවා ප්‍රිෆෙට්ෂිප් එකට.
0: ඒ කියන්නේ වැඩිම, ඒ කියන්නේ දැන් ස්පෝර්ට් වලින් වැඩිම සහතික
1: වෙනවා. ස්පෝර්ට් වලින් තියෙන්නේ
0: නිවේදන වලින් ඔහොම තියෙනවනේ. නිවේදන අංශයෙන්
1: ආයි පැතනෝ තියෙනවා.
0: ඒ පැතනෝ තියෙනවා. ඒ වගේ ඔයාලට වැඩිම සර්ටිෆිකේට්ස් හම්බෙලා තියෙනවා. සමහරු නම් ගොඩක් කරලා ස්පෝර්ට් පැත්තෙන් තමයි ස්පෝර්ට් කරන අයට ගොඩක් සහතික හම්බ වෙනවනේ.
1: ස්පෝර්ට් පැත්තේ ලොง ජම්ප්, හයි ජම්ප්, එතකොට මීටර් 100, 200 ඔහොම හම්බෙලානේ.
0: ලොง ජම්ප් එකක් නම් පහ පනින්න හදනවා කියලා තේරෙනවා.
1: නෑ ඒක බෑ. ඒක බැරිසා කිව්වා.
0: හරිද? දැන් අපිට එහෙම තියෙනවා. සහතික මිටි ගණන් තියෙනවා අපි එකතු කරගෙන ස්කෝලේ කාලේ. ඉන්ටර්වියු එකට යනකොට යන්නේ අභිමානේ.
1: කැම්මට
0: ෆයිල් එක අරන් යන්නේ බරට.
1: හරේ.
0: සමහර ජොබ් එක හම්බෙන්නේ නැති වුණාට පස්සේ කෙනෙක් ගත්තේ නැති වුණාම කල්පනා කරනවා ඇයි ඇයි මාව ගත්තේ නැත්තේ? මෙච්චර සහතික මිටියක් තිබිලා මං
1: ගාව. මෙදසුත් තිනවා අනිත් එක.
0: මෙච්චර සහතික මිටියක් තිබිලා.
1: ඕකේ.
0: මෙච්චර කුසලාන තිබිලා.
1: හහ්.
0: ඇයි මාව මේ ගත්තේ නැත්තේ?
1: හරි. ඇස් පේන්නේ නැද්ද මේ කට්ටිය?
0: කියලා කල්පනා කරනවා.
1: ඕකේ.
0: එහෙම කල්පනා කරන වෙලාවල් තියෙනවා.
1: හහ්.
0: ඉතින් මේ ඒ වුණාට ඉතින් වැඩේට සුදුසු
1: සර්ටිෆිකේට් එක නැත්තම් වැඩක් නැහැ.
0: සර්ටිෆිකේට් එක නැත්තම් වැඩක් නැහැ. කොච්චර මිටියක් උස්සන් ගියා.
1: ගියාත් ඔව්.
0: හරිද? දහම් පාසල් පද්ද ගාන අංශයෙන් ප්‍රථම ස්ථානයේ දිනාගෙන තියෙනවා.
1: මටත්
0: තියෙනවා. මටත් තියෙනවා.
1: නැටුම් වලටත් එහෙම තියෙනවා. ඒ වැඩන්නේ නැහැ.
0: ඕක අරන් ගිහිල්ලා ඉවරලා මේ මොන හරි ආයතනයක ජොබ් එකක් කිලෝට ඔකට සහතිකයට දෙන්නේ නැහැ. මොන හරි NVQ මොන හරි කරලා ඒ වගේ දේවල් තියෙන්න ඕන. වෘත්ති සුදුසුකමක්
1: තියෙන්න
0: ඕනනේ ඒ වගේ දෙයකට.
1: හහ්.
0: ඉතින් අරක මෙහෙම අරක ඒ බා ගන්න පුළුවන් අර අද ක්වොලිෆිකේෂන් වලට මේ ළමයා හොඳ ළමෙක්, විනය ගරුක ළමෙක්, ගහම් පාසල් ගිහින් තියෙනවා.
1: බාහිර වැඩවලට හොඳට සපෝට් එක දෙනවා.
0: හැදියාව හොඳයි.
1: හරි.
0: එහෙම කියලා තැනකට ඒ සහතිකේ ඇප්ලයි කරගන්න
1: පුළුවන්.
0: හැබැයි වෘත්තීය සුදුසුකමක් නැත්නම් ඒ සහතිකේ තිබල වැඩක් නැහැ
1: නේ. නෑ, ටටා බයි.
0: බාහිර ක්‍රියාකාරම් කරන්න ආයතනිකට අරන් වැඩක් නැහැ
1: නේ. නෑ නෑ නෑ.
0: එහෙම තියෙනවා.
1: හහ්.
0: ලංකා බැංකුවටත් මේ ළඟදී.
1: ඕකේ.
0: ඒ වගේ මේ ඒ වගේ එකක් නෙමෙයි.
1: අද
0: ගහනන් සිං ප්‍රථම ස්ථානේ වගේ එකක් නෙමෙයි. සැහැණ වටිනා වෝඩ් එකක් හම්බුණා. ඉතින් මේක බොහොම සුවිශේෂී සම්මානයක් ලංකා බැංකුව 2026 වර්ෂයේ ශ්‍රී ලංකාවේ වටිනාම සන්නාමයේ විදියට කිරුළු පැලඳලා තියෙනවා. ඉතින් ඒ නිසා බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් ලංකා ආයතනය මගින් වසරක් පාසා සියලුම සන්නාම ශ්‍රේණිගත කිරීම ලක් කරලා ශ්‍රේණිගත කිරීමට ලක් කරලා මේ වතාවේ 2026 වසරේදී ඒ විදිහට බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් ආයතනයේ ශ්‍රේණිගත කිරීම වල ඉහළින්ම පැජඹෙන්න ලංකා බැංකුවට හැකියාව ලැබිලා තියෙනවා. 2026 වර්ෂයේ ශ්‍රී ලංකාවේ වටිනාම සන්නාමයේ විදියට විශිෂ්ටතම අංකයකේ සන්නාමයේ විදියට ජාතියේ මහා පහන් ටැඹ ලංකා බැංකුව මේ විදියට සම්මානිත වෙනවා. ඉතින් මේ වතාවෙදිත් මේ විදියට වාසනාවන්ත වෙන්න ලංකා බැංකුවට හැකියාව ලැබෙන්නේ සන්නාමේ වටිනාකම කිව්වොතින් රුපියල් බිලියන 65.5ක සම්මානයක් තමයි මේක. ඒ කියන්නේ ඒ වටිනාකමට ලැබෙන සන්නාමයක් විදියට තමයි මේ විදියට ඇගෙයිමට ලක් වෙන්නේ. ඉතින් පසුගිය වසරට සාපේක්ෂව මේ සන්නාමේ අගය 14.1ක වර්ධනයක් විදියට තමයි ඔවුන් හඳුනාගෙන තියෙනවා කියලා කියන්නේ. ඉතාමත්ම වටිනා සම්මානයක් මේ විදියට මේ ලැබෙන්නේ ලංකා බැංකුවට. මේක නිකම්ම ලැබෙන එකක් නෙවෙයි. ඒ ලාභ උත්පාදනය, ඒ වගේම ඔවුන් විසින් ක්‍රියාත්මක කළ සාර්ථක අලෙවි ප්‍රවර්ධන වැඩසටහන්, ඊට අමතරව මූල්‍ය සාක්ෂරතාවය සමාජ සත්කාරක වැඩසටහන්, ඒ වගේම මහජන මතය ගොඩනැගීම, මෙන්න මේ වගේ කියන කාරණා කෙරෙහි අවධානය ලක් කරමින් තමයි මේ සන්නාමය බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් ආයතනය ලබා දෙන්නේ. නිකම්ම නිකන් දුන්න එකක් නෙවෙයි.
1: ඒ විතරක් නෙවෙයි, ඔයාලට මතක් කරන්න ඕනේ ලංකා බැංකුවට ලැබුණු ජයග්‍රහණයත් එක්කම ලංකා බැංකුවේ සන්නාම ශ්‍රේණිගත කිරීම, අපි කියන්නේ බ්‍රෑන්ඩ් රේටින් එක, ඔන ට්‍රිපල් A ලෙස සන්නිවන් කරන්නටත් විශේෂ අවස්ථාවක් හිමි වුණා ලංකා බැංකුවට. ඉතින් ඒ ගැනත් ඔයාට මේ වෙලාවේ බොහොම ආඩම්බරෙන් අපි මතක් කරන්න ඕනේ. ඉතින් ශ්‍රී ලංකාවේ වටිනාම සන්නාමය වෙනවා කියන්නේම ඒක ලේහිසි පහසු කාර්යයක් නෙවෙයි. හැබැයි ඒ කාර්ය බොහොම සාර්ථක විදිහට ජාතිය මහා පහන්ටව ලංකා බැංකුව යථාර්ථයක් කරගෙන තියෙනවා. ඉතින් කියන ඒක අපි ඔයාලට මතක් කරන්නේ බොහොම අභිමානයෙන්, බොහොම ආඩම්බරයෙන්. ඉතින් ලංකා බැංකුව මේ වෙලාවෙදිත් මේ ජයග්‍රහණය සමරන්නේ ඔන තනිව නෙවෙයි, ඒ ඔබත් එක්ක, ඒ කියන්නේ ආදරණීය ගනුදෙනුකාර බවතුන්න ඔබ සමග. ඉතින් ගනුදෙනුකාර බවතුන් සියල්ලන්ටම ලංකා බැංකුව මේ වෙලාවේදී ඔවුන්ගේ ගෞරවය, ඔවුන්ගේ තියෙන ඒ අභිමානය ඔබත් එක්ක බෙදා ගන්න ඔන ගනුදෙනුකාර ඔබට සියලු සියලු දෙනාටම බොහොම ආදරයෙන් ගෞරවයෙන් ආරාධනා කරනවා.
0: හවස 4:29 වෙලාව ඉවිනින් ඩ්‍රයිව් එකේ ඉන්නේ.

0: ඇසේ සුද ඇවිල්ලද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටෙක් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටෙක් අයි කෙයාර් රෝහල වත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හඳහන. ඔබත් අදම NLP හඳහඳ බලා ගන්න.
0: පටස්ගාල අතට සල්ලි පල්ලි ගුරුගේ රන් අය. රන් පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි. මේවා ගැනීමට මාස 14කට වැඩි කාලයක්. 40 වසරක විශ්වාසය. ගනු දෙනුවයි රත්තරන්. පල්ලි ගුරුගේ රන් අය.
2: හවස 4:34.

0: හතරයි විනාඩි 34 වෙලාව ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව සෝලා පව එක දැන් ලෝකෙම අල්ලගෙන යන්නේ. මොකද සෝලා වලින් වැඩ ගන්න ගොඩක් දෙනෙක් දැන් ට්‍රයි කරනවා. මොකද ඛනිජ තෙල් වලින් අපිට විශාල මිල ඉහළ යාම් එක්ක ලෝකෙම අර්බුදයකට ලක් වෙලා තියෙන වෙලාවක අපිට ඛනිජ තෙල් හරහා විදුලි උත්පාදනය කරන මාර්ග අපිට අවහිර වෙනවා. ඊට පස්සේ දැන් මේ එල්ලිනෝ තත්ත්වයත් එක්ක ජල විදුලිය නිපදවනවා කියන එක ප්‍රශ්නයක් වෙනවා. ඉතින් මේ සියලු කාරණා ගත්තට පස්සේ අපිට නොමිලේ ලැබෙන සූර්ය ශක්තියෙන් වැඩක් කරගන්න පුළුවන්කමක් තියෙනවා නම් ඒක අපි අතහරිනවා කියන්නේ
1: මොඩකමක්.
0: අපි ඉතින් වැඩක් නැහැ. අපි මුග්ධ ජාතියක්.
1: හරි, වැඩක් නැහැ කියන කතා කරලා.
0: මුග්ධ ජාතියක්. ඒක ලස්සනට කිව්වේ
1: ඒක. ඒක තමයිනේ.
0: මොඩයි කිව්වද? මොඩයි කියලා කිව්වොත් ඒක හරි නෑ. මුග්ධ ජාතියක්.
1: හරි, කමක් නැහැ. උනාට ආයි බෑක් ටු ද පොයින්ට් එන්නේ ඕකටනේ.
0: අන්න ඒකෙන් එන්නේ. හරිද? කොහොම හරි මේ අපි සූර්ය ශක්තියෙන් වැඩ කරගන්න බලනවා නම් මේ කාලේ කොහොම හරි ඒක හරි වටිනවා. අන්න ඒ වෙනුවෙන් ඔබට සපෝට් එක දෙන්න.
1: ඕකේ.
0: අඩු උදව් කරන්න. ඔයාට හොඳ සෝලා පව එකක් හඳුන්වා දීලා තනවා. ඩීප් ටෙක්.
1: අර මම දින්න.
0: අද මම පරාදේ වාර ගන්නවා.
1: හැමදාම නැත්නම් මම වරදින කන්නේ බලන් ඉන්නේ.
0: ඩීප් ටෙක් සෝලා කියන්නේ ලංකාවේ විශාල ප්‍රමාණයේ ප්‍රොජෙක්ට්ස් කරපු ආයතනයක්. ඉතින් ලංකාව පුරාම එක එක ආයතන වලට නිවෙස් වලට මේ සූර්ය ශක්තියෙන් වැඩ ගන්න ඕන කරන සෝලා පව ලබා දීපු ආයතනයක් ඩීප් ටෙක් සෝලා කියන්නේ. ඉතින් අපි ඒ නිසා තමයි ඔබට කියන්නේ ඩීප් ටෙක් එකතු වෙලා ඔබේ ආයතනයට මේ සෝලා පද්ධතියක් සවි කරගන්න. වගාබිමක් කරන කෙනෙක් නම් වතුර ටික ගන්න, වගාබිමට ඕන කරන වතුර ටික විදුලි බලෙන් ඔබ මෙච්චර කාල ගත්ත නම් විදුලි මෝටරයකින් දැන් ගන්න පුළුවන් සූර්ය ශක්තියෙන් පමණක් ක්‍රියාත්මක කරන මේ ඩීප් ටෙක් වෝටර් පම්ප් එකක් කරා ඒ විදුලි වැය නොකර ඔබට පුළුවන් ජලය ලබා ගන්න. ඉතින් මේ වගේ අවස්ථාවන් ගණනාවක් තියෙනවා සෝලා වලින් වැඩ කරනවා නම්.
1: ඩීප් ටෙක් සෝලා ගැන කතා කරද්දි තින් ඔයගේ දිවසට ඔයගේ කර්මාන්ත ශාලාවට ඒකේ ඔබ දින ඩීප් ටෙක් සෝලා එකක් සවි කරගන්නවට ලේසියෙන් පුළුවන්කම තියෙන අර පිරිමැස් මෙන්තරෝ විදුලිය භාවිතා කරන්නේ ඒ හරහා අමතර ආදායමක් උපයා ගන්නවට ඔයාලට පුළුවන්කම තියෙන. ඊට පස්සේ අපි ආවොත් ගොවි මහතුන්ගේ පැත්තට ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප් එකක් ඔන්න අපේ ගොවි මහතුන්ට පුළුවන්කම තියෙනවා මිලදී ගන්න. ඒකෙන් ඔබගේ අස්වැන්න සරු කරගන්න, පිරිවැය අඩු කරගන්න, මෙන්න මේකේ කාර්යයන් දෙකම ඔයාලට කරගන්න පුළුවන්කම තියෙනවා ලේසියෙන්ම. ඒ වගේම කියන්න ඕනේ ගොවි මහතුන් වෙනුවෙන්ම ඩීප් ටෙක් ආයතනය ඔබ ගැන හිතලා ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප් එක තවදුරටත් ඔබට ලබා දෙන සුවිශේෂී මිලාදි කිරීම එක්ක. ඒ නිසා ඔන්න මේක තමයි චාන්ස් එක දැම්මම ඩීප් ටෙක් ආයතනය සම්බන්ධ කරගෙන වැඩි විස්තර දැනගන්න 0711711711 කියන ෆෝන් නම්බරයකට කතා කළා ඩීප් ටෙක් ආයතනය සම්බන්ධ කරගන්න.
0: තමන්ගේ කියලා ව්‍යාපාරයක් පටන් ගන්න හීන දකදක හිටපු අයට ඔන්න තමන්ගේ කියලා ගමනක් යන්න පොඩියට ව්‍යාපාර කරන අයට ලොකුවට ව්‍යාපාර කරන අයට ඕනම කෙනෙක්ට ගැළපෙන විදියට මැෂින් හඳුන්වා දීලා තියෙනවා මාක්ස් පෙන් හෝල්ඩින්ග් සමාගම ඩෝබනමත් එක්ක. සහල් ව්‍යාපාර පුංචියට කරනව නම් ඔන්න තියෙනවා ස්ටීම් බට්ටා. ලොකුවට ව්‍යාපාර කරන අයට තියෙනවා කණු දෙක එළිවෙට යන්ත්‍රය. රෙකෝඩ්ස් තියලා මේ මැෂින් එක ලංකාවේ ඇලේ උනේ. ඉතින් ඒ සාර්ථකත්වය නිසා මේ මැෂින් එකේ තියෙන කාර්යක්ෂමතාවය නිසා ඔබට පුළුවන්කම තියෙනවා සහල් නිෂ්පාදනය ආශ්‍රිත ව්‍යාපාර කරන කෙනෙක් නම් ඩෝමා නම අමතක කරලා වැඩ කරන්න බෑ.
1: එනිසා ඔන්න පුළුවන්කම තියෙන අලවීන් පසු හොඳ සේවාවක් ගන්න. ඔයාට පුළුවන්කම තියෙන මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් එක එකතු වෙන ඔයාට පුළුවන්කම තියෙන ඔයාගේ ව්‍යාපාරය තවදුරටත් සාර්ථක කරගන්න. ඉතින් ඩීප් ටෙක් ආයතන ගැන එහෙම මතක් කරද්දී ඔයාට පුළුවන්කම තියෙන මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් ඉතින් ඔයාගේ ව්‍යාපාරයට අවශ්‍ය කරන යන්ත්‍ර ටික අවශ්‍ය මාදලෙන් අවශ්‍ය ධාරිතාවයෙන් මිලදී ගන්න. නම්බර 30 කැලේන පාර මහරගම කියන ඇඩ්‍රස් එකට යන්න ඔයාට අවස්ථාව තියෙන. ඒ වගේම කතා කරලා විස්තර දැනගන්නත් ඔයාට අවස්ථාව තියෙන 011 6779 579 679 579 කවල් එකක් දීලා මාක්ස් පෙන් හෝල්ඩින්ග් සම්බන්ධ කරගන්න.
0: සිතුම් මේ වගේම සම්පත් තුෂාර ඇතුළු කට්ටියම එකතු කරගන්න ලස්සන සිඳුවක් අහන්න අපි තින්නවා. ඔයාලව අහගෙන කඩවත තමයි මැසේජ් එක වෙලා තියෙන්නේ කඩවත ඉඳලා. ඒ වගේම රන්දිබ ගුඩ් ආෆ්ටර්නූන් කොහමද හොඳින් ඉන්නවා නේද? ආව එකතු කරගන්න ලස්සන සිඳුවක් අහන්න ගිනිගත් තින්නේ තමයි මැසේජ් එක වෙලා තියෙන්නේ. ඒ වගේම ප්‍රභාත අමිල දනුක ඇතුළු කට්ටියම ඉන්නවා කියලා තියෙනවා. එයාලගේ සිතාර නංගේවත් ස්පෙෂලි මතක් කරන්න කියලා කිව්වා. කටුනායක වැඩ කරන මේ වෙලාවේ ප්‍රෝග්‍රෑම් එක අහගෙන ඉන්නවා කියලා තියෙනවා මේ සෙට් එකම. මට මේ වෙලාවේ මැසේජ් කළ දින කොහෙන්ද කියලා නැහැ.
1: ඒවගේ මාතක න ඩිලා නිරෝෂින හංවැල්ලෙන් ආවාතකත කරගන්නගමන් පුසලැවෙන් අනු රයින්නවා ඒතෙකම එසල් ප්‍රනාන්දු බරදල් පොලිඳ වරද වගේ එකතු වෙනවා සරචන්ද ඩයිස් රයිගමීදන් එකතු වෙනකුට මහරගම ගමටක හැමෝ මේවලා එකතු කරගන්න රේෂක් නිල්මිනිියකම හැම එකතු කරන ලසන සිදුවක් දෙන්නේ කියලා දමින් මසේජ එකක් දාලා තියෙනවා. ඊට පස්සේ වෙනි තයිරං ගෙන ආවත් එකතු කරගන්නවා. ඊට පසේ හක්මනින් අපිට මැසේජ් එකක් දාලා තියෙන සහන් ඔයාවත් එකතු කරගන්නවා.

0: සම අනුග්‍රහය
1: වාර්තාපිට වාර්තා තබන කෝටි යටේ එන්.එල්.බී. ධනනිධානය නුතුරයි රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
2: අතාරින්න බෑ වගේද? නෑ, ඔබට පුළුවන්. විසමතෙන් මිදෙන්න, ජීවිතේ කොට යන්න, ඉවත් වෙන්න.

0: සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මෑනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාව මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අවතන්න 011 6 7 9 5 7 9.
1: හතරයි විනාඩි 47යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
4: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
5: Silom Green Life Plantation Private Limited. I'm going to live a new green life.

0: හතරයි විනාඩි 48 වෙලා මම ඔයාගෙන් ඉස්සෙල් ඇහුවනේ ඔයා විශ්වාස කරන්නේ වාසනාවද උත්සාහයද කියලා. ඔයා කිය උත්සාහය තමයි විශ්වාස කරන්නේ, උත්සාහයෙන් තමයි වාසනාව ලං කරගන්න ඕන කියලා කිව්වා.
1: ඕකේ.
0: හැබැයි උත්සාහය එක පැත්තකින් තියෙනවා.
1: හරි.
0: අනිත් පැත්තෙන් වාසනාව තියෙනවා.
1: හා හා.
0: වාසනාව උරගා බලන්න අවස්ථාවක් වෙලා
1: තියෙනවා.
0: තියෙනවා.
1: හා හා
0: හා. ඒ වාසනාව උරගා බලන්නත් උත්සාහය තියෙනවා.
1: ඕකේ. ඕකනිකන් දංගල වගේ.
0: උනන්දුව තියෙන්න ඕන.
1: හා හා.
0: වාසනාව උරගා බලන්න උනන්දුව තියෙනවා.
1: ඔව් නැත්නම් බෑනේ.
0: ඒ කියන්නේ නිකන් වාසනාව එන්නේ
1: නැහැ. හා. මම වාසනාව කියලා එන්නේ
0: නැහැ. මං වාසනාව කියලා වාසනාවටවත් ඇවිල්ලා නැහැ මෙච්චර කාලෙකට. මම වාසනාව කියලා නම් දාගෙන ඉන්නව නේද?
1: හරි.
0: එයාලටවත් එහෙම වාසනාව ඇවිල්ලා නැහැ.
1: හා.
0: නමක් දාගත්තා.
1: නිකන් විතරයි.
0: උපදිනකොටම වාසනාව කියලා නමක් දාගත්තා. වාසනාවයි කියලා.
1: එන්නේ.
0: තාම ඇවිල්ලා නැහැ.
1: හරියක් බලාගෙන ඉන්නවා.
0: ඔය ඉන්නේ.
1: පැත්තකට වෙලා.
0: කට්ටිය අත උස්සන්න බලන්න. වාසනාව.
1: වාසනාවල කට්ටිය.
0: මෙච්චර කාලෙකට වාසනාවක් ආවු නැති.
1: හා.
0: එයාලට වෙලා තියෙන්නේ ටිකට් එකක් ගන්නවා තුනන්දුවක්.
1: හරි.
0: ඒකයි වෙලා.
1: වාසනාවල ටික එහෙනම් ඇවිල්ලා.
0: හරිද? වාසනාව කියලා නම දාගෙන හිටියට.
1: හරි.
0: අඩු ගානේ හඳහන ලොතරැයියක්වත් අරගෙන නැහැ මෙච්චර කාලෙකට.
1: එහෙම විද්දි තමයි කියන්නේ වාසනාව මට නැහැයි කියලා.
0: මට වාසනාව නැහැ කියකී ඉතින් ඉන්නවා.
1: හා හා.
0: ඒක නිසා වාට නම දාගත්තට වැඩක් නැහැ උපන්නේට වාසනාව කියලා.
1: ඕකේ.
0: රයිට්.
1: වාසනාලා එන්න චමිත්ව මම දෙනවා ඔයාලට.
0: හදහන ලොතරැයියක් ගන්න වගේ වාසනාව උරගා බලන්න.
1: ඕකේ.
0: අද හවසම ගන්න අරගෙන හෙට උදේ වෙනකොට ලක්ෂපතියෙක් කෝටිපතියෙක් වෙන්නවට පුළුවන්කම තියෙනවා.
1: ඉතින් අපි හදහන ලොතරැයි ගැන කතා කරනකොට සමාජ සේවා, ක්‍රීඩා ශ්‍රේෂ්ඨය, එතකොට රණවිරු මේ දේවල් වලට දායකත්වය ලබා දෙන හදහන ලොතරැයියෙන් ඔන්න ඔබ ජයග්‍රහකෙකු වී රටේ සංවර්ධනයට අතුර දෙන්නෙක් වෙන්නවට හැකියාව තියෙනවා. ඉතින් පුංචි රුපියල් 40ක් කියලා කියන්නේ ඔයාට දවසේ කොච්චර වියදමක් ඔයා වැය කරනවද ඇතිද 40ේවම. ඒ නිසා එන්නේ ඒකෙන් රුපියල් 40ක් වැය කරලා ආට පුළුවන්කම තියන හදහන ලොතරැයියක් මිලදී අරගන්න. ඒකෙන් ඔයා ජයග්‍රහණයෙක් වෙන්න, ඔයාගේ ලක්ෂපති හීනය, ඔයාගේ කෝටිපති හීනය හැබෑ කරගන්න ඔන්න ඔයාට අවස්ථාව තියෙනවා.
0: 40ක් කියව මට මතක් වුණේ. අපි සමහර වෙලාවට රුපියල් 40ක් විතර බස් එකේ ඉතුරු සල්ලි ගන්න නැතුව අතහැරලා දානවා.
1: ඔව් ඒක ඇත්ත. තෙරපිලා තෙරපිලා ගිහින් ගන්න බැරි කමටද?
0: ඒකයි එකයි අනිත් එක කමන්නේ රුපියල් 10නේ.
1: හරි රුපියල් 20නේ.
0: 20නේ ඕකෝ කමන්නේ කියලා බහිනවා.
1: හරි.
0: අන්තිමට ගෙදර ගිහින් දවස කල්පනා කරලා අද බස් වල ආපු ගියපේ ඔක්කොම කල්පනා කරලා බලුවා පස්සේ
1: හරි කීයක් මන් තියලා ආවද?
0: රුපියල් 50ක් හඩක් විතර අපි අතෑරලා ඇවිල්ලා.
1: ඕකේ.
0: ඉල්ලන්න කම්මැලි
1: ආයි පාර බස් එකේ යන්න තියෙනත් සල්ලි නේ අපරාදේ.
0: ඒක නිසා ටිකට් එකක් ගන්න රුපියල් 40ක් වේදන් කළා.
1: හහ
0: කොන්දොස්තර මහත්තයගෙන් මහත්තයගෙන් ඉතුරු සල්ලි ඉල්ලගෙන රයිට්. ඒ වගේම තමයි ඔයාට හදිස්සියකට මුදලක් ඕන වෙන වෙලාවට ළඟ තියෙන රන් භාණ්ඩයක් උකස් කරන එක තමයි අපිට කරන්න තියෙන ලොකුම වැඩේ.
1: ඔව්.
0: ඉතින් ඒක විශ්වාසවන්ත තැනක තිබෙන්නේ නැත්නම් රන් භාණ්ඩයක් නැති වෙනවා, අන්තිමට මුදලත් නැති වෙනවා.
1: ඒ
0: නිසා අපි කියන්නේ විශ්වාසවන්ත තැනක් තෝරගන්න. ඔයාගේ රන් භාණ්ඩයට නියම සරිලන මුදලක් ලැබෙන, වටිනාකමට සරිලන මුදලක් ලැබෙන තැනක රන් භාණ්ඩය උකස් කරන්න. ඒ වගේම බේරගන්න වැඩිම කාලයක් දෙන තැනක රන් භාණ්ඩයක් උකස් කරන්න අමතක කරන්න එපා.
1: විශ්වාසය ගැන කතා කරනකොට ඉතින් 40 වසරක විශ්වාසනීය සේවාවක් ඔයාට ලබා දෙන පල්ලියගුරුගේ රන් අය සේවාව අපිට මතක් වෙනවා. දෙවින පුරාම ශාකා 24ක් විහිදලා තියෙනම ඒ විශ්වාසයත් එක්ක ඉතින් ආට පලංකම තියෙනවා. හදිස්සි අවශ්‍යතාවයකදී ඔයාගේ රන් භාණ්ඩයේ තියලා ඔයාට මුදල් ගන්න ඕන නම් ඔන්න රන් පවුමට උපරිම මුදල දෙන තැන තමයි පල්ලියගුරුගේ රන් අය සේවාව කියලා කියන්නේ. ඒ විතරක් නෙවෙයි ඔන්න දැන් ලක්ෂ්‍යරම පොලිය වෙන්නේ රුපියල් 480ක් විතරයි. ඉතින් ඒ වගේම කියන්න ඕන ඔයාට බේර ගන්න කෙනෙක් දැන් රන් භාණ්ඩය තිබ්බ කියන්නකෝ. බේර ගන්න කෙනෙක් අපිට ඊට පස්සේ හිතෙන්නේ නේද? ඉතින් ඒකටත් මාස 14කට වඩා වැඩි කාලයක් පල්ලියගුරුගේ රන් අය සේවාවත් එක්ක එකතු වුණොත් ඔයාලට පුළුවන්කම තියනවා ලබා ගන්න. ඉතින් ළඟම තියෙන පල්ලියගුරුගේ රන් අය සේවාවත් එක්ක එකතු වෙන්න ගනුදෙනුවයි රත්තරම් පල්ලියගුරුගේ රන් අය සේවාව. ඔන්නාට සම්බන්ධ කරගන්නත් අවස්ථාව තියෙනවා. 011-250-97-76 011-250-97-76 කෝල් එකක් දෙන්න.
0: ගනුදෙනුවයි රත්තරම් පල්ලියගුරුගේ රන් අය.

0: ලකන්න රේඩියෝ ITN
1: සුබ සන්ධ්‍යාවක් කවසප හයි වෙලාව
2: මේ පැයි මොල්ම මතක් කිරීම සුරකිමු මගතුට
3: වාහනයක ගමන් කරන විට නිතරම ආරක්ෂිත බඳපටිය පැළඳීමට අමතක නොකරන්න.
2: සුබ ගමනක්. පරිස්සමින් කිහිල්ලෙන්න.

0: හවස පහයි විනාඩි පහයි වෙනව ඉවිනින් ඩ්‍රයිව් එක එකතු වෙන දෙවෙනි පහට අපි මේ ඇවිල්ලා තියෙන්නේ.
1: සුබ සන්ධ්‍යාවක් හැමෝටම මේ පහේ තෝඩ පුලංකම දින අපි දෙක එකතු වෙන්න.
0: සුබ සන්ධ්‍යාවක්. ඉතින් දැන් මේ වෙනකොට ලෝකේ තාක්ෂණය බොහොම ඉස්සරහට යනවා.
1: හරි.
0: අපි නොහිතන වේගයකින් තාක්ෂණය අපි පසු කරමින් යනවා කියලා හිතෙනවා.
1: ඔව්.
0: අපි හැරෙනකොට තාක්ෂණය ඉස්සරහට ගිහිලි ඉවරයි.
1: මොකද කරන්නේ ඒකද?
0: අපි ඒ තාක්ෂණයට අනුගත වෙන එක තමයි කරන්න තියෙන හොඳම දේ.
1: ඕකේ.
0: දැන් වාහන චාර්ජින් වාහන තියෙනවනේ දැන්.
1: හ්ම්. ඔව් ඔව් දැන් තියෙනවනේ ගොඩක් නේ.
0: EV. කියන්නේ ඉලෙක්ට්‍රොනික් වාහන.
1: ඔව්.
0: ඉලෙක්ට්‍රික් වාහන.
1: හරි.
0: තියෙනවනේ. ඉතින් මේව දැන් චාර්ජ් කරලානේ යන්නේ. ගොඩක් වෙලාවට ඉතින් දැන් ඒකට චාර්ජින් පොයින්ට් ප්‍රශ්නයක් තියෙනවා.
1: හැමදාම ඔයගේ චාර්ජ් එක.
0: ඔව් ඒක දැනගෙන යන්න ඕන.
1: හරි.
0: චාර්ජ් කරාට පස්සේ කොච්චර දුරක් යන්න පුළුවන්ද? ඒ අන තැනදී මේක ආයෙමත් චාර්ජ් කරගන්න පුළුවන්ද? මේ දේවල් ගැන හිතලා යන්න ඕන. හැමතැනම පෙට්‍රල් ෂෙඩ් වගේ චාර්ජින් පොයින්ට්
1: නැහැ.
0: හැබැයි දැන් චාර්ජ් කරන්න ලෝකේ නවතම සොයා ගැනීමක් තියෙනවා. මේ විදිහට වාහන චාර්ජ් කරන්න. ඒක තමයි මේ පාරේ අද්දිම බැටරි චාර්ජ් වෙන ඩයිනමික් වයර්ලස් රෝඩ් එකක් හඳුනා දීලා තියෙනවා. ඉතින් මේක හිතන්නකො මේ ෆෝන් එක හෝ වාහනය චාර්ජ් කරන්න ප්ලග් හොය හොය ඉන්න අවශ්‍ය වෙන්නේ
1: නැහැ. වයර්ලස් නේ.
0: ඔව් පාරේ පදවගෙන යද්දිම බේම බැටරිය ෆුල් වෙනවා. හරිද? මේක මාර
1: මාර එකක් නේ.
0: ටෙක්නොලොජි එකක්.
1: ඒක නවත්තලා තියාගන්න ඕනේ නැහැ චාර්ජ් කරගන්න.
0: ඔව් ඒක දැන් අපිට සමහර වෙලාවට මේක නිකන් මේ ෆිල්ම් එකක් වගේ කියලා හිතෙන. ෆිල්ම් වලනේ වගේ මේ animation video තියෙන්නේ.
1: යනගමන් චාර්ජ් කර කර යන.
0: හැබැයි මේක ඇත්තටම තියෙන එකක්. ඇමරිකාවේ තමයි මේ නවතම සොයා ගැනීම කරලා තියෙන්නේ.
1: ඕකේ.
0: ඩෙට්‍රොයිට් කියන නගරේ 14 වෙනි වීදියේ.
1: ඔව්.
0: දැන් මේ තාක්ෂණය සැබෑවක් වෙලා ඉවරයි කියලා තමයි කියන්නේ. එතකොට මේක තාරපාර යට තියෙන තාරපාර දිග පාට ඒක නෙවෙයි. තාරපාර යට තියෙන
1: ඕකේ.
0: කොපර් කොයිල්ස් එවැගේම පාරේ තාර තට්ටුවට යටින් දඹ තඟර
1: නෙවෙයි අනේ තඹ තඟර. දෙකයි.
0: ඔයත් අරදි කිව්වා.
1: තඹ තඟර
0: කියලා. මඩ බෑ.
1: මඩ බෙසරගේ. උදේ මම හරි කිව්වා තඹ තඟර.
0: අහෝසි එකට එක අහෝසි.
1: හරි.
0: ඒක නිසා ඒක
1: හරි ටික. තඹ දඟර. හරි.
0: චූටි ටීචර්ගේ චූටි ටෝච් එක. කියවලා නෑ.
1: තඹ දඟර. හරි.
0: හරිද මේ තඹ දඟර?
1: ඔකේ.
0: තඹ දඟර.
1: හරි.
0: තඹ දඟර වලලා තියෙන්නේ රයිට්.
1: හරි.
0: ඉතින් මේක මැග්නටික් ෆීල්ඩ් එකෙන් පවයක අරගෙන මේ පාර උඩින් යනකොට මේකේ තියෙන කියන්නේ වාහනවල තියෙන රිසීව එකක් හරහා වාට මේක මේ විදිහට චාර්ජ් කරගන්න පුළුවන් කියලා තමයි කියන්නේ. ඉතින් මේක යද්දි විතරක් නෙවෙයි නතර කරලා තියෙද්දි වුණත් වාහනය පාරේ ගමන් කරනකොට විතරක් නෙවෙයි නතර කරලා වුණත් ඒ කියන්නේ ට්‍රැෆික් එකක පාක් කරලා තියෙද්දි වුණත් මේක බැටරිය චාර්ජ් කරගන්න පුළුවන් විදිහට තමයි මේක සකස් කරලා තියෙනවා කියලා කියන්නේ. ඉතින් මේක ගත්තට පස්සේ ලෝකේ නවතම සොයා ගැනීමක් නවතම පෙරලියක් විදියට තමයි හඳුන්වා දීලා තියෙන්නේ. පාර යට තියෙන කොයිල්ස් හැම වෙලෙම ඇක්ටිව් වෙලා තියෙන්නේ නැහැ. ඒ නිසා අදාළ ස්පෙෂල් රිසීවර් එක තියෙන වාහනයක් ඒ හරහා යන මොහොතේදී විතරයි ඒ අදාළ කොයිල් එක ඔන් වෙන්නේ.
1: ඒ කියන්නේ පාර යන මිනිස්සුන්ට ප්‍රශ්නයක් නැහැ. නැත්තම් මේ කරන්ට් අදිනොත් දන්නේ.
0: ඒ කියන්නේ හැම වාහනයකටම මේක ඇක්ටිව් වෙන්නේ නැහැ. මේක ඇක්ටිව් වෙන්නේ රිසීවර් එක තියෙන වාහන වලට විතරයි.
1: ඒ
0: ඔප්ෂන් එක තියෙන. දැන් සමහර වාහන තියෙනවා ඔටෝ වාහන.
1: හරි.
0: එතකොට ඔටෝ ෆයිඩර් මේ වගේ තියෙන එක එක තියෙන ඔප්ෂන් තියෙන වාහන තියෙනවා. ඒ වගේ මේ රිසීවර් එක තියෙන වාහන වලට විතරයි මේක ඇක්ටිව් වෙන්නේ. එහෙම වුණොත් මේක මේ විදිහට චාර්ජ් කරගන්න පුළුවන් කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. ඉතින් මේ විදිහට තමයි මේ චාර්ජින් රෝඩ් එක ගැන.
1: හරි.
0: සදහන් වෙන්නේ ඉතින් ඇමරිකාවේ. ඉතින් මේක ලංකාවටත් අවදාහරි ආවදින් නේද?
1: හොඳයි නේ වටිනානේ.
0: එයි මං කියන්නේ.
1: ඒ නේ දැන් තීන රටවල් කීපයක.
0: ඔව් තාක්ෂණය බොහොම ඉක්මනට ව්‍යාප්ත වෙනවනේ. විසරණය වෙනවා.
1: ඔව්.
0: එතකොට මේක ලංකාවටත් මේ විදිහටම ලඟාවේ කියලා අපි විශ්වාස කරනවා. අපි බලාගෙන ඉන්නවා. ඉතින් එහෙම තාක්ෂණය ආවදින්
1: යන ගමන් චාර්ජ් කරගෙන යන්න පුළුවන් ආයි පොයින්ට් වලට යවතනවත් ඉන්න ඕනේ.
0: ඔව් යන ගමන් චාර්ජ් වෙනවා.
1: ඔව් චාර්ජ් කරගෙන යන්න ඕනේ නැහැ.

0: රේණුක එකතු වෙන්නේ අපිත් එක්ක හැමදාම එකතු වෙනවා. එයා එකතු වෙන්නේ කොහින්ද කියලා අපි හෙව්වොත් එහෙම අඹම්පිටිය ඉඳන් තමයි රේණුක මැසේජ් එකක් දාලා තියෙන්නේ. ඊට පස්සේ කොට්ටාව බේකරිය පැත්තට යන්න ඕන නැත්නම් ඒ පැත්තේ නඩුවනේ. ජය මාම එකතු කරගන්න ලොකු බස් සුපුල් පොඩි බස් වරුණ ලක්ෂ්මී චම්පා දිස්නා මේ හැමෝම එකතු කරගන්නවා. ඊට පස්සේ බොරළු හෙනෙන් සුසන්ත සම්පත් ඉන්නවා. එයාවත් එකතු කරගන්න ගමන් කොහොමද ප්‍රදීප් සීෂල් සිතන් බණ්ඩාරගම ප්‍රදීප් මැසේජ් එකක් දාලා තියෙනවා. ඔන්න එයාවත් එකතු කරගන්නවා.
1: එවගේම විදින් ඩ්‍රයිව් අහගෙන ඉන්න කියලා අසන් සින්දුවකට අපිවත් එකතු කරගන්න කියලා මුදලිගේ මැසේජ් කළා තියෙනවා මට අනුරාධපුරේ ඉඳලා මේ වෙලාවේ ප්‍රෝග්‍රෑම් එක අහගෙන ඉන්න කියලා. එවගේම නවංචි සින්දුවක් අහන්න අපිත් ඉන්නවා වහගෙන කියලා මැසේජ් කරන්නේ මේ වෙලාවේ කුරුවිට ඉඳලා. එවගේම දිනුක සම්පත් රවීන්ද්‍ර ඇතුළු කට්ටියමත් ඉන්නවා කියලා තියෙනවා ප්‍රෝග්‍රෑම් එක අහගෙන විදින් ඩ්‍රයිව් වලට එකතු වෙනවා කියලා. රයිට් අපි ළඟට ලැස්ති කරගත් කව හින්දි කව එකකට යන්න හදන්නේ.
0: හවස
1: 5:11 වෙලාව.

හවස පහේ විනාඩිදා හතයි. වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මෞබිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කෙරේ දැන් ළඟම කීල් සුපර් ශාඛා මගින් මිලදී ගත හැකියි.

ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරය වෙතින්ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටීම යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011 7679 579 ප්‍රධාන කාර්යාලය නොමල 31 ඇල්හේන පාරමහරගම

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
2: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී
3: ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් අංක 74-1 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන
4: 0706 478 478 මම තමයි කෙල්ල මිෂා හෙනම් මචං ඌ තමයි ඔබ උත්හාගෙන යන්න
5: පතාගෙන ආපු එක
6: නිමන්ත ප්‍රසාර නිර්මාණයක් මිෂා
7: ස්වාමී ස්වාමී කියන්නේ මේ වාගේ ඩොක්ටර් කෙනෙක් ළඟට ගෙනියන්න එපා කියලාද
8: මහාන් මාත්‍යා මට රායින් වුණා බලන්න නැතු මුකුත් කියන්න බැහැ
7: විශ්වාසයි වාගේ හිතෙන්නේ
6: සතියේ සෑම දිනකම රාත්‍රී 9:00ට ITN බලන්න

0: රටට වග කියන රේඩියෝ
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
2: ඔබ වාහනේ ගමන් කරන සෑම විටම ආසන පටි පැළඳ ගන්න. ආසන පටි ඔබේ ජීවිතය බේරා ගැනීම සඳහා පමණක්ම නොවේ, ඒවා ඔබ වීරයන් බවට පත් කරයි.
3: ශ්‍රී ලාංකේය ටෙලිවිෂන් ඉතිහාසයේ පළමු වරට ටීවී රේඩියෝ ඩිජිටල් එකවර එක මිටට
4: අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් රංග දිසානායක මහතා සමගින්
5: ඔන් එයාර් පොලිටික්ස් අද රාත්‍රී 10:30ට

0: අවස්ස 5:24 වෙනකම් වෙලාව ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව. ඔයාගේ තියෙන්නේ ව්‍යාපාරයේ සහ නිෂ්පාදනයේ ආශ්‍රිත ව්‍යාපාරයක් නම් ඔයාට පුළුවන්කම තියෙනවා. දැන් ඔයාගේ බිස්නස් එක දියුණු කරගන්න නවීන තාක්ෂණයත් එක්ක මුසුණු ලෝකයේ හෙළම නවීනතම තාක්ෂණයත් එක්ක ඔබට හඳුන්වා දෙන ඩෝමා මැෂින් අරගන්න. ඒවත් එක්ක ඔයාගේ බිස්නස් එක දියුණු කරගන්න දැන් පුළුවන්කම තියෙනවා. සහ නිෂ්පාදනයේ ආශ්‍රිතව නම් ව්‍යාපාර කරන අයට මැෂින් ගණනාවක්ම තියෙනවා.
1: දැන් සහ ආශ්‍රිතව මොනවා හරි ව්‍යාපාරයක් ඔයා කරනවා නම් ඒකට අවශ්‍ය කරන කළුවැටිවත් කිරීමේ යන්ත්‍ර, කැඩුණු සහල් වෙන් කර ගැනීමේ යන්ත්‍ර වගේ සහල් ඇසුරුම් කිරීමේ යන්ත්‍ර, මේ ඇතුළු යන්ත්‍ර ගණනාවක් ඔයාට පුළුවන්කම තියෙනවා ඩෝම නමත් එක මිලදී ගන්න. එතනින් එහාට ගින් අපි කතා කරොත් එහෙම ඇඹරුම් ආශ්‍රිතව මොනවා හරි ව්‍යාපාරයක් කරනවා බලාපොරොත්තු වෙනවා නම් ඇඹරුම් යන්ත්‍ර වගේම පිරිසිදු පොල්තෙල් හිඳින යන්ත්‍රයක් ඔයාට මිලදී ගන්න අවස්ථාවක් තියෙනවා. මේ හැමදේම ඔයාට ගන්න පුළුවන් අවශ්‍ය මාදලියෙන් අවශ්‍ය ධාරිතාවෙන්. එකට යනවට තියෙන හොඳම දැන තමයි නම්බර 30 කැලේන පාර මහරගම කියන ඇඩ්‍රස් එක. ඒ තමයි මාක්ස්මන් හෝල්ඩින්ග්ස් ප්‍රධාන ශාඛාව තියෙන තැන. එතනට යන්නත් පුළුවන්. යන්න කලින් කතා කරලා විස්තර දැනගන්න අවස්ථාව තියෙනවා. 011 677 579 011 677 579 කෝල් එකක් දීලා අට පුළුවන්කම තියෙනවා මාක්ස්මන් හෝල්ඩින්ග් සම්බන්ධ කරගන්න.
0: හෙට මේ විශේෂ සිදුවීමක් ඔයාලට බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ හෙට අලුයම් කාලයේදී
1: ඕකේ
0: විශේෂ අහසේ සිදුවීමක් දැක බලා ගන්න පුළුවන්කම ලැබෙනවා කියලා කියනවා. ගොඩක් අය මේ අහස සම්බන්ධයෙන් හරි උනන්දුවක් දක්වනවා. අහසේ තියෙන තරු රටාවන් සම්බන්ධයෙන්,
1: ඒ
0: වගේම සමහර උල්කා පාත වර්ෂාවල් ලැබහැරන වෙලාවට එහෙම ඒව ගැන හරි උනන්දුයි අපි ඒව දැක බලා ගන්න. මේ විශ්වයේ අපූර්ව සිදුවීම් සම්බන්ධව අහසත් එක්ක බද්ධ වෙච්ච සිදුවීම් පිළිබඳව අපි හරි උනන්දුයි. ඉතින් ඒ වගේ සිදුවීමක් හෙට අලුයම් කාලයේ දාට දැක බලා ගන්න පුළුවන්කම ලැබෙනවා කියලා කියනවා. අලුයම හිරු උදාවීමට පෙර නැගෙනහිර සහ දකුණු අහස හරහා බුධ, අගහරු, බ්‍රහස්පති, සෙනසුරු, යුරේනස් සහ නෙප්චූන් යන ග්‍රහලෝක 6 චාපාකාර ලෙස පෙළ ගැසෙන ඇති බව තමයි ආතසිකලා ආයතනයේ තාරකා විද්‍යාංශයේ සඳහන් කරන්නේ. ඔවුන් කියන විදිහට ග්‍රහලෝක පෙළ ගැසීම මේ විදිහට හඳුන්වනවා කියලා තමයි කියන්නේ. මේ චාපාකාර පෙළ ගැසීම විදිහට හඳුන්වනවා කියලා කියන්නේ. ඊටාම විශේෂයි කියලා කියනවා මේ සිදුවීම. විශේෂයෙන්ම මේ ග්‍රහලෝක 6-4ක්ම ඇසට පැහැදිලිව දැක බලා ගන්න පුළුවන්කම ලැබෙනවා.
1: හා, ඒ කියන්නේ අපිට බලන්න පුළුවන්.
0: ඔව්, ඉතින් ශ්‍රී ලංකාව සමකාසන්නේ පිටා ඇති නිසා මේක අලුයම් කාලයේ ග්‍රහලෝක පෙළ ගැස්ම නැරඹීමට අපිට ඊටාම පහසුවෙන් පුළුවන්කම ලැබෙනවා කියලා කියනවා. දර්ශන පතයක් හිමිවනවා කියලා කියනවා මේ නැරඹීම සඳහා. ඒ වගේම හිරු දාවීමට විනාඩි 60ක සිට 90 දක්වා කාලය අතරේ නැගෙනහිර ශිතිජයේ තමයි දකුණු දෙසට වෙන්න මේක නිරීක්ෂණය කරන්න පුළුවන්කම ලැබෙනවා කියලා කියන්නේ. අගෝස්තු මැද භාගයේදී කොළඹට හිරු උදාව පෙරවරු 6ට තමයි සිද්ධ වෙන්නේ. අලුයම 4:30 ඒ වගේම 5:15 අතර කාලය තුල එලිමහනට වැස්සොතින් මේ තත්ත්වය නිරීක්ෂණය කරන්න පුළුවන් කියලා තමයි සඳහන් කළා තියෙන්නේ. අගහරු සහ සෙනසුරු ග්‍රහයන් ඉතා පහසුවෙන් නිරීක්ෂණය කරන්න පුළුවන්කම ලැබෙනවා කියලා කියනවා. ඒ වගේම බුධ සහ බ්‍රහස්පති ග්‍රහයන් නැගෙනහිර අහසේ ඉතා පහලින් පිහිටන අතර හිරු නැගීමටද මද වේලාවකට කලින් නැගෙනහිර ශීතයේදී උනත් මේක දකින්න පුළුවන්කම ලැබෙනවා කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. දීර්ඝ විස්තරයක් තියෙනවා.
1: අවුරුදු නැකත් සිටුව වගේ.
0: ඔව්. ඉතින් ඔන්න ඔයාලට පුළුවන්කම තියෙනවා මේ ග්‍රහලෝක 4.
1: ඔව්.
0: එක පෙළට
1: බලා ගන්න
0: පුළුවන්කම ලැබෙනවා. ඉතින් පැහැදිලිව ඉතින් මේක සුවිශේෂ අවස්ථාවක්. හෙට ටිකක් කලින් නැගිටින්න.
1: හරි. අන්න ඒක තමයි පොඩි ප්‍රශ්නෙකට තියෙන්නේ කට්ටියට.
0: අර පිටිපස්සට ඉර පායනකන් ඉන්න නැතුව.
1: හරි.
0: හවස දෙකට වැඩට එන්න ඕන කියලා හිතාගෙන 10 වෙනකන් නිදාගන්නේ නැතුව.
1: හරි.
0: අඩුම තරමේ අම්මට කියලා තියන්න උදේ පාන්දර.
1: මට කිව්වද මන්දා ඒක? ඔබට කල්පනා කරේ මට කිව්වද මන්දා
0: ඒක? ටිකක් වෙලා ගිහින් ටියුබ් ලයිට් එක පත් වෙනවා මන් දැක්කා.
1: ඒකද මම පොඩ්ඩක් ඇහැදාලා බැලුවේ මට නේද ඒක කිව්වේ කියලා.
0: රයිට්. ඒක නිසා අම්මට කියලා තියන්න හෙට පොඩ්ඩක් කලින් නැගිටවන්න.
1: ආ,
0: මට මේ ඉරට කලින් ග්‍රහලෝක ටිකක් බලා ගන්න තියෙනවා කියලා.
1: ඕකේ.

ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27ට කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.

ඔබට ප්‍රේෂය එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝටර් ෆ්ලෝ එකට හොඳම ප්‍රේෂය එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය Deep Tech Pressure Pumps. අමතන්න 077 777 7374.

ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: සහයෝගීත අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයිනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය.
1: පැය 48ක් රඳවා ගන්නේ රත්මලානේ සයිමා. බන්ධනාගාර ගැටුම ගැන 1500කින් ප්‍රශ්න කෙරේ. කොරුන්දු අපරණේ වාර්තාගත ආදායම. කොලොම්බියාවේ 132 දෙනෙකු ජීවිතක්ෂයට.
2: ලක්කන්ද ප්‍රවෘත්ති සවස 6:00 ට බලාපොරොත්තු වන්න.

0: රටට වග කියන රේඩියෝ
1: කෝල් ඩ්‍රයිව් එකට
0: ලක්කාද ඊවෙනින් ඩ්‍රයිව්.

0: හවස පහයි විනාඩි 51යි වෙලාවයි විනින් ඩ්‍රයිව් එක හවසලා තියෙන්නේ. ගොඩක් හවසලානේ.
1: හවසලා හැන්ද වෙලා තියෙන්නේ, හය වෙන්නත් ලං වෙලා තියෙන්නේ.
0: හය වෙන්නත් ලං වෙලා තියෙන්නේ.
1: හා තියෙන්නේ. අර හුරතලේට ඉතින් කියන්නේ තියෙන්නේ.
0: තියෙන්නේ.
1: ගෙනා
0: දුබ හුරතලයක්. ඕකට කියන්නේ නාගි හුරතල් කියලා.
1: නාකි කොහෙද නාකි තාම
0: නාකි වෘතල් කියලා කියන්නේ
1: ඒව බලන් ඉන්න බැරි කමරි ඊසිරියාවට කියන එව්වනේ
0: ඊසිරියාවට කියන එපා
1: මේ
0: වෘතල් වෙන්න එපා
1: වෘතල් වෙන්න එපා
0: උර්තල් වෙන ලෑස්තිරන්න එපා මේක ප්‍රෝග්‍රෑම් එක.
1: ඕකේ. රයිට්. හරි.
0: රයිට්. ඉවිනින් ඩ්‍රයිවර් හගෙන ඉන්න කඩිය මතක් කරන්න ඕන මේ වෙලාවේ ප්‍රෝග්‍රෑම් එකට එකතු වෙන සෙට් එකක් මේ ඉන්නවා අපි වහගෙන. සිද්ව කහන එකතු කරගන්න කසුන් මදුරංග මැසේජ් එක ඇවිල්ලා තියෙන්නේ මට මාවණැල්ලෙන් මේ වෙලාවේ ප්‍රෝග්‍රෑම් එක අහගෙන ඉන්නවා කියලා. වැඩ කරන තැන එයාගේ යාළුවෝ සෙට් එකක් ඉන්නවා කියලා කිව්වා. හැමෝම මතක් කරන්න කියලා කිව්වා. ප්‍රෝග්‍රෑම් එක අහගෙන ඉන්නවා කියලා. දිනුක සඳමාල් එවැගේම ශිරෝමා එවැගේම නතාලි නංගි ඇතුළු කට්ටිය මේක දෙනවා කියලා තමයි මැසේජ් එක කියලා තියෙන්නේ. ප්‍රමාත් අනුරුද්ධ මිරිගම ඉන්නවා කියලා කිව්වේ. කමියුනිකේෂන් එකේ වැඩ කරන ගම සිඳුවකට එකතු කරගන්න අපිත් ඔයාව අහගෙන බරටම වැඩ කියලා තියෙනවා. බරටම වැඩ
1: කොල්ලා.
0: ඒ වගේම ලක්මාලි මැසේජ් කරනවා මදුවන්ති. ඒ වගේම සහන්‍යා ඇතුළු කට්ටිය මේක දුක කරගන්න කඩවති ඉන්නවා කියලා කිව්වේ. අද පොඩි පාටි එකක් රෙඩි වෙන ගමන් ඉන්නේ කියලා කියන්නේ.
1: හරි
0: හැමෝම එකතු කරගන්නවා. ඔය පැත්තේ කවුද ඉන්නේ?
1: ජානක මැසේජ් එකක් දාලා තිනෝ නාරම්බල ඉඳන් එකතු කරගන්න කියලා තිනෝ චුටි දූ වෙත් මී එතකට පුතා තෙවුමින් ආදරණීය බිරිඳ දිල්හානි මේ හැමෝම එකතු කරගන්න කියලා තිනෝ. ඊළඟට ලක්ෂ්මන් ඉන්නව මරපාතේ ඉඳන් අපේ ප්‍රදීප් දාලා තිනෝ ලයිව් එකක් එන්නේ නැද්ද කියලා. ඊට පස්සේ සුමයි
0: මේ සතියේනවනේ.
1: ඔව් මේ සතියේන එතකම් බලාගෙන
0: ඉන්නේ. මොකද මේ මෙයා තාම අලුතෙන් නැදුමක් ගත්තේ නැහැ කිව්වා.
1: බොරු ඒක බොරු.
0: අලුතෙන් නැදුමක් ගත්ත දවසට බලෙන්ම ලයිව් යනවා. අද යමුනේ අද යමුනේ.
1: නෑ අලුතින් ඇඳුමක් ඇඳන් ආපු දවසට යන්නේ තියෙනවා ඉතින් අනේ මන් දන්නේ බොයගොඩි දැන් සුමන
0: ඒ වචනේ මයික් ඔෆ් කරලා ගියා රයිට් කියනවා
1: බොයගොඩි දැන් සුමන මැසේජ් එකක් දාලා තියෙනවා ඉතින් අපි වහගෙන ඉන්නවා කියලා. ඊට පස්සේ මම යන්න හදාන්නේ බහරේට පැත්තට. බහරේන ඉඳන් චන්දන ඉන්නවා. ජොබානෙන් දිල්සි තංගලෙන් චන්සි ඊට පස්සේ ජෝන් පුතා එක ආදරණීය බිරිඳ ශාමවත් එකතු කරගන්න කියලා කියනවා. ඒ දෙකම ජයමිනි හොටෙල් එකේ සද්දෙටම මේ වෙලාව අපි වහගෙන ඉන්නවා කියලා අනව මැසේජ් එකක් දාලා තියෙනවා. ඔයාවත් එකතු කරගන්නවා.
0: අවසපහයි විනාඩි 53යි වෙලාව. ඉවිනින් ඩ්‍රයිව් එක.

0: ලකාණ්ඩ රේඩියෝ ITN
1: වාර්තාපිට වාර්තා කබුණ කෝටි යටේ NLB දනඩ නිධානය නතරයි රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
2: NLB හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLB හදහන ඔබත් අදම NLB හදහන බල

0: Evening Drive with Chamit and Charu.
1: සුබ සන්ධ්‍යාවක්. හවස 6යි දැන්.

0: රාත්‍රී හතට ලක්කනේ
1: සමනුග්‍රහය
2: ලංකේ විශ්වාසෙදිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතින්ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් ස්වංක්‍රීය වීකටිමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011767979
3: දෙයංගම පිහිටයි
4: මම කොක් මයික නරපළුවට බය නෑ යකෝ දෙවියෝ කියනවා මේ වෙලාවේ පරාජය බරගන්න උනොත් වරගන්න කිය.
5: අනේ යහපති අපේ මෑණියෝ දෙවියෝ කොයි වෙලේද එහෙම කිව්වේ?
6: අධ්‍යක්ෂණය ප්‍රගීත සිල්වා.

0: ITN ශ්‍රී ලාංකේය ටෙලිවිෂන් ඉතිහාසයේ පළමුවරට ටීවී රේඩියෝ ඩිජිටල් එකවර එක මිටට
1: අලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් රංග දිසානායක මහතා සමගින් ඔන්නයා පොලිටික්ස් අද රාත්‍රී 10:30ට
0: FM 93.5 FM 93.7 Lakhanda Radio ITN
2: හවස 6 විනාඩි 12යි.
3: ඇසේ සුද ඇවිල්ලාද? ඩයබටියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයිකියා රෝහල වත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
4: From the channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns. Redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.
2: Cool drive, Vikita.
4: Lakhana. Evening drive.
3: Right, evening drive වහගෙන ඉන්න අතරේ අපි මතක් කරන්න ඕන ජාතික ලොතරැයි මණ්ඩලය හඳුන්වා දෙන හඳහන ලොතරැයි පිළිබඳව. කවදත් වාසනාවේ මහගෙදරින් නිරන්තරයෙන් ඔබ හමුවට වාසනාව කැඳෙන NLB හඳහන ලොතරැයිෙන් ජූලි මාසයේ පමණක් සුපිරි ජයග්‍රාහකින් දෙදෙනෙක් බිහි කරන්න හැකියාව ලැබිලා තියෙනවා. 1566 වන දිනුම් භාරයෙන් රුපියල් ලක්ෂ 50කට වඩා වැඩි 8 සුපිරි ත්‍යාගලාභියා හැදලා සුනිල් රොද්‍රිගෝ මහතාගෙන් සහ ඒ වගේම 1570 වන දිනුම් භාරයේ රුපියල් ලක්ෂ 31 9 සුපිරි ත්‍යාගලාභියා දෙල්ගොඩ දිසානායක මහතාගේ ටිකට්පත් ගොන්නෙන් බිහි කරන්න හඳහන ලොතරැයිය සමත් වෙලා තියෙනවා. ඉතින් මේ විදිහට ලක්ෂපතියන් 145 දෙනෙක් බිහි කරන්න හඳහන ලොතරැයියට හැකියලා තියෙන නිසා අපි ඔබටත් කියන්නේ හඳහන ලොතරැයි වැඩි වැඩියෙන් මිලදී ගන්න කියලා.
2: හඳහන ලොතරැයි ගැන කතා කරනකොට මට මතක් කරන්න ඕනේ රණවිරු සමාජ සේවය තිකම ක්‍රීඩා ශේෂ්ත්‍රයටත් දායකත්වයේ ලබා දෙන හඳහන ලොතරැයියෙන් ඔන්න ආට පුළුවන්කම තියෙනවා. මේ දේවල් වලට දායක වෙන ගමන් ඔයාව ජයග්‍රහකෙක් කරගන්න. එනිසා යපුවාට කියන්නේ පුංචි රුපියල් 40ක් වියදම් කරන ඔය අනේ එන ගම ලොතරැයි කූඩුවෙන් නවත්තලා හඳහන ලොතරැයියම වැඩි වැඩියෙන් මිලදී ගන්න කියලා.
3: රන් භාණ්ඩයක් උකස් කරන්න අපි යන්නේ විශ්වාසවන්ත තැනක් හොයාගෙන. අන්නේ විදියට විශ්වාසවන්ත තැනක් හොයාගෙන යනකොට අපිට රන් භාණ්ඩය සඳහා වැඩිම මුදලක් ලැබෙන තැනක් ගැනත් අපි බලන්න ඕන. අන්න එහෙම තැනක් ගැන කල්පනා කරනවා නම් හොයනවා නම් ඔය යන්න පල්ලියගුරුගේ රන් අය සේවාවත් එක්කතු වෙන්න. වාගේ රන් භාණ්ඩයට වැඩිම මුදලක් ඒ වගේම බේරා ගැනීමට වැඩිම කාලයක් ලැබෙන හොඳම සහ එකම තැන තමයි පල්ලියගුරුගේ රන් අය සේවාව කියන්නේ.
2: රස්සියාදුවත් නැතුව ඉතින් ඔයාලට ඉක්මනින් වාගේ අතර සල්ලි ගන්න ඕන නම් ඔය යන්න ඕනේ එකම තැන තමයි 40 වසරක විශ්වාසනීය සේවාවක් තියෙන පල්ලියගුරුගේ රන් අය සේවාව කියලා. කියන්නේ ඔයා දන්නවා පල්ලියගුරුගේ රන් අය සේවාව නම් ශාකා 24ක් දිවයින පුරාම විහිදලා තියෙන. ඉතින් ඔයාලට කොලෑන්කම තියෙන ඔයාගේ රන් භාණ්ඩය විශ්වාසෙන් වගකීමක් තියෙන තැනකට බාර දෙන්නේ. වගේම තමයි සතිය දවස් 7ම විවෘතයි. ඔයාලට කැමති වෙලාවක ඔන්න කැමති දවසක යන්න කොලෑන්කම තියෙන සේවාව ලබා ගන්න. ඒ වගේම කියන්න ඕනේ පල්ලියගුරුගේ රන් අය සේවාවත් එක්ක එකතු වෙන ඔයාට රන් පවුමට උපරිම මුදල ලබා ගන්න පුළුවන්. වගේම දැන් ලක්ෂයටම පොලිය වෙන්නේ රුපියල් 480ක් විතරයි. යන ළඟම තියෙන පල්ලියගුරුගේ රන් අය සේවා මධ්‍යස්ථානයට.
3: ගනුදෙනු අය රත්තරන් පල්ලියගුරුගේ රන් අය සේවාව. අපි සිංදුවක් අහලා ආයෙ කතා කරමු.

0: රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
1: දෙමන්ත ප්‍රසාර අධ්‍යක්ෂණයක් මීෂා.
2: අනේ විසු. මම මැරුණා. ඔය කිව්වට මගේ කොල්ලව දෙන්නේ.
3: ඒනම් ඉතින් ආපහු අරුත්කම යන්න වෙයි.
2: අනිද්දම ඒ මොකටද?
3: අම්මා ඔයගලගේ අයියගේ කලින් affair එක නැවැත්වේ අලුත්ගම ගිහිල්ලානේ.
4: මම තමයි කෙල්ල මීෂා.
3: අපේ කාලේ ඔයගේ අම්ම අලුත්ගම ගියේ නැද්ද?
2: මොකද නැත්තේ? ගියා. හැබැයි ඉතින් මාස තුනක් යන කලින් අපි දෙන්න ලව් එක මාර්ටුණානේ. ඊට පස්සේ අපි අම්ම කරපු දේ ඔයලත් මුළුහත් මුතු පරම්පරාවම ගැන සර්ටිෆිකේට් එක මාස තුනක් යන කලින් මාව එයාට බැඳුවා.
1: සති සෑම දිනකම රාත්‍රී 9ට ITN බලන්න. ලකන්න රේඩියෝ ITN.

0: රිය පැදවීමේදී ඔබ නිවැරදි වූ පමණින් අනතුරු වළක්වා ගත නොහැක. මන්දයත් සෑම විටම අනෙක් රියතුරන් වැරදි කිරීමට ඉඩ ඇත. අවධානයෙන් රිය පදවන්න.
1: වගේද නෑ, ඔබට පුළුවන් විෂමතෙන් මිදෙන්න, ජීවිතේ කොට යන්න ඉවත් වෙන්න.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන, ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: Cool drive එකට
4: ලක්කන evening drive.
5: ඉවිනින් ්‍රයිව එක් හබියන්න හදන්නේ අයිමත් හෙටත් හවස හතරට ඉවිනින් ්‍රයිව එක් මුණගැහෙන බලාපොරොත්තුවෙන් ගිහින්නම් සුබදවසක්කට. මම චමිත්.
3: ගිහින්නම් ආට සුබදවසක්. මම චාරු.

0: Akana Radio ITN.
1: Evening drive with Chamit and Charu. මාක්ස්මන් සමූහ ව්‍යාපාරය විතින් ගෙන්වා අපි තහරින දැන් නවනිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රී වීකිටීම යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න. අද මම තන්න 01177 679 579.
2: මම නම් දැන් මාරම රිලැක්ස්.
3: අනම්මනංගල වදුනා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
4: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඔටෝෂීල් ඇක්ටිව් ප්ලස්.
5: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හඳහඳ බලාගන්න.
6: සහයෝගීතා අනුග්‍රහය. පටස්ගාල අතට සල්ලි පල්ලිය ගුරුගේ රන් අය. රන් පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි. ගනු දෙනුවයි රත්තරන්. පල්ලිය ගුරුගේ රන් අය.
0: ලකඳ රේඩියෝ ITN.

0: අනුග්‍රහය
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
0: සහයෝගී

0: столы.
1: ජනපති සුළුහා මධ්‍ය පරිමාණ වේමෝල් හිමියන් හමුවේ. මරණ දඬුවම ගැන යෝජනා රැස්සක් අවසන් එකඟතාවක් නැතැයි ඇමති නලින්ද කියයි. රත්මලානේ සයිමා පැය 44ක් රඳවා ගන්න පොලිසියට අවසර. බන්ධනාගාර ගැටුම ගැන 1500කින් ප්‍රශ්න කෙරේ. පළමු මාස 6ට කුරුඳු අපනෙණින් කෝටි 4000ක වාර්තාගත ආදායමක්. මධ්‍යස්ථාන 105කදී රජයේ විමිටි ටොන් 27458ක් මිලදී ගනී. කොලොම්බියාවේ මියගිය ගණන 132 ඉක්මවයි.
0: ලකඩ දේශීය ප්‍රවෘත්ති.
1: ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම වෙනුරි ගිනලිය. ප්‍රවෘත්ති සංස්කරණය චන්දන මාරසිංහ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ සුළුහා මධ්‍ය පරිමාණ වීමෝල් හිමියන් අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී පැවැත්තුණා. වී සඳහා ස්ථාවර මිලක් ලබා දීම සහ ගොවියාට සාධාරණ මිලකට වීමල දී ගැනීම තහවුරු කිරීම වෙනුවෙන් සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ දායකත්වයේ ලබා ගැනීම සඳහා එය පවත්වා තිබෙනවා. වීමල දී ගැනීමේ ගැටලු සහ ඔඩපර ණය ක්‍රමයේ තුල බැංකු ගනුදෙනු කිරීමේදී මුහුණ දෙන දුෂ්කරතා පිළිබඳව සුළුහා මධ්‍ය පරිමාණ වීමෝල් හිමියන් ජනාධිපතිවරයාව දැනුවත් කළා. වීමල දී ගැනීම සඳහා දිස්ත්‍රික් ලේකම් හෝ ප්‍රාදේශීය ලේකම් මගින් ප්‍රතිපාදන ලබා දීමේ වැඩපිළිවෙළක් සකස් කරන ලෙස ඔවුන් යෝජනා කළා. එම අවස්ථාවට එක්වමින් අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පෙන්වා දුන්නේ වීමල දී ගැනීම සඳහා දිස්ත්‍රික් ලේකම්වරුන් මගින් සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් වෙත ණය මුදලක් ලබා දීමේ වැඩපිළිවෙළක් ගැන දිස්ත්‍රික් ලේකම්වරුන් සමග සාකච්ඡා කළ බවයි. ජනපතිගේ උපදෙස් පරිදි වීමල දී ගැනීම සඳහා ණය යෝජනා ක්‍රමයක් හඳුන්වා දීම පිළිබඳව වීමෝල් හිමියන් ප්‍රශංසාව පළ කළා. එම ක්‍රමවේදය අඛණ්ඩව ක්‍රියාත්මක වුවහොත් දැන්ට ව්‍යාපාරවලින් ඉවත්ව සිටින සුළුහා මධ්‍ය පරිමාණ වීමෝල් හිමියන් විශාල පිරිසකට නැවත ශේෂයට යොමු විය හැකි බවයි ඔවුන් පෙන්වා දුන්නේ. මධ්‍යම ජවාරම්කරුවන්ට මරණ දඬුවම ලබා දීමේ යෝජනාව පිළිබඳව අවසන් තීරණයක් මෙතෙක්ගෙන නැති බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළා. පාතාලයේ සහ මධ්‍ය විචාවරම් පිළිබඳ ඇතැම් පාර්ශ්ව සමග සාකච්ඡා කිරීමේදී මරණ දඬුවම ලබා දිය යුතු බවට යෝජනා ලැබී ඇති බවයි කැබිනට් දින දෙනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා සඳහන් කළේ.
2: මේ ප්‍රශ්නේ බරපතලකම පිළිබඳව සාකච්ඡා කිරීමේදී සමහර පාර්ශ්වයන්ගෙන් ආපු යෝජනාවක් අදහසක් එය කෙසේද කරන්නේ කොහොමද කරන්නේ කියන එක සම්බන්ධයෙන් අවසාන නිගමනයක් ඔය ගණතාවයක් නැහැ. ඔබට පේනවා මේ පාතාලය මද්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු මේවත් එක්ක සිදුවන ක්‍රියාවලිය පිළිබඳව කතාබහ කිරීමේදී එක එක පාර්ශ්වයන් කරන යෝජනාවක් පමණයි.
1: බන්ධනාගාර ගැටුම් ඇතිවීමට හේතු කිහිපයක් හඳුනාගෙන තිබවත් අමාත්‍යවරයා සඳහන් කළා. වේගම බන්ධනාගාර සිදුවීම සම්බන්ධයෙන් 1500කට අධික පිරිසකින් ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර 61 දිනක චූත්‍යන් ලෙස නම් කර ඇති බවයි අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පෙන්වා දුන්නේ.
2: සට මේ පිළිබඳ විමර්ශන ක්‍රියාත්මක කරමින් පවතින මේක බන්ධනාගාරයේ 1500කට වැඩි ප්‍රමාණයකින් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. රැඳවියන් බන්ධනාගාර ධාරීන් ඇතුළු කණ්ඩායම් වලින් මේක බන්ධනාගාරයේ සිදුණු ඝාතන සම්බන්ධයෙන් 61 දිනක් දැන්ට චූත්‍යන් ලෙස නම් කරලා තියෙනවා. මේක මහේස්ත්‍රාත් අධිකරණ කරු ඉදිරිපත් කරනවා. හඳුනාගෙන මේ පෙරට්ටුවක් 21 වෙනිදා පැවැත්වෙනවා. ඊයේ මේ සම්බන්ධ තව එක් පුද්ගලෙක් අත්අඩංගුවට අරගෙන තිබෙනවා පොලිසිය විසින්. මහර බන්ධනාගාරයේ සිදුවීම සම්බන්ධයෙන් 925ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. ඊට අමතරව කුරුවිට බන්ධනාගාරයේ සිදුවීම සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කරගෙන යනවසා ගිනිඅවි යම් ප්‍රමාණයක් පොලිස් භාරයට අරගෙන තියෙනවා. මේ ආදී හැටියට මේවට සම්බන්ධ අය හඳුනා ගැනීම සඳහා වෙච්ච සමස්ත ක්‍රියාවලියක් තියත් කරමින් පවතිනවා. එතනින් එහාට තමයි ඒ සම්බන්ධයෙන් නීති ක්‍රියාමාර්ග ගනිමින් ඉන්න සමහර ඒවාට බන්ධනාගාර සිදුවීම් පිළිබඳව තිබෙන අන්තර් සම්බන්ධයක් තිබෙනවා.
1: මැලේසියාවේදී අත්අඩංගුවටගෙන වේටර රැගෙන සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙක් වන ධනුෂ්ක කෞශාල් හෙවත් රත්මලාඩේ සයිමා පේරාදෙණිය පොලිසියට බාරවීමෙන් අනතුරුව මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙනවා. ඔහු පැය 48ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමටයි අධිකරණය පොලිසියට අවසර ලබා දී තිබෙන්නේ. වනාන මධ්‍යම දූෂණ මර්ධන ඒකකයේ මැදිහත්වීමෙන් මත මැලේසියා පොලිසිය සමග එක්ව සිදු කළ මෙහෙයුමකදී වත්මලාඩේ සයිම ඇතුළු අපරාධකරුවන් 3 දෙනෙකු අත්අඩංගුවට තිබෙනවා. ඔවුන්ගේ පසුරුවේ මෙට රැගෙන අතර රත්මලාණේ සයිමා නැමැත්තා කංජිපාණි ඉම්රාන් සමග සමීප සම්බන්ධතා පවත් ඇති බවටයි තොරතුරු හෙළිවුණේ. 2014 වසරේදී පේරාදෙණිය පොලිස් අසමේදී ගිනි අවි පෙන්වා පුද්ගලයෙකු පැහැරගෙන ගොස් ඇති පහරදී බරපතල තුවාල සිදු කිරීම සහ එම පොලිස් වසමේදීම 2016 වසරේ වෙඩිතබා මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමන චෝදනා ඔහුට එල්ල වී තිබෙනවා. මෙම පුද්ගලයා මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයෙන් විභාගවන නඩු දෙකක චෝදිතයෙකු වන අතර මෙම නඩුව සඳහා පෙනී නොසිටීම හේතුවෙන් ඔහුට එරෙහිව විවෘත වරින් 3 දෙනෙකුත් කර තිබෙනවා. ඔහු සමග අත්අඩංගුවටගත් අනෙක් සැකකරුවන් 2 දෙනා මේකපු මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉදිරිපත් කර තිබෙනවා. එහිදී ඔවුන් ලබන 14 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි නියෝග කර තිබෙන්නේ. මෙවසරේ ජුනි මාසයේ වන විට කුරුඳු සහ කුරුඳු ආශ්‍රිත නිෂ්පාදන අපනයනින් රුපියල් කෝටි 4000ක වාර්තාගත ආදායමක් ලබා තිබෙනවා. පසුගිය වසරේ ජුනි මාසයට සාපේක්ෂව එය ඇමරිකා ඩොලර් මිලියන 25ක වැඩිවීමක්. ඉතිහාසයේ වැඩිම මුදලකට කුරුඳු අලෙවන අවස්ථාව මේ කාලයේ බවයි කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව පවසන්නේ. ඇල්බා ශ්‍රේණියේ කුරුඳු කිලෝග්‍රෑමක් සඳහා රුපියල් 7500ක මිල නියම වෙනවා. සීපහ ශ්‍රේණියේ කිලෝග්‍රෑමක් සඳහා රුපියල් 5500ක සහ 6000ක අතර මිලක් නියම වෙනවා. මේ වසර අවසන් වන විට කුරුඳු අපනයනින් ඇමරිකා ඩොලර් මිලියන 300ක ආදායමක් ලැබුණ ඇති බවටයි පුරෝගතනය කර තිබෙන්නේ. කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් හා වාරි මාර්ග අමාත්‍යංශය කුරුඳු කර්මාන්තයේ සංවර්ධනය සඳහා රුපියල් 1,2500ක මුදලක් වෙන් කර තිබෙනවා. රජයේ බේවන විට වීමිට ටොන් 27,458ක් මිලදීක නැති බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළා. මධ්‍යස්ථාන 105කදී විමිලදී ගැනීම සිදු කරන බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.
2: දැනට මිලදී ගැනීමේ මධ්‍යස්ථාන 105ක් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. තවත් මධ්‍යස්ථාන 40ක් පමණ ආරම්භ කිරීමට නියමිතයි. 8යි 10 දින දක්වා වී මෙට්‍රික් ටොන 27,458ක් මිලදී අරගෙන තිබෙනවා. ඒ සඳහා රුපියල් මිලියන 3,302ක් ව්‍යය කළා තිබෙනවා. අපි මේ වෙනුවෙන් මිලියන 6000ක් මුදලක් යොදවලයි තියෙන්නේ. දැනට වී මිලදීගත් ස්ථාන අතරින් අම්පාර දිස්ත්‍රික්කයෙන් තමයි වැඩිම වී ප්‍රමාණයක් මිලදී අරගෙන තියෙන්නේ. මෙට්‍රික් ටොන 13,975ක්, ඊට අමතරව අනුරාධපුරයේ මෙට්‍රික් ටොන 4,073ක්, මඩකල්පුවේ මෙට්‍රික් ටොන 1,074ක්, හම්බන්තොට 1,337ක්, වවුනියාව 1,525ක් සහ කිල්නොච්චි 1,206ක් ලෙස තමයි දැනට වී මිලදී ගම් කළා තිබෙන්නේ. අනුරාධපුරයේ සහ පොළොන්නරුවේ දැන් අස්වනු ලැබෙමින් පවතිනවා. එතකොට තවත් අපි ඉලක්ක කර ප්‍රමාණයට මෙට්‍රික් ටොන 12,000ක් පමණ පිටපස්සෙන් අපි මුලද ඉලක්ක කර ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් වී මිලදී ගේමට අපිට හැකියාව ලැබෙවි.
1: විනිසුර විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් මහනාමියුරුන් ජනපතිට යොමු කළ ලිපියේ අන්තර්ගත කරුණු සහ සෙසු සාධක පිළිබඳව රජයේ උන්වහන්සේ සමග ඍජුව සාකච්ඡා කළ බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළා. ඊට සාවධානව සවන් දුන් මහනාහිමිවරුන් ජනතාවට යහපතක් සිදුවන ක්‍රියාදාමයක් බැවින් ඊට කැමැත්ත පළ කර ආශිර්වාද පළ කළ බවයි අමාත්‍යවරයා පවසන්නේ.
2: 22 ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ සේවා පනත සංශෝධනය කැබිනට් ඉදිරිපත් කරන කලින් අපි උන්වහන්සේලා හමු වෙලා විශේෂයෙන් මමත් හර්ෂ නානකාර අධිකරණ ඇමතුමත් කරුණු පැහැදිලි කිරීමක් කරා. අපේ පැත්තෙන් අපි අදහස් දැක්වුවා අස්කිරි මල්ලතු සහ රාමාඤ්ඤ මහානිකායන්වල අතිගෞරවනීය මහානායක ස්වාමීන් වහන්සේට කරුණු ඉදිරිපත් කරා. අපිට අමරපුර මහානායක හඳුනම් පුලංකම ලැබුණේ ඊට පස්සේ. ඒ අනුව අපි අධිකරණ පද්ධතියේ ඉතිබ දෙපාර්තමේන්තුවේ බන්ධනාගාරයේ රස පරිෂද පාර්තමේන්තුවේ අධිකරණ සේවා කොමිසමේ බඳවා ගැනීම කටයුතු වේගවත් කළ තින ආකාරය, ඒවයි පුරප්පාඩු පිරීමට කටයුතු කරන ආකාරය, අධිකරණ සංඛ්‍යාව මහාධිකරණ සහ වැඩිකරණයට සහ අභියාචනාධිකරණ නඩු ඇසීම් රටේ තැන් තැන් වල ආරම්භ කරන කටයුතු කරන ආකාරය, මේ නඩු කටයුතු වේගවත් කිරීම සඳහා බාධාකාරී වන සහ ප්‍රමාද වන 50 සංශෝධනයන්, රස පරිෂද පාර්තමේන්තුවේ වාහන මිලදී ගැනීම සහ උපකරණ මිලදී ගැනීම, පුජ්ජලයන් බඳවා ගැනීම වැඩි කිරීම, මිනිසුරුවන්ගේ දීමනා නිල නිවාස පහ පහසුකම් වැඩි කිරීම, ඒ වගේම විනිශ්චකාරුන්ගේ පුහුණු සහ ධාරිතා සංවර්ධනය සහ විශ්‍රාම නැවස වැඩි කිරීම. මේ සියලු දේවල් සම්බන්ධයෙන් අපි අනුගමනය කරමින් ඉන්න ක්‍රියාමාර්ග පිළිබඳව අධිගෞරවනීය මහානායක ස්වාමීන් වහන්සේට අපි කරුණ ඉදිරිපත් කරා. ඉතින් උන්වහන්සේලාට කවුරු හරි කණ්ඩායමක් කියලා තිබුණා මේ එක් පුද්ගලෙක් ඉලක්ක කරගෙන තමයි මේ විශ්‍රාම නැවස සංශෝධන කරන්න යන්නේ කියලා අපි කොහොමද මේ සමස්ත ක්‍රියාවලියක් ඇතුලේ මහේස්ත්‍රාත් වරුන්ගේ සිට ශ්‍රේෂ්ඨාධික විනිශ්චකාරුන් දක්වා 400ක් පමණ වන සමස්ත විනිශ්චකාරුන්ගේ විශ්‍රාම නැවස තමයි අවුරුදු දෙකකින් දීර්ඝ වෙන්නේ කියන එක උන්වහන්සේලා ප්‍රසාවදානව එහුම් කන් දීලා ඒ අනුව ජනතාවගේ නඩු කටයුතු ඉක්මන් වෙනවා නම් ඒ කාර්යක්ෂම වෙනවා නම් ඒ විධිමත් වෙනවා නම් ඒ ඵලදායි වෙනවා නම් සහ ජනතාවට තිබෙන පීඩනය අඩු වෙනවා නම් යුක්තිය පිළිබඳ ජනතාවගේ විශ්වාසය වැඩි වෙනවා නම් ඒ සියලු කටයුතු පිළිබඳව කැමැත්ත පළ කරලා ආශිර්වාද කළා.
1: රෝහල් සත්කාරක සේවා තවදුරටත් ඉහළ නැගීමේ අරමුණින් බදුල දිස්ත්‍රික්කයේ රෝහල් පහක් සඳහා අංග සම්පූර්ණ ගිලන් රථ පහක් ප්‍රදානය කිරීම සිදු වුණා. ඌව පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ සඳහා වැය කළ මුදල රුපියල් මිලියන 181ක්. ලන්ගල වැලිමඩ බණ්ඩාරවිල කොස්සන්ද සහ දියතලාව යන රෝහල්වලට මෙම අංග සම්පූර්ණ ගිලන් රථ පිරිනමා තිබෙන්නේ අමාත්‍ය සමත විද්‍යාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්. වසරේ මේ දක්වා ගත වූ කාලය තුළ මෙරටින් වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 90306 දක්වා ඉහළ ගොස් තිබෙනවා. වාර්තා වී ඇති ඩෙංගු මරණ සංඛ්‍යාව 65. මේ වසරේ වැඩිම රෝගීන් සංඛ්‍යාවක් හඳුනාගෙන තිබෙන්නේ ජූලි මාසයේ වන අතර එම සංඛ්‍යාව 29973ක්. අගෝස්තු මාසයේ මුල් දින 10 තුළ පමණක් රෝගීන් 4959 දෙනෙක් හඳුනාගෙන තිබෙනවා. බසහිර පළාතින් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 47824. නිසි ප්‍රමිතියෙන් තුර අටපිරිකර අලෙවිකන වෙළඳුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව පාරිභෝග කටයුතු පිළිබඳ අධිකාරියේ සඳහන් කළා. මේ වසර තුල අටපිරිකර හා ඒවා අලෙවිය සම්බන්ධ වැටලීම් 127ක් සිදු කර තිබෙනවා. ඉන් 119කම අක්‍රමිකතා හෙළි වූ බවයි පාරිභෝග කටයුතු අධිකාරිය සඳහන් කළේ. ඔවුන් ඊයේ දිනේදී විශේෂ වැටලීමක් සිදු කළා. පසුගිය මාසයේදීද වැටලීම් 35ක් සිදු කළ බවයි පාරිභෝග කටයුතු පිළිබඳ අධිකාරිය පවසන්නේ. බාණ්ඩවල හෝ ඒවාහි ඇසුරුම්වල නියමිත තොරතුරු සඳහන් කර තිබේදයන් සහ අදාළ නීතිමය අවශ්‍යතා පිළිපදිනවාද යන්න එහිදී පරීක්ෂාවට ලක් කර තිබෙනවා. අටපිරිකර සහ තනිපට සිවුරු, අඳනකඩ, බඳපටි, පාත්‍ර සහ අනිකුත් පිරිකර භවණ්ඩ හෝ ඒවායේ ඇසුරුම්වල නියමිත තොරතුරු සඳහන් නොකිරීමේ ප්‍රධාන වශයෙන් හෙළි වී තිබෙනවා. අක්‍රමිකතා පවතින නම් කාර්යාල වේලාවන් තුළ 19.77 කෙටි අංකය ඇමතීමෙන් ඒ පිළිබඳ තොරතුරු ලබා දීමේ හැකියාව පවතිනවා. රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ ස්ථාපනය කළ මිලියන 162ක් වටිනා දෙපස සිව්වර්ණ මුද්‍රණ යන්ත්‍රයේ මුද්‍රණ කටයුතු ආරම්භ වුණා. ඒ අමාත්‍ය වෛද්‍ය නලින ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් නවීකරණය කළ www.documents.gov.lk නිල වෙබ් අඩවියේ නැවත දියත් කිරීමද එහිදී සිදු වුණා. නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞශල ආර්යරත්න ඇතුළු පිරිසක්ද එම අවස්ථාවට එක්ව සිටියා. එහිදී අදහස් පළ කළ අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා
3: රාජ්‍ය කුඩා කරමින් රාජ්‍ය කාර්යක්ෂම සහ විධිමත්ව සමස්ත යාන්ත්‍රණය නායකත්වය දීම තමයි කරේ වන්නේ. ඒක තමයි අලුත් ලෝකයට කියන්න පුළුවන් අවස්ථාව. ඒ අනුව මුද්‍රණාලය වෙනස් විය යුතුයි. මෙතන තියෙන කටයුතු දෙක. එකක් තමයි අත්‍යවශ්‍ය රජය කටයුතු. ඒ සියල්ලම රහසිගත නැහැ. තම කුඩා ප්‍රමාණයක් රහස්‍ය කටයුතු. නමුත් අනිත් ඒවා රජයේ කටයුතු උනත් ඒ කටයුතු රජයේ ආයතනයක් විසින් කාර්යක්ෂම විධිමත්ව කරලා දීම තමයි මේ බලාපොරොත්තු වෙන්නේ. තාවකාලික වෙනවා වෙනත් වාණිජමය ආරම්භණයට පවත්වාගෙන යා හැකි කටයුතු. එසම බලාපොරොත්තු තිබෙන්නේ මේ කරුණු දෙකම හොඳින් කළගත හැකි ආකාරයට මුද්‍රණාලයේ සුවිශේෂී පරිවර්තනයක් කරන්න. ඒකට අවශ්‍ය කරන ප්‍රාන්තන වේදනා ක්‍රමානුකූල ලබා දෙනවා. මේ අරමුණු දෙකම ඉක්මර ගැනීම සඳහා අපේ සියලු දෙනාම කැප වෙයි කියලා බලාපොරොත්තු වෙනවා.
1: ගමට යහපත් දේශපාල නායකත්වයක් අවශ්‍ය බැවින් ඒ සඳහා තරුණ බලවේග මූලිකත්වයේ ගත යුතු බව අමාත්‍ය සුසී රණසිංහ මහතා ප්‍රකාශ කළා. ඒ යූත් සමිට වැඩසටහනේ තලව සමුළුව ගොඩනැගීමේ අවස්ථාවට එක්වෙමින්
4: බොහෝ දේවල් වෙනස් වෙන නියමිත ඉස්සරහට ඒ වැඩකට කරගෙන යනකොට මේකේ මූලිකත්වය ගත යුත්තේ, මේකට නායකත්වය දිය යුත්තේ, මේකේ කොඳුනාරටිය වේ යුත්තේ වෙන කවුරුත් නෙවෙයි තරුණ බලවේගය. ගමට හොඳ දේශපාලන නායකත්වයක් අවශ්‍යයි. ජාතික වශයෙන් අපි අලුත් දේශපාලන සංස්කෘතියක් එළියට එනකොට පැරණි මචර රට දරා ගන්න බැරි රට අප්‍රියසන්න වෙලා තිබුණු දේශපාලන සංස්කෘතිය අහවල් කරලා අපි අලුත් දේශපාලන සංස්කෘතිය ගේනකොට ඒ වේදනාව දැන් ප්‍රකාශනපත් කරමින් තියෙනවා. ඒවා තමයි එහෙන්නේ දැන් දැන්. දැන් අලුත් දේශපාලන නායකත්වය ගමට ඕනේ. පොහොසත් ජීවත් වෙන වටපිටාවක් හදන්න ඕනේ. ඒකෙදි ගමේ නායකත්වය ඔබ සියලු දෙනා බාරගත යුතුයි කියලා මම ඔබෙන් ආයාචනය කරනවා.
1: ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිවල බිනවැටීමක් හේතුවෙන් අද පෙරවරුවේ ඒ කටයුතුවලට බාධා එල්ලුණා. කෙසේ වෙතත් පැය කිහිපයක් තුළ යථාතත්වයට පත් කිරීමට හැකිව තිබෙනවා. බණ්ඩාරනායක ගොන්තුරු බ්‍රදරු ප්‍රාදේශීය කාර්යාලය සියල්ලේම කටයුතු යථාතත්වයට පත් කළ බවයි ආගමන විගමන දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක මහේෂ් කරුණාදාස මහතා ප්‍රකාශ කළේ.
5: ආගමන විගමන දෙපාර්තමේන්තුවේ අද උදෑසන ඇතිවුණු තාක්ෂණික දෝෂය මේ වන විට නිවැරදි කර තිබෙනවා. මේ නිසා කිසිම අනවශ්‍ය කලබලයක් විය යුතු නැහැ. මහජනතාව දැනුවත් කර යුතු ඇත්තේ සාමාන්‍ය පරිදි අපි රාජකාරිය මේ වන විට ආරම්භ කර තිබෙනවා. කිසිම ගැටලුවකින් තොරව ඔබගේ සියලු අවශ්‍යතා සම්පූර්ණ කිරීමට හැකියාවක් තිබෙනවා අප දෙපාර්තමේන්තුවේ. අපගේ ප්‍රාදේශීය කාර්යාලයේ ඒ වගේම බණ්ඩාරනායක ගුවන්තොටුපළ කිසිම ගැටලුවක් නැතුව මේ වන විට සාමාන්‍ය පරිදි අපේ රාජකාරිය ඉදිරිපත්මින් පවතිනව දැනුවත් කරන්න කැමැතියි.
1: විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස සංශෝධනය කිරීමට ආණ්ඩුව කණ්ඩා ක්‍රියාමාර්ගවලට කොන්දේසිය විරහිතව එකඟ වන බව කොන්නගල දිස්ත්‍රික් ජනවරමේ නීතිඥෝ සංවිධානය සඳහන් කළා. එහිදී අදහස් පළ කළ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ගීතා හේරත්.
6: අධිකරණයේ තිබෙන නඩු සංඛ්‍යාව වැඩි වෙලා තිබෙනවා, නඩු ගොඩ ගැසීම වැඩි වෙලා තිබෙනවා, කාර්යභාරය වැඩි වෙලා තිබෙනවා. හැබැයි ඊට සාපේක්ෂව විනිසුරුතුමාලාගේ විශ්‍රාම යෑමේ වයස වෙනස් වීමක් වෙලා නැහැ. 1978 ඉඳලා මේ දක්වාම ජාත්‍යන්තරත් එක ගත්තාම අනිකුත් රටවල් වල මේ සම්බන්ධයෙන් කුමන ආකාරයේ ප්‍රවණතාවයක්ද තියෙන්නේ කියලා. ඉතින් විශේෂයෙන්ම වෙනත් රටවල් වල තියෙන ප්‍රවණතාවය තමයි විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කිරීමේ ප්‍රවණතාවයක් තමයි
1: නීතිඥ සුසන්ත රංගන මහතාද අදහස් පළ කළා.
7: ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය කියන කොළුණු තුන ගත්තහම නීතිය ආධිපත්‍ය කඩා වැටෙන්නේ ව්‍යවස්ථාවට පටහැනි කටයුත්තක් සිද්ධ කරන අවස්ථාවක පමණයි. මේ අවස්ථාවේදී ව්‍යවස්ථානුකූලව යම් සංශෝධනයක් ගෙනල්ලා තියෙනවා. මේ වෙනකොට අදාළ ව්‍යවස්ථා සංශෝධනය ගැසට් පත්‍රයේ පළ කරලා තිබෙනවා. ඕනෑම පුද්ගලයෙකුට ඒ සඳහා ඉදිරිපත් වෙන්නට දැන් අවස්ථාවක් ලැබිලා තියෙනවා. අධිකරණයට යන නීති ආධිපත්‍ය කඩන් වැටෙනවායි කියන පිරිසම සඳහන් කිරීමක් කරනවා. මේ අග විනිසුරුවරයා විශ්‍රාම ගියාට පස්සේ එහෙනම් ඕක ගේන්න කියලා. මේ අග විනිසුරුවරයා විශ්‍රාම ගියාට පස්සේ මේක ගෙනාපුවාම නීති ආධිපත්‍ය කඩන් වැටෙන්නේ නැද්ද? ඒක නෙමෙයි තියෙන්නේ. ඔවුන් හිතනවා මේ අග විනිසුරුවරයා විශ්‍රාම ගියාට පස්සේ ඊළඟට එන්න ඉන්න අග විනිසුරුවරයා තමන්ට වාසිදායක විදිහේ තීන්දු දේවිය. එහෙම දේවල් සිද්ධ වෙන්නේ නැහැ. අධිකරණයක සෑම විනිසුරුවරයෙක්ම තමන්ගේ තීන්දු තීරණ ක්‍රියාත්මක කරන්නේ පාර්ශ්වයන් ගැන හිතලා නෙමෙයි, නීති අනපනත් රෙගුලාසි අනුව තමයි ඒ තීන්දු තීරණ නිකුත්
0: කරන්නේ.
1: කොලොම්බියාවේ හටගත් ප්‍රබල භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 132ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙසේ වසයටට බලපෑ ප්‍රබලම භූමිකම්පාව ලෙසයි ඒ සැලකෙන්නේ. බටහිර කොලොම්බියාවට බලපෑ රිච්ච පරිමාණ 7.4ක භූකම්පනයෙන් විශාල පිරිසක් තුවා ලැබුවා. ගොඩනැගිලි රැසක් කඩාවැටී තිබෙනවා. නගර ගණනාවකටම එහි බලපෑම් එල්ල වුණා. මේ අතර ලෝක සාගර උෂ්ණත්වය පසුගිය ජූලි මාසයේදී වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති බව කාලගුණ අංශ සඳහන් කළා. පැසිෆික් සාගරයේ වර්ධනය වන එල්නිනෝ තත්වය ඊට හේතු වී තිබෙනවා. බටහිර යුරෝපයේ ජුනි සහ ජූලි මාසවල වාර්තාගත උණුසුම්ම කාලයට මුහුණ දී ඇති බවයි යුරෝපා සංගමය පවසන්නේ. කැන්ටාව සහ එක්සත් අරාබි එමිරාත් රාජ්‍ය අතර එක්දින ක්‍රිකට් තරගයේ බේවරිවිට පැවැත්වෙනවා. කාසියවාසි හිමි කරගත් කැන්ඩා කණ්ඩායම මුලින්ම පන්දුර පහර දීමේ වාරයේ එක්සත් අරාබි එමිරාත් රාජ්‍ය කණ්ඩායමට ලබා දුන්නා. පන්දු වාර 32ක් අවසානයේ ඔවුන් කඩුලු තුනක් දෙවි ලකුණු 150ක් රැස් කරගෙන සිටිනවා. හර්පිත් සිං ලකුණු 73ක් රැස් කරගෙන සිටිනවා. රාහුල් චොප්‍රා ලකුණු 35ක් ලබා ගත්තා.
0: ලකුණු ප්‍රවෘත්ති යලි සිරස්තල.
1: ජනපති සුලුහා මධ්‍ය පරිමාණ වීමෝල් හිමියන් හමුවේ. මරණ දඬුවම ගැන යෝජනා රැසක්. අවසන් එකඟතාවක් නැතේ ඇමති නලින්ද කියයි. රත්මලානේ සයිමා පැය 48ක් රඳවා ගන්න පොලිසියට අවසර. බන්ධනාගාර ගැටුම ගැන 1500කින් ප්‍රශ්න කෙරේ. පළමු මාස 6ට කුරුඳු අපනණියෙන් කෝටි 4000ක වාර්තාගත ආදායමක්. මධ්‍යස්ථාන 105කදී රජය වීමටි ටොන් 27458ක් මිලදී ගනී. කොලොම්බියාවේ මියගිය ගණන 132 ඉක්මවයි. ඒ සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය නිමවට පත්වනවා. යලි තමෙම හෙට පෙරවරු 9ට.
0: 24 පෑම සිරුවෙන් ලක්කඳ ප්‍රවෘත්ති. ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
8: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ඇසේ සුද ඇවිල්ලද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජී අනුමත ලෙන්ස්ටික් අයි කියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයි කියා රෝහල වත්තර මුල්ල දුරකථන අංක 0706 478 478.
1: ලාංකේය විශ්වාසය දිනු මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයේ විතුන්ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011 767 479 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම
2: FM 93.5 FM 93.7 ලාකන්න රේඩියෝ ITN
3: සවස් සන්ධ්‍යාවක් හවස 6:52යි.

0: ලංකේ විශ්වාස දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරය වෙතින්ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටීමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අවතන්න 011 6679 579.
1: අයිබන් ප්‍රේමණීය රාත්‍රියක් ප්‍රාර්ථනා කරනවා. අදත් බුමාදරෙන් සෙනෙහසින් අගහරුවා දාලක් කල සඳදිය දහරත් සමගින් අපේ මුණගැහෙන වෙලාව. අදත් ඔබේ මත් මතක අවදි කරන බොම රසාලිප්ත ගීත සමුච්චයක් ප්‍රවීණයන් 6 දෙනෙකුගේ මඳුර ස්වරයෙන් පෙළගස්වගෙන එන්නවා රාත්‍රී 9 වන තෙක් එකතු ඒකාත්මිකව රස විඳින්න. අපි පද්මශ්‍රී පණ්ඩිත WD අමරදේව ස්වරයෙන්, ඒ වගේම විශාරද නන්දා මාලි ස්වරයෙන්, කාලෙකට පස්සේ සෝමතිලක ජයමහ ස්වරයෙන්, ඒ වගේම නිරෝෂා විරාචිනී ස්වරයෙන්, සංගීත පුන් සනත් නන්දසිරි ස්වරයෙන්, සුනිල් ඉදිරිසිංහ ස්වරයෙන් අද ආදරණීය ඔබ වෙනුවෙන් ලක්කඳ අඟහරුවා දා සමදිය දහරේ ගීතාවලිය පෙළගස්වගෙන ඉන්නවා. එමනම් රසවතුනි අපේ පද්මශ්‍රී පඬිත් WD අමරදේව ස්වරයෙන් අද අඟහරුවා දා සමදිය දහර ආරම්භ කරමු. මතක 1969 වසරේදී තිරගත වුණු දයානන්ද ගුණවර්ධනයන් අධ්‍යක්ෂණය කළ බක්මහදිගේ චිත්‍රපටය. මේ චිත්‍රපටය වෙනුවෙන් රසවත් ගීත දෙකක් නිර්මාණය වෙනවා. එකක් තමයි නන්දා මාලිනී ගායනා කළ මලකින් මලකට කියන ගීතය. අනෙක් ගීතය තමයි අපි මේ දැන් අහන්න සූදානම් වන පද්මශ්‍රී පණ්ඩිත WD අමරදේව ශූරින් ගායනා කළ ආදර හැඟුම් කියන ගීතය. මේ ගීත දෙක මේ චිත්‍රපටයත් එක්ක අතිශයින් රසික ප්‍රසාදයට පත් වෙනවා. ඒ වගේම තමයි මේ චිත්‍රපටයේ වෙනුවෙන් ඔබට මතක නම් අයිරංගනී සේරසිංහ, අනුලා කරුණාතිලක, ඒ වගේම ධර්මසිරි බණ්ඩාරනායක මේ වගේ ප්‍රවීණ නළුනිලියන් රසක් රංගනයෙන් දායකත්වය සපයනවා. එදා බක්මහදීගේ චිත්‍රපටයේ වෙනුවෙන් ගෙවුණු මේ ගීතයෙන් අපි අද ලක්කඳ අඟහරුවාදා සඳදිය

0: ශාන්තිදායක මිනිස්වරයක් හිමි ඔහු 1927 දෙසැම්බර් 5 වෙනිදා මොරටුව කොරලවැල්ලේදී උපත ලබන්නේ වන්නකුවත්ත බඩුගේ දුන් ඇල්බර්ට් පෙරේරා නමින්. අනතුරුව මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගෙන් අමරදේව කියන නම් ලැබමින් සිංහල ගීතේ නව මාවතක් විවර කරන්නට, සිංහල සංගීතයේ නව පෙරලියක් ඇති කරන්නට එතුමන් සමත් වෙනවා. ඒක දැනගෙන ගායන ශිල්පියෙක් විදිහටත්, අනෙක් පැත්තෙන් ප්‍රතිභාපූර්ණ සංගීතඥයෙක් විදිහටත්. මහගමසේකර අමරදේව යුගයේ නිර්මාණය වෙන්නේ අපූර්ව වූ සංකලනයකින් සිංහල ගීතයට නව හැඩයක් ගන්න. මේ සුසංගත වීම තුළ ගුවන්විදුලි සරල ගීතය තුළත්, චිත්‍රපට පසුබිම්ගේ ගායනය තුළත්, නාට්‍ය ගීතය තුළත්, සිංහල ගීතයේ සෑම ඉසව්වකම නව රිද්මයක්, නව හැඩයක්, නව මාවතක් අපිට හඳුනා ගන්න පුළුවන්. ඉබකේම සිංහල ගීතයේ නව පිබිදීමකුත් ඒ තුළ දකින්න පුළුවන්. පද්මශ්‍රී පණ්ඩිත W.D. අමරදේව ශූරෙන් ලාංකික ජන සංගීතයට බොහෝ සෙයින් ඇලුම් කළ, ඒ පිළිබඳව ගැඹුරින් පර්යේෂණ කළ, පර්යේෂණ කරමින් උකහාගත් රසතැන්, වටිනාතැන් සහ රිද්මයන් සිංහල ගීතයට හරි අපූර්වට මුසු කරගත් සංගීතඥයෙක්, ගායන ශිල්පියෙක්. මේ එහෙම තමයි.
1: බින්දු බින්දු රන් කුමර මාලා වන්දා ගෙල වට

විරහව කියලා කියන්නේ හැරයන්නාට නොදැනෙන ඒත් තනි වෙන්නාට දරා ගන්න බැරි මහා දුකක්. ඒ තරම් දුකක් දැනුණත් දැනෙච්ච ප්‍රේමයක් ළඟ වෛරයක් ගෑවිලාවත් නැහැ.

0: ලකඩ රේඩියෝ ITN
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
2: ශ්‍රී ලංකාව තුල දිනකට සිදුවන රියන්තුරු සංඛ්‍යාව දල වශයෙන් 150ක් මේ අනුතුරු හේතුවෙන් දිනකට සිදුවන මරණ සංඛ්‍යාව දල වශයෙන් 5ක් 6ක් අතර වේ. රජය මේ වෙනුවෙන් වසරකට වැය කරන මුදල රුපියල් බිලියන 500ක්. එය දල දේශීය නිෂ්පාදනයෙන් 3%. රුපියල් බිලියන 500ක් වැය කළත් නැති වූ ජීවිතවලට නැවත පණිවිඩ නොහැක. ප්‍රවේශමෙන් රිය පදවන්න.
3: සයිකල් ලොවේ පෙරලිකාරයා TVS ලංකාවේ තියෙන නවීන තාක්ෂණීය හා ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 heavy duty නවීන උපාංග සහිත මෝටර්සයිකලය. පොකට් එකට දැනෙන නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 heavy duty මෝටර්සයිකලය පැදලම බලන්න. TVS XL 100 heavy duty මෝටර්සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර්සයිකලේ TVS XL 100.
4: මහවැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය Deep Tech Waste Motor Pump අමතන්න 0.77 777 73 74

0: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27ට කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
1: දශකහතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී ISO GMP තත්ත්ව සහතිකලත් ක්‍රිමිරාජ නිෂ්පාදන කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්නේ.

FM 93.5 FM 93.7 අපි ලක්කන ගහරුව අද සඳදිය දහරත් එක්ක ආදරණීය සහෘදෝබේ මත්මතක අවදි කරගන්න මිලකට තෝරගත්තේ විශාරද නන්දා මාලනීස්වරයෙන් ගැයෙන ගීතාවලියක්. අපි රසවිඳින්න.

විශාරද රද මාලිස්වරයෙන් ගැයන මේ ගීත සමුච්චය රසවිඳන අතරතුර මතක් කරන්න ඕන. ආදරණීය ඔබට අඟහරුවාදා සඳදිය දහර අරගෙන අපට අනුග්‍රහය එකතු කරන අනුග්‍රහක බෞතුන් පිළිබඳවත් අපිත් කත්වල් බැඳගෙනවා. ජීවිතයේ සිහිනයට වාසනාව ආශිර්වාදය අරගෙන ජාතික ලොතරැයි මණ්ඩලේ මේ වසර තුළදී ගෙවීගේ මාස හතක කාලය තුළ ධන නිධානයේ ලොතරැය තුළින් සුපිරි ත්‍යාගලාභින් දෙදෙනෙක්, ලක්ෂ විස්සය ත්‍යාගලාභින් 35 දෙනෙක්, දෙලක්ෂ ත්‍යාගලාභින් 457 දෙනෙක් වගේම මාර්තු පළවෙනිදා සිට පටන්ගත් සන්දේ බෝනස් තුලින් ගෙවිගේ මාස පහක කාලය තුළදී දසදහස ත්‍යාගලාභින් 1327 දෙනෙක් බිහි කරන්නට ධන නිධානයේ ලොතරැයි පතට හැකියාව ලැබිලා තියෙනවා. ඉතින් ජාති මහදන සම්පත ධන නිධානයේ ඔබත් මිලදීගෙන කෝටිපති සිහිනය සැබෑ කරගන්න කියලා බොහොම ආදරෙන් මතක් කරනවා. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලය. ඒ වගේම තමයි අපිත් එක්ක අත්වල් බැඳගෙන ඉන්නවා අංක 1 ඩෝමා විකුණන යන්ත්‍ර ගෙන්වා බෙදා හරින මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් ආයතනයේ. දැන් මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් වෙතින් ඩෝමා කළු ඇටිවත් කිරීමේ යන්ත්‍ර, කැඩුණු සහල් වෙන් කර ගැනීමේ යන්ත්‍ර, සහල් ඇසුරුම් කිරීමේ යන්ත්‍ර ඇතුළු සහල් නිෂ්පාදනය සඳහා අවශ්‍ය සියලු යන්ත්‍ර උපකරණ එකම වහලක් යටින් ඔන්න ඔබට ලබා ගන්න පුළුවන්. මේ යන්ත්‍ර ඔබට අවශ්‍ය ධාර්තාවන්ගෙන් ලබා ගැනීමේ හැකියාවත් පහසුකමත් සලසලා තියෙනවා. නම්බර 31 ඇල්හින පාර මාර්ගම තමයි ඔවුන්ගේ ලිපිනේ 0117 67 95 තමයි දුරකථන අංකය කතා කරලා ඔන්න ඔබට අවශ්‍ය කරන උපකරණ මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් වෙතින් මිලදී ගන්න පුළුවන්. ඒ පිළිබඳවත් මම ආදරෙන් සිහිපත් කරනවා. මේ විශාරද නන්දා මාලියස්වරයෙන් ගැයුණ උත්තරීතර ප්‍රේමයේ තවත් රිදවුමක්.

0: ලකාණ්ඩ රේඩියෝ ITN
1: වාර්තා පිට වාර්තා කබුණ කෝටි යටේ NLB ධනනිධානය නතරයෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්.
2: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කලවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මැනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියා වන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම වෙතින් අදම අමතන්න 011 6779 5479.
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
4: ශ්‍රී ලාංකේය ටෙලිවිෂන් ඉතිහාසයේ පළමුවරට TV රේඩියෝ ඩිජිටල් එකවර එක මිටට
5: අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක මහතා සමගින්
6: ඔන්නයා පොලිටික්ස් අද රාත්‍රී 10:30ට.
7: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වන දේශපාලනය, විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව.
8: ලඛන මොමඩින් දේසල්
9: සම අනුග්‍රහය.
10: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
11: මේෂා අධ්‍යක්ෂණය නිමන්ත ප්‍රසාර.
12: මොනා කරන්නද?
13: ඩොක්ටර් කෙනෙක් චැනල් කරලා මෙහෙම එන්නකො අපි.
12: එපා එපා. ඩොක්ටර් ගෙන්න ගන්න එපා. සාමි ගෙන්න
14: කියන්න. සාමි?
13: පිසුද රාජේශ්වරි? සාමිය විතර මොනා කරන්නද? සාමි දොස්තර කෙනෙක්ද? අනේ පුතා දොස්තර කෙනෙකුට මෙන්නුම් මෙයාව.
12: සාමි ගෙන්න කියන්න. ඔයා නෙමෙයි මේ අම්මා. මමයි. මම කියන දේ කරන්න.
15: සෑම
11: දිනකම රාත්‍රී 9ට ITN බලන්න.

0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: මානවීය ප්‍රේමී සමාජාත්මක වියමන
2: සඳකේ දහර
3: FM 93.5 FM 93.7 අද ගරුවදාලා කල සඳදිය දහර අහගෙන ඔබ වෙනුවෙන් පද්මශ්‍රී පඬිත් WD අමරදේව ශූරින්ගේ ගීතාවලියක් ඒ වගේම විශාරද නන්දා මාලනීස්වරයන්ගේ ගීතාවලියක් රසවින්දි ඔබට මිලකට තෝරගත්තේ මෙන්න මේ නියුණු ශාන්ත ස්වරයෙන් ගැයෙන රසාලිප්ත ගීතාවලිය. සිංහල සුභාවිත ගීතය තුළ නිවුණු මధుර ස්වරයක් හිමි මේ ආදරණීය ගායන ශිල්පියා 1940 අවුරුද්දේ කුලියාපිටියේ නක්කාවත්ත කියන ගමේදී තමයි උපත ලබන්නේ සෝමතිලක ජයමහා නමින්. නක්කාවත්ත මහින්ද විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරන වයතුම මූලිකව. ඊට පස්සේ 1959 අවුරුද්දේදී ඉවකට තිබුණු ගුවන්විදුලි හා ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට එතුමට පත්වීමක් ලැබෙනවා. එතුමා මේ ආයතනයේ රාජකාරී කටයුතු කරන අතරතුර තමයි එතුමන් සංගීත කටයුතු වල නිරත වෙන්නේ. ඒ තුල තමන් එකතු කරගත්ත නිපුණතාවයන් දක්ෂතාවයන් මත 1960 අවුරුද්දේ ගුවන්විදුලියේ හඳමාමා ළමා වැඩසටහනට සම්බන්ධ වෙනවා. ඒ ළමා වැඩසටහනට සම්බන්ධ වෙලා දසබිම්බර මාර්සනග කියන ගීතය ගායනා කරමින් තමයි එතුමන් මේ තරම් දුරක් ආ සංගීත ගමනේ පළමු පියවර තියන්නේ. ඊට පස්සේ 1979 වසරේදී සරල ගීත පරීක්ෂණයෙන් සමත් වෙලා එතුමන් විශිෂ්ට ශ්‍රේණියේ ගායකයෙක් බවට පත් වෙනවා. විශේෂයෙන්ම විශාරද පී දාස්තෙන්ද සිල්වා මහතා සහ සංගීත නිපුන් සනත් නන්දසිරි මහතා යටතේ සංගීතය හදාරන මෙතුමන් සිංහල ගීතයේ තුල කිසි දිනක නොමැකෙන විදිහට සෝමතිලක ජයමහා කියන නම මුද්‍රාගත කරන්න සමත් වෙනවා. මේ වගේ අපූර්ව ගීතයක්

සෝමතිලික ජයමහ කියලා කියන්නේ ලාංකීය ගීත ශිල්පියෙක් නොමැකෙන සටහනක් තබපු නිහඬ නිහතමානී දක්ෂ කලාකරුවෙක්. ඔහු ගායනා කළ බොහෝ ගීත ඔහු විසින්ම පද රචනා කරගෙන ඔහු විසින්ම සංගීතවත් කළේවා වීම විශේෂත්වයක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. අර අපි වාග්ගේයකාරයන් කියලා කියන්නේ මේව කියයිද? ඔහු කිසිදු කලා පසුබිමක් නොමැති සුවෝත්සහයෙන් කලාකිත අස්පැද්දීමට දායක වුණු කෙනෙක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. මුල් යුගයේදී ගායනා කරපු ගීත බොහෝමයක් එතුමා විසින්ම රචනා කළ, එතුමා විසින්ම සංගීතවත් කරපු ගීත. සමහර විට මේ ගීත තමන් රචනා කළේ, තමන්ම සංගීතවත් කළේ කියලා කිව්වට පිළිගන්න දෙහින්දා එතුමන් වෙනත් නමක් යොදාගෙන මේ නිර්මාණ කරලා තියෙනවා. එතුමන්ගේ ගීතවල තියෙන සුවිශේෂීත්වය තමයි සංගීත භාවිතාව ඉතාමත්ම මිහිරි. ඒ වගේම තමයි අතිශයින්ම සරල වචන භාවිතා කරලා තියෙනවා. එනිසා ප්‍රේක්ෂකයන්ගේ හදවතේ ගැඹුරුම තැනක එතුමන්ගේ මధుර ස්වරයෙන් ගැමි ඒ පදවැල් නැගුම්ගෙන තියෙනවා. ඒ විතරක් නෙවෙයි, වරක සඳහන් කරන මහා සංගීතවේදී රෝහණ වීරසිංහ මහත්මයා සෝමතිලක ජයමා මහත්මයා ප්‍රසංගයකට ගිහිලා ලැබුණු ආදායමෙන් ගීතවල සංගීතය නිර්මාණය කිරීම වෙනුවෙන් වන කතෘ භාගය එදවස මුදලින් චෙක් පතකින් රෝහණ වීරසිංහ මහත්මයාට ලබා දුන් වග. එතුමා ඒ තාමත් මාරු නොකර සිහිවටනයක් ලෙස තබාගෙන තියෙනවා කියලත් එක්තැනකට කියවා. ඉතින් ඒ තරම් නිහතමානී කලාකරුවෙක් විදිහට සෝමතිලක ජයමා මහත්මයා අපිට හරි ආඩම්බරෙන් හරි ගෞරවයෙන් හඳුන්වනවා.

අගහරුවාද සඳදිය දහරි අපේ හමු වෙලා පැයකුත් ගත වෙලා අමරදේවස්වරයෙන් නන්ද මාල්නිස්වරයෙන් වගේම සෝමතුලික ජය මහස්වරයෙන් අපි බොහොම අරුත්බර රසවත් ගීත සමුච්චයක් රස වෙන්ද අපි සූදානම් වෙන්නේ මීළඟ දිගහැරුම ළඟ නවතින්න. ඔහු නමින් පැටිකිරිගේ සුනිල් ජයප්‍රීති ඉදිරිසිංහ. එහෙම නැත්නම් අපි ආදරෙන් ආමන්ත්‍රණය කරන සුනිල් ඉදිරිසිංහ. 1949 දෙසැම්බර් 19 වෙනිදා කොළඹදී උපත ලබන සුනිල් ඉදිරිසිංහ මහත්මයා අවුරුදු 75ක් සිය දිවිසරිය තුල ශ්‍රී ලාංකේය සංගීත වංශාවලියට එකතු කළද ඉතිරි කළද අතිමහත්. ඒ ගායන ශිල්පියෙක් විදිහටත් සංගීතඥයෙක් විදිහටත් අද අඟහරුවාදා සඳුදිය දහරෙන් මේ දිගහැරෙන්නේ ඔබේ මත් මතක අවදි කරමින් සුනිල් ස්වරයෙන් ගැයුණු අපූර්ව ගීතවලින්.

මාතරච්චි චිත්‍රපටයට පසුබිම්ගේ ගායනයෙන් බද්ධවෙමින් ගායන දිව ආරම්භ කර සුනිල් ඉදිරිසිංහ මහත්මයා චිත්‍රපට පසුබිම් ගායනය තුළත් ගුවන්දුලි සරල ගීතය තුළත් ටෙලිනාට්‍ය ගායනය තුළත් එක ලෙස දස්කම්පා ප්‍රවීණයෙක්. එනිසාම එතුමන් ජනාධිපති සම්මාන සරසවි සම්මාන සුමති සම්මාන තුළු සම්මාන රසකින් පිදුම් ලබන්නත් ඒවගේම ගායන ශිල්පියෙක් වුණහම හැමෝගෙම තියෙන බලාපොරොත්තුවක් හීනයක් තමයි. තමන්ගෙම කියලා ගීතවලින් පරිපූර්ණ වූ රසවත් වූ ඒක පුද්ගල ප්‍රසංගයක් පවත්වන එක. සුනිල් ඉදිරිසිංහ මහත්මයත් සඳකඩ පහන ප්‍රසංගය පවත්වමින් එතුමන්ගේ ගීතවල රසය අපේ රටේ ඉන්න සියලු දෙනාට සමීප කළා පමණක් නෙවෙයි, දේශ දේශාන්තරවල එතුමන්ගේ ගීතවලට ආදරය කරන රස විඳින්න කැමති රසික සහෘදයාගේ දිසංවලටත් එතුමන්ට සමීප කරන්න හැකියාව ලැබුණා. ගායන ශිල්පියෙක් විදිහට ඒ වගේ අවස්ථාවක් ලැබෙන එක මොනතරම් භාග්‍යයක්ද.

0: ශිල්පි හඳහන. ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය එල්බි හඳහන. ඔබත් අදම එල්බි හඳහඩ බලාගන්න.
1: ඔබ රියදාවනේ යෙදෙන කිසිදු විටක කෙටි පණිවිඩ යැවීම හෝ දුරකථනය අතින් දරාගෙන ඇමතුම් ගැනීම සිදු නොකරන්න. මාරාන්තික අවදානම් ගැනීමෙන් ප්‍රවේශම් වන්න.
2: ලාංකේය විශ්වාස දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකිටීම යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න. අදම අමතන්න 011 7679 579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම.
3: ඔයාට විෂ මද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.

0: ලබන කෝටි අටේ NLV ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
1: ශ්‍රී ලාංකේය ටෙලිවිෂන් ඉතිහාසයේ පළමු වරට ටීවී රේඩියෝ ඩිජිටල් එකවර එක මිටට
2: අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් රංග දිසානායක මහතා සමගින්
3: ඔන්නයා පොලිටික්ස් අද රාත්‍රී 10:30ට
4: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10:00ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
5: සිත නිවන පුතුපන සත්‍යන්තේ රාත්‍රී සුමధుර ධර්ම දේශනය සෙනසුරාදා රාත්‍රී 9ට
6: මිනිසත් කමගෙන බන පදෙන් මෝහය තුරලන්
5: සසර මක පින්පුරන ඔබ සිත නිවන බුදුබණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454

අදරණීය රසවතුනි, අපි එකතු වෙලා ඉන්නේ අඟහරුවාදා ලක්කන සඳදිය දහරත් එක්ක. බොහෝ මත්මතකව දියුණ සහ ප්‍රේමේ රිදවුම් දුන් තැන්, ප්‍රේමේ පහසු වින්ද තැන්, ආදරේ හැඟුම් ඉපදුණු තැන් අපි නැවත නැවතත් ස්මරණය කරමින් බොහොම රසවත් ගීතාවලියක් රස විඳින්න ඉන්නේ. එහෙමනම් රසවතුනි, අපි අඟහරුවාදා සඳදිය දහරේ මේ ළඟ දිග හැරමු ළඟ නවතෙමු.

ඇය නමින් විරාජනී ලාලිත්‍යාද සිල්වා, එම නැත්නම් නිරෝෂා විරාජනී. මුල් කාලේ හින්දි ගීත ගායනා කරමින් ගීතස්වේස්වයට ප්‍රවිෂ්ට වුණු නිරෝෂා විරාජනී මහත්මියට සිංහල භාෂාවෙන් වගේම ද්‍රවිඩ භාෂාවෙන්, මලයාලම් භාෂාවෙන් සහ හින්දි භාෂාවෙන් හරි අපූරුවට ගීත ගායනා කරන්න සහජ දක්ෂතාවයක් තියෙනවා. එනිසාම ඇගේ ස්වර පරාසය හරිම පුළුල්. දශක දෙකකට වැඩි සිය සංගීත දිවිය තුළ එතුමිය ගුවන්විදුලි සරල ගීතය තුළත්, චිත්‍රපට පසුබිම් ගායනය තුළත්, එවැගේම නාට්‍ය ගීතය තුළත් එක ලෙස සිය මధుර මනෝහර ගායන ස්වරයෙන් මතක ඉදිරි කරලා තියෙනවා. අද අඟහරුවාදා සඳදිය දහරේ ඇය නමින් දිගහැරෙන ගීතාවලියයි මේ. ඇගේ ගීත ගොන්නේ තියෙන සංවේදීම සහ අපේ මතක පොදි බැඳ තැනකින් අපි ගීතාවලිය රස විඳින්න පටන් ගන්නවා.

නිරෝෂා විරාචනී ස්වරයෙන් ගෑනු ගීත සමුච්චයක් අඟහරුවාදා සමදිය ධාරෙන් රසවිඳින අතරතුර හිතපුතුනි මතක් කරන්න ඕන අපට අනුග්‍රහයකුතු කරන අනුග්‍රහක බවතුන් පිළිබඳවත් අපිත් කත්වල් බඳගෙනවා ජීවිතයේ සිහිනයට වාසනාව ආශිර්වාදය අරගෙන ජාතික ලොතරැයි මණ්ඩලේ මේ වසර තුළදී ගෙවීගේ මාස 7ක කාලය තුළ ධනනිධානය ලොතරැය තුළින් සුපිරි ත්‍යාගලාභින් 2 දෙනෙක් 120 ත්‍යාගලාභින් 35 දෙනෙක් 2 ලක්ෂ ත්‍යාගලාභින් 457 දෙනෙක් වගේම මාර්තු පළවෙනිදා සිට පටන්ගත් සන්දේ බෝනස් තුළින් ගෙවීගේ මාස 5ක කාලය තුළදී 10,000 ත්‍යාගලාභින් 1,327 දෙනෙක් බිහි කරන්නට ධනනිධානය ලොතරැයි පතට හැකියාව ලැබිලා තියෙනවා. ඉතින් ජාතික මහදන සම්පත ධනනිධානය ඔබත් මිලදීගෙන කෝටිපති සිහින සැබෑ කරගන්න කියලා බොහොම ආදරෙන් මතක් කරනවා. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලය. ඒ වගේම තමයි අපිත් එක්ක අත්වල් බැඳගෙන ඉන්නවා අංක 1 ඩෝමා විකුණන යන්ත්‍ර ගෙන්වා බෙදා හරින මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් ආයතනය. දැන් මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් වෙතින් ඩෝමා කළු ඇටිවත් කිරීමේ යන්ත්‍ර, කැඩුණු සහල් වෙන් කර ගැනීමේ යන්ත්‍ර, සහල් ඇසුරුම් කිරීමේ යන්ත්‍ර ඇතුළු සහල් නිෂ්පාදනය සඳහා අවශ්‍ය සියලු යන්ත්‍ර උපකරණ එකම වහලක් ඇතින් ඔන්න ඔබට ලබා ගන්න පුළුවන්. මෙම යන්ත්‍ර ඔබට අවශ්‍ය ධාර්තාවන්ගෙන් ලබා ගැනීමේ හැකියාවත් පහසුකමත් සලසලා තියෙනවා. නම්බර 31 ඇල්හින පාර මාර්ගම තමයි ඔවුන්ගේ ලිපිනේ 011767597 තමයි දුරකථනාංකය කතා කරලා ඔන්න ඔබට අවශ්‍ය කරන උපකරණ මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් වෙතින් මිලදී ගන්න පුළුවන්. ඒකනත් බොහොම ආදරෙන් මතක් කරනවා. හොඳයි. එහෙමනම් ආදරේත් ප්‍රේමේත් මතක අවසන නිරෝෂා විරාජනේස්වරයෙන් ගෙන ගීතාවලිය ඒකාත්මිකව රසවිඳින්න.

0: WITN රටට වග කියන රේඩියෝව
1: මානවීය ප්‍රේමී සෞන්දර්යාත්මක වියමන
2: සඳගේ දහර
3: විරාමෙන් අනතුරු අපි FM 93.5 FM 93.7 ලක්කඳන් ගරුවාදා සඳදිය දහරත් එක්ක සඳදිය දහර මේළඟ ගීතාවලිය ඔහුගේ නමෙන් ඔහු නමින් හේරත් මුදියන්සේලාගේ සනත් නන්දසිරි 1942 පෙබරවාරි 15 වනදා ගොතටුවේදී උපත ලබන සංගීත නිපුන් සනත් නන්දසිරි මහත්මයා 2023 මාර්තු 28 වෙනිදා අවුරුදු 81 ජීවන සැරිය නිමා කරනවා. සංගීත නිපුන් සනත් නන්දසිරි මහත්මයා ජාතික ගුවන්විදුලි සම්බන්ධ වෙන 1955 අවුරුද්දේ හැබැයි එතුම පළමුවරට ගීතයක් ගායනා කරන්නේ 1947 අවුරුද්දේ. ඒ ඔහුගේ වැඩිමහල් සොහොයුරිය වුණු ඊඩා සමගින් ඒ තමයි යමුනා යමුනා සෝබන ගංගා ගීතේ තනුවට නිර්මාණය කරනු පායා පේනා චන්ද්‍රා පේමා කියන ගීතය ගායනා කරමු. එතනින් පස්සේ එතුමන්ගේ මధుර ස්වරයෙන් ගුවන්විදුලි සිනමාව ටෙලිනාට්‍ය සහ වේදිකාව කියන මේ සෑම ශ්‍රේෂ්ඨයක් තුලම ගීත ගායනා කරන්න සමත් වෙනවා. ඒ තුල එතුමට ආදරය කළ බොහෝ රසික ප්‍රජාවක් සංගීත නිපුන් සනත් නන්දසිරි කියන නාමය වටා ඒකරාශී වෙනවා. අද අගහරුවාදා සඳදියද හරි මේ ගීතමේ දිගහැරුවා සංගීත නිපුන් සනත් නන්දසිරි.

සංගීතපු සනත් අන්දසරි මහත්මය චිත්‍රපට පසුබිම් ගායනයට එකතු වෙන්නේ 1967 සෙදුල් කඳුළු චිත්‍රපටයේ පසුබිම් ගී ගායනයට දායක වෙමින්. එතනින් පස්සේ හරිමග හන්තානේ කතාව, එතකොට සමනල කුමරියෝ හතරවටේ, සිහිනලොවක්, අහස්ගව්ව, දුලේකා සාගරික අමරණීය ආදරේ, මේ වගේ චිත්‍රපට ගණනාවක එතුමා පසුබිම් ගී ගායනයට සම්බන්ධ වෙනවා. එතනින් පස්සේ සංගීතපු සනත් අන්දසරි මහත්මන් කොළඹ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ තුන්වන කුලපතිවරයා විදිහට කටයුතු කරනවා. තමන් ඉගෙනගත් සංගීත දැනුම අලුත් පරම්පරාවට දායාද කරන්න අලුත් මාවතක් නිර්මාණය කිරීම වෙනුවෙන්. ඒ තුලත් එතුමා ගායන ශිල්පියෙක් විදිහට සංගීත ශිෂ්‍යයෙට මෙහෙවරක් කළා, වගේම සංගීත නිර්මාපකයෙක් විදිහට, ඒ වගේම සංගීත අධ්‍යක්ෂකවරයෙක් විදිහට කලා ශිෂ්‍යයට මහකු මෙහෙයක් කළා, වගේම අපේ රටේ අනාගත පරපුර වෙනුවෙන් අධ්‍යාපන ශිෂ්‍යය තුලත් ලොකු පිබිදීමක් ඇති කරන්න සංගීතපුන් සනත් නන්දසිරි මහත්මන් සමත් වෙනවා. එතුමන්ගේ ගායන පෞරුෂයට සම්මාන ගණනාවකින් පිදුම් ලැබෙනවා. විශේෂයෙන්ම 2019 අවුරුද්දේදී එතුමන්ට ජනාභිමානී ගෞරව සම්මානයක් පිරිනැමෙනවා. ඒ සංගීත ශ්‍රේෂ්ඨය වෙනුවෙන් අපේ රටේ කලාවිරුවන් කළ අනභිභවනීය මෙහෙවර.

එමන මාදරනය සහෘද රසබතු යදත් ලක්කඩ අඟහරුවාදා සඳදිය දහර හමාර කරලා ඔබලගින් නැගරලයන් අවසරයි. මම දසුන් වසන්ත අපි ජලිගුණ ගැහෙනවා ලබන අඟහරුවාදාවත් සුපුරුදුසෙනහසෙන් අඟහරුවාදා සඳදිය දහරෙන්න. ඔබට ප්‍රේමණීය රාත්‍රියක්.

0: සමානුග්‍රහය
1: කෝටි 11 ධන නිදාන ලොතරැය 10 ලක්ෂයේ ප්‍රථම ත්‍යාග 20 ලක්ෂයේ වෙලා රුපියල් ලක්ෂය 3000 10000 ඩබල් වෙලා කෝටි 11 ධන නිදානයේට රුපියල් 40ක් හොඳටම ඇති
2: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අවතන්න 0117969579

0: හඬ රේඩියෝ ITN රටට වග කියන රේඩියෝව ශ්‍රී ලාංකේය ටෙලිවිෂන් ඉතිහාසයේ පළමු වරට ටීවී රේඩියෝ ඩිජිටල් එකවර එක මිටට
1: අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක මහතා සමගින් ඔන් එයා පොලිටික්ස් අද රාත්‍රී 10:30ට
2: ඔබ කැමතිම ලක්කන වැඩසටහන නැරඹීමට දැන් අවස්ථාව. පිවිසෙන්න ලක්කන YouTube නාලිකාවට.
3: ලක්කන YouTube channel එක දැන්ම subscribe කරන්න.

0: දිනමල රාත්‍රී 7ට ලක්කනේ
1: channel that shaped generations from the stories you grew up with movies that resonate musicals that ignite the soul documentaries that open your eyes all in one place all on your terms a legendary name returns redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape this is not just streaming this is the future of Sri Lankan entertainment ITN Max
2: ලක්කන සිත නිවන බුදුපණ සිත නිවන බුදුපණ
0: සත්‍යන්තේ රාත්‍රී සුමధుර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට
3: මිනිසත් කමගෙන බන පදෙන් මෝහය තුරලන්
0: සසර මක පින් පුරන ඔබ සිත නිවන බුදුබණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454

0: අයිබෝවන්. හැම තප්පරයක්ම වාසනාව පිළිබඳ බලාපොරොත්තු රඳවගෙන ඔබට අදත් ඒ වාසනාව උදා කරලා දෙන හොඳම අඩුහෝරාව. වාසනාවේ සුබ අඩුහෝරාව NLP ජාතික ජයවරණේ වාසනාවන්ත ලොතරැයිපත් 8ක් අදත් ඒ වෙනුවෙන් සූදානම්. ලොතරැයි අලිපිජාලයේ අඩු ආදායම් ලැබී පවුල්වල පාසල් අධ්‍යාපනය ලබන දරුවන් සඳහාද ජනාධිපති අරමුදල මගින් අධ්‍යාපන ආධාර ලබා දීමේ නව වැඩසටහන ක්‍රියාවට නංවමින් එහි සමාරම්භ කුසවය අගෝස්තු 23 වන ඉරිදා දින අනුරාධපුරයේ කේන්ද්‍ර කරගනිමින් සිදු කරන බව අපි ඉතාම සතුටින් ඔබට දැනුම් දෙනවා. පසුගිය දින මේ වැඩසටහන සඳහා ජාතික ලොතරැයි මණ්ඩලය විසින් ලබා දෙන මූල්‍ය දායකත්වය ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් GGSC රෝෂන් මහතා වෙත ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති MDCA පෙරේරා මහතා විසින් ප්‍රධානය කරනු ලැබුවා. එම අවස්ථාවට සාමාන්‍ය අධිකාරී එම් අරිත් මහතා ඇතුළු සහකාර සාමාන්‍ය අධිකාරී වරුන්ද සහභාගී වුණා. අදත් ඔබේ වාසනාව පිළිබඳ පරිගණක නිල වාර්තාව ලබා දෙන්නේ පරිගණක නිලධාරී ප්‍රියංගිකා ලක්මාලි මහත්මිය. හඳුනාගනිමු දවසේ අධීක්ෂණ මණ්ඩලය. මුදල් අමාත්‍යාංශයේ ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ APS දිලුෂා මහත්මිය, ජාතික ලොතරැයි මණ්ඩලයේ අධ්‍යක්ෂ MASH පෙරේරා මහතා, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පන්බුල වීරසිංහ මහතා, ජාතික විගණන කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර විගණකාධිපති RMDS රත්නායක මහත්මිය. එහෙනම් අදත් අපි ඔබට මුලින්ම වාසනාව NLP ජයන් තිරණ කරන්න සූදානම්. ඔබේ අතට සල්ලි වෙනුවෙන් NLP ජය 544 වන වාසනාවන්ත දිනුම් මැදීමයි දැන් අපි ආරම්භ කරන්නේ. එහෙනම් අපි යමු දිනුම් මැදීමට. NLP ජය දිනුම් මැදීම තුළින් ඔබට වාසනාව දාහන දෙන ජයග්‍රහණ නිසි අක්ෂරය සමග ජයක 4යි දැන් අපි තෝරා ගන්නවා. අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය F, ජය අංක 1558. රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවයේ පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදලට දායක වන ඔබේම ලොතරැය NLP ජය. මේ වසරට රුපියල් 105,000 ත්‍යාගලාභින් 293 දෙනෙක් වගේම රුපියල් 50,000 ත්‍යාගලාභින් 7422 දෙනෙකු බිහි කළා. සුති, බලමු අපි NLP ජයන් අද ඔබ කොයි ආකාරයෙන් වාසනාව දිනා කරනද කියලා.
1: Today selected English letter is F, winning numbers are 1, 5, 5, and 8.
0: අදත් NLP ජය වාසනාවන්ත දිනුම් මැදීම තුළින් රුපියල් 105 පැකින් දිනා ගන්න වාසනාවන්තයන් දෙදෙනෙක් සමත් වෙනවා. ලොතරැයිපත් තල්වි කරනවා චන්දන කුමාර උඩුනුවර, යපා බණ්ඩාර කුරුවිට යන අලිවි නියෝජිත වරුන්. එවගේම රුපියල් 50,000 පැකින් දිනා ගන්න ඔබ අතරින් වාසනාවන්තයන් 38 දෙනෙක් අදත් සමත් වෙලා තියෙනවා. ඒ අනුව අදත් වාසනාවන්තයන් 78,973 දෙනෙකු අතර අපි බෙදා දුන්නා රුපියල් 72,63,120 මුදලක්. එක්දහස් 585 වන වතාවටත් තවත් තෑගී වැඩුණ නියත ධනයෝගයේ හඳහනින් ඔබට වාසනාව උදා කරන්න අදත් අපි සූදානම්. එහෙනම් අතට අරගන්න ඔබ බලදීගත් හඳහන ලොතරැයිපත්. NLP හඳහන දිනුම් ගැනීම තුළින් ඔබට වාසනාව උදා කර දෙන ජයග්‍රහී ලග්නයයි දැන් අපි තෝරා ගන්න. අද වාසනාවන්ත ලග්නය ධනු. දෙවන යන්ත්‍රයෙන් ඔබේ ජය තහවුරු කර දෙන ජය අංකයි දැන් අපි තෝරා ගන්නේ. හඳහනින් ඔබට වාසනාව උදා කර දෙන පළමු ජය අංකය අංක 28. දෙවන ජය අංකයයි දැන් අපි තෝරා ගන්නේ. ජයග්‍රහී දෙවන ජයංකය අංක 30. දෙවන ජයංකය අංක 19. මේ සියලු තෝරා ගැනීම එක සෙවන ජයංකය ගල්පා ගත්තොත් අද ඔබට සුපිරිතයාග මුදලට හිමිකම් කියන්න පුළුවන්. හදානින් ඔබට වාසනා උදා කර දෙන අවසන් ජයංකය අංක 51. අපේ රටේ ශක්තිය රණවිරුවන් රැක ගැනීමට ඔවුන් වෙනුවෙන් පිහිට වූ රණවිරු සේවා අරමුදල වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට දායක වන හඳහන ලොතරැයෙන් මේ වසරට සුපිරි ත්‍යාග 10ක් 110 ප්‍රථම ත්‍යාග ලාභින් 151 දිනක බිහි කළා. බලමු අපි හඳහනින් ඔබ වාසනාව දිනාගත් ආකාරය. බොහොම ස්තුතියි.
1: Today selected zodiac sign is Sagittarius. The winning numbers are 28, 30, 19 and 51.
0: අදත් NLP හඳහන වාසනාවන්ත දිනු මැදීම තුළින් රුපියල් 110,000 හිමිකම් කියන්න වාසනාවන්තයෙක් සමත් වෙනවා. ලොතරැයිපත අලවි කරනවා රෝහණ දහනායක කොට්ටපිටියේ අලවි නියෝජිතවරයා. ඒ අනුව අදත් වාසනාවන්තයන් 137,706 දෙනෙකු අතර අපි බෙදා දුන්නා 93,092,280 මුදලක්. හෙට හදානින් ඔබට තිරණ කරන සුපිරි ත්‍යාග මුදලේ වටිනාකම රුපියල් 35,062,397,20 මුදලක්. දිනපතාම ඔබේ කෝටිපති සිහින සැපය කර දෙන සත් දිනම ජය නියත ගොවිසත 4518 වන වාසනාවන්ත දිනුම් මැදීමටයි දැන් අපි යමු. එහෙනම් ඔබට ජයම පතමින් අපි ආරම්භ කරමු දිනුම් මැදීම. එන්නල්වේ ගොවිසත දිනුම් ඇදිමෙන් අපි ඔබට මුලින් මුතුවරටේනේ වාසනාවන් ඉංග්‍රිසි අක්ෂරය. අද ජයග්‍රාහ ඉංග්‍රිසි අක්ෂරය H. ඔබේ වාසනාව වෙනුවෙන් ජයංක දැන් අප තෝරා ගන්නවා. ගොවිසතෙන් අද ඔබට මුලින්ම වාසනාව උදාකර දෙන පළමු ජයංකය අංක 40. ඔබේ වාසනාව වෙනුවෙන් දෙවන අංකයයි දැන් අප තෝරා ගන්නවා. වාසනාවන්ත දෙවන ජයංකය අංක 41. අංක දෙකක් තෝරගෙන අවසන් මේ ජයග්‍රාහයේ තුන්වන ජයංකය. ජයග්‍රාහයේ තෙවන ජයංකය අංක 3. අංක 40, අංක 41, අංක 3. ඔබේ වාසනාව වෙනුවෙන් අවසන් ජයංකය දැන් අප තෝරා ගන්න. සෙවන වාසනාවන්ත ජය අංකය අංක 21. කෘෂිකර්මාන්තයේ නගා සිටවන්න දායක වන ගොවින්ගේ භාරකාර අරමුදල වෙනුවෙන් රජයේ ඒකාපත්ත අරමුදලට දායක වන ගොවිසත ලොතරැයින් මේ වසරට සුපිරි ත්‍යාග දෙකක් රුපියල් 120 ප්‍රථම ත්‍යාග ලාභින් 66ක් වගේම 250,000 ත්‍යාග ලාභින් 880ක් බිහි කළා. ස්තුති බල්ම අපි ගොවිසෙත්ෙන් ඔබ වාසනාව දිනාගත් ආකාරය.
1: Today's selected English letter is H. The winning numbers are 40, 41, 3 and 21.
0: අදත් වාසනාවන්ත ගොවිසත දිනුම් වැදීම තුළින් රුපියල් 120කට හිමිකම් කියන්නේ ඔබ අතරින් වාසනාවන්තෙක් සමත් වෙලා තියෙනවා. ලොතරැයි පොත අලෙවි කරනවා අචලා අන්නා නායකකාර කුරුණෑගල අලෙවි නියෝජිතවරිය. ඒ වගේම 250,000 බැගින් දිනා ගන්නත් ඔබ අතරින් වාසනාවන්තයන් සිව් දෙනෙක් සමත් වෙනවා. ලොතරැයි පොත අලෙවි කරන්නේ WAS ඉන්දික පැලියගොඩ, TV ඉන්ද්‍රාණි චන්ද්‍රිකා උදැල්ලේපොළ, ලලිත් කුමාර ජායල, උපුල් නිශාන්ත රත්නපුර යන අලෙවි නියෝජිතවරු. ඒ අනුව අදත් වාසනාවන්තයන් 125,996 දෙනෙකු අතර අපි බෙදා දුන්නා 1,599,120ක මුදලක්. හෙටත් ඔබේ කෝටිපති සිහිනය වෙනුවෙන් ගොවිසත තිරණය කරන සුපිරි ත්‍යාග මුදලේ වටිනාකම රුපියල් 7,72,39,446.76ක මුදලක්. දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක් ඔබ ගන්නම ඕන තෑගි වැඩුණ ලොතරැයෙන් ඉලෙක්ට්‍රික් යතුරු පැදි හෝ රුපියල් 105 තෑගි වගේම රුපියල් 56 තෑගි වගේම ප්‍රවර්ධන ත්‍යාග අංකය ගලපා ගැනීමෙන් රුපියල් 25,000 තෑගි රැසක් මදි නොකියන්න දිනපතාම දැන් ඔබට දිනා ගන්න පුළුවන්. එහෙනම් මේ සියලුම වාසනාව ඔබටම හිවයි කියන ප්‍රාර්ථනෙන් අපි ආරම්භ කරමු සුබ දවසක් 392 වන දිනුම් ඇදීම. එන්නල්වේ සුබ දවසක් දිනුම් ඇදීමෙන් අපි ඔබට මුලින්ම තෝරා දෙන්නේ වාසනාවන්ත සුබ ලග්නය. අද ජයග්‍රාහි සුබ ලග්නය මිතුන. ඔබේ ජය තහවුරු කර දෙන සුබ අංකය දැන් අපි තෝරා ගන්න. අපන්ත පළමු සුබ අංකය අංක 47. ජයග්‍රාහි දෙවන සුබ අංකය අංක 60. තුන්වන සුබ අංකය අංක 62. රුපියල් 25,000 මුදල් ත්‍යාග ඔබට හිමි කර දෙන ප්‍රවර්තන ත්‍යාග අංකයයි දැන් අපි තෝරා ගන්න. අද ප්‍රවර්තන ත්‍යාග අංකය 3,382. රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවයේ පවත්වා ගැනීමට රජයේ ඒකාපත්ත අරමුදලට ඍජුවම දායක වන සුබ දවසක් ලොතරැයෙන් මේ වසරට 105ක් හෝ ඉලෙක්ට්‍රික් යතුරුපැදි ජයග්‍රාහකයන් 276ක් වගේම 50,000 ත්‍යාග ලාභින් 1,452 බිහි කළා. ස්තුතියි බලමු සුබ දවසක් දිනු වාරින් උපේ දවස සුබ වූ ආකාරය.
1: Today's selected zodiac sign is Gemini. The winning numbers are 44, 60 and 62.
0: එන්නල්වේ සුබ දවසක් වාසනාවන්ත දිනුම් වැදීම තුළින් මුදලේ රුපියල් 105ක් හෝ ඉලෙක්ට්‍රික් යතුරු පැදියකට හිමිකම් කියන වාසනාවන්තයන් දෙදෙනෙක් සමත් වෙනවා. ලොතරැයි පොත් අලෙවි කරන්නේ රංජිත් මානගේ මාතර, උපුල් කුමාර ජයනන්ද, කොල්ලු පිටි යන අලෙවි නියෝජිතවරු. ඒ වගේම රුපියල් 50,000 බැගින් දෙනා ගන්න ඔබ අතරින් වාසනාවන්තයන් 5 දෙනෙක් අදත් සමත් වෙලා තියෙනවා. ප්‍රවර්තන ත්‍යාගංකේ ගල්පා ගැනීමෙන් රුපියල් 25,000 බැගින් දෙනා ගන්න වාසනාවන්තයන් 40 දෙනෙක් අදත් සමත් වෙලා තියෙනවා. ඒ අනුව අදත් වාසනාවන්තයන් 111,747 දෙනෙකු අතර අපි බෙදා දුන්නා 1,51,300ක මුදලක්. වාසි වැටියුණු, තෑගි වැටියුණු, විජයග්‍රාහි ලොතරැයි පත් 4ක් තුළින් ඔබට වාසනාව උදා කරන්න මේ ළඟට ජානක සමගින් රාධිකා සූදානම්.
1: මේ ළඟට මෙගා පවර්.
2: ශ්‍රී ලංකාවේ බල සම්පන්නම ලොතරැයි සන්නාමයේ NLB ජව සම්පන්නම සුපිරි තෑගි නම් මෙගා පවර් සුපිරි තෑගි. එදා රුපියල් කෝටි 23ක්, මෙදා රුපියල් කෝටි 47ක්, අද රුපියල් කෝටි 30කට වැඩි දැවැන්ත සුපිරි තෑගයක් ඔබට දිනා ගන්න පුළුවන් මෙගා පවර් තුලින්. ඔබේ හිතේ තියෙනවා ලස්සනම හීනයක්. ඒ හීනය සැබෑ කර දෙන්නට අපි සූදානම් මාවතේ රජ කරන මෙන්න මේ වගේ නවීනතම සුපිරි මෝටර රථයක් ඔබට ලබා දෙමින් මෙගා පවර් ග්‍රෑන්ඩ් සුපිරි තෑගේ විදිහට. මෙගා පවර් 2624 වන ජයග්‍රහයේ දිනුම් භාරය අපි දැන් ආරම්භ කරන්නේ මේ විදිහට. මෙගා පවර් අද දිනුම් භාරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයයි දැන් අපි තෝරගන්නේ. මෙන්න අද ජයග්‍රාහි ඉංග්‍රීසි අක්ෂරය ජී. දැන් අපි තෝරගන්නේ අද දවසේ සුපිරි අංකය. අද වාසනාවන්ත සුපිරි අංකය අංක 11. අද ඔයා දිනන්නම ඕන දවසක්. දැන් අපි තෝරගන්නවා මෙගා පව දෙන බාරේ ජයග්‍රාහි ජය අංක මේ විදිහට. අද පළමු ජය අංකය අංක 73. මෙන්න දෙවන ජය අංකය අංක 4. මෙලවෙන්නේ තුන්වන ජය අංකය විදිහට අංක 32. රටේ සංවර්ධනය වෙනම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන මෙගා පව ලොතරැයියෙන් 2026 වසරට සුපිරි ත්‍යාගලාභීන් 5 දෙනෙක් සමගින් 20,61 දෙනෙක් NLB අපි මේ වෙනකොටත් රටට බිහි කර අවසන් අද ඔබට ලැබුණු වාසනාව ගැන කියන්නට මේ සූදානම. බොහොම ස්තුතියි.
3: Today's selected English letters G, super number is 11 and the winning numbers are 73, 4, 32, 5.
2: අද දින බාරෙන් රුපියල් ලක්ෂ 2 බැගින් ජයග්‍රහකින් 4 දිනක් දිනාගෙන තිබෙනවා. යනුව අද වාසනාවන්තින් බිහි කරන අලෙවි නියෝජිතින් වන්නේ චමින්ද පෙරේරා බණ්ඩාරගම වී සිරි මුරුගාර පේසාලේ සුනිල් රුද්‍රගෝ හැඳල එවැගේම කොළඹ දිස්ත්‍රික්කයෙන් තවත් වාසනාවන්තෙක්. අද දින බාරෙන් සමස්ත ජයග්‍රහකින් 127,443 දෙනෙක් අතරේ රුපියල් 81,30,480 මුදලක් මේ දැන් අපි ඔබට ලබා දුන්නා. ඔව්, නිසැකවම දිනන්දට හැකි දැවැන්තම සුපිරි ත්‍යාග ඔබට ලබා දුන් විශ්වාසය අකණ්ඩව තහවුරු කළ මෙගා පව තුලින් හෙට ඔබට දිනාගත හැකි දැවැන්ත මෙගා සුපිරි ත්‍යාගයේ වටිනාකම රුපියල් 30,13,30,550යි. පව සුපිරි ත්‍යාගයට රුපියල් කෝටියක්, ග්‍රෑන්ඩ් සුපිරි ත්‍යාගයටත් නවීනතම සුපිරි මෝටර රථයක්. ජාතියේ මහ ධන සම්පත ධන නිධානය 2300

0: අංක මේ විදිහට. මෙන්න අද පළමු ඡායාංකය අංක 55. මේ ලැබුණේ දෙවන ඡායාංකය අංක 5. අංක 21 තුන්වන ඡායාංකය. සුපිරිතයාගේ ඔබේම කර දෙන චිරනාත්මක අවසන් ඡායාංකය මෙන්න අංක 7. රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන ධන නිධාන නිලතරයියෙන් 2026 වසරට සුපිරි ත්‍යාගලාභීන් දෙදෙනෙක් සමගින් 20 ලක්ෂපතියන් 35 දෙනෙක් NLB අපි මේ වෙනකොටත් රටට හඳුන්වා දී තිබෙනවා. අද දවසේදී නිධානයේ වාසනාව කොයි විදිහටද ඔබට හිමි වුණේ බලමු නිල ප්‍රතිඵලය සුරේ පවසුති.
1: Today selected English letter is M and the winning numbers are 55, 5, 21, 7.
0: අද දින බාරන් රුපියල් ලක්ෂ 2 කින් ජයග්‍රාහකින් 3 දෙනෙක් දිනාගෙන තිබෙනවා. මෙන්න මේ අලෙවි නියෝජිතවරුන් තමයි ජයග්‍රාහකින් බිහි කර තිබෙන්නේ. JM පුෂ්පකාන්ති නයිවල, නීල් ජයසිංහ කෑගල්ල, KI රාජකරුණා රණාල. අද දින බාරෙන් සමස්ත ජයග්‍රාහකින් 94,350 දෙනෙක් අතර රුපියල් 57,99,640 මුදලක් මේ දැන් අපි ඔබ අතරේ බෙදා දුන්නා. ඔව්, රුපියල් කෝටි 13, රුපියල් කෝටි 12, රුපියල් කෝටි 9, කෝටි 8 දැවැන්තම සුපිරිතයාග ඔබට ලබා දුන් ධන නිධානයෙන් හෙට ඔබට දිනාගත හැකි දැවැන්තම සුපිරිතයාගේ වටිනාකම රුපියල් 8,47,30,960 දැවැන්ත මුදලක්. රටටම කෝටිපතියන් බිහිකරන ලොතරැයිල්ලොව රජ කිරුල මහජන සම්පත 6,276 වන වාසනාවන්ත දිනුම් වාරයයි අපි දෙන්න දැන් ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. එවනම් දැන් අපි යමු වාසනාවන්ත ඔබේ මහජන සම්පත දිනුම් මැදීමට. ඔබේ කෝටිපති සිහිනය සැබෑ කර දෙන්නට අද මහජන සම්පත දිනුම් වාරයේ ජයග්‍රාහී ඉංග්‍රීසි අක්ෂරයන් වාසනාවන්ත ජය අංකත් අපි දැන් තෝරගන්නේ මේ විදිහට. අද ජයග්‍රාහී ඉංග්‍රීසි අක්ෂරය ඉසෙට් ජයංක 1.7.288. රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදලට දායක වන මහජන සම්පත ලොතරැයියෙන් 2026 වසරට සුපිරි ත්‍යාගලාභීන් 13 දෙනෙක් සමගින් 25 ලක්ෂපතියන් 246 දෙනෙක් මේ වෙනකොටත් අපි රටට බිහි කර තිබෙනවා. අද දවසේදී මහජන සම්පතෙන් ඔබට ලැබුණු තෑගි ගැන කියන්නයි මේ සූදානම. බොහොම ස්තුතියි.
1: Today selected English letter is Z and the winning numbers are 170288.
0: අද දින බාරේ රුපියල් ලක්ෂ 25ක ප්‍රථම ත්‍යාගයක් ඔබ දිනාගෙන තිබෙනවා. ජයග්‍රහී ලොතරැයි පත අලෙවි කර තිබෙන්නේ ලුණුගම්බෙහෙර අලෙවි නියෝජිත සමන් ප්‍රිය. ඒ වගේම රුපියල් ලක්ෂයේ බැගින් ජයග්‍රහකින් 22 දෙනෙක් අද දවසේදී ජයග්‍රහණය කර තිබෙනවා. මෙන්න මේ අලෙවි නියෝජිතවරුන් තමයි වාසනාවන්තයින් බිහි කර තිබෙන්නේ. මනුස්ස මංචනායක මාතලේ, TAD ධර්මසේන හෝමාගම, PDA ගුණවර්ධන ගෝනපල, WKID වන්නියාරච්චි පෙතියාගොඩ, LP චන්ද්‍රපාල පන්නල, ඔස්මන්ද සිල්ලා මහනුවර, රේමන් ප්‍රිය ධර්මසේන කටුගස්තොට, RMD රාජපක්ෂ කැපටිපොල, WD ප්‍රියදර්ශිනී පාදුක්ක, KS ලියනගේ බකමූණ, TD ඩේන් වැල්ලම්පිටිය, S මුතුකුමාරන කරවිට, K ඥානරත්නම් කළුවංචිකුඩි, ගිල්මන් සිල්ලා මහනුවර, ප්‍රසාද් ජයසිංහ නාත්තණ්ඩිය, MGG හරිචන්ද්‍ර රන්වල, DMKN දසනායක දඹුල්ල, අමිල පැතුම් දඹුල්ල, ශානක කුමාර කළුවාරිප්පුව, පද්මසිරි පීරිස් මාරවිල, උපුල් කුමාර ජයනන්ද කොල්ලුපිටිය, ඒ වගේම කොළඹ දිස්ත්‍රික්කයෙන් තවත් වාසනාවන්තයෙක්. අද දිනුම් බාරේදී සමස්ත ජයග්‍රහකයන් 273,637 දෙනෙක් අතර රුපියල් 2,20,92,400 දැවැන්ත මුදලක් මේ දැන් අපි ඔබට ලබා දුන්නා. ඔව්, දිනක ජයනියත මහජන සම්පතෙන් හෙට ඔබ දිනන දැවැන්ත සුපිරිතයාගේ වටිනාකම රුපියල් 2,56,20,824 මුදලක්. අද වියදමට අද සම්පතේ ජයග්‍රහී නිල ප්‍රතිඵලයේ බවට පත්වන්නේ අද මහජන සම්පත දිනුම් වාරෙන් තෝරා ගන්නා ලද ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරයත් අවසාන ජය අංක 4ත්. අද සම්පත 851 වන ජයග්‍රහී දිනුම් වාරය ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරයේ ඉසෙඩ් ජය අංක 0.288. Today winning English letter is Z. Winning numbers are 0288. අද දිනුම් වාරේ රුපියල් 250,000 බැගින් ජයග්‍රහකින් 3 දෙනෙක් දිනාගෙන තිබෙනවා. මෙන්න මේ අලෙවි නියෝජිතවරුන් තමයි වාසනාවන්තයින් බිහි කර තිබෙන්නේ. ප්‍රියන්ත ප්‍රේමරත්න පිළිම තලාව, AC අලිෆුල්ලා කින්නියා, AAS අමරසිංහ නොච්චියාගම. ඒකම රුපියල් 50,000 බැගින් වාසනාවන්තයින් 49 දෙනෙක් අද දවසේදී දිනාගෙන තිබෙනවා. අද දවසේදී අපිට හැකියාව ලැබුණා සමස්ත ජයග්‍රහකින් අතරේ රුපියල් 1,22,90,240 දැවැන්ත ත්‍යාග මුදලක් ඔබට ලබා දෙන්නට. අද NLB ජාතික ජයවර්ධනයේ දිවෙන පුරාම සමස්ත ජයග්‍රහකින් 9,76,644 දෙනෙක් අතරේ රුපියල් 8,55,37,580 අතිවිශාල ත්‍යාග මුදලක් ඔබට ලබා දීලා අදට අපි ඔබේ නිවසින් සමු ගන්නවා. ජීවිතයේ සිහිනයට
1: වාසනාවේ ආශිර්වාදය NLB.

0: ශ්‍රී ලාංකේය ටෙලිවිෂන් ඉතිහාසයේ පළමුවරට ටීවී රේඩියෝ ඩිජිටල් එකවර එක මිටට
1: අලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් රංග දිසානායක මහතා සමගින්
2: ඔන් එයා පොලිටික්ස් අද රාත්‍රී 10:30ට
3: අසන්ද ඒ ගමන මේ දෙන්නව බයකරන් සෙල්ලම් කුත් හොයාගත්තයි බය කරන්න එපා රැට් නින්ද යන්න ඇතිලු නේ
4: අපි බොරුවට බයනේ එතකොට සීංචි මාමට සතුටුයිනේ
5: අධ්‍යක්ෂණය ශාන් ජයරත්න
6: එහෙම ආදරේ නම් ගහන්නෑ නේද චූටි මාමේ අපේ අම්මටත් හැම එකම අරන් දෙනවා හැබැයි අපේ තාත්තගේ වැඩේ මම්මට කෑගාන එක එතකොට අපිට හරි බයයි
5: සති අග රාත්‍රී 8ට ITN බලන්න

0: ආයුබෝවන් අද අගෝස්තු මාස 11 වෙනිදා අඟහරුවාදා ඔබ එක්වන්නේ සුපුරුදු ලෙස රාත්‍රී 10:30ට ITN ලක්කඩ සහ අපගේ ඩිජිටල් ප්‍රවේශයන් ඔස්සේ on air politics සමග ඉතින් ඔබ දන්නවා අපගේ වැඩසටහන දේශපාලනඥයින් නිලධාරීන් වගේම අතම් පුතලින් කැඳවා ගන්නවා. ඉතින් අද දවසේ දී අප තීරණය කළා නිලධාරීෙක් කැඳවා ගන්නට on air politics සඳහා විශේෂයෙන් අල්ල සහ දූෂණය වෙනුවෙන් කටයුතු කරන ආයතනයක ප්‍රධාන නිලධාරීෙක් ඔබ පූර්ව ප්‍රචාරක පටහරා දැනට මත් දන්නවා ඇති. ඉතින් මා පිළිගන්නටයි සූදානම් වන්නේ අල්ලස් දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් රංග දිසානායක මහතා තමයි අද දවසේදී ඔන්නෑ පොලිටික්ස් සඳහා එක්වන්නේ. ආයිබෝන් කියලා ඔබතුමා පිළිගන්නවා.
1: ආයිබෝන්.
0: ඉතින් අද දවසේ අපේ මාතෘකාව වන්නේ දූෂණය පිටුදැකීමට නීතිය බලාත්මක කිරීමේ වැදගත්කම තමයි අපේ මාතෘකාව ලෙස කතා කරන්න සූදානම් වන්නේ. බොහෝ වැදගත් මාතෘකාවක් රටට ඔබට විශේෂයෙන් රට ගොඩනැගීමට දූෂණය පිටුදැකීම. ඉතින් මම ඔබෙන් ආරම්භයක් ගත්තොත් අධ්‍යක්ෂණ රාතුමනි, සුපිලිපන්න භාවය කියන වචනේ අපි පටන් ගත්තොත් මම දැක්ක මේලාගදිත් ඔබ මේ සම්බන්ධයෙන් අදහසක් කිමක් කරා. මේ වෙලාවේ ITN ලක්කඩ සහ අපගේ ඩිජිටල් ප්‍රවේශයන් ඔස්සේ රටේ බොහෝ දෙනෙක් අපේ වැඩසටහන හා එකතු වෙනවා ඇති. මා මුලින් සඳහන් කළ ආකාරයට දේශපාලනඥයින් නිලධාරීන් වගේ මේ වැඩසටහන කැඳවා ගන්නවා. ඉතින් ඔබ පැමිණීමේ මේ වැදගත්කමත් එක්ක මේ සුපිලිපන්න භාවය කියන්නේ මොකක්ද, ජනතාවට මේක තියෙන වැදගත්කම මොකක්ද කියලා මම ඔබෙන් අහන්න කැමතියි මුලින්.
1: ඔව් අමිලනත්, ඇත්තටම ඔබ මේ සාකච්ඡාව පටන් ගන්නකොටම සුපිලිපන්න භාවය කියන වචනය පාවිච්චි කරපු එක ඉතාම වැදගත්. මේ වචනය අපිට එච්චර හුරු වෙලා තිබිච්ච වචනයක් නෙවෙයි. හැබැයි මෑතක ඉඳන් මිනිස්සු කතා කරන්න පටන් අරන් තියෙන වචනයක්. සුපිලිපන්න භාවය නැතිවීම තමයි ඇත්ත වශයෙන්ම අපි දකින්නේ ශ්‍රී ලංකාවේ දූෂණය අල්ලස වර්ධනය වන්නේ තියෙන මූලික හේතුව. අපි මම අමිලනාත් විනිශ්චකාරවරයෙක් විදිහට අවුරුදු 20ක් සේවය කරලා තියෙනවා. අපි අපරාධ නීතිය හදාරලා තියෙනවා. අපරාධ නීතියේ තියෙන මූලික සිද්ධාන්තයක් තමයි වැරදි කරන්න හේතු මොනවාද කියන එක. මිනිස්සු ඇයි වැරදි කරන්නේ? ඒ හේතු හොයාගෙන යනකොට අපරාධ විද්‍යාවේ විවිධ හේතු තියෙන්න පුළුවන්. ඒවා ආර්ථිකමය හේතු, ඒවා සමාජීය හේතු, ඒවා මානසික හේතු, ඒවා තියෙන්න පුළුවන්. ඒකම සමහර වැරදි තියෙනවා. ඒවට අපි කියන්නේ සුදු කරපටි අපරාධ. ඒවා ඇයි කරන්නේ? ඒවා කරන්න අර කියන සමාජීය ප්‍රශ්න, ආර්ථික ප්‍රශ්න තියෙන මිනිස්සු නෙවෙයි. එහෙනම් ඒවා කරන්න හේතුව තමයි අපි අඳුරගෙන තියෙන විදිහට මිනිස්සුන්ගේ වටිනාකම් නැතිවීම. මිනිස්සුන්ගේ වටිනාකම් කියලා අපි මොනවද දැක්කේ? අපි මීට අවුරුදු 30ක් 40ක් කලින් මේ රටේ මිනිස්සු දැක්ක වටිනාකම් නෙවෙයි. විශේෂයෙන්ම 1977 වෙච්ච ආර්ථික පරිවර්තනයත් එක්ක හැදෙන මිනිස්සු දැක්කේ. අන්නේ වටිනාකම් ඉස්සර අවංක මිනිස්සුන්ට, උගත් මිනිස්සුන්ට, සමාජයේ වැදගත් මිනිස්සුන්ට යම් වටිනාකමක් දුන්නා නම් ඊට පස්සේ මිනිස්සු පටන් ගත්තා වාහනවලට, ගෙවල්වලට, ලොකු මන්දිරවලට, තානාන්තරවලට වටිනාකම් දෙන්න. මෙන්න මේ වටිනාකම් නැතිවීම තමයි මේකට ප්‍රධාන හේතුව. ඒ වටිනාකම් නැතිවීම හේතු කොටගෙන උනේ සුපිලිපන්න භාවය නොමැති වීම. මොකක්ද ඒ සුපිලිපන්න භාවය කියලා කියන්නේ? තමන් කවුරුන් බලන් හිටියත් නැතත් හරි දේ කරන්න ඕනි කියලා. එතකොට ඒක කාටවත් උගන්වන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක කුඩා කාලේ ඉඳන් පුරුදු කළ යුතු, මම මෙහෙම කියන්නම්, ඒක ගුණාංගයක්. ඒක කාටවත් මෙන්න මෙහෙමයි සුපිලිපන්න භාවයෙන් තියෙන්නේ මේකයි කියලා උගන්වන්න බෑ. වර්ධනය කළ යුතුයි. සුපිලිපන්න භාවයෙන් පිරි මිනිස්සු තමන් හිරේ යනවට හරි, එහෙම නැත්නම් පොලිසියෙන් අල්ලන් යනවට හරි නෙවෙයි වැරදි නොකර ඉන්නේ. ඔවුන් කොහොමත් වැරදි කරන්නේ නැහැ. මොකද ඔවුන් දන්නවා තමන් හොඳින් ඉන්න ඕනි කියලා. අන්න ඒක තමයි සුපිලිපන්න භාවය. ඇත්තටම හරිම සතුටු වෙන්න පුළුවන් මෑතක ඉඳන් මිනිස්සු මේ වචනේ කතා කරන්න පටන් ගන්න තියෙනවා. අඩු ගානේ ප්‍රැක්ටිස් කරන්න නෙවෙයි කතා කරන්න පටන් අරන් තියෙනවා. ඒක නිසා මිනිසුන්ගේ ඇතුළට ඒ නිසා ඔබ සාකච්ඡාව පටන් ගත්ත ඔබගේ ප්‍රවේශය තාම හොඳයි. මොකද ඔබ හරි තැනින් අල්ලගත්තා. එතන තමයි මේ සියල්ලටම හේතුව. එය වර්ධනය කිරීම තමයි ඇත්තටම දූෂණය වැළැක්වීමට තියෙන හොඳම පාර.
0: හොඳයි, ඔබතුමා එනවා කිව්වන් පස්සේ දූෂණ විරෝධී පනත සංශෝධනය ගැන දැනගන්නට බොහෝ දෙනෙක් බලාපොරොත්තු වෙනවා. එතනට යන්න කලින් අල්ල සහ දූෂණය කියන්නේ මොකක්ද කියලා කෙටියෙන් පැහැදිලි කරොත් මේලා බොහෝ දෙනෙක් එකතු වෙලා ඇති ඔබ එන නිසා බලාගෙන. අල්ල සහ දූෂණය කියන්නේ මොකක්ද?
1: ඇත්තටම අපි ඉතිහාසය ගත්තොත් මේ අල්ලස කියන වරද හුඟක් පරණයි. 1895 තමයි ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහය. දන්නවා අපරාධ නීතියේ වැරදි මොනවද කියලා හඳුන්වලා දීලා තියෙන්නේ දණ්ඩ නීති සංග්‍රහය. ඒ දණ්ඩ නීති සංග්‍රහය මුලින්ම 1895 හඳුන්වා දෙන අවස්ථාවේ දණ්ඩ නීති සංග්‍රහයට ඇතුළත් වෙලා තිබ්බා අල්ලස් වැරදි. ඒ කියන්නේ රජයේ සේවකයන් විසින් යම් රාජකාරියක් ඉටු කර දීම සඳහා තුට්ටු පඬුරක් ගැනීම තමයි මේ අල්ලස කියලා කියන්නේ. හැබැයි වැදගත්ම දේ තමයි අල්ලස් ගැනීම විතරක් නෙමෙයි වරද. අල්ලස් දීමත් වරදක්. එතකොට
0: ගැනීමයි දීමයි
1: සහ ඉල්ලීම කියන තුනම වැරදි. අල්ලස් ඉල්ලීම, අල්ලස් ගැනීම සහ අල්ලස් දීම. එතකොට ඒ අල්ලස් වල තියෙන විශේෂත්වය තමයි බොහෝ වෙලාවට අල්ලස් දෙන්නේ මිනිස්සු තමන්ගේ පැත්තෙනුත් යම් වරදක් තියෙන වෙලාවක. එහෙම නැති අවස්ථාවක් තියෙනවා. ඒ කියන්නේ සමහර වැඩක් කරගන්න අල්ලසක් නොදී බැරි අවස්ථා. ඒ වගේම ඔබ දැකලා ඇති හුඟක් වෙලාවට මේක දෙපාර්ශ්වයේම යම් කිසි වැරදි තියෙනවා. ඒ නිසා තමයි අල්ලස් දීමත් වරදක් විදියට හඳුන්වලා දී තියෙන්නේ. උතර මේ දණ්ඩ නීති සංග්‍රහයට මේ වැරදි ඇතුළත් උනේ ඊට කලිනුත් එහෙම තියෙන්න ඕනේනේ. එතකොට එහෙම තිබිලා 1954 දී අල්ලස් පනත කියලා විශේෂම වෙනම පනතක් හඳුන්වලා දෙනවා. එතකොට ඒ පනතේ තිබෙන්නේ අල්ලස කියන වර්ධ. ඒ කියන්නේ එහි තියෙනවා එක් එක් නිලධාරීන් වර්ග අනුව අල්ලස් ගැනීම සම්බන්ධයෙන් වෙන වැරදි. ඊට පස්සේ එහි තියෙනවා වත්කම් එක්රැස් කිරීම සම්බන්ධයෙන් වරදක්. ඒ කියන්නේ අයුතු ලෙස වත්කම් රැස් කිරීම. එහි ඊටාම ලස්සන දේ තමයි එහි එක වගන්තියක් තියෙනවා. යම් රජයේ සේවකෙක් තමාගේ දන්නා ආදායමට වඩා වත්කම් උපයාගෙන තිබෙනවා නම් ඒවා උපයාගත් ආකාරය ඔහුට පෙන්විය නොහැකි නම් එය අල්ලසින් ලබාගත් මුළු වත්කම් බවට පූර්ව නිගමනයක් තියෙනවා. ඒක තමයි අල්ලස් මනතේ තියෙන වගන්තිය. එතකොට මේ 1954 අල්ලස් මනත දීර්ඝ කාලයක් අපේ රටේ ක්‍රියාත්මක වුණා. එතකොට එහෙම යනකොට ඒ අල්ලස් මනත ක්‍රියාත්මක කිරීම සඳහා අල්ලස් කොමසාරිස්වරයෙක් පත් කරලා තිබුණා. ඊට පස්සේ 1994 විශේෂ දෙයක් වෙනවා. ඒ තමයි 1994 අංක 19 කියන අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා පනත මගින් අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව යනුවෙන් වෙනම කොමිෂන් සභාවක් හදනවා. මේ කොමිෂන් සභාව ස්වාධීන ආයතනයක් විදියට හදන්නේ. ඒ කොමිෂන් සභාවට පුළුවන් අල්ලස් පනත යටතේ සහ 1975 අංක 1 දරන වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීමේ පනත යටතේ වන වැරදි සම්බන්ධයෙන් විමර්ශන සහ නඩු පැවරීම කරන්න. මේ ඉතා විශේෂ දෙයක් වෙනවා. ඒ තමයි ලංකාවේ නෛතික රාමු ඇතුලේ
0: තමයි අල්ලස් දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ කාර්යභාරය කෙටියෙන්
1: කිව්වොත් 1994 අංක 19 පනතින් හදපු අල්ලස් දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ ප්‍රධාන කාර්යයන් තමයි අර විමර්ශන සහ නඩු පැවරීම. මේ මට විශේෂයෙන් කියන්න ඕනුනේ මේ නඩු පැවරීම සම්බන්ධයෙන් ගත්තහම ඒ වෙනතුරු ශ්‍රී ලංකාවේ අපරාධ නීති සම්බන්ධයෙන් මහාධිකරණයේ නඩු පැවරීමේ බලය තිබුණේ නීතිපතිවරයාට විතරයි. හැබැයි මේ 1994 අංක 19 පනත මගින් එහි අධ්‍යක්ෂක ජනරාල්වට අල්ලස්ව දූෂණ චෝදනා විමර්ශන කොමිසම අධ්‍යක්ෂ ජනරාල්වරයාට මේ නඩු පැවරීමේ බලය දෙනවා. එතකොට මහාධිකරණයේ අධිචෝදනා පත්‍රයක් ගොනු කළ හැකි වන්නේ නීතිපතිතුමාට අමතරව අල්ලස්ව දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට. එතකොට ඒකම 1994 අංක 20 කියලා අල්ලස් පනතර සංශෝධනයක් ගෙනෙනවා. මේ සංශෝධනයෙන් දූෂණය කියලා වරදක් අඳුන්වා දෙනවා. මේක 1994 අඳුන්වා දුන්නට මං හිතන්නේ ශ්‍රී ලංකාවේ ජනතාව අදටත් දන්නේ නැහැ දූෂණය කියන වරද මොකද්ද කියලා. හැමෝම දූෂණය දූෂණය දූෂණය කියලා කතා කරනවා. ඒකට අර සාමාන්‍ය අර්ථ නිරූපණයක් තියෙන. හැමෝම හිතන්නේ දූෂණය කියන්නේ වැරදි වැඩක් කියලා. හැබැයි මං හිතන්නේ බොහෝ දෙනා ලංකාවේ දන්නේ නැහැ දූෂණය නමින් වරදක් තියෙන බව. ඒ කියන්නේ අපි නිකන් කිව්වොත් මිනී මැරීම, ශ්‍රී දූෂණය, මංකොල්ල කෑම වගේ ඒ නමින් දූෂණය නමින් වරදක් තියෙනවා. ඒකට දඬුවමක් තියෙනවා. මං කැමතියි ඇත්තටම ඒක ගැන ටිකක් ඉස්සරහට විස්තර කරන්න. මොකද ඒ වරද වෙනස්. ඒ වරද වෙනස්. උදාහරණ වලින් ඒ වරද සම්බන්ධයෙන් කිව්වහම ඔබට සමහරලාට තේරෙයි. ඒ වරද සාමාන්‍ය මිනිස්සෙක් දෙයක් හොරකම් කරනවා වගේ දෙයක් නෙවෙයි. ඒ වරද බලය තිබෙන පුද්ගලයින් විසින් තමන්ගේ බලය අයුතු ලෙස පාවිච්චි කිරීම නිසා රජයට සිදුවන පාඩුවක් හෝ වෙනත් අයෙකුට හෝ තමන්ට සිදුවන ලාභයක් හේතු කොටගෙන ඇතිවන්නා වූ වරදක්. ඒ නිසා ඔය දූෂණය කියන වරද සහ ඒ දූෂණය කියන වරද සම්බන්ධයෙන් නීති ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් සහ දැන් අල්ලස් දූෂණ චෝදනා විමර්ශන සභාව සම්බන්ධයෙන් මට ඉස්සරහට කියන්න පුළුවන්. මම කතා කරගෙන ආව ඉතිහාසය මම තව චුට්ටක් එහාට යන්නම්. එතකොට එහෙම තිබිච්ච දැන් ඊට පස්සේ වෙන්නේ මේක ඉතිහාසය ඇතුලේ 2004 ශ්‍රී ලංකාව අත්සන් තබනවා අන්තර්ජාතික ප්‍රඥප්තියකට. ඒ ප්‍රඥප්තිය තමයි එක්සත් ජාතීන්ගේ දූෂණ විරෝධී ප්‍රඥප්තිය. ඒ දූෂණ විරෝධී ප්‍රඥප්තියට 2004 අත්සන් තැබීමෙන් පස්සේ ඔබ දන්නවා අපි වගේ රටවල් ප්‍රඥප්තියකට අන්තර්ජාතික ප්‍රඥප්තියට අත්සන් තැබුවාම එය රටේ නීතිය බවට පත් වෙන්නේ නැහැ. ඊට අදාළ නීතීන් අභ්‍යන්තරව සකස් කරගත යුතුයි. ඒ අනුව ඒ දූෂණ විරෝධී ප්‍රඥප්තියට ඒකාත්මික වන පනතක් අපිට හදාගන්න පුළුවන් වෙන්නේ 2023. එයා තමයි 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත.
0: මේ දිනවල වැඩියෙන් හෙන වචනයක්.
1: ඔව්. මේ දූෂණ විරෝධී පනත ඉතාමත්ම ප්‍රගතිශීලී පියවරක්. ඇත්තටම ඒ පනත හැදුවේ ඊට කලින් තිබිච්ච පනත් තුනක් ඉවත් කරලා. ඒ තමයි අර මම ඔබට කලින් කියපු 1954 අල්ලස් පනත, 1994 අංක 19 දරන අල්ලස් වූ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා පනත සහ 1975 අංක 1 දරන වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීමේ පනත කියන පනත් තුනම ඉවත් කරලා ඒ පනත් තුනේම තිබිච්ච සියලු බලයන් ලබා දීලා සහ තවත් විශාල බලතල ප්‍රමාණයක් එකතු කරලා අල්ලස් වූ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්ථාපිත කරලා ඒ අලුතෙන් හදට අල්ලස් වූ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කලින් තිබිච්ච කොමිෂන් සභාවට වඩා හාත්පසින් වෙනස් සහ හාත්පසින් ස්වාධීන සහභාගීකම් සහිත කොමිෂන් සභාවක් විදිහට තමයි හදන්නේ. මේක තමයි ඉතිහාසය.
0: දැන් 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත හරහා අල්ලස් කොමිසමේ බලාත්මක වීම කොතෙක් දුරට බලාත්මක වුණාද කියලා කිව්වොත් මම ඔබෙන් අහුවොත් මොනවාද ලැබුණු බලය?
1: ඔව්. දැන් අමිලනාත් මෙහෙමයි. හැමෝටම පේන්නේ අද වෙනකොට ප්‍රවෘත්ති බැලුවත් අල්ලස් වූ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පුද්ගලයෝ අත්අඩංගුවට ගන්නවා, නඩු දානවා, නඩු මෙහෙවනවා, ඒ වයින් වැරදිකරුවන් වෙනවා, මිනිස්සු හිරේ යනවා, මෙහෙම තත්ත්වයක්. එතකොට ඒ ගොඩක් අයට පේන්නේ අර අල්ලස් වූ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පොලිසියක් වගේ, එහෙම නැත්නම් නීතිපති දෙපාර්තමේන්තුව වගේ. හැබැයි ඊට වඩා විශාල බලතල තිබෙන කොමිෂන් සභාවක් තමයි අල්ලස් වූ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව. ඊට අමතරව මම ඔබට කිව්වා මේ පනත හදලා තියෙන්නේ අර එක්සත් ජාතීන්ගේ දූෂණ විරෝධී ප්‍රඥප්තියත් එක්ක ඒකාත්මික වෙන විදියට. ඒතර ලෝකේ පුරාම මෙවැනි කොමිෂන් සභා තියෙනවා දූෂණයට එරෙහි වැඩ කරන්න. හැබැයි මා දැකලා නැහැ ලංකාවේ තරම් පුළුල් ශේෂ්ත්‍රයක වගකීම් දීපු කොමිෂන් සභාවක්. ඒ කියන්නේ මෙන්න මෙහෙමයි, මම එක මෙහෙම විස්තර කරන්න. වරදක් සිදු වෙන්න කලින් සහ වරදක් සිදුවීමට පස්සේ කියන්නේ පියවරයන් දෙකක්. වරදක් සිදුවන්න කලින් ඒ වළක්වා ගැනීම සඳහා අපිට අධ්‍යාපනය ලබා දෙන්න පුළුවන්, අපිට නිවාරණය ලබා දෙන්න පුළුවන්, අපිට දූෂණය සිදුවෙන අවදානම් ස්ථාන අඳුරගන්න පුළුවන්, ඒවට පියවර යොදා ගන්න පුළුවන් වරදක් වෙන්න කලින්. වරදක් වුණාට පස්සේ අපිට විමර්ශන කරන්න පුළුවන්, නඩු පවරන්න පුළුවන්. මේ සියලු බලතල තියෙන, මේ සියලුම දේ තියෙන කොමිෂන් සභාවක් ලෝකේ දැකලා තියෙන්නේ මං ලංකාවේ. ගොඩක් තැන්වල, උදාහරණයක් විදියට කොරියාවල ගියොත්, ඔවුන්ට මේ විමර්ශන සහ නඩු පැවරීමේ බලය නැහැ ඒ කොමිෂන් සභාවට. කොරියාවේ තියෙන දූෂණ විරෝධී කොමිෂන්ට, එතකොට හොංකොං වල තියෙන කොමිෂමට නඩු පැවරීමේ බලය නැහැ. සිංගප්පූරුවෙත් එහෙමයි. හුඟක් ඒවයි මේවයින් අංග එකක් දෙකක් තියෙන්නේ. නමුත් තාම දියුණු කොමිෂන් සභා තියෙනවා. එතකොට මුත් ලංකාවේ මේ සියලු දේකට දීලා තියෙනවා. ඒ අනුව ඇත්තරම කිව්වොත් දූෂණ විරෝධය සම්බන්ධයෙන් ප්‍රතිපත්ති සකස් කිරීම සහ රජයට ඒ සම්බන්ධයෙන් උපදෙස් දීම පවා කොමිෂන් සභාවේ වගකීමක් බවට පත් කරලා තියෙනවා.
0: ප්‍රතිපත්ති සකස් කිරීම, උපදෙස් ලබා දීම සහ ක්‍රියාත්මක වීම.
1: ඔව්.
0: මෙතන.
1: ඔව්. එතකොට ඒ නිසා තමයි අපි ජාතික දූෂණ විරෝධී අපි ඇක්ෂන් ප්ලෑන් එක, නැෂනල් ඇක්ෂන් ප්ලෑන් එක සැලැස්මක් හැදුවා 2024 2029. ඒ කියන්නේ සෝරි 2025 2029, අවසර පහක. වසර පහක කාලයකට සැලැස්මක් සකස් කරලා තියෙනවා. එය ජාතික සැලැස්මක්. එතකොට ඒ 2025 අප්‍රේල් මාසේ 9 වෙනිදා ඒ ජාතික දූෂණ විරෝධී සැලැස්ම එළිදැක්වුවේ අධිකර ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්. එතකොට ඒක මේ අල්ලසෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ පස්ස අවුරුදු සැලැස්ම නෙවෙයි, ඒ ජාතික සැලැස්ම. ඒ අනුව රටේ දූෂණය අවම කිරීම සඳහා විවිධ ආයතන, විවිධ රාජ්‍ය ආයතන සහ අනිකුත් සියලුම පාර්ශ්වයන් එහි හඳුනාගෙන තිබෙන ක්‍රියා කළ යුතු ආකාරය කොහොමද කියලා ඒ ප්‍රතිපත්තිය තියෙනවා. අන්න ඒක මං කිව්වේ අපේ කාර්යභාරය හුදෙක්ම අර නඩු පැවරීම සහ විමර්ශන කිරීම නෙවෙයි, ඊට වඩා එහා ගියපු විශාල වගකීමක් තියෙනවා. සහ ඇත්ත වශයෙන්ම දූෂණය අවම කරන්න පුළුවන් වෙන්නේත් හුදෙක් මේ වැරදි කරන මිනිස්සු අල්ලලා අල්ලලා හිරේ දාලා විතරක් නෙවෙයි.
0: දැන් අධිකරණ ක්ෂේත්‍රයේ පුරුදු සංවර්ධනයක් ක්‍රියාත්මක කරන වේද ප්‍රතිසංස්කරණ වෙත් තිබෙනවා. ඊන්පස්සේ පොලිසිය තුරත් තිබෙන ප්‍රතිසංස්කරණ සංවර්ධන කටයුතු වෙනවා. දැන් ඉදරින් එහා පැත්තට ආම අල්ලස්ව දූෂණ ඔබේ ආයතනය තුළ මොන වගේ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක වෙලා තියෙන්නේ?
1: ඔව්.
0: මම අර අහන්නේ මේ අර පනතර වෙන සංශෝධන කියන කොටසට එන්න කලින්.
1: ඔව්.
0: මම එතනට එනවා.
1: ඇත්තරම සංශෝධන වලට එන්න කලින් සංශෝධන කරේ විශේෂිත, ඇත්තරම මේක ඉතා ඉක්මනින් කළ යුතු සංශෝධන විදිහට තමයි මේවා ඉන්නේ. නමුත් ඊට කලින් ඇත්තරම මේ පනත නිසි විදියට ක්‍රියාත්මක විය යුතුයි. ඒ කියන්නේ 2023 අංක 9 පනත ඇත්තරම අන්තර්ජාතික සංකල්පයන් බොහෝ ගණනක් ඇතුළත් කරમી හදපු ඉතා දියුණු පනතක්. දැන් අපි දන්නවා රටේ මේ ශ්‍රී ලංකාවේ තියෙන ප්‍රශ්නයක් තමයි නීති සකස් කිරීම සහ නීති ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන්. සමහර නීති හැදෙනවා, හැබැයි නීතිය ක්‍රියාත්මක වීමේ තමයි ප්‍රශ්න තියෙන්නේ. සමහර වෙලාවට බැලුවහම ලෝකේ අනිකුත් රටවලට වඩා ඉතා දියුණු නීති ලංකාවේ හැදිලා තියෙනවා. හැබැයි ඒවා ක්‍රියාත්මක වෙනවාද කියන ප්‍රශ්නය තියෙනවා. ඒත් මේ 2023 අංක 9 පනතට අනුව අල්ලසෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කොතරම් ස්වාධීන විය යුතුදැයි ව්‍යවස්ථාදායක කල්පනා කරාද කිව්වොත්, පනතේ හැටියට කොමිෂන් සභාවට වෙනම කාර්ය මණ්ඩලයක් සිටිය යුතුයි. පනතේ හැටියට කොමිෂන් සභාවේ වාර්ෂික අයවැය ඉදිරිපත් කරන්නේ මුදල් අමාත්‍යාංශයට නෙවෙයි, ඒ ඍජුව පාර්ලිමේන්තුවට. එතකොට ඒ තමයි කොමිෂන් සභාව ස්වාධීන කරන්න ගත්ත පියවර. ඒ අනුව ඇත්තරම අපිට විශාල අභියෝගයකට මුහුණ දෙන්න වුණා. මං 2025 ජනවාරි මාසේ 10 තමයි කොමිෂන් සභාවට පත් වුණේ. ඒතොර 2023 සැප්තැම්බර් 15 තමයි මේ නව පනත ක්‍රියාත්මක වීම ආරම්භ වුණේ අමාත්‍යවරයාගේ ගැසට් නිවේදනයෙන් පස්සේ. හැබැයි අපිට බැරි වුණා දීර්ඝ කාලයක් ඒ වෙනම කාර්ය මණ්ඩලයක් හදාගන්න. නමුත් මේ වෙනකොට ඒ සඳහා අවශ්‍ය වෙන සියලු දේ අපි කරලා තියෙනවා. දැනට කොමිෂන් සභාව විසින් අනුමත කරමුද? කොමිෂන් සභාව තමයි Tamanට ඕන කාර්ය මණ්ඩලය අනුමත කරන්නේ.
0: දැන් කාර්ය මණ්ඩලයේ කොච්චර පුළුල් සංඛ්‍යාවකට පුළුල් වෙනවද?
1: 971 ප්‍රමාණයක් මේ වන විට අනුමත වෙලා තියෙනවා කොමිෂන් සභාව විසින්. සහ එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා පාර්ලිමේන්තුව විසින් 2026 මාර්තු මාසේ 17 වෙනිදා සම්මත කරනු ලැබුවා ඒ කාර්ය මණ්ඩලය සඳහා වෙනම වැටුප් ව්‍යුහයක්. දැන් මේ දිනවල තව බොහෝ ඉතාම සුළු කාලයකින් අපි බඳවා ගැනීම කරනවා. මොකද අපිට සිද්ධ වුණා අලුතෙන්ම බඳවා ගැනීම පටිපාටි හදන්න
0: 971ක්
1: තත්ත්වය 971ක්
0: දැනට නිකන් කී දෙනෙක් විතර ඉන්නවද කියලා.
1: ඔව් දැන් ඉන්නේ ඇත්තරම තවම 94-19 කොමිසබ කොමිෂම ඇත්ත වෙනස් වුණාට කොමිෂන් සභාවේ පැවැත්ම සඳහා ඒ කොමිෂන් සභාවේ කාර්ය මණ්ඩලය එහෙම හිටියා. ඒගොල්ලෝ කොමිෂන් සභාවටම පත් කරගත්ත කාර්ය මණ්ඩලයක් නෙවෙයි. ඔවුන් පොලිස් දෙපාර්තමේන්තුවෙන් ආපු විමර්ශන නිලධාරීන්, රජයෙන් ආපු රජයේ සේවකයින් එහෙම. නමුත් අපි දැන් කරන්න යන්නේ කොමිෂන් සභාවටම ආවේනික කොමිෂන් සභාවට විශේෂිත වූ කාර්ය මණ්ඩලයක් පත් කරන්න. ඒකෙදි අපිට අර ද්විතීක පදනම මත, ද්විතීයන පදනම මත රජයේ සේවකයින් ගන්න පුළුවන්, පොලිස් නිලධාරීන් ගන්න පුළුවන්. දැන් මේ සංශෝධනයේ තියෙන ඒ සඳහා වෙන යම් බාධා ඉවත් කර ගැනීම සඳහා වෙන සංශෝධනයලුත්. එතකොට එහෙම වුණහම පස්සේ අපි පත් කරගනු ලබන්නේ අපේම කාර්ය මණ්ඩලයක්, වෙන කාටවත් බැඳිලා නැති. ඒක තමයි එහි අර්ථය. එතකොට ඒ වගේම 971ක් කාර්ය මණ්ඩලය බඳවා ගන්න හදන්නේ හුදෙක් කොළඹ සිට මේක තවදුරටත් ක්‍රියාත්මක වීම සඳහා නෙවෙයි. මොකද මේක ඉතාම අවසනාවන්ත තත්වයක්. මම දැක්ක මං ආවට පස්සේ 1994 ඉඳන්ම අල්ලස් කොමිසම ක්‍රියාත්මක වුණේ කොළඹින්. එතකොට ඔබට උදාහරණයක් කිව්වොත් යාපනයේ මිනිස්සෙක්ගේ රුපියල් 2000ක අල්ලසක් ඉල්ලනවා නම් ඔහු පැමිණිලි කරොත් අපිට අපේ නිලධාරීන් යාපනයේ යන්න ඕනේ ඒක අල්ලගෙන එන්න. එතකොට සමහර වෙලාවට රුපියල් 2000යි අල්ලස අල්ලන්න රුපියල් 75000ක් විතර වියදම්
0: කරන්න පුළුවන්.
1: ඔව්. ඊළඟට ඒ පුද්ගලයා දැන් ඒක නඩුවක්නේ. ඒ සැකකාරයා අල්ලලා එයාට නඩු දාන්නේ කොළඹ.
0: ඔහුට එන්නත් ඒ වගේ වියදමක් කරන්න පුළුවන්.
1: සැකකාරයා විතරක් නෙවෙයි. ඇයි සාක්ෂිකාරයා? සාක්ෂිකාරයාත් කොළඹ ඉන්නවා. ඉතින් මේ තත්ත්වය වෙනස් කරන්න ඕනි කියලා පැහැදිලිව අපි දැක්කා. ඒක නිසා මේ වෙනකොට අපි පියවර අරන් තියෙනවා. මම බලාපොරොත්තු වෙනවා 2027 ජනවාරි මාසේ පළවෙනිද වෙනකොට ලංකාවේ දිස්ත්‍රික්ක 23ක කාර්යාල දාන්න. එතකොට ඒ දිස්ත්‍රික්ක 23ක කාර්යාල දැම්මහම ඇත්තටම මීට වඩා මිනිස්සු
0: 2027 වෙද්දී,
1: ඔව් ජනවාරි මාසේ වෙද්දී ඒක කරන්න ඕනේ දේවල් අපි දැන් කරමින් ඉන්නවා. ගොඩනැගිලි හොයනවා. ඒ ගොඩනැගිලි ගන්න ඕනේ. ඊට පස්සේ කර්මණලේ බඳවා ගන්න ඕනේ. කර්මණලේ බඳවා ගැනීම මේ කාලය තුරත කරන්න අපි බලාපොරොත්තු වෙනවා. මෙහෙමයි, සමහර වෙලාවට මේවා කරන්න පුළුවන්ද බැරිද කියන එක වෙන්න පුළුවන්. හැබැයි මගේ අදහස තමයි කරන්න පුළුවන්ද බැරිද කියලා බලන්නත් පටන් ගන්න ඕනේ. ඒක නිසා මං ඉන්නේ දැන් ඒක කරනවා කියන එකේ. බැරි වෙන්නවාද කියන එක බලන්න ඕනේ. බැරි වෙනවා කියලා පටන් ගන්න බෑ. ඒක නිසා අපි විශ්වාස කරනවා අපිට පුළුවන් කියලා. අඩුම ගානේ පොඩියෙන් හරි නිලධාරීන් කීප දෙනෙක් යොදලා හරි මේ කාර්යාල පටන් ගන්න.
0: හොඳයි. ඔබට කැමති නම් මේ ප්‍රශ්නෙට පිළිතුරු ලබා දී හැකි. ඔබට මේ තනතුර 2025 දී ලැබෙනවා අධ්‍යක්ෂ ජනරාල් තනතුර. ඔබ මහාධිකරණ විනිසුරවරයෙක් වසර දශක දෙකක්.
1: මහේශාත්වරයේ ඊට පස්සේ මහාධිකරණ විනිසුර
0: දශක දෙකක වගේ සේවා කාලයක්. කොහොමද මේ අත්දැකීම මේ කාලයට රුකුලක් වුණේ කියලා මන්නේ හැවොත් ඔබට කැමති නම් පිළිතුරු ලබා දී හැකි.
1: ඇත්තටම මෙහෙමයි. දැන් මම 2004 වර්ෂයේ තමයි මහේශාත්වරයේ වශයෙන් අධිකරණ සේවයට බැඳෙන්නේ. එතකොට 2004 සිට 2020 වෙනකන් මම මහේශාත්වරයේ උසා දිසා විනිසුරවරයෙක් වශයෙන් වැඩ කළා තියෙනවා. 2020 දී තමයි මම මහාධිකරණ විනිශ්චකාරවරයෙක් වශයෙන් පත්වීම ලැබෙන්නේ. එතකොට මම දැනටත් මහාධිකරණ විනිශ්චකාරවරයෙක්. මොකද මං විශ්‍රාම ගිහිල්ලා මෙතනට ආවේ නැහැ. පනතේ 19 වෙනි වාගන්තිය තියෙනවා. ද්විතී යන පදනම් මත මෙහි රාජකාරි බාර ගන්න පුළුවන් කියලා. ඒ අනුව ද්විතී යන පදනම් මත තමයි මම අධ්‍යක්ෂ ජෙනරාල් දුරේ රාජකාරි බාර ගන්න තියෙන්නේ. එතකොට ඒ වගේම මේ දූෂණ විරෝධී පනතේ මේ පත්වීම් ඉතාම ස්වාධීන කරලා තියෙනවා කොමසාරිස්වරුන්ගේ සහ අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව තමයි තෙවරාපත් කර ගැනීම සිදු කරන්නේ. ඉන්පසුව ජනාධිපතිවරයාට නිර්දේශ කිරීමෙන් පසුව තමයි ජනාධිපතිවරයා විසින්පත් කරනු ලබන්නේ. එතකොට ඔබ අහපු විදිහට විනිශ්චකාරවරයෙක් විදිහට ඇත්තටම මම මිලනාත් මං කරේ මං කැමැතිම රස්සාව. විනිශ්චකාරවරයෙක් විදිහට වැඩ කරනවා කියන එක ඒක ඇත්තටම එක්තරා විදිහක මනුස්සයෙක් ලබන භාග්‍යයක්. මොකද තමන්ට අවස්ථාවක් ලැබෙනවා මිනිස්සුන්ගේ ජීවිත සම්බන්ධයෙන් තීරණ කරන්න. එතකොට යුක්තිය සම්බන්ධයෙන් තීරණය කරන්න. එතකොට ඒක බොහෝ දෙනෙකුට ලැබෙන දෙයක් නෙවෙයි. බොහෝ දෙනෙකුට ලැබෙන දෙයක් නෙවෙයි. හැබැයි ඒක කොයිතරම් නිවැරදිව කරනවාද සහ අවංකව කරනවාද කියන එක ඇත්තටම ඒ අවස්ථාව ලැබුණු කෙනා විසින් ඉතාම හොඳින් තෝරා ගත යුතුයි. ඔහු ඉතාම හොඳින් තෝරා ගත යුතුයි. එතකොට අපි මං මහේශාත්වරයේ වශයෙන් තමයි වැඩිම කාලයක් වැඩ කරලා තියෙන්නේ. එතකොට මිනිසුන්ට කොච්චර සවන් දෙනවද? මිනිසුන්ගේ ප්‍රශ්නවලට කොච්චර සවන් දෙනවද? සහ දඬුවම තීරණය කිරීම. විශේෂයෙන් දඬුවම තීරණය කිරීම. ඒ දඬුවම් තීරණය කිරීම නිකන් ඔටෝමැටිකලි වෙන දෙයක් නෙවෙයි. සමහරු හිතනවා නිකන් රොබෝ කෙනෙක් වගේ ඈ මෙච්චර දඩ ගහනවා ඈ. ඊට වඩා ලොකු සංකල්පයන් එක්ක ගියපු අපි අපරාධ විද්‍යාව ඉගෙන ගන්න. අර මම ඔබට කලින් කිව්වා හරි මිනිස්සු වැරදි කරන්නේ ඇයි? මිනිස්සු වැරදි කරනකොට ඒ වැරදි වලට අදාළව තමයි මේ දඬුවම තියෙන්න ඕනේ. හරි ඔබ දන්නවනේ නිකන් අපි දැකලා තියෙනවා මනුතාපේ. හරි මනුතාපේ මනුතාපේ ජෝන් වැල්ජි හරි පාංගෙඩියක් කරගම් කරාම හිරේ යවන. හැබැයි මිනිස්සු ඒ නඩුකාරයාගේ තීරණයට එකඟ නැහැ. අදටත් එකඟ නැහැ. හැබැයි ඕන්නම් එයාගේ පැත්තෙන් කියන්න පුළුවන් නැහැ. මම දුන්නේ නීති අනුව ඔහු හොරකම කරා නම් පාංගෙඩියත් හොරකම් කරා එකත් හොරකම වෙනත් ඊට වඩා විශාල වටිනාකමක් හොරකම් කරාත් හොරකම එකම දඬුවම නැහැ. අන්න ඒක නිසා තමයි දඬුවම් නියම කිරීම සම්බන්ධයෙන් වෙන මේ සංකල්පයන් හැදිලා තියෙන්නේ. ඒවා විනිශ්චකාරවරයෙක් විශේෂයෙන් දැනගත යුතුයි. ඊට අමතරව මහාධිකරණ විනිශ්චකාරවරයෙක් විදිහට වැඩ කරද්දී කාටද අමෙල්නාත් අවස්ථාවක් ලැබෙන්නේ මිනිස්සුන්ගේ ජීවිතය තීරණය කරන්න? හරි ඒ කියන්නේ මරණීය දඬනය දෙනවද නැද්ද?
2: සංවේදී කරුණක් නීතිය අන්ධයි කියලා කියන
1: නෑ. ඒ නීතිය අන්ධයි කියලා එක වැරදි. ඒ කියන්නේ ඒ එහෙම කියලා තියෙන්නේ මෙහෙමයි. ඒ අන්ධයි නෙවෙයි. ඒ තියෙන්නේ ඇස් දෙක වහන තියෙන්නේ හැමෝටම එකම විදිහයි කියන එක. පුද්ගලයා බලලා නීතිය ක්‍රියාත්මක කරන්න බෑ කියන එක. ඒ වැරදි විදිහට අර්ථ නිරූපණය කරනවා අන්ධයි කියලා. අන්ධ නෙවෙයි. හැමෝටම පුද්ගලයානුව වෙනස් වෙන්නේ නැහැ. ඔබට ඇහෙන ඔබ ඉස්සරහා ඉදිරිපත් කරලා තියෙන සාක්ෂි මත ඔබ තීරණය කළ යුතුයි පුද්ගලයා ඒද බීද සීද කියලා. ඔබට වැඩක් නැහැ. ඒකයි ඉහි කියන්නේ.
2: පුද්ගලයානුව සංවේදී වෙන්න බෑ.
1: වෙන්න බෑ. ඒ වගේම තමයි දැන් අපි දැන් මම මරණීය දඬනේ දීලා තිබෙනවා මිනිසුන්ට. හරි. එතකොට මට මගෙන් එක්තරා පෙර හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චකාරවරයෙක් දවසක් ඇහුවා. ඔහුත් දීර්ඝ කාලයක් විනිශ්චකාරවරයෙක් විදිහට වැඩ කරපු කෙනෙක්. මගෙන් ඇහුවා මේ ඔබට මරණීය දඬනය කෙනෙකුට දුන්නට පස්සේ ඔබට ඒ ගැන කලකිරීමක් හරි පසුතැවිල්ලක් හරි ඇති වෙනවද කියලා.
2: මම ඔබෙන් අහන්න සූදානම් වෙච්ච ප්‍රශ්නේ අහනවද නැද්ද කියලා හිතමින් සිටි.
1: මං කිව්වනේ මට කිසිම සැකයක් ඇති වෙන්නේ නැහැ. මට කිසිම දවසක මන් දුන්නු තීරණය ගැන. මොකද මට එහෙම සැකයක් ඇති වෙනවා නම් අමිලනා ඒ කියන්නේ මන් දුන්නු තීරණය වැරදි.
2: වැරදි.
1: හරි. මන් දුන්නු තීරණය හරිනම් මට කිසි දවසක ඒ ගැන සැකයක් ඇති වෙන්නෙත් නැහැ, පසුතැවිල්ලක් ඇති වෙන්නෙත් නැහැ. මොකද යුක්තිය ඉෂ්ට කිරීම තමයි මං කරේ. මොකද එතන ඒ පුද්ගලයාට ඒ අවස්ථාවේ මරණීය දඬුවම් දුන්නට ඒ පුද්ගලයාගේ ක්‍රියාව නිසා මැරිච්ච මිනිහෙක් ඉන්නවා. බොහෝ වෙලාවට මරණීය දඬුවම් දෙන්නේ මිනිහ මැරුණා කියලා. හරි. ඒ වගේම වෙනත් අපි දැක්කත් මද්‍රව්‍ය සම්බන්ධයෙන් එක පුද්ගලයෙක් නෙවෙයි විශාල සමාජීය වශයෙන් අගාධයට පත් වෙච්ච මිනිස්සු ඉන්නවා. හරි. එතකොට මේ යුක්තිය ඉෂ්ට කිරීම නිසා තමයි අපිට ලැබිලා තියෙන රාජකාරිය. එතකොට මට ඒ ශේෂාධිකරණ මිනිසුරුතුමා කිව්වා ඒ වෙලාවේ මට මතක් කරන්න පුළුවන් එතුමාගේ නම ඒ සිසිරඩියා අබ්‍රූ කියලා ශේෂාධිකරණ විනිශ්චයකාරවරයෙක්, ඉතාම විශිෂ්ට විනිශ්චයකාරවරයෙක් වුණා. රංග ඔබ හරියටම හරි, මේක තමයි අපිට යුක්තිය ඉෂ්ට කිරීම සඳහා දීපු අවස්ථාව. ඔබ ඒක හරියට කරන නිසා තමයි ඔබට කිසිදු දවසක මේ පසුතැවිල්ල නැත්තේ. එතකොට ඔබ මගේ මේ අලුත් භූමිකාව, මම විනිශ්චකාරවරයෙකුගේ භූමිකාවේ සිට දැන් ඉන්නේ
2: අල්ලස්සෝ දූෂණ චෝදරාම
1: දැන් ඉන්නේ
2: සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල්
1: දැන් ඉන්නේ අර පැමිණිලිකරුගේ භූමිකාව, ඒ කියන්නේ ප්‍රොසිකියුටර්ගේ භූමිකාව, නීතිපතිතුමා වගේ. හරි. එතකොට මට මේ මෙතනදී ඉතාම හොඳ දැක්මක් තියෙනවා. මොකද මම විනිශ්චකාරවරයෙක් වෙලා වැඩ කරලා මෙතනට ආපු නිසා කොහොමද මිනිස්සුන්ට හරියටම සාධාරණ ඉෂ්ට කරන විදියට මේක කරන්නේ, කියන්නේ නඩු පැවරීම සාධාරණව කරන්න ඕන. ඒකේ ඉතාම සරල සිද්ධාන්තයක් විතරයි තියෙන්නේ. අපිට සාක්ෂි තියෙනවා නම් නඩුවක් ඔප්පු කරන්න අපි ඒ නඩුව පැවරීම කරලා ඔහුට විරුද්ධව නඩුව සාධාරණ සැකෙන් ඔබට ඔප්පු කරනවා. එතකොට එකම දෙයයි තියෙන්නේ, සාක්ෂි තියෙනවාද නැද්ද. සමහරලාට මිනිස්සු අතර වැරදි ආකල්පයක් තියෙනවා. උසාවි ලංකාවේ අධිකරණ කරන්නේ මිනිමරුවා ශ්‍රී දූෂකයා මංකොල්ලකාරයා කවුද කියලා තීරණය කරන එක නෙවෙයි, වරද කරාද නැද්ද කියලා තීරණය කරන එකත් නෙවෙයි, වරද කරාද කියලා ඔප්පු කරාද නැද්ද කියලා තීරණය කරන්නේ. එනිසා ඒක තමයි අපි වගේ රටවල තියෙන අධිකරණ ක්‍රමයේදී තියෙන්නේ, සාක්ෂි ගෙනල්ලා වරද ඔප්පු කරාද නැද්ද. සමහරලාට ඔහු වරද කරලා තියෙන්න පුළුවන්, නමුත් ඔප්පු කරන්න බැරි නම් ඔහු නිදහස් වෙනවා. එනිසා ඒකත් කිසිම සැකයක් නැතුව ඔප්පු කර යුතුයි. එනිසා දැන් මගේ භූමිකාව කොහොමද ඉතාම සාධාරණව විමර්ශනයන් කරලා ඇත්තටම වැරදි කරපු පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා සාක්ෂිකරුවන් ගෙනල්ලා ඒ වරද සාධාරණ සැකෙන් ඔබට ඔප්පු කරන්න. ඒකට විශාල අභියෝගයන් තියෙනවා, සාක්ෂි සම්බන්ධයෙන් සහ ඒ සාක්ෂි සොයා ගැනීම සම්බන්ධයෙන් විශාල අභියෝගයන් තියෙනවා. එතකොට අධ්‍යක්ෂක ජෙනරාල්වරයාගේ භූමිකාව තමයි කොමිෂන් සභාව විසින් අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට තමයි විධාන කරන්නේ විමර්ශනයන් කරන්න. විමර්ශනයන් සිදු කරනවා, ඊට පස්සේ විමර්ශනයන් අවසානයෙන් පස්සේ කොමිෂන් සභාව විධාන කරන නඩු පැවරීම සඳහා, ඊට පස්සේ නඩු පැවරීම අධිචෝදනා පත්‍ර ගොනු කිරීම කරන්නේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා, ඊට පස්සේ නඩුව මෙහෙවීම කොමිෂන් සභාවේ නීති නිර්ධාරීන් මගින් සිදු කරන. මේක තමයි වරද සිදු වුණාට පස්සේ තියෙන මගේ වගකීම.
2: හොඳයි, නදනීම අඩවරාවක් කාලයක් ගත වුණා. දවසේ අපගේ සාකච්ඡාවට එක්වන්නේ අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් රංග දිසානායක මහතා. ඉතින් දූෂණ විරෝධී පනතට එන සංශෝධන ගැන අප කතා කරන්න බලාපොරොත්තු වෙනවා. රදී සිරින්න ITN ලක්කඩ සහ අපගේ ඩිජිටල් ප්‍රවේශයන් සමග ඉතින් විරාමයකින් අතුරුව

0: බලන්න රේඩියෝ ITN රටට වග කියන රේඩියෝව. ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහි ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ. මීෂා අධ්‍යක්ෂණය නිමන්ත ප්‍රසාර.
1: මොනා කරන්නද? ඩොක්ටර් කියන චැනල් කරලා මේව පෙන්නවා අපි.
2: එපා එපා. ඩොක්ටර් කියන්නේ ගන්න එපා. සාමි කියන්න
3: කියන්න. සාමි?
1: බීසුද රාජේස්වරි? සාමි ඇවිල්ලා මොනා කරන්නද? සාමි දොස්තර කෙනෙක්ද? අනේ පුතා, දොස්තර කෙනෙකුට පෙන්නමු මේව.
2: සාමි කියන්න කියන්න. ඔයා නෙමෙයි මේ අම්මා. මමයි. මම කියන දේ කරන්න.
4: ලකහඬ
0: රේඩියෝ ITN.

0: ප්‍රෝග්‍රෑම් අනතුරුව ඔබ යලිත් එක්වන්නේ ඔන් එයා පොලිටික්ස් සමග. දවසේදී අපගේ සාකච්ඡාවට එක්වන්නේ අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් රංග දිසානායක මහතා. අප කතා බහ කරමින් සිටින්නේ දූෂණයේ පිටුදැකීමට නීතිය බලාත්මක කිරීමේ වැදගත්කම පිළිබඳව තමයි. බොහෝ වැදගත් සාකච්ඡාවක් ඔබට පළවෙනි විරාමයට කලින් දැරෙන්නට ඇති. ඉතින් ඔබතුමා දූෂණය කියන වරද සම්බන්ධයෙන් ආරම්භයේදී සඳහන් කළා මේ වරද මනික මෙන් ප්‍රශ්නයක් කියපුවා. දූෂණය කියන වරදට අත්අඩංගුවට ගැනීම වර්තමානයේ වෙන විට වැඩියෙන් ඇසෙන්න ලැබෙන ඔබට චෝදනා එල්ල වෙනවා. මේක පරිගැනීමක් ආණ්ඩුවේ පරිගැනීමක් ඒ වගේ කතන්දරත් ඇහෙන්න ලැබෙනවා. මේ දූෂණය කියන වරද කොයිතරම් වරදක්ද? ඇයි මේ කලින්ට වඩා දැන් අත්අඩංගුවට ගැනීම වැඩි වෙලා තියෙන්නේ? මේ දෙකම එකට මම ඔබෙන් ඇහුවොත්.
1: ඔව් ඔබ ඉතාම හොඳ ප්‍රශ්නයක් කිව්වා. මම මේ සාකච්ඡාව මුලදීත් කිව්වා මේ දූෂණය කියන වරද මොකද්ද කියලා මිනිස්සුන්ට රටේ මහජනතාවට ලොකු දැනුමක් නැහැ කියලා. කියන්නේ මිනිස්සු දන්නවා මොකද්ද මිනී මැරීම කියන්නේ, මොකද්ද මංකොල්ල කෑම, මොකද්ද වංචාව, මොකද්ද සොරකම්. හැබැයි දූෂණය කිව්වහම මිනිස්සුන්ට එහෙම වරදක් තිබෙනවා බව, එහෙම එක වරදක් තියෙන බව මං හිතන්නේ කිසිම දැනීමක් නැහැ. ඒ නිකන් පොදු වචනයක්. පොදු වචනයක්.
0: ඒක දේශපාලන වේදිකාවේ වචනයක් බවට පත් වෙලා තිබ්බේ.
1: ඔව්. එහෙමත් තියෙනවා.
0: වරදකට වඩා.
1: හැබැයි මං දන්නේ ඔය කී දෙනෙක් එය දඬුවම් ලැබිය හැකි වරදක් ලෙස දැනගෙන සිටියාද කියලා. ඒ තමයි 1994 අංක 20 දරන සංශෝධන පනත මගින් අල්ලස් පනතට එකතු වෙච්ච, අල්ලස් පනතේ 70 කියන වගන්තියෙන් එකතු වෙච්ච දූෂණය කියන වරද. මේ දූෂණය කියන වරදේ තියෙන්නේ රජයේ සේවකෙක් විය යුතුයි යම් නිල බලයක් තිබෙන රජයේ සේවකෙක් ඔහුගේ ක්‍රියාවක් හෝ නොකර හැරීමක් තුළින් රජයට පාඩුවක්, එහෙම නැත්නම් තමන්ට ප්‍රතිලාභයක්, එහෙම නැත්නම් වෙනත් අයෙකුට ප්‍රතිලාභයක් සිදු වෙනවා නම් ඔහු ගන්න තීරණ මගින් එය අයුතු විදිහට කරනවා නම් සහ ඒ වගේම වෙනත් රජයේ සේවකයෙකු ඒ සඳහා පොළඹවනවා නම් වසර 10ක් දක්වා සිරදඬුවම් ලැබිය හැකි වරදක් බවට. මේක සමහර වෙලාවට සමහර අයට තේරෙන්නේ නැහැ. නමුත් ඇත්තටම ශ්‍රී ලංකාව ඔබ දන්නවා 2022 විතර වෙනකොට විශාල ආර්ථිකමය කඩාවැටීමට ලක් වුණා. ඒ ආර්ථිකමය කඩාවැටීමට ලක්ුණේ ඇයි කියලා හරියට විශ්ලේෂණය කරලා බැලුවොත් ඒකට හේතුව තමයි මේ දූෂණය කියන වරද. මේ දූෂණය කියන වරද.
0: ඒ 2022 ආර්ථික කඩාවැටෙන ප්‍රධාන හේතුව
1: අනිවාර්යයෙන්ම එය ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරලා තියෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණය ඔබ දන්නවා ආර්ථික බිඳවැටීම සම්බන්ධයෙන් නඩුවක් පැවරුවා ශ්‍රේෂ්ඨාධිකරණය, මූලික අයිතිවාසිකම් නඩුවක්. ඒ නඩුවේදී ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරා. එහි නම් වශයෙන් සඳහන් කරා හිටපු ජනාධිපතිවරු, මහ බැංකු අධිපතිවරු ඇතුළු මුදල් අමාත්‍යංශ ලේකම්ව ඇතුළු නිලධාරීන් නම් වශයෙන් කිව්වා
0: ආර්ථික ඝාතකින් විදියට නම් කළා.
1: හරියටම හරි. එතකොට ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කරා ඒ ආර්ථික කඩාවැටීමට හේතු වෙච්ච ඒ පුද්ගලයින්ගේ ගත තීරණ හේතුවෙන් ලංකාවේ සියලු මිනිස්සුන්ගේ මූලික අයිතිවාසිකම් කඩවෙලා ගියා. ඒ කියන්නේ ඒ වගේමයි ඊට පස්සේ ඔබ දන්නවා එක්ස්ප්‍රෙස් පර්ල් නෞකාව ගිනි ගැනීම සම්බන්ධයෙන් නඩු තීන්දුවේදී ප්‍රකාශ කරා ලංකාවේ මේ දූෂණය කියන වරද හේතු කොටගෙන කොයිතරම් ආර්ථිකමය වශයෙන් ශ්‍රී ලංකාව පරිහානියට පත් වුණාද කියලා. එතකොට ඒක මට වඩාත් පේනවා මම 2025 ජනවාරි 10 වෙනිදා මේ තනතුර බාරගෙන අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ඒ වෙනතුරුත් ගොනු වෙලා තියෙන විශාල පැමිණිලි සංඛ්‍යාව බැලුවහම ඒ මහා පරිමාණ දූෂණයක්. එතකොට ඒ දූෂණය කියලා කියන්නේ දැන් අපිට උදාහරණයක් වශයෙන් ගත්තොත් මම මේක තීන්දු වෙච්ච නඩුවක් ඉඳන් මේ උදාහරණය මම ගන්නවා.
0: පරණේවා අවසන්යි කියලා අපි අතන ප්‍රශ්න.
1: එතකොට මම ඔබට දූෂණය කියන වරද විස්තර කරන්න මෙන්න මෙහෙම කියන්න. දැන් මේ තීන්දු වෙච්ච නඩුවක් නිසා මට මේක විස්තර කියන්න පුළුවන්. ඔබ දන්නවා අපේ රටේ හිටපු ක්‍රීඩා අමාත්‍යවරයෙක් සහ සතොසේ හිටපු සභාපතිවරයෙක් වසර 20ක් සහ 25කට යන කාලවලට සිරදඬුවම් විඳා සිරදඬුවමක් ලැබුවා මහාධිකරණේ. දැන් එහි ශේෂ්ඨාධිකරණේ තීන්දුවට නියමිතව තිබෙනවා. ඔවුන් කරපු වරද මොකද්ද කියලා බැලුවොත් ඔවුන් පෞද්ගලිකව මුකුත් හොරකම් කරේ නැහැ. ඔවුන් ක්‍රීඩා අමාත්‍යවරයා වශයෙන් ඒ ක්‍රීඩා අමාත්‍යවරයා තීරණයක් ගන්නවා ලංකාවට කැරම් බෝඩ් ගෙන්නන්න. හැබැයි ඒ ඔබට හිතෙන්න පුළුවන් ඔව් හැමති කෙනෙකුට පුළුවන් කැරම් බෝඩ් ගෙන්නන්න.
0: මහින්දන්න දලොත් ගමගේ
1: ඔව් සදාන් කරත්
0: ඔව්
1: හරි. එතකොට පුළුවන් කැරම් බෝඩ් ගෙන්නන්න. මොකද්ද වැරද? අමාත්‍ය ජනත මිනිස්සු ඡන්දේ දීලා තියෙනවා, අමාත්‍යවරයෙක් බවට පත් කළා තියෙනවා. ඒතර පුළුවන්. හැබැයි ලංකාවේ කැරම් ක්‍රීඩාව සංවර්ධනය කරන්න පුළුවන් ගේන්න. ඒ වුණාට ඒ වෙලාවේ ඒවා ගෙනෙන්නේ ඡන්දයක් කාලේ මිනිසුන්ට බෙදන්න ඡන්දය ලබා ගැනීම අරමුණු සහිත. අන්න ඔබට තේරෙනවා රාජ්‍ය මුදල් අයුතු විදිහට යොදා ගන්න බෑ, ඒ සඳහා තමන්ගේ බලය යොදා ගන්න බෑ. ඒතර මේක තමයි දෙන්න තියෙන පණිවිඩය. තමන්ට බලය තිබ්බට තමන්ට බලය අයුතු විදිහට පාවිච්චි කරන්න බෑ. එහෙම පාවිච්චි කරලා තමයි මේ රටේ විශාල වශයෙන් අපි මේ රුපියල් 1000 2000 අල්ලස් ගන්න මිනිස්සු ගැන කතා කරාට, අපි මේ ඒ මිනිස්සු අල්ලන් ඇවිල්ලා හිරේ දැම්මට, ඇත්ත වශයෙන්ම මේ රට ආර්ථික වශයෙන් ප්‍රපාතයට පත් උනේ මහා පරිමාණ දූෂණ බලය තියෙන මිනිස්සු විසින් කරපු. එතකොට ඔබ ප්‍රශ්නයක් ඇහුවා, ඔබ සාම්ප්‍රදායික දේශපාලන ප්‍රශ්නයක් ඇහුවා. බොහෝ දෙනා කියන
0: ඔබට චෝදනා එල්ල කරනවා දේශපාලචේන විපක්ෂ පාලනය
1: පළවෙනි එක තමයි,
0: පළවෙනි දීප් සිදු කරනවා කියලා
1: පළවෙනි එක තමයි
0: බඩත් ඇසෙනවා ඇති.
1: ඔව් පළවෙනි එක තමයි අල්ලස්ව දූෂණ චෝදනා විමර්ශන කොමිස සභාව රාජ්‍ය රජයේ රාජ්‍ය ආයතනයක් නොවේ. පළවෙනි එක ඒක. ඒ සඳහා තමයි 2023 පනත මගින් ස්වාධීන කොමිස සභාවක් හැදුවේ. රජයත් එක්ක අපේ කිසිම සම්බන්ධයක් නැහැ. ඒ නිසා අපිට කිසිම බලපෑමක් නැහැ. රජයට අපිට බලපෑම් කරන්න පුළුවන් කමකුත් නැහැ. එතකොට එහෙමනම් ඔය කියන දේ වෙන්නේ කොහොමද? ඇයි ඔය කියන විදිහට කාට හරි පේනවනම්, කාට හරි පේනවනම් විපක්ෂයේ අයට විතරයි මේක ක්‍රියාත්මක වෙන්නේ කියලා. එහෙම පේන්නේ ඇයි? සහ ඔබ කියන විදිහට ඇයි පරණ ඒවා?
0: මේ පරණ දේශපාලන

0: ඒ පැමිණිලිවලට ඒ කාලෙම ඉක්මනට විමර්ශන කරලා ඉක්මනට නඩු දැම්ම නම් අපිට දැන් පැරණියව හොය හොය ඉන්න ඕනේ නැහැ. අපිට පුළුවන් අලුත් ඒවා ඉක්මනට ගන්න. හැබැයි ඒවට ඒ විදිහට නීතිය ක්‍රියාත්මක වෙලා නැහැ. එතකොට අදටත් අවුරුදු 10ක් 15ක් පරණ විමර්ශන තියෙනවා නම් කවුරු හරි තර්ක කරනවා නම් ඒවා ආයි තව පැත්තකින් තියලා අලුත් ඒවා කරන්න කියලා ඒක සාධාරණද කියලා කියන මිනිස්සුම හිතලා බලන්න ඕන. ඒක නිසා අපි පටන් ගත්ත, අපි ප්‍රයෝරිටි දුන්නා ලංකාවේ 2021 වෙනකොට ලංකාව කඩා වැටිච්ච තරම් දූෂණය වුණායි කියලා විවිධ ජනාධිපති කොමිෂන් සභා පවා ඔබ දන්නවා දැන් ඉන්න අග්‍රවිනිශ්චකාරතුමාගේ ප්‍රධානත්වයෙන් 2015 ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් මහා පරිමාණ වංචා සඳහා, ඒ වගේම ඒ කාලෙම ශ්‍රී ලංකා න්‍යායලයින් එකේ දූෂණ සෙවීම සඳහා කොමිෂන් සභාවක් මේ ආකාරයේ කොමිෂන් සභා රාශියක් දැම්මා. ඒතොර ඒ කොමිෂන් සභාවල වාර්තා 90 පැමිණිලි රාශියක් ආවා. විශේෂයෙන්ම 2015 පස්සේ කොමිෂන් සභාවට විශාල පැමිණිලි සංඛ්‍යාවක් ලැබිලා තියෙනවා. නමුත් අවාසනාව ඒ පැමිණිලි වලට විමර්ශන කරලා නඩු පැවරිලා තිබුණේ 2015 16 17 18 ওই කාලේ නඩු පවරලා තියලා.
1: නඩු පැවරීමක් සිදු වෙලා තිබ්බේ නැහැ.
0: ඉතාම අඩුවෙන් 2024 වෙනකොට
1: විදිහට සාමාන්‍යයෙන් ගත්තාම
0: 2024 වර්ෂයේදී මම 2025 ආවේ 2024 වර්ෂයේදී අල්ලසෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවරලා තිබෙ මුළු අවුරුද්දටම නඩු 84යි. එතකොට
1: පැමිණියන් පසු
0: ඊට පස්සේ මං 2025 වර්ෂයේ අපි ඇවිල්ලා අපි 2025 අපිට පුළුවන් වුණා ඒක 115 දක්වා වැඩි කරන්න. මොකද අපිට මේ කියන කාර්ය මණ්ඩලය සහ ඒක තමයි මේක කරන්නේ. ඒ එකම 2025 වර්ෂයේදී මිනිස්සු තුල ඇත්තටම මම හිතන්නේ කොමිෂන් සභාව පිළිබඳ විශ්වාසය වැඩි වුණා. ඒ නිසා පැමිණිලි 8000ක් 2025 වර්ෂයේ ලැබුණා. පැමිණිලි 8000ක්. ඒතර අපිට පරණ පැමිණිලි ගැන විමර්ශන කරනා වගේම අලුත් ඒවා පරණ වෙන්න දෙන්නත් බෑ. එහෙම වුණොත් අපි ආයි කරන්නේ ඒකමයි. ඒ නිසා
1: සාක්ෂි නැතිව යන්න පුළුවන්.
0: අනිවාර්යයෙන්ම අපි අලුත් ඒවත් කරනවා. අපි අලුත් ඒවත් කරනවා. අලුත් ඒවා මොකද නැත්තම් තව ටිකක් කල් ගියාම දැන් අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ දුර කාලය වසර 5යි. නැවතපත් කරන්නත් බෑ අනතේ හැටියට. එතකොට අවුරුදු 5න් පස්සේ ඊළඟට එන කෙනා ආයි කියනවා නම් ආයි 2010 15 ඉඳන් තිනේව තාම තිනනවා කියලා මං සාර්ථක නැහැ. ඒක නිසා මට තියෙනවා සැලැස්මක්. ඒ තමයි පරණේව ඉවර කරන්නත් ඕනේ, අලුත් ඒවා පරණ නොවී ඉන්න දෙන්නත්. ඒ නිසා ඒක අපි පාලනය කරගන්න ඕනේ. ඒ නිසා අපි ඇත්තටම අපි ඒ වගේම විශේෂ ඒකකයක් හැදුවා. මහා පරිමාණ දූෂණයන් සම්බන්ධයෙන් හොයන්න. ඒක නිසා ඒ මහා පරිමාණ දූෂණයන් දැන් අමලලා මිනිස්සු මේ රටේ මිනිස්සු බලාපොරොත්තු වුණේ මොකද්ද? මේ රටේ මිනිස්සු බලාපොරොත්තු වුණේ 2015 මේ රටේ මිනිස්සු එක්තරා දේශපාලන වෙනසක් කරා එහි තේරුම දූෂණයට එරෙහිව. 2024
1: කියලා කියනවා.
0: ඔව්. 2024 මිනිස්සු ඡන්දේ පාවිච්චි කරා දූෂණයට එරෙහිව. එතකොට මිනිස්සු හැමදාම දූෂණයට එරෙහිව ඡන්දේ පාවිච්චි කර ඉන්නවද? හරි. ඒක අනිත් එක දේශපාලඥයන්ගේ වැඩක් විතරක් නෙවෙයි. ඈ දේශපාලඥයන්ගේ වැඩක් විතරක් නෙවෙයි. දේශපාලඥයන් ඒකට හරියන පහසුකම් සලසා දිය යුතුයි. දැන් වෙනකොට ඒ සම්පූර්ණයෙන්ම අල්ලසෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වගකීම. ඒ නිසා අපිට තියෙනවා ඒ වගකීම කවුරු කිව්වත් නැතත්. ඒක නිසා දැන් ඔකර උත්තරේ
1: හොඳයි.
0: ඔකර උත්තරේ මට තියෙන හරිම සරල සිද්ධාන්තයක්. ඒ තමයි කවුද කියලා වැඩක් නැහැ. තියෙනවද නැද්ද? සාක්ෂි තියෙනවද නැද්ද? ඒක නිසා ඔබ දන්නවා මේ වර්තමාන රජයේ හිටපු අමාත්‍යවරයෙකුට විරුද්ධව අධිචෝදනා පත්‍රයක් ගොනු කරලා තියෙනවා. හරි. එතකොට එයා මෑතක එකක් නෙමෙයි. 2015 විතර ඔහු විසින් කරපු වරද. ඔහු එතකොට දේශපාලනය කරාද කියලා මම දන්නෙත් නැහැ. හරි. එතකොට අපි අර ඒවාට ප්‍රමුඛත්වය දුන්නා. මොකද මේවා පරණ වෙන්න

0: බෑ. ඇත්තටම ඒක මම මෙහෙ විතරක් කරපු දෙයක් නෙවෙයි. මං අධිකරණයේදීත් ඒක කරා. මම මහාධිකරණයේ ඉන්නකොටත් පැරණි නඩු තමයි ඉස්සෙල්ලම අහන්න ගත්තේ. ඔබ විශ්වාස කරන එකක් නෑ. මම එක නඩු තීන්දුවක් දීලා තිනවා බලපිටියේ මහාධිකරණයේදී වසර 30කක් ඒ නඩුවට අපරාධය වෙලා වසර 30කක්. එතකොට ඇත්තටම මම ඉස්කෝලේ යන මේ ඒ අපරාධය සිද්ධ වෙනකොට. එතකොට ඒක තමයි මේක කරන්න පුළුවන් දේ. එතකොට තව ටිකක් කල් යනකොට මේ අලුත් ඒවත් එනවා. එහෙම අලුත් ඒවා එන්නේ නැහැ කියන්නේ නැහැ. හැබැයි අලුත් ඒවා විතරක් හොයලා පරණ ඒවා තව තව යට ගහන්න බෑ. ඒක නිසා අනිවාර්යයෙන්ම මොකද අපිට ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරලා තියෙනවා මේක උනේ කොහොමද කියලා. ඒක නිසා ඒකට යුක්තිය ඉෂ්ට වෙන්නම උනේ. ඒය තමයි මිනිස්සු බලාපොරොත්තු.
1: මෑත කාලිනව අල්ලස්සෝ දූෂණ චෝදනා මාෂිට කොමිසන් සභාවත් එක්ක සමාජය මත වෙලා තියෙන මතුවෙන කාරණා වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීම දැන් සංශෝධනයකුත් වෙනවා. එතනට යන්න කලින් මේ වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමේ වැදගත්කම කුමක්ද කියලා මම තවන් ඇහුවොත්.
0: ඇත්තරම මේ නීතිය 1975 තමයි මුලින්ම ඇවිල්ලා තියෙන්නේ. 1975 අංක එකදරන වත්කම් බැරකම් ප්‍රකාශ කිරීමේ පනත. මම ඔබට කිව්වා අර 1954 ගෙනාපු අල්ලස් පනතේ තියෙනවා කියලා වගන්තියක්. එහි 23 අයන්න කියන වගන්තිය තියෙනවා. ඒ කියන්නේ රජයේ සේවකයේ තමන්ගේ දැනගත් ආදායමට වඩා වත්කම් උපයානවා නම් එය අල්ලසින් ලබාගත් බවට පූර්ව නිගමනයක් තියෙනවා. ඒක හරි සරල සිද්ධාන්තයක්. ඔබ රැකියාවකට ඇවිල්ලා ඔබගේ රැකියාවෙන් හම්බෙන්නේ මාසෙට රුපියල් ලක්ෂයක් කියලා හිතන්න. ඔබ රැකියාවට ඇවිල්ලා අවුරුද්දකින් කෝටි 10ක විතර නැත්තම් කෝටි 15ක 20ක දීපලක් ගන්නවා නම් ඔබ ඒක වෙන්න පුළුවන් වැඩක් නෙවෙයිනේ. ඔබගේ ආදායම රුපියල් ලක්ෂය. ඔබට වෙනත් ආදායමක් නැත්තම් ඔබ කොහොමද ඒක ගත්තේ? ඒක කියන්න ඔබ බැඳිලා ඉන්නෝ? අන්න එතකොට ඒක වළක්වා ගැනීමේ පියවරක් වශයෙන් 1975 හඳුන්වලා දෙනවා. එහි ඒ පනතේ සඳහන් වෙන කාණ්ඩයන්ට අයත් වන පුද්ගලයන් විශේෂයෙන්ම ඉහළ තනතුරු දරන රාජ්‍ය සේවකයන් තමන්ගේ වත්කම් බැරකම් වසරකට වරක් ප්‍රකාශ කරන්න ඕනේ කියලා. එතකොට ඒකට තව හේතුවක් තියෙනවා. ඒ තමයි දැන් කවුරු හරි හිතන්න පුළුවන් මම අමාරුවෙන් රස්සාවක් කරලා හම්බ කරගෙන වත්කම් ලැබුවාම ඒක මොකටද කියන්නේ නැහැ. ඒක නිසා තමයි දැන් ව්‍යාපාරිකයෙක්ගෙන් වත්කම් බැරකම් ප්‍රකාශ අහන්නේ නැත්තේ. එහි තේරුම තමයි රජයේ මුදල් භාවිතා කරන රජයේ මුදල් වලින් වැටුප් ලබන පුද්ගලයන් පොදුවේ සියලු මහජනතාවට වග කියන්න ඕන. මම වැටුප් ලබන්නේ මහජනතාවගෙන් නම් මගේ වත්කම් බැරකම් මහජනතාව දැනගන්නට ඕන. ඒක තමයි මේකේ තේරුම. එතකොට ඒ 1975 පනත මගින් වත්කම් බැරකම් ප්‍රකාශ කිරීම පැමිණිලා දීර්ඝ කාලයක් අපි කරමින් ආවා. එය කරමින් ආවෙත් ඇත්තරම ඔබ දන්නවා ඇති පෝරමයක් පුරවලා අවුරුද්දකට සැරයක් අපේ වත්කම් බැරකම් කියනවා. බොහෝ වෙලාවට ඒක ඊට පස්සේ සීල් තියලා අරන් තියලා තිනෝ කොහේ හරි. කවුරුවත් දන්නෙත් නැහැ වයි මොනවද තියෙන්නේ කියලා. එහෙම තත්වයක් තිබුණේ. නමුත් ඇත්තටම බලාපොරොත්තු වුණේ සහ අන්තර්ජාතික දූෂණ විරෝධී ප්‍රඥප්තියේ තියෙන්නේ මේ දේවල් මහජනතාව දැනගන්නට උනේ. ඒක නිසා 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත මගින් එක වෙනසක් තමයි ඒ බලය ඊට කලින් තිබුණේ 75 පනත මගින් AA දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට ඔහුගේ ආයතනයේ තියෙන නිලධාරීන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ එකතු කිරීම. මේ බලය දුන්නා අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම. ඒකම එහෙදි කිව්වා මෙය කරන්නට ඕනේ අපි දියුණු වෙන්න ඕනේ. අපි හැමතිස්සෙම මේ අතින් මේ ෆෝම් එකක් පුරවලා නෙවෙයි. ඒකෙදි කිව්වා මේක මධ්‍යගත ඉලෙක්ට්‍රොනික පද්ධතියක් හරහා කරන්න ඕනේ. ඇත්තටම මේක ලොකු අභියෝගයක්. මොකද ලෝකේ රටවලුත් බොහොම කිහිපයක විතරයි මේ මධ්‍යගත ඉලෙක්ට්‍රොනික පද්ධතියක් තියෙන්නේ. දැන් යුක්‍රේනය වගේ රටක තාම දියුණු එහෙම සිස්ටම් එකක් තියෙනවා. ඒක කොච්චර ලේසිද කියලා තමන්ට පුළුවන් ඉලෙක්ට්‍රොනික මාධ්‍යෙන් මේක ඉදිරිපත් කරන්න. ඒතර එහෙම තමයි මේ පනතේ තියෙන්නේ. ඒතර 2023 සැප්තැම්බර් 15 මේක ක්‍රියාත්මක වුණාට පස්සේ ඇත්තටම ඒ ඉලෙක්ට්‍රොනික් පද්ධතිය හදාගන්න ලේසි නෑ. මොකද පනතක එහෙම තිබුණට ඉලෙක්ට්‍රොනික් පද්ධතියක් හදාගන්න විශාල වියදමක් යනවා සහ ඒක හුඟක් සංවිධානාත්මක විදිහට කරන්න. ඒක 24ෙත් අපිට බැරි වුණා. අපි 24ෙත් කරලා තියෙන්නේ අතින් එකතු කිරීම. 25ෙත් අපිට බැරි වුණා. 25ෙත් අපි ෆෝම් එකක් අලුතෙන් ෆෝරමයක් කියලා ඒ ෆෝරමේ මගින් අපි කිව්ව ඔක්කොම පුරවලා එවන්න කොමිෂන් සභාවට කියලා. නමුත් අපිට 26 මාර්තු මාසේ 31 වෙනිදා අපි එලි දැක්කුවා ඉලෙක්ට්‍රොනික පද්ධතිය. ඇත්තරම මේක සඳහා ආසියානු සංවර්ධන බැංකුව උදව් කරා මිලියන 255ක් ගියා මේ ඉලෙක්ට්‍රොනික සිස්ටම් එක හදන්න. එතකොට දැන් තව වෙනසක් වුණා. ඒ තමයි හැමෝම ඉලෙක්ට්‍රොනික පද්ධතිය හරහා මේක ඉදිරිපත් කරන්න ඕනේ. ඒතර අපිට පුළුවන් හොයාගන්න ඉදිරිපත් කරන්න අය බැරි අය සහ ඒ වගේම මේ පනතට අලුතෙන් එකතු කරා ඒ ඉදිරිපත් කරන අයගේ වත්කම් බැරකම් ප්‍රකාශ බලන්න මහජනතාවට අවස්ථාව දෙන්න.
1: මහජන ප්‍රවේශයට
0: මහජන ප්‍රවේශය. එතකොට ඒ මහජන ප්‍රවේශය මං අර කිව්ව සංකල්පය. ඒ කියන්නේ මිනිස්සු දැනගන්නට ඕනේ මේ අයගේ වත්කම් බැරකම්.
1: මම දැන් සමාජයේ වැඩිම කතා බහ වෙන මාතෘකාව ඔබ සම්බන්ධයෙන් ඔබේ ආයතනය සම්බන්ධයෙන්. ඇයි මේ තරම් වැදගත් පනතකට දැන් සංශෝධනයක් වෙනවා දූෂණ විරෝධී පනත සම්බන්ධයෙන් 2023 අංක 9 දරන විශේෂයෙන් මේ වත්කම් බැරකම් ප්‍රකාශ සම්බන්ධයෙන්? ඇයි මේ තරම් වැදගත්? මේ තරම් බලයක් තියෙන එකයි මේ සංශෝධනයක් ගෙනෙන්නේ. මොකක්ද හේතුව?
0: ඇත්තටම ඒක මෙහෙමයි. දූෂණ විරෝධී පනත 2023 අගෝස්තු මාසේ 8 වෙනිදා හෝ 9 වෙනිදා වගේ දිනයක තමයි සම්මත වෙන්නේ. හැබැයි මේ දූෂණ විරෝධී පනත මා දන්නා තරමින් සකස් කරන්න පටන් අරගෙන තින්නේ 2018 කාලේ විතර ඉඳන්. මොකද එය ඊටාම මම ඔබට කලිනුත් කිව්වා අන්තර්ජාතික ප්‍රමිතීන් වලට තාමත්ම හොඳින් ගැලපෙන පනතක්. නමුත් මෙතන එක්තරා ගැටලුවක් ඇති වුණා. ඒ තමයි මේ පනත මට හිතෙන විදිහට ටිකක් හදිසියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ගතියක් තිබුණා 2023. මම ඒකේ ඇත්තම උනේ මොකද්ද කියලා දන්නේ නැහැ. මොකද මං අධිකරණ සේවයේ හිටියේ මොකද්ද උනේ කියලා දන්නේ නැහැ.
1: මුල් අරමුදල යොමනාව මත කියලා කතාවක් තියෙන.
0: ඒක නම් මං දන්නේ නැහැ. නමුත් ඒකේ උනේ ඔව්
1: ඒක මේ ආණ්ඩුවේ මේ විතර කලින්
0: ඔව් නමුත් ඒකේ උනේ දැන් ඔබට කියන්නේ මේක මං විවෘතව කතා කරන අවස්ථාවක් මේක වෙනස් වෙන්න ඕනේද කියන එක ගැන සංවාදයක් තියෙනවා රටේ නීති හැදීම සම්බන්ධයෙන්. අපේ රටේ අදටත් නීතින් කෙටුම්පත් කරන්නේ ඉංග්‍රීසි භාෂාව. හැබැයි අපේ හැම පනතකම තියෙන්නේ සිංහල භාෂාව තමයි බලාත්මක වන්නේ. සිංහල පනත තමයි බලාත්මක වන්නේ. එතකොට මේ පනතත් ඒ ආකාරයෙන්ම ඉංග්‍රීසි භාෂාවෙන් කෙටුම්පත් කරනු ලැබූ පනතක්. ඒ සිංහල භාෂාවට පරිවර්තනය කිරීමේදී විශාල භාෂා පරිවර්තන දෝෂ තියෙනවා. දැනටත් තියෙනවා. ඒ වගේම ඒ දෝෂවලට අමතරව තවත් යම් යම් ප්‍රායෝගිකව පනත ක්‍රියාත්මක කිරීමේදී බලපාන දෝෂයන් තියෙනවා. ඒ නිසා අලසෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරා. මොකද අපි කිසිම අමාත්‍යංශයක් යටතේ නැහැ.
1: සභාවද මේ ඉල්ලීම කරන්නේ?
0: අනිවාර්යයෙන්ම. කොමිෂන් සභාව තමයි තීරණය කරන්නේ. කොමිෂන් සභාව ඉල්ලීමක් කරනු ලැබුවා
1: සංශෝධනයට.
0: ඔව්. මේ සංශෝධනය නෙවෙයි. ඒ කියන්නේ කොමිෂන් සභාව කිව්ව මේ මුළු පනතම. මොකද නීති සෑදීම සම්බන්ධයෙන් අපිට බලයක් නැහැ. අපිට පුළුවන් වෙන්නේ රජයට දැනුම් දෙන්න, يعني කැබිනට් මණ්ඩලයට දැනුම් දෙන්න. මෙන්න මේ නීතිවල ප්‍රශ්න තියෙනවා. මේවා සකස් කිරීම සම්බන්ධයෙන් යෝජනා කරන්න පුළුවන්. එතකොට අපි යෝජනා කරා මේ පනත සම්පූර්ණයෙන්ම රිවියු කරලා, يعني ආයේ මුල ඉඳන්ම රිවියු කරලා සංශෝධන ගෙනීම සඳහා කමිටුවක් පත් කරන්න කියලා. ඊට අමතරව අපි අඳුරාගත්ත, මොකද හැම වසරකම වත්කම් බැරකම් ප්‍රකාශය ඉදිරිපත් කරන්නට උනේ, අපි අඳුරාගත්ත ගැටලු විශාල ප්‍රමාණයක් තිබුණා වත්කම් බැරකම් ප්‍රකාශය ඉදිරිපත් කිරීමේදී. අන්න ඒ ගැටලු සහ තවත් නීතිය ක්‍රියාත්මක කිරීමේදී තිබෙන තවහර ගැටලු සම්බන්ධයෙන් යම් යම් සංශෝධනයන් කළ යුතුයි බවට අපි යෝජනා කරා. එතකොට ඒ වෙලාවේ කැබිනට් මණ්ඩලය තීරණය කරා ඉතා ඉක්මනින් කළ යුතු සංශෝධනයන් හඳුනාගෙන කැබිනට් මණ්ඩලය ඒ සංශෝධනයන් ඉතා ඉක්මනින් සිදු කිරීමටත් ඊට අමතරව මුළු පනතම නැවත රිවීව් කරලා සංශෝධනයන් සියල්ලම ගෙනීම සඳහා වෙනම කමිටුවකුත් පත් කරන්න. එතකොට අන්නේහි ප්‍රතිඵලයක් වශයෙන් තමයි මේ
1: සංශෝධනයේ කඩනමින්
0: ගෙනෙන්නේ. ඔව්.
1: ඒකෝ ඔබ මේ සම්බන්ධයෙන් අධ්‍යයනය කරන්න තීරණය
0: වෙලා තියෙනවා. එතකොට මුළු පනතම අධ්‍යයනය කිරීම සඳහා. එතකොට මේ සංශෝධන පනතේ ඔබට ඊටාම කියන්නේ මං හිතන්නේ 25ක් විතර ප්‍රමාණයක් තමයි සංශෝධනය වෙන්නේ වගන්ති. ඒකෙදි ඒ සංශෝධනයන් බැලුවොත් ගොඩක් ඒවා සමහර ඒවා මේ අර ඉංග්‍රීසි සහ සිංහල පාඨ අතර තියෙන වෙනස්කම් සකස් කර ගැනීම සඳහා සහ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් තියෙන ගැටලු. මම උදාහරණයක් විදිහට ඔබට කියන්නම්. දැන් වත්කම් බැරකම් ප්‍රකාශ කිරීමේ
1: සම්බන්ධයෙන් කතා බහ වෙන
0: කාරණා. වත්කම් බැරකම් ප්‍රකාශ කිරීමේ ඇත්තම මේ දෙවනි කොටසේ තමයි ගොඩක් ප්‍රායෝගික දුෂ්කරතාවයන් තිබුණේ. එක උදාහරණයක් කියන්නම්. කවුරුත් වැඩි කතා නොකරන එකක්. දැන් දැන් මෙහි තියෙන්නේ වාර්ෂික වත්කම් බැරකම්
1: කරනවා මේ සම්බන්ධයෙන් දීර්ඝව කතාව හදා යුතුයි. අපි දෙවෙනි විරාමයට යා යුතුයි. සමාවන්න බඳ කරාට අපි කෙටි විරාමයකට යමුන්ට සූදානම් වෙනවා. ඉතින් අද දවසේදී අපගේ සාකච්ඡාවට එක්වන්නේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් රංග දිසානායක මහතා. විශේෂයෙන් වත්කම් බැරකම් ප්‍රකාශ සිද්ධිය සම්බන්ධයෙන් මේ පනතට ගෙනෙන සංශෝධනය සම්බන්ධයෙන් තමයි කතා බහ කරමින් සිටින්නේ. ඉතින් ලක්කඩ සහ අපගේ ડિජිටල් ප්‍රොෆෙෂන් සමග කෙටි විරාමයකට යනතුරු යලිත්.

0: වෙනතයක් වෙච්ච දෙන් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. සර්ච් සයිට් ලයින්
1: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකතන විවෘතයි 0703 935 937 සර්ච් ලයින් සමාජ ගවේෂණය.
2: ඒ ගමන මේ දෙන්නව බයකරන් සෙල්ලම්කුත් හොයාගත්තා අයියා. බය කරන්න එපා. රැට් නින්ද යන්නේ නැතිව. නේ.
3: නෑ. අපි බොරුවට බය වුණේ. එතකොට සීංචි මාමට සතුටුයි නේ.
1: අධ්‍යක්ෂණය ශාන් ජයරත්න.
4: එහෙම ආදරේ නම් ගහන්නෑ නේද චූටි මාමේ. අපේ අම්මටත් හැම එකම අරන් දෙනවා. හැබැයි අපේ තාත්තගේ වැඩේ මම්මට කෑ ගන්න එක. එතකොට අපිට හරි බයයි.
1: සති අග රාත්‍රී 8ට ITN බලන්න. ලකන්ද රේඩියෝ ITN.

0: ඇයි ප්‍රායෝගික භාවිතයේදී මොකක්ද මතුණු ගැටලු ඇයි මේ සංශෝධනයක් එන්නේ කියලා මම ඔබෙන් අහමින් සිටියේ.
1: දැන් ඇත්තරම මේ අපි දැක්කා මේ වත්කම් බැරකම් ප්‍රකාශ මන්ත්‍රකට ඉලෙක්ට්‍රොනික පද්ධතියක් හරහා ඉදිරිපත් කරන්න යන්න මේකේ මේ ක්‍රියාදාමයේ. දැන් මේ සැරේ තමයි පළවෙනි අවස්ථාව මන්ත්‍රකට ඉලෙක්ට්‍රොනික පද්ධතියක් හරහා මේක කරපු. හැබැයි ඊටම සතුටු වෙන්න පුළුවන්. 160,000කට ආසන්න මේ 80 වෙනි වගන්තියේ තියෙනවා කාණ්ඩයන් කවුද වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කරන්න ඕනේ කියලා. ඇත්තටම 75 පනතට වඩා විශාල කාණ්ඩයන් පිරිසක් මේකට එකතු වෙලා තියෙනවා. එතකොට
0: අලුතෙන් පුත්තලින්
1: එකතු වෙලා තිබෙනවා. අලුත් අනතුරු එකතු වෙලා තියෙනවා. ඒවා සමහර ඒවා ඇත්තටම ප්‍රායෝගික නැහැ. සහ ඒ පුද්ගලයෝ විශාල අපහසුතාවයකට පත් වෙනවා. ඇත්තටම මුළු රාජ්‍ය සේවයම මුළු දේශපාලනයේ ඉන්න හැමෝම
0: එවැනි ඉල්ලීම් ආපද කොමසන්ට්
1: අනිවාර්යෙන්ම මම ඒක තමයි ඔබට කියන්න උත්සාහ කරන්නේ හැමෝම හුරු නෙවෙයි. එතකොට සාධාරණව ජීවත් වෙන මිනිස්සුත් මේ වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කරන්න ඕනේ. එතකොට ඒ අයට මේක කරදරයක් වෙනවා නම් මේක තමන් මේ අමාරුවෙන් ජීවත් වෙන වටපිටාවක් ඇතුලේ තමන්ගේ රාජකාරී කරන අතරේ මේකත් තව මහා ලොකු බරක් වෙනවනะ. ඒක තව ඒගොල්ලන්ට අර බර්න් එකක් වෙනවා. හරි. ඉතින් අපිට ඇත්තම මේ ඉලෙක්ට්‍රොනික පද්ධතිය හදද්දී අපිට වුණා එකක් මේක සරල කරන්න ඕනේ. ඒ වගේම මෙහි සියලු තොරතුරු එකතු කරගන්නට ඕනේ. එක පැත්තකින් අපි මේකෙන් තමයි අර විදියට අයුතු පොහොසත් වීම කරපු අය දූෂණයේ දිලා දීපල සොයාගත්ත අය හොයාගන්නේ. හැබැයි ඒ වගේම අපි හොඳ මිනිසුන්ට කරදරයක් වෙන්න බෑ. එතකොට නමුත් මේ පනතේ සමහර වගන්ති ක්‍රියාත්මක කරන්න යනකොට එහෙම දුෂ්කරතාවයන්ට මිනිසු මුණ දුන්නා. ඇත්තටම ඔබට කියන්නේ මාගේ යටතේ තියෙන වත්කම් බැරකම් අංශයක් වෙනම පිළිවෙල. ඒ අංශයේ නිලධාරීන්ට සෑහෙන මිනිස්සු බනින්න පටන් ගත්තා ටෙලිෆෝන් කළා. මම කියපු දේ තමයි රටේ පාර්ලිමේන්තුව පනතක් හදලා එහි බලය අපිට දුන්නහම පස්සේ ඒ පනතේ තියෙන වගන්තින්නේ අපි ක්‍රියාත්මක කරන්නේ. අපි ඒකට දීලා තියෙන අපි ඒක හදලා තියෙන්නේ ඒකට පහසුකම් සපයීම සඳහා ඉලෙක්ට්‍රොනික පද්ධතිය.
0: අපි ඒ කරන දයන්නේ මේ ඔබේ ආයතනය කරන දයන්නේ මේ පාර්ලිමේන්තුවේ සම්මත වූ පනත.
1: අපි ඉලෙක්ට්‍රොනික පද්ධතිය හදන්නේ සෑහෙන මහන්සි වුණා. හරි. එතකොට එහි එය පුද්ගලයන්ට මිනිස්සුන්ට කරදරයක් නොවන විදියට හදන්න ඉක්මනින් පුරවන්න පුළුවන් එකක් විදියට හදන්න අපි සෑහෙන මහන්සි වුණා. හැබැයි අපිට බැනපු මිනිස්සු බොහෝ ඉන්නවා. හරි. ඒක අපි ගන්න මේ විදියට. ඇයි මිනිස්සු අපිට බනින්නේ? අපිට බනින්නේ මේකේ සමහර දේවල් ප්‍රායෝගික නැති වුණාම මිනිස්සුන්ට හිතෙනවා අපි මේකත් අපිට තව බරක්. හරි. ඉතින් මම ඒ අයට සමහර කියපු දේ තමයි අපි කරපු දෙයක් නෙවෙයි. අපිට බනින්න එපා. හරි. එතකොට මේ නීති හැදුවේ පාර්ලිමේන්තුවෙන් නීති හැදුවාම සියලු දෙනා එකට බැඳලා ඉන්න. ඔබට නයිතිමය වාක්‍යයක් තියෙනවා මේ ඉදිරිපත් කරන්න. ඔබ ඉදිරිපත් කරේ නැත්නම් ඒ සඳහා වෙන දඬන ක්‍රමයකුත් තියෙනවා. ඔබට දඩ ගෙවන්න වෙනවා. ඔබට නඩු පවරනවා කියලා. එතකොට ඒක තමයි අපි කරපු පැහැදිලි කිරීම. එතකොට නමුත් සමහර ප්‍රායෝගික ප්‍රශ්න තිබ්බා. උදාහරණ විදියට මම දැන් මේ සංශෝධනයේ කිහිපයක් තෝරාගෙන ඒවා සම්බන්ධයෙන් බොහෝ දෙනා කතා කිරීම හරිම අවසනාවන්ත තත්ත්වයක්. මේ සංශෝධනයේ තව තියෙනවා. ඒවා කතා කරන්න. ඔබ මම කියන්න සමහර නිලධාරීන්ට එක් අවස්ථාවල කිහිප සැරයක් වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කරන්න උනා. මොකද වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතු අවස්ථා ගණනාවක් තියෙනවා. පළමුපත් වීම වාර්ෂික වත්කම් බැරකම් ප්‍රකාශය පාර්ලිමේන්තු මන්ත්‍රී සහ මේ සියලු දෙනා ඡන්ද අපේක්ෂකයන් වශයෙන් ඉල්ලන අපේක්ෂකෙක් වශයෙන් ඉදිරිපත් කරන නාම යෝජනා ඉදිරිපත් කිරීමේදී වත්කම් බැරකම් ප්‍රකාශය ඊට පස්සේ පශ්චාත් මේ විශ්‍රාම යාමේදී වත්කම් බැරකම් ප්‍රකාශය ඊට පස්සේ පශ්චාත් විශ්‍රාම යාමේ ඒ කියන්නේ විශ්‍රාම ගියපු දවසේ ඉඳන් වසර දෙකක් තව වත්කම් බැරකම් ප්‍රකාශ මේ ආකාරයට සහ ඊට පස්සේ තමන්ගේ ධනය එකපාර වැඩි වුණොත් මිලියන 10කට වඩා වැඩි වුණොත් මේ වත්කම් බැරකම් ප්‍රකාශයක් ඉදිරිපත් කරන්න ඕනේ. එතකොට ඒ ආකාරයේ වත්කම් බැරකම් ප්‍රකාශ රාශියක් තියෙනවා. එතකොට එකම කෙනා සමහර වෙලාවට මාස 6ක් ඇතුළත හතර සැරයක්වත් කම්බරකම් ප්‍රකාශිත කරන්න දේවි. නමුත් අපි මේ සංශෝධනයෙන් ගේන්නේ එහෙම අවශ්‍යතාවයක් නැහැ. ඒවා අඩු කරන්න. ඊට පස්සේ ඔබට කිව්වොත් මේක එක්තරා අර්ථ නිරූපණයක් තියෙනවා. වත්කම්බරකම් ඉදිරිපත් කළ යුතුයි 125ක කොටස් රාජ්‍ය කොටස් තිබෙන සමාගමක අධ්‍යක්ෂකවරු සහ කළමනාකරණ මට්ටමේ නිලධාරීන්. දැන් 125 කියන්නේ රජයේ 75ක් පෞද්ගලික. එතකොට පනතේ අරමුණු වලට එය ඒකාත්මික වෙන්නේ නැහැ. මොකද පනතේ අරමුණ තමයි රාජ්‍ය මුදල්. රාජ්‍ය මුදල් වලින් වැටුප් ලබන රාජ්‍ය මුදල් පරිහරණය කරන පුද්ගලයන් සම්බන්ධයෙන්. ඒ වගේම තවත් තිබුණා ඔබට මෙහි වෙනස්කම් කිව්වොත් මෙහි තියෙනවා වෘත්තීය සමිති වල සියලුම නිලධාරි. ඒතර ලංකාවේ වෘත්තීය සමිති 2000 ගණන් තියෙනවා. ඒ වෘත්තීය සමිති සමහර වෙලාවට ප්‍රීරෝදරත වෘත්තීය සමිතිත් තියෙනවා. එතකොට මේ වෘත්තීය සමිති වල මිනිස්සු මේ වත්කම්බරකම් ප්‍රකාශ ඉදිරිපත් කරන්න ඕනි කියලා. සමහරවිට ඔවුන්ට වත්කම්බරකම් ප්‍රකාශ නෙවෙයි, ඔවුන්ට ජීවත් වෙන විදියකුත් නැති වෙන්න පුළුවන්. එතකොට විශාල ප්‍රමාණයක්. හරි. එතකොට අපි
0: ඉදිරිපත් නොකළොත් උට දඩයක් ගෙවන්නත්
1: වෙනවා. නමුත් අපි ඒක සංශෝධනය කරන්න යෝජනා කරා. සමාජිකයන් 1000කට වඩා වැඩියෙන් සිටින වෘත්තීය සමිති වල අය. මොකද එහෙම වෘත්තීය සමිතියක කියන්නේ මේකේ විශාල වෘත්තීය සමිතියක්. හරි. එතකොට ඒ වගේ සංශෝධනයන් ගණනාවක්, ඒ වගේම තවත් එකක් සංශෝධනය මෙහි තිබුණා. එක දෙයක් වත්කම් බැරකම්. අපි කාගේද වත්කම් බැරකම් දෙන්න ඕනේ? ඒ නිලධාරියා නිලධාරියාගේ විතරක් නෙවෙයි, නිලධාරියාගේ කාලාත්‍රයාගේ, ඒ කියන්නේ ස්වාමිපුරුෂයාගේ හෝ භාර්යාවගේ. ඊට පස්සේ වයස නොසලකා යැපෙනවා නම් දරුවෙක්, ඒ දරුවන්ගේ. ඊට පස්සේ වෙනත් යැපෙන්නන් ඉන්නවා නම් ඒ යැපෙන්නන්ගේ. සහ ඊළඟ අවස්ථාව තමයි යම් පුද්ගලයෙක් මාස 6ක් හෝ ඊට වැඩි කාලයක් එකට ජීවත් වෙනවා නම්, වාසය කරනවා නම් ඒ පුද්ගලයා. එතකොට තනිකරම තුන්වන පාර්ශ්වයක්. හරි. ඒව දාලා තියෙන්නේ හේතුවක් ඇතුව. ඒ තමයි අපි දැකලා තියෙනවා සමහර පුද්ගලයන්, සමහර දේශපාලකයන්, සමහර ඉහළ තනතුරු දරපු පුද්ගලයන් වත්කම් ලබාගෙන තියෙන්නේ තමන්ගේ නම් වලට නෙවෙයි, අනිත් අයගේ නම් වලට. වෙන අයගේ නම් හොයන්න බෑ. හරි. ඒගොල්ලන්ට සමහර බෙනිෆිෂල් ඕනර්ෂිප් එක තියෙන ඒගොල්ලන්ට. එතකොට මෙන්න මේව හොයන්න. හැබැයි ඒකත් එක්ක විශාල තව පිරිසක් මේක ඇතුලේ විශාල පීඩනයකට ලක් වෙනවා. එහෙම දාන්නේ නැහැ තුන්වෙනි පාර්ශ්වය. එතකොට ඒ වගේ යම් සංශෝධන අපි යෝජනා කරා. මේක වෙන්න මම මේ වත්කම් බැරකම් සම්බන්ධයෙන් ඇති සංශෝධන ගැන විතරයි කියන්නේ.
0: මේ සංශෝධනත් එක්ක දැන් සමහර ප්‍රතම් සංවිධාන චෝදනා කරන මේ හරහා මහජන ප්‍රවේශයේ සීමා වෙනවා. මේවා ඍණාත්මක සංශෝධන විදියට උනර්ථක් වෙනවා. මොකක්ද ඔබට ඒ සම්බන්ධයෙන් ලබා දෙන්න තිබෙන
1: පිළිතුර? ඇත්තටම 2023 අංක 953 සිදුවෙච්ච ඉතාම ධනාත්මක හැරවුමක් තමයි මේ මහජන ප්‍රවේශය ලබා දීම. ඒ කියන්නේ සංකල්පයක් විදියට ඉතාම හොඳයි. මිනිසුන්ගෙන් පඩි ගන්නවා නම් පොදු මහජනතාවගේ මුදල් පරිහරණය කරනවා නම්, ඒවා ගැන තීරණය ගන්නවා නම් ඒ අයගේ වත්කම් බැරකම් පොදු මහජනතාව දැනගත යුතුයි. ඉතාම පැහැදිලි. හැබැයි ලංකාව ඒතර එහෙම දැනගත්තට පස්සේ මිනිස්සු මොනවද කරන්න ඕනේ කියන එකේදී තමයි මෙතන විශාල ප්‍රශ්නය ඇති වුණේ. එතකොට ඔබට මම කිව්වා 2023 සහ 24 අපි මේවා එකතු කරගත්තේ ලේඛන වශයෙන්. ඒ කියන්නේ ෆෝම් එකක් දීලා තමයි එකතු කරගත්තේ. එතකොට ඒ වගේම මේ 88 වෙනි වගන්තියේ මහජන ප්‍රවේශය දෙන්න ඕනේ. ඒ මහජන ප්‍රවේශය දෙන්නේ සම්පූර්ණ ප්‍රකාශයට නෙවෙයි. ඒ මහජන ප්‍රවේශය දෙන්නේ එහි හඳුනාගත හැකි අංකයන් එහෙම ඉවත් කරලා. මොකද ජාතික හැඳුනුම් පත් අංක වෙනත් අංක, එතන බැංකු ගිණුම් වල අංක, මොකද නැත්නම් ඒවා පාවිච්චි කරලා වෙන වෙන ඒ පුද්ගලයන්ට වැරදි වැඩ කරන්න පුළුවන් වෙනත් ඕන කෙනෙකුට ඒවා පාවිච්චි කරලා, එතකොට ඒවා ඉවත් කරලා අඩු කරලා තමයි මේ ප්‍රවේශය දෙන්නේ. එතකොට දැන් මේ ප්‍රවේශය දෙන්න ඕනේ. හැබැයි ඒක ඉලෙක්ට්‍රොනික සිස්ටම් එක හදලා නැහැ. එතකොට අපිට සිද්ධ වුණා අපිට අර එකතු කරගත්ත ලක්ෂ 2ක 2.5ක විශාල මේ ප්‍රකාශයන් සියල්ලම අපිට මහජන ප්‍රවේශය දෙන්න බෑ. මොකද අපි ඒව PDF එකට අරගෙන ඒකෙන් තමයි අපි අපේ වෙබ් අඩවිය හරහා දෙන්නේ. ඒ නිසා අපි තෝර කොමිෂන් සභාවට සිද්ධ වුණා අර ප්‍රමුඛතා ලැයිස්තුවේ ජනාධිපතිවරයාගෙනලා 14ට වෙනකන් එතන නවතින්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඒ අයගේ පමණක් මහජන ප්‍රවේශය දෙන්න. එතකොට අපි මේ මහජන ප්‍රවේශය දුන්නාම සිද්ධ වුණේ මොකද්ද කියලා ඔබ ජනමාධ්‍ය වේදිකාවක් විදිහට දකින්න ඇති. මේ රටේ මිනිස්සු සියලු දෙනා දැක්කා මොකද්ද සිද්ධ වුණේ.
0: සමාජ මාධ්‍යයේ පළ වුණා.
1: සමාජ මාධ්‍යයේ පළ වුණා.
0: වැරදි ප්‍රවෘත්ති හැදුණා.
1: වැරදි ප්‍රවෘත්ති හැදුවා. ඒව අරගෙන Tamanට ඕන ඕන විදිහට පාවිච්චි කරා. දැන් පුද්ගලයන්ගේ නිදහස සම්බන්ධයෙන් අපි සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද මේකේ තියෙන වැඩේ අපි නීතියක් දාලා කියනවා ඔබගේ වත්කම් බැරකම් ප්‍රකාශ අපිට දෙන්න. ඒව ඔබ කියන්න ඕනේ. ඔබ කිව්වේ නැත්තම් ඔබට විරුද්ධව අපි පියවර ගන්නවා. හැබැයි එහෙම ගන්න තොරතුරු එක එක පුද්ගලයන්ට අවැසි විදිහට පාවිච්චි කරන්න ගියොත් සහ අර පුද්ගලයන්ට හානිදායක විදිහට පාවිච්චි කරන්න ගියොත් ඒ පුද්ගලයන්ගේ පුද්ගලික නිදහස සම්බන්ධයෙන් විශාල ප්‍රශ්නයක් තියෙනවා. එතකොට අර සියලු දෙනා හුරු කියන පදනමේ නම් මේක හරි. නමුත් එහෙම නැති කට්ටිය මොකද මෙහි ඉන්නවා අර වත්කම් බැරකම් ප්‍රකාශ දිය යුතු පුද්ගලයා පමණක් නෙවෙයි ඔහුගේ හෝ ඇයගේ කාලාත්‍රය දරුවෝ ඊට පස්සේ වෙනත් තුන්වන පාර්ශවයක් සමහර වෙලාවට ඔවුන් මේ වත්කම් බැරකම් ප්‍රකාශ කළ යුතු පුද්ගලයාගේ සම්බන්ධයක් නොමැතිව ඉසා විශාල ආදායම ලැබුව අය වෙන්න පුළුවන් විශාල දේපල තියන අය වෙන්න පුළුවන් ඒතර ඔහුට අර ප්‍රකාශකයාට සිද්ධ වෙනවා අර අයගේ වත්කම් බැරකම් දාන්න ඒවා නොදා ඉන්න බෑ නොදා හිටියොත් ඔහු වරදක් කරනවා. එතකොට අපි කල්පනා කරේ අපි දේශපාලඥයෝ ගැන හිතුවේ නෑ හරි දේශපාලඥයෝ තමන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ සම්පූර්ණයෙන්ම මහජනතාවට දුන්නත් ප්‍රශ්නයක් නෑ ඒව දැනගන්න.
0: මහජන නියෝජිතයින්ගේ වත්කම්
1: බැරකම් ඒක තමයි මම දේශපාලඥයන් කියලා අදහස් කරේ
0: මම වෙනවද
1: නෑ. දැන් මේකෙදි අපි කරේ මොකද්ද අපි අඳුනාගත්තේ මෙන්න මේක අපි අඳුනාගත්තේ අපි දැක්කා ඒ අපි ගිය අවුරුද්දේ දුන්නේ ඉතා සීමිත සංඛ්‍යාවක්නේ. නමුත් මේ සැරේ ඉලෙක්ට්‍රොනික පද්ධතිය හින්දා අපිට දැනට 160,000ක් වත්කම් බැරකම් ප්‍රකාශ ලැබිලා තිනවා. ඒ 160ම 160,000ම අයගේ වත්කම් බැරකම් ප්‍රකාශවල අර අඩු කරනු ලැබූ ඒ කියන්නේ රිඩක් කරපු වර්ෂන් එකකට අපි දෙන්න ඕනේ පබ්ලික් ඇක්සස්. එතකොට ඒක දෙන විදිහක් තියෙනවා නිකම්ම බලන්න බෑ. ඒකට ටෙලිෆෝන් නම්බර් එකක් දීලා ඒ ටෙලිෆෝන් නම්බර් අපිට දෙන්න ඕනේ ID නම්බර් එක. ඉතින් අපි OTP එකක් යවනවා. ඒ අනුව තමයි අපි ඒ ඇක්සස් දෙන්නේ. එතකොට ඒක බලන්න පුළුවන්. හැබැයි කවුරු හරි ඒවා අනිසි විදිහට යොදා ගන්නවා නම් පෙරලා ඒ ප්‍රකාශකයා අපෙන් ඇහුවොත් ඔබට අපි දුන්නා ඔබ දෙන්න කිව්වා අපි අපේ ඒවා විතරක් නෙවෙයි අපේ යැපෙන්නන්ගෙත් දුන්නා අපේ කාලාත්‍රයන්ගෙත් දුන්නා. හැබැයි ඊට පස්සේ ඒවා එක එක පුද්ගලයන් බලලා ඉවර වෙලා ඒවා ඉතාම නරක විදියට පාවිච්චි කරද්දි අපිට විරුද්ධව පාවිච්චි කරද්දි ඒවා සංස්කරණය කරලා පාවිච්චි කරද්දි ඔබ මුකුත් නොකර ඉන්නවා. ඔබට කිව්වහම ඔබ නෑ නෑ කරන්න දෙයක් නෑ අපිට පණතේ මුකුත් නෑ කියලා ඉන්න. ඒතර අපි මේ தത്വේ දැක්කා. එතකොට පණතේ 86 වෙනි වගන්තිය තියෙනවා. ඇත්තට මේ වත්කම් බැරකම් ප්‍රකාශ ලබාගත හැකි අය ලබාගත හැකි නිලධාරීන්. එතකොට ඒ කියන්නේ නීතිය ක්‍රියාත්මක කළ හැකි නිලධාරීන්. ඒ නිසා අපි ඇත්තටම යෝජනා කරේ යම් දෙයක් අවශ්‍යයි මෙන්න මේ ඔව් අපි මහජන ප්‍රවේශ දෙනවා. හැබැයි ඒවා වැරදි විදිහට කටයුතු කිරීම වැළැක්වීම සඳහා යම් ක්‍රමයක් අවශ්‍යයි.
0: මොකක්ද ඒ ක්‍රමය?
1: ඔව් ඒකේ හැටියට පනතේ සංශෝධනයේ දැන් ගැසට් කරලා තියෙන්නේ අලුතෙන්
0: වගන්තියක් සම්බන්ධ වෙන්නේ සම්බන්ධන සාකච්ඡාවක් දෙනවා.
1: ඔව් නෑ අපි නෙමෙයි මේක තියෙන්නේ අලුත් පන සංශෝධනයේ ඇතුළත් වෙලා තියෙන්නේ එහෙම මහජන ප්‍රවේශය ලබාගෙන යම් පත්කම් බැරකම් ප්‍රකාශයකට ඒක අර 86 වෙනි වගන්තියේ දැක්වෙලා තියෙන ආයතනයකට හෝ නිලධාරියෙකුට පැමිණිලි කිරීම හැර වෙනත් කාර්යයකට යොදා ගන්නවා නම් ඒ සඳහා එසේ යොදා ගැනීම සඳහා අර ප්‍රකාශකගේ අවසරය ලබා ගත යුතුයි. එසේ නොමැතිව මේ භාවිතා කරනු ලැබුවොත් ඒ වරදක්. දඬුවම් ලැබිය හැකි වරදක්. ඉතින් මේකට විරුද්ධව තමයි සමහර අය කියන්නේ මේව හංගන්න යනවා කියලා. මම හිතන්නේ ඊට පස්සේ ජනාධිපති තුමාගේ මම මාධ්‍ය දැක්කේ. මොකද මේක දැන් අපිට කිසිම සම්බන්ධයක් තියෙන දෙයක් නෙමෙයි. අපි පෙන්නලා දුන්නේ රජයට මෙන්න මේ හේතුව නිසා පුද්ගලයන්ගේ නිදහසට පුද්ගල නිදහසට පුද්ගලෙන්ගේ අයිතිවාසිකම් වලට සාමාන්‍ය රජයේ සේවකයන්ගේ අයිතිවාසිකම් වලට ගැටලුකාරී තත්වයක් ඇති වෙන්නට පුළුවන් කියන එක විතරයි. ඒ අනුව තමයි කැබිනට් මණ්ඩලය තීරණය කරේ මේ ආකාරයේ සංශෝධනයක් ගේන්න. එතකොට ඊට පස්සේ මං හිතන්නේ මොන හේතුවක් නිසාද කියලා මා දන්නේ නැහැ. මා දැක්ක පාර්ලිමේන්තුවේදී අමාත්‍යවරයෙක් කියනවා ජනාධිපතිවරයාගේ උපදෙස් මත නෑ මේක දේශපාලනඥයන් සම්බන්ධයෙන් මේකත් අපි ගෙන එන්නේ නැහැ කියලා. ඒ කියන්නේ දැන් අපි මේ මහජන ප්‍රවේශ නවත්තනවා කියන එක නෙමෙයි මේ පනත තියෙන්නේ. කොහොමද දෙනවා? හැබැයි අර මිස්යූස් කරන එක අවභාවිතා කරන එක නවත්තන්න තමයි මේක ගෙනාවේ. දැන් ඒක අනුව දැන් ඔය කියන විදිහට නෑ ඒව අවභාවිතා කරන්නත් දෙනවා කියන එකනේ ඔය කියන්නේ. හරි? ඉතින් පාර්ලිමේන්තුව තීරණය කරනවා නම් පාර්ලිමේන්තුවෙන් නීති හදන්නේ. හරි? පාර්ලිමේන්තුවේ ඉන්න කට්ටියගේ වත්කම් බැරකම් ප්‍රකාශ කාට හරි අවභාවිතා කරන්න දෙනවයි කියලා. يعني
0: පාර්ලිමේන්තුවට ඕන නම් පුළුවන් මහජන නීතිගේ
1: වත්කම් බැරකම් ඕන එකක් කරගන්න කියලා. ඉතින් අපිට ප්‍රශ්නයක් නෑ. හරිද? එතකොට අපි හැබැයි අවධානයට යොමු කරනු ලැබුවේ
0: උන්ටත් මේක අදාළයි.
1: උන්ටත් අදාළයි. උන්ට අදාළයි. මට කතා කරපු ඔය විපක්ෂයේ മന്ത്രിවරු ඉන්නවා. හරි? එතකොට මේ ඔවුන්ට ඔවුන්ගේ මේක නිසා මේව එලියට ගියාම මේ හැමෝම හොරු නෙවෙයිනේ. ඉතාලම සාධාරණ මිනිස්සු. එතකොට ඒ මිනිස්සුගේ කාලාත්‍රයන් දරුවන්ට වෙන දේවල් ගැන විපක්ෂයේ മന്ത്രിවරු මට කියලා තිනවා මේක දැම්මහම මේව එලියට ගියාම අපිට මොනවද වෙන්නේ කියලා. අපි කිව්වේ ඔබතුමාලා පාර්ලිමේන්තුවේ ඉන්නේ. ඔබතුමාලා මේවා හදන්නේ. ඔබතුමාලා නීති හදන්නේ. මිනිස්සු බලය දුන්නේ ඔබතුමාලට නීති හදන්නේ. එතකොට සාධාරණ නීතියක් හදාගන්නේ ඔබතුමාලගේ වැඩක්. හරි? අපි පෙන්නලා දුන්නේ ඇත්ත වශයෙන්ම මිනිසුන්ට ඇතිවිය හැකි තත්ත්වය. එතකොට රජය තීරණය කරනවා නම් පාර්ලිමේන්තුව තීරණය කරනවා නම් නෑ මහජන නියෝජිතයන්ට මේක ඕනේ නෑ. මහජන නියෝජිතයන්ගේව පෙන්නනවා. මහජන නියෝජිතයන්ගේව ඕන තැනක ඕන විදියකට මේව කරන්න පුළුවන් කියලා. ඒක විවස්සාදායකයේ තීරණයක්. විවස්සාදායකයේ තීරණයට කිසිම කෙනෙකුට අභියෝග කරන්න බෑ.
0: නීති හදන තැන.
1: නීති හදන තැන. ඉතින් ඒක විවස්සාදායකයේ තීරණය කරයි. නමුත් අපි ඇත්ත වශයෙන්ම මේ සංශෝධනය සඳහා මෙන්න මේ ගැටලුව වලට අපි මුහුණ පෑවා කියන එක කැබිනට් මණ්ඩලයේ අවධානයට ජනාධිපතිවරයා හරහා යොමු කරනු ලැබුවා. ඒකයි මට කියන්නට උන්නේ මේ හැම එකක්ම ඇත්තරම මේ සංශෝධන ඉදිරිපත් කරනකොට මේ හැම වගන්තියකටම ඒ කියන්නේ මේ අපේ ඔබ්සර්වේෂන්ස් අපි දුන්නා මේවා මොනවද වෙන්නේ කියලා. එතකොට
0: දැන් මාධ්‍ය ආයතන ප්‍රධානීන්ගේ සහ අධ්‍යක්ෂවරුන්ගේ වත්කම් බැලකම් ප්‍රකාශයද දක්වන්න ඕනේ කියලා නව සංශෝධනයේ හරහා ඇතුළත් වෙනවා මම හිතන්නේ. දැන් හිතන්නේ වෙනවා. ඇයි ඒක ආවේ? මොකක්ද හේතුව වුණේ කියලා මම ඔබෙන්
1: අහනවා. ඇත්තම මේක නව සංශෝධනයක් නෙවෙයි. ඒක 2023 අංක 950 ත් ඒ විදිහටම තියෙනවා. ඒ කියන්නේ ඒකේ වෙලා තිබුණේ වගන්තිය යම් වරදක්. ඒ කියන්නේ එහි තියෙනවා මේ ඉතාම පැහැදිලිව මේ මෙන්න මෙහෙ ඔබට මම මේක කිව්වොත් ඒකේ පැහැදිලිව තියෙන්නේ මෙන්න මෙහෙමයි. 1991 අංක 25 දරන ශ්‍රී ලංකා විදුලි සංදේශ පනතේ 17 වන වගන්තිය යටතේ බලපත්‍රලාභී මාධ්‍ය සමාගම් වල හිමිකරුවන් කර්තෘවරුන් සහ කර්තෘ මණ්ඩලයේ සමාජිකයන්. ඒතර මේ තියෙන්නේ 2023 පනතේ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මේ මාධ්‍ය සමාගම් බලපත්‍ර ලබන්නේ මේ 17 වෙනි වගන්තියට තේ නෙවෙයි. මේ 17 වෙනි වගන්තියට තේ නෑ මාධ්‍ය සමාගම්. ඒතර මේක මේ පනතේ තිබිච්ච යම් වැරදීමක්. ඒක නිසා අපි මේක નિවරදි කරා ඇත්තටම මාධ්‍ය සමාගම් එන්න. හරියටම. මේක හැටියට නම් මාධ්‍ය සමාගම් උගලට කියන්න පුළුවන් නෑ අපි බලපත්‍ර ලබන්නේ මේ 17 වෙනි වගන්තිය නෙවෙයි. ඒක නිසා අපි දෙන්න ඕනේ නෑ කියලා. ඒ එහෙම ගැටලු නීතිමය ගැටලුකාරී තත්ත්වයක් નિවරදි කිරීම තමයි කරේ. ඇත්තටම මාධ්‍ය සමාගම් වල හිමිකරුවන් කර්තෘවරුන් කර්තෘ මණ්ඩල සමාජිකයන් දෙන්න වෙනවා. එතකොට දැන් කාට හරි දෙන්න පුළුවන් ඇයි එහෙම දෙන්න වෙන්නේ? එහෙම දෙන්න වෙන්නේ මේ හැම වගන්තියක්ම බැලුවොත් මේක ඇත්තටම තියෙනවා 20 ගණනක් කාණ්ඩ වත්කම් බැරකම් ප්‍රකාශ දෙන්න ඕනේ. ඒකට හැම එකටම යම් හේතුවක් තියෙනවා. ඒ තමයි ඔබ දන්නවා මේ මාධ්‍ය ආයතන පාවිච්චි කරන්නේ කාගේ සංඛ්‍යාතද?
0: මහජනතාවගේ
1: සංඛ්‍යාත. මහජනතාවගේ සංඛ්‍යාත පාවිච්චි කරන මිනිස්සු, ඒ වයින් ආදායම් ලබන මිනිස්සු මහජනතාවට තමන්ගේ ආදව වත්කම් බරකම් කියන්න ඕනේ. ඉතින් මේ හැම එකක්ම යම් කිසි සාධාරණීකරණයක් එක්ක තමයි මේ නීති හදන්නේ. ඉතින් ඒක නිසා ඒ එහෙම තමයි මේ නීති කියවන්නට ඕන.
0: අපකුන්දේශ වල වෙනසක් සම්බන්ධයෙන්
1: ඔව්. එහෙම යෝජනාවක් ගෙනල්ලා තියෙනවා මේ සංශෝධනය හරහා. ඇත්තටම ඒක අපි පෙන්නලා දුන්නු එහෙනේ. ඒක විය යුතු ආකාරය සම්බන්ධයෙන් අපි ඍජු මැදිහත් වීමක් උනේ නැහැ. නමුත් අපි දැකපු එක දෙයක් තියෙනවා. දැනට තියෙන්නේ දූෂණ විරෝධී පනතේ 149 වෙනි වගන්තියට අනුව දූෂණ විරෝධී පනත යටතේ වැරදි තියෙනවානේ. ප්‍රධාන වශයෙන් අල්ලස් දූෂණය අයිතු ධනවත් වීම සහ තවත් විශාල වැරදි ගණනාවක් අලුතෙන් එකතු කරා. ඒ කියන්නේ ක්‍රීඩා වැරදි සම්බන්ධයෙන් ඊට පස්සේ තව පුද්ගලික අංශයේ අල්ලස් ඊට පස්සේ conflict of interest disclose කරලා නැති ඒවා ওই විදියට වැරදි ගොඩක් අඳුනලා දුන්නා. දැන් ඉහි තියෙන්නේ සාමාන්‍යයෙන් මේවා අපපනත ප්‍රකාරව අපදිය නොහැකි වැරදි. ඒ කියන්නේ අපදිය නොහැකි වැරදි කියලා කියන්නේ මහේශාත්වරයෙකුට අභිමතය පරිදි අපදිය හැකි වැරදි. නමුත් එහි එක වගන්තියක් තියෙනවා. නමුත් අල්ලසක් ලබාගත් බවට සාක්ෂි මගින් අනාවරණය වන අවස්ථාවක සහ අධ්‍යක්ෂක ජෙනරාල්වරයා විසින් ඒ අනාවරණය වීම පිළිබඳ සහතිකයක් ගොනු කරන අවස්ථාවක නඩු විභාගයේ අවසන් වනතුරු රිමාන්ඩ් භාරයේ තැබිය යුතුයි කියලා. විශේෂ අවස්ථාගත කරුණු යටතේ විතරයි අපදෙන්න පුළුවන්. එතකොට ඇත්තටම මේක තේරුම් ගන්න ඕනේ තත්වයක්. කියන්නේ ලංකාවේ අප නීතිය සම්බන්ධයෙන් බැලුවොත් අප පනත 1997 අංක 30 දරන අප පනතේ රීතියම අපදීම. මෙතරේකේ තමයි අප ප්‍රතික්ෂේප කිරීම. අප ප්‍රතික්ෂේප කරනකොට තමයි මහේශාත්වරේ හෝ මහාධිකරණ විනිශ්චකාරවරේ හේතු ලියන්න ඕනේ. අප දෙන්නේ හේතු ලියන්න ඕනේ නැහැ. මොකද අප දෙන්න තමයි පනත හදුවේ. හැබැයි ඒකට විතරේකී වෙන අවස්ථා තියෙනවා. ඒ තමයි විශේෂයෙන් සමහර පනත්වල වගන්ති නැතුලත් කරනවා අප පනතට විරුද්ධ. ඒ තමයි දැන් ඔබට ඔබ දන්නවා දැන් ඔය බන්ධනාගාර ගැන කතා කරොත් මේ දවස්වල 54 ආයන්න කියලා වගන්තියක් ගැන කතා කරනවා. හරි ඒ 54 ආයන්න වගන්තියට අනුව
0: තදබදයේ හේතුවක්
1: විදියට ඒ චෝදනාව ඒකේ තියෙන ප්‍රශ්නේ තමයි ඒ 54 ආයන්න වගන්තියට තේ නඩු පුද්ගලයා කතරංගුවට ගත්තට පස්සේ අප දෙන්න පුළුවන් මහා අධිකරණයට. ඒකෙත් ග්‍රෑම් 10ට වඩා වැඩි වුණාම අභියාචන අධිකරණයට. හරි ඒතර ඒ වගේ දාලා තියෙන්නේ අර පුද්ගලයේ වරදක් කරාම දඬුවම් දෙන්න දීර්ඝ කාලයක් යනකොට ඒ අතර කාලේ ඔහු නැවත නැවත වැරදි කරන්න පුළුවන්. ඒ නිසා මේ ඇත්තටම රිමාන් බන්ධනාගාර ගත කිරීම දඬුවම් නෙවෙයි. නමුත් රිමාන් බන්ධනාගාර ගත කිරීම තුළ ඔවුන් සමාජයට නැවත නැවතත් පැමිණීම වැළැක්වීම සහ ඔවුන් නැවත නැවත වැරදි කිරීම වැළැක්වීමේ සඳහා යම් දායකත්වයක් දක්වනවා. ඒ වගේම තමයි ඒ වගේම දැන් ඔබ දන්නවා මේක දැන් ඩෙටරන්ට් ඇස්පෙක්ට් එක. ඒ කියන්නේ පුද්ගලයන්ට පණිවිඩයක් යනවා මෙහෙම කරොත් මෙන්න මේ වගේ ඒ කියන්නේ පස්සේදී නඩු අහලා දඬුවම් දෙන්න කලින් මෙන්න මේ වගේ දෙයක් ඔබට සිද්ධ වෙනවා. ඒ නිසා ඒකේ යම් මර්ධන යම් ආකාරයක අර වැරදි අඩුවීමක් සිද්ධ වෙනවා. ඒතර එහෙම තමයි මේ පනත්වල ඔබ දන්නවා පොදු දේපල පනතේ එහෙම වගන්තියක් තියෙනවා. විෂ වර්ග අභින්සාන්තරදායක ඖෂධ ආඥා පනතේ තියෙනවා. එතකොට ගිනි අවි ආඥා පනතේ තියෙනවා. මේ වගේ විවිධ පනත්වල තියෙනවා. සස්වාදී වැළැක්වීමේ පනතේ ඇත්තරම අපදීම සම්බන්ධයෙන් අවස්ථාවක් ඇත්තෙම නැහැ. එතකොට එහෙම තියෙන්නේ එව යම් කිසි ආකාරයකින් වැළැක්වීම සඳහා. එතකොට අපි දැක්කා දැන් ඔබට මම කිව්වේ 149 වෙනි වගන්තියේ තියෙනවා අල්ලසක් අරගෙන අල්ලසක් ඕනෑම ප්‍රමාණයක අල්ලසක් රුපියල් 500ක් වුණා අරගෙන අධ්‍යක්ෂණාරය සාහිතිකයක් දානවා නම් ඒක සාක්ෂි තියෙනවා කියලා ඔහු නඩු විභාගයේ අවසන් වෙන කරිම අවුරුදු 3ද 4ද 5ද
0: අපනේ
1: හැබැයි මම ඔබට කියපු ඉස්සරලා දූෂණය කියන වරද ලංකාව ආර්ථිකමය වශයෙන් ප්‍රපාතයටපත් වෙච්ච මහා පරිමාණ දූෂණය කියන වරද මේ වගන්තිය නැහැ. ඒකට තියෙන්නේ අර අපපනත ක්‍රියාත්මක වෙන. එතකොට මහේශාත්වරයාට අප දෙන්න පුළුවන්. මේක හරියට ක්‍රියාත්මක වෙනවා නම් රුපියල් 500ක් අල්ලස් ගත්ත පුද්ගලයා නඩු විභාගයේ අවසන් වෙනකන් රිමාන්ඩ් ඔහු විශේෂ සුවිශේෂී කරුණු ඉදිරිපත් කරේ නැත්තම් ඒ සුවිශේෂී කරුණු කියන ඒවත් නීතිය පෙන්වලා දීලා නැහැ. ඒවා නඩු තීන්දුව හරහා ඇවිල්ලා තියෙන්නේ. මොනවද සුවිශේෂී කරුණු කියන්නේ? එතකොට ඒ කියන්නේ අපපනතට ප්‍රතිවිරුද්ධ විදියේ සංකල්පයක් තමයි ඒවයි තියෙන්නේ. අප දෙන්න නෙවෙයි ඒව හදලා තියෙන්නේ, අප නොදීන. හැබැයි දූෂණය කියන වරද, දූෂණය කියන වරදට කොයිතරම් ලොකු දූෂණයක් කරලා කොයිතරම් ලොකු අලාභයක් කෝටි ප්‍රකෝටි ගාණක් කරත් හරි ඔබට ඔබ දන්නවද මේ දූෂණය කියන වල සම්බන්ධයෙන් අපි කරන විමර්ශන සම්බන්ධයෙන් සමහර ඒවා නැව් ගණන් පෝරගෙනල්ලා අලාභ සිද්ධ වෙච්ච ඒවා ප්ලේන් ගෙනල්ලා අලාභ සිද්ධ වෙච්ච ඒවා හරි මේ ඒවට පවා පළවෙනි දවසේ ඕනනම් අප දෙන්න පුළුවන් හරි එතකොට අපි දැක්කා ඒක තුල මිනිස්සු මේවා කරන්න යම් ප්‍රමාණයකට බියක් නැති වෙනවා. අනිත් එක ඔබට කියන්නේ මෙච්චර මේවා තියෙද්දිත් අපි හැමදාම වැටලීමක් කරනවා අල්ල සම්බන්ධයෙන්. නමුත් කොයිතරම් මිනිස්සු ඒක කරනවද දිගටම?
0: හරි සමාජය තුළ කතා වුණත් අතරඟුඩ ගත්ත අප හම්බුණා නේ
1: කියලා. අප හම්බුණා කියලා. මං කියන්නේ අපදීමෙන් අපති අරගෙන මිනිස්සු රිමාන්ඩ් කරලා හිරගෙවල් පුරවන එක නෙවෙයි. හැබැයි යම් කිසි මම විනිශ්චකාරවරයෙක් විදිහට මට මේ ගැන තියෙන මේක මෙන්න මේ විදිහයි අදහස. රිමාන්ඩ් වෙන්න ඕනේ මිනිස්සු රිමාන්ඩ් වෙන්න ඕනේ. හැබැයි රිමාන්ඩ් වෙන්න ඕනේ නැති මිනිස්සු රිමාන්ඩ් වෙන්න ඕනේ නැහැ.
0: වරදේ හැටියට.
1: වරදේ සහ ඒකට හොයා බලන කාරණා තියෙනවා. රිමාන්ඩ් මේ අනුස්සේ රිමාන්ඩ් බාරයට පත් කරන්න හේතුවක් ඇතුව. එකක් ඔහු එළිය ඉන්නකොට විමර්ශන කරන්න බැරි නම් ඔහු විමර්ශන වලට බාධා කරනවා සාක්ෂිකරුවන්ට බාධා කරනවා ඔහු තියාගෙන ඉන්න බෑ ඒ වගේම දෙවෙනි කාරණය ඔහු සමාජයේ ඉන්නකොට නැවත නැවත වැරදි කරනවා නම් ඔහු අද ගෙනියනවා අධ්‍යාපදීලා හෙට ගියාම ආයේ වරදම කරනවා
0: හොඳයි
1: ඒක නිසා විනිශ්චකාරවරේ වශයෙන් මගේ කියවීම තමයි අපදීම දඬුවමක් විදියට යොදා ගන්න බෑ හැබැයි සමාජයේ වශයෙන් යම් පාලනයක් ඇති කිරීම සඳහා ඒ තිබිය යුතුයි ඒ තුලින් තමයි සමහර වෙලාවට මිනිස්සු ඒ වරද නැවත නැවත කරන එක වැළකෙන්නේ ඒ නිසා වෙන්න ඕනේ නමුත් මේ වගන්තිය මේ වගන්තිය මම කියුවා මේකේ තියෙන්නේ රුපියල් ලක්ෂයකට වඩා වැඩි අල්ලසක් ගන්නවා නම් ඕ දූෂණය නැවති වරද සම්බන්ධයෙන් රුපියල් ලක්ෂ 5කට වඩා පාඩුවක් රජයට වෙනවා නම් හෝ වෙන කෙනෙකුට ලාභයක් වෙනවා නම් අප ලබා ගත යුත්තේ
0: මහාධිකරණයකින්
1: හරි එතකොට ඒක වෙනස් කරන්න රජයට පුළුවන් මේ රජය හිතනවා නම් ඕ පාර්ලිමේන්තුවට පුළුවන් ශ්‍රේෂ්ඨාධිකරණයට ගියොත් මම හිතන්නේ නීතිපතිතුමාට පුළුවන් ඒ ගැන මේව කරන්න සා වෙනත් පාර්ශ්ව වෙන නීති ශ්‍රේෂ්ඨාධිකරණයට පෙන්වලා දෙන්න පුළුවන්
0: අවස්ථාව වේතයි හොඳ අපි වැඩසටහනේ අවසානයක ළඟා වෙන්නේ කාලය වේගෙන් ගත වෙලා තිබෙනවා මා අවසාන වශයෙන් සමාජය තුළ යම් කිසි කතාවක් මතු කරමින් තියෙනවා සමහර පාර්ශ්වලින් මේ සංශෝධන හරහා මහජන වගකීම සීමා වීමක් වෙනවද ඒ වගේම අවසාන වචන එකත් එක්කම ජනතාවට තියෙන වගකීම මොකක්ද දූෂණය පිළිබඳකීම දෙසා කියලා මා ඔබතුමාගෙන් අහුවොත් වැඩසටහනේ අවසානයේ අපි පිළිගන්නේ
1: ඉතාම හොඳ ප්‍රශ්නයක් ඇත්තරම මේ සංශෝධනයෙන් මට එහෙම පේන්නේ නැහැ ඒ කියන්නේ එකම දේ අපි මේක ක්‍රියාත්මක කරන මිනිස්සු විදිහට අපි හිතුවා මේ පනත් ක්‍රියාත්මක කරන මිනිස්සු විදිහට මිනිස්සුන්ගේ පැත්තෙන් බලන්න ඕනේ සහ හැමතිස්සෙම මුළු ඔක්කොම ඉන්නේ හොරු කියලා හිතාගෙන මේක ක්‍රියාත්මක කරන්න බෑ. එතකොට මේ නීති හදලා තියෙන්නේ කාටද? නීති හදලා තියෙන මිනිස්සුන්ට. එතකොට ඒ නීති මිනිස්සුන්ට කරදරයක් වෙනවා නම් මිනිස්සු ඒ නීති පිළිපදින්නේ නැති වෙනවා. හරි? ඒ නිසා පළවෙනි කතාව තමයි නීති ඕනේ කාටද? නීති ඕනේ මිනිස්සුන්ට. නීති හැදෙන්න ඕනේ කාට උවමනාවටද? නීති හැදෙන්න ඕනේ මිනිස්සුන්ට උවමනාවට. සහ ඒ නීති මිනිස්සුන්ට කරදරයක් වෙන්න බෑ. ඒ කරදරයක් උනහම වෙන්නේ මිනිස්සු දන දන මේ නීති කඩනවා. ඒක නිසා ඇත්තටම මිනිසුන්ට හැඟීමක් තියෙන්න ඕනේ මේ නීති හැදුවේ අපි වෙනුවෙන්. අපි මේ නීති පිළිපදින්න ඕනේ අපි බලාපොරොත්තු වෙන රට හදන්න. අපි බලාපොරොත්තු වෙන සමාජය හදන්න. ඒ වගේමයි අපි මම මේ සාකච්ඡාව පුරා නොකියවෙච්ච කාරණයක් තියෙනවා. ඒ තමයි මේ නිවාරණය කියන කෑල්ල. ඒ කියන්නේ නිවාරණය කියන අංගය අපේ විශාල අංගයක්. අපි ඒක හදන්න විශාල උත්සාහයක් ගන්නවා. ඒ වගේමයි මේක කරන්න ඕනේ පොඩි කාලේ ඉඳන්. පොඩි ළමයින්ගේ ඉඳන් කරන්න ඕනේ. ඒක නිසා අපි ඇත්තටම උත්සාහ කරනවා. මම හිතනවා දීර්ඝ කාලයක් අපේ වැඩිහිටි පරපුර දැන් දූෂණය වෙලා ඉවරයි. හැබැයි පොඩි උන් ටික හදා ගන්න ඕනේ. උන්ට කියලා දෙන්න ඕනේ සුපිලිපන්න භාවය සම්බන්ධයෙන්. හරියට ජීවත් වෙන්නේ කොහොමද? නීතිකරුකව ජීවත් වෙන්නේ කොහොමද? කවුරු බලන් හිටියත් නැතත් වැරදි කරන්නේ නැතුව ඉන්නේ කොහොමද කියලා. මේක ඒ වගේම සමාජයේට තියෙන දෙකක්. එකක් තමන් වැරදි නොකර ඉන්න ඕනේ සහ වැරදි කරන මිනිසුන්ට එරෙහි වෙන්න ඕනේ. ඒක අපි කරන්න ඕනේ. ඒක මිනිස්සුන්ගෙන් එන්න ඕනේ. ඒ නිසා තමයි සමාජීය වගකීම තියෙන්නේ. මේ දූෂණය වැළැක්වීම අල්ලාස් දූෂණ චෝදනා විමර්ශන කොමිස් සභාවේ වැඩක් විතරක්
0: නෙවෙයි. නොවේ ජනතාවගේත් වගකීමක්. සුපිලිපන්න සමාජයක් ගොඩනැගීම හොඳයි. මා හිතනවා තව බොහෝ දේ ඔබෙන් අසන්නට තිබෙනවා. ගැ නමුත් කාලය අවසන් වෙනවා. වැඩිපුරත් කාලයක් ගත වුණා. කාලය අවසන් නම් මම බලාපොරොත්තු වෙනවා ඔබතුමන්ව ජලිතවරක් සම්බන්ධ කරගන්න ඉදිරි වැඩසටහනකදී මම හිතනවා ආරාධනය පිළිගන්නේ කියලා. ඉතින් අද දවසේදී අපගේ සාකච්ඡාවට ඔන්න පොලිටික්ස් තහයක් වූයේ අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් රංගදේසනායක මහතා. බොහොම ස්තුතියි ඔබතුමාට. අපගේ ආරාධනාව පිළිගත්තාට සුබ රාත්‍රියක් ප්‍රාර්ථනා කරනවා. සුබ රාත්‍රියක්. ඉතින් ITN ලක්කඩ සහ අපගේ ඩිජිටල් ප්‍රවේශයන් ඔස්සේ එක් වූ ඔබ සියලු දෙනාට සුබ රාත්‍රියක් ප්‍රාර්ථනා කරනවා. ලබන සතියේත් අගහරුවාදා රාත්‍රී 10:30ට මෙවන් වූ වැඩසටහනකින් හමුවෙමු. සුපිලිපන්න සමාජයක් ගොඩනැගීමට.

සමය සූත්‍ර දේශනාව මහා කාරුණික බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයා වෙත අනුකම්පාවෙන් දේශනා කරන ලද ආරක්ෂක පරිත්‍රාණ දේශනා අතරින් මහා සමය සූත්‍ර දේශනාව අති විශේෂ වූවකි. තාරකා සමූහයක් පිරිවරා බැබළෙන පූර්ණ චන්ද්‍රයාසේ එදා කපිලවස්තු නගරාසන්නයේ මහා වනපෙත ඒකාලෝක කරමින් සමස්ත මහා විශ්වතලයේම බුද්ධඥා චත්‍රයට හසු කරමින් පවත්වන ලද මේ දේශනාව විශේෂයෙන්ම සජ්ජායනා කෙරෙන්නේ සම්‍යක් දෘෂ්ටික දෙවිදේවතාවුන් වහන්සේලාගේ ඇල්ම බැල්ම හා ආශිර්වාදය අපේක්ෂාවෙනි. එදා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද මූලෙහි ගෞරවාභිවාදන පූර්වකව දස දහසක් චක්‍රාවාටයන් සිට සපමිනි මහානුභාව සම්පන්න දිව්‍ය ගණයා බුදුරතුන් සරණ ගිය යම් පින්වතෙක් වේ නම් ඒ අය කිසිදා අපායගාමී වන්නේ නැතේ කියමින් බුද්ධ ප්‍රමුඛ ශ්‍රාවක සංඝ රත්නයට ස්වකීය අත්‍යන්ත ගෞරවය පුද කළහ. මේ වනාහි විශ්වගත දිව්‍ය ශක්තියින් ඒකරාශී කරමින් ජීවිතයට එළඹෙන සකලාන්තරාය දුරුකොට සිත ශාන්තිය සැලසීමේලා මහෝපකාරී වන පරිත්‍රාණ ධර්මයකි. සියලු දෙවියන්ගේ ආශිර්වාදය පිණිස ඒ මහානුභාව සම්පන්න මහා සමය සූත්‍රය සැදැහැ සිටින් සජ්ජායනය කරනු ලබන්නේ පූජ්‍ය ගණ කුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

බුදුරජාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා අවබෝධ කරගත් ධර්මය කැටිකොට කළ දේශනාව ධම්සත් පැවතුම් සූත්‍රයයි. බුදුදහමේ යන මූලික ඉගැන්වීම මෙහි විවරණය වේ. අරි අතංගි මඟහරහා නිවන් මඟට ප්‍රවේශ වන පුද්ගලයා විසින් අනුගමනය කළ යුතු නිවැරදි සදහම් මඟ හෙළි කර ඇත්තේ මෙම සූත්‍රයෙහිය. ධම්සත් පැවතුම් සූත්‍ර පිරිත් සජ්ජායනය තුළ ඇත්තේ උද්‍යෝගයේද ධෛර්යයේද වඩවන ශෛලියකි. දුක් දොම්නසින් පිරි මනසට මෙම සජ්ජායනය ශ්‍රවණය කිරීමෙන් නව බලාපොරොත්තු ඇති කරගත හැකි.

අපසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩසිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ.

නිරෝගී බව දෙසා සිදු කෙරෙන මහා ආශිර්වාද සජ්ජායනය. පින්වත් සහභාගීත්වය පූජ්‍යපාද ගලගොඩාත්තේ ඥානසාර ස්වාමින් වහන්සේ.

අපූරු නිර්මාණයක් වන මේ ශරීරය දෙස මොහොතක් බලමු. මසසින් නොවේ, අපි නුවණසින්ම බලමු. මෙහි කුපමණ දේවල් හටගනීද, පවතීද, නැතිව යයිද?

නැවතී ස්වභාවයන් අපි නුවණින් දැක ගන්න ඕන. එය කයේ ස්වභාවයේ සේම සෝබා දහමේ ස්වභාවයයි යථා ස්වභාවයයි යථාර්ථයයි. මොහොතක් සිතන්න, මේ කය

සිතීමට එපමණක්ද ඇවිදින්න වැඩ කරන්න මේ සියල්ලටම

කයේ ස්වභාවය කුමක්ද? මේ මොහොතක් පාසා දිරාපත්වන සුළුයි, කැඩෙන බිඳෙන සුළුයි, ලෙඩ වෙන සුළුයි, දිරාපත්වන, කැඩෙන බිඳෙන, ලෙඩ වෙන මේ ස්වභාවය කයේ පවතින, කයට උරුම වූ තවත් එක් ස්වභාවයක්. නිරෝගී බව උතුම්ම ලාභයයි. මේ සත්‍ය වචනය අපට සැබවින්ම වැටහෙන්නේ අපේ කය රෝගී වූ විටයි. කයේ හටගන්නා නිම්නැති රෝගී භාවයන් අතර පිටතට

ඉරතු විපර්යාසයෙන් හටගන්නා රෝග, කයේ අනිසි භාවිතයන් නිසා හටගන්නා රෝග, උපක්‍රමික රෝග, කර්ම විපාක වශයෙන් හටගන්නා රෝග ආදී වූ අනේක විද රෝගවලින් මේ කය පිරී පවතිනවා. එපමණක් නොවේ, සීතල, උෂ්ණය, කුසගින්න, පිපාසය, මලමුත්‍ර පහ කිරීම ආදී විසමතාවන් විසින් පවා මේ කය ලෙඩ කරනවා නොවේද? නිරෝගීව සිටින නිමේෂයන්ට වඩා රෝගීව සිටින නිමේෂයන් වැඩි බව ජීවිතයේ ස්වභාවයයි. මෙය සත්‍ය නොවේද? එය සෝබාධමේ නියාමය හෙවත් ධම්ම නියාමයයි. මොහොතක් සිත

කයට පමණක් උරුම වූවක්ද? උපන් සියලු සත්වයින්ටම මේ ව්‍යාධි ධර්මතාව පොදුයි. ගස්වැල් පවා ලෙඩ වෙනවා, රෝගී වෙනවා. එසේනම් රෝගී වූ විට, ලෙඩ වූ විට අපසිත් සසල කරගන්නේ ඇයි? රෝගයනු උපන් සත්වයාට අරුමයක් නොව උරුමයක් බව අපි වටහා

අන් කිසිවක් නොව නිරෝගී බව සඳහා උත්සාහ දැරීමයි. බුදු වදනට අනුව ඒ ප්‍රයත්නය දෙයාකාරයි.

පිළියම් යොදමු. දෙවනුව අප මනස දුබල නොවන්නට ප්‍රඥාමය පිළියම් යොදමු. කයට අනුව සිත ලෙඩවීම එය වළක්වා ගැනීම සඳහා සිතට නිසි මඟ පෙන්වමු. රෝගී බව හමුවේ පුහුදුන් අපි මේ දෙයාකාර වූ පිළියම් කළ යුතු වෙනවා. මෙතැන් සිට ලෞතුරා බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද තෙරුන් ගිලන් වූ අවස්ථාවේ දෙසූ දස සංඥා ඇතුළත් ගිරිමානන්ද සූත්‍රය ඔබට ශ්‍රවණය කරන්න පුළුවන්.

පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර මඟ පෙන්වීම අපට කියා දෙනවා. කය මනස එකිනෙක බැඳී ඇති බැවින් කයේ රෝග මනසට බලපාන බව අපි දනිමු. ඒ බලපෑම අවබෝධ කර නොගතහොත් මනස දුබල වීම, රෝගී වීම අනිවාර්ය වෙනවා. බුදු අවදන නම් මනස ශක්තිමත්ව නිරෝගීව තබා ගැනීමයි. එනම් සිතේ නිරෝගී බවයි. අපි සිතින් ලෙඩ වෙන්නේ සංඥා විපර්යාස හේවත් වැරදි ලෙස කරන හඳුනා ගැනීම නිසායි.

පුල්වන කය සැපගෙන දෙන්නක් වශයෙන්ද හඳුනා ගනිමු. මේ වැරදි සංඥාවයි. වැරදි සංඥාවන් හැම විටම සිත ලෙඩ කරනවා. එබැවින් රෝගී කයක් හමුවේ නිරෝගී හිතක් තබා ගැනීමට මඟ පෙන්වන මේ දස සංඥාවන් සිහි කරමු. අපි දැන් සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ

වේවා, සුවපත් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා.

0: දජක්ක සූත්‍ර දේශනාව. දේශකයන්න් වහන්සේ ගම්පොළ මීතලාව කොහොමද රුවන්පා මුල මහා විහාරාධිපති පූජ්‍යපාද ගණේ කුඹුරේ ශාන්ත ස්වාමීන් වහන්සේ.
1: අනන්ත දුක්ඛ වේදනාවන් හා සන්තාපයන්ගෙන් යුතුව ඉදිරියට යන මේ ජීවන ගමනේ බිය සන්ත්‍රාසය හා ලොමුදැහැගැන්වීම යනු නිතර අත්දකින්නට ලැබෙන අනිවාර්ය සිද්ධවීමයි. මිනිසුන් පමණක් නොව දෙවියන්ටද සාධාරණ වූ මේ මනස්ථාපය දුරුකර ගැනීමට සක්‍ර දෙවි මහරජුන්ගේ පිහිට පැතීම සිදු වූ බව දජග්ග සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වේ. බියෙන් තැතිගැනුණු මිනිසුන් යක්ෂ ප්‍රේත ආදී අමනුෂ්‍යයන් පසුපසද විවිධාකාර අදෘශ්‍යමාන බලවේග පසුපසද පිහිටපතා දිව යන බව රහසක් නොවේ. දුකටපත් අසරණයින් රවටමින් ලාභ උපදවන කූට මිනිසුන් අද සමාජයේ වඩ වඩා දක්නට ලැබින්නේ එනිසායි. නමුත් ඒ සියල්ලම වැරදි සහගත බවත් මම් මුලාවන සුළු බවත් මේ සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වෙයි. දෛනික ජීවිතයේ ඔබට බියක් සන්ත්‍රාසයක් දැනෙන ඕනෑම මොහොතකදී ඔබ කළ යුත්තේ බුදු ගුණ මෙනෙහි කිරීමයි, දහම් ගුණ හා සංඝ ගුණ මෙනෙහි කිරීමයි. දසමාර සේනාවන් ඉදිරියේදීද නොසලී නොබියව අකම්පිය ලෙසින් වැඩ සිටි බුදුරජාණන් වහන්සේ යනු මේ මනුස්ස ඉතිහාසයේ පහළ වුණ නිර්භීතම අසිරිමත් චරිතයයි. උන්වහන්සේගේ නව අරහාදී බුදු ගුණ ඇතුළත් ඉතිපිසෝ ගාථාව මෙනෙහි කරන්න, නොයසේනම් සුවාක්කාත සුපටිපන්න යන ගාථාවන් සිහිපත් කරගන්න. ඔබ සිත් වෙලාගත් බිය හා සන්තාපය හිරුදුටු අඳුරසේ වියකෙනවා සත්‍යයේ. ඒ උතුම් වූ දජග්ග සූත්‍ර දේශනාවට සැදැහැ සිතින් සවන් යොමු කරනු මැනවී.

අභිසම්බිධාන පිරිත. මෙලොවදී ලැබිය හැකි උතුම්ම ලාභය නිරෝගී සුවය බව බුද්ධ දේශනාවේ සඳහන් වේ. එබැවින් මෙම උතුම් අභිසම්බිධාන පිරිත දේශනය ශ්‍රවණය කිරීමෙන් ඒ ආනුභාවයෙන් ඔබට බලපාන නොඑක් ආකාරයේ සියලුම ලෙඩ දුක් දුරු වී නිදුක් නිරෝගී සුවය උදා වේවා. එම අරමුණින් සදහ සිතින් ඉතා ගෞරවයෙන් අභිසම්බිධාන පිරිත ශ්‍රවණය කරන්න.

මෝර පරිත්ත දේශනාව දේශකයන්න් වහන්සේ ගම්පල මීතලාව කොහොමද රුවන්පා මුල මහා විහාරාධිපති පූජ්‍යපාද

ආනුභාවේ ශෝක රෝග බය අනතුරු අමනුෂ්‍ය උපද්‍රව රාජභය සොර සතුරු කරදර ගිනිබිය තිරිසංගත සතුන්ගෙන් සිදුවන සියලු උපද්‍රව දුරින් දුරු වේවා.

නැසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනයකුට වදාළි. වයඹ ශ්‍රී සත්‍ය දහම් නිකේතනාධිපති විචිත්‍ර ධර්මකථික බෝධිමළුවේ සංඝානන්ද ස්වාමින් වහන්සේ.

බුද්ධානුස්සති බුදුරජාණන් වහන්සේ හා අනුගතවීම පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ.

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිමක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතය මා තැහැරලයි සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සන්සුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණයබරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා. සුරාවට මතට වහල් වූ මං මුලා වූ මිනිසුන්ගේ හිස්කම මට ඉතා හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම, මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරෝ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත් වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ සියලු පාරමිතාවන් මගේ සිහියට එත්වා. ධනය බලය පරම සතුටයයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි. හරිම සන්සුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසි විටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සන්සුන්, ඉතාම සන්සුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද.
ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරු එළිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද මගේ ඇස ගැටෙන ඒ සුඳුරු දෙයින් මා සතුටට පත් වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා, මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරින් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළු වන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න.

ආසය අග හුස්ම හැපෙන ආකාරය ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසූ කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි. කය ඉතාමත් සන්සුන්. ඇතුළුවන පිටවන හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින් සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රස්නය, මේ සියල්ලම සෝබා දහමයි. මගේයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සෝබා දහමත් එකක්. මගේ සිත දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මා තුළ පවත්නා වේගය සහ මුලින්ම සංසිඳිලා. දැන් මගේ සිතට ඉතාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුළ අල්ලා ගන්නට යයි කියලා, මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා. අනුන්ගේ දුක් වේදනා

කය, වචනය, මේ සියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතිවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ, මල් පෙත්තක් වගේ ඉතාම සෞම්‍යයි. මාහට සඳවා තබන්නට කිසිවක් නෑ. මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නෑ. මරණය ඉදිරියේ සැලීමක් නෑ. මක් නිසාද? මම යන මායාවෙන්, මම මිදෙමින් සිටින නිසා. මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවේ පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහ එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සන්සුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග, මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවි පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුල මෙහෙවන හැටි පේනවා. මා තුල නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් එන විට මාය දන්නවා. උඩඟු සිතිවිල්ලක් එන විට මාය දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් දරා ගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුල ධර්මයේ ජීවමානයි. දැන් මා වැනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුල ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුලම මා ජීවත් වෙන්න ඕන. ගැලවිලා යන්න අමුතු තැනක් නෑ. සොයාගෙන යන්න, වෙහෙසෙන්න අමුතු දෙයක් නෑ. රාගය, ද්වේෂය, මෝහය මා තුළම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල්වන්නේ නෑ. මා කිසිවකට වහල්වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත්වන පරිසරයට එක් කරනවා. මේ රට මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලිතලාවට යට වෙලා මා සමග ජීවත්වන ජනතාව වහල්කමට හසු වෙලා
බලයට ධනයට හසු වෙලා සිහිනුවන නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල් තුරුලිය මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුලම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගොහරුවෙම මට පේනවා මගේ සිත නෙළුමක් වගේ විකසිත වෙන බව. මට පේනවා මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට අධර්මයට යට වෙන විට, අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක් කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත් ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහ මුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන පරමාර්ථයක් නැහැ.

පන්සිල් සමාදන් වීමට පෙර අපි තෙරුවන් සරණ යමු. තෙරුවන් යනු ලොව පහළ වූ උත්තරීතර මැණික් තුනයි. බුදුරජාණන් වහන්සේ යනු මහා සීලයකින්, මහා සමාධියකින් සහ මහා ප්‍රඥාවකින් සෝභමාන වූ මැණිකක්. ධර්මයේ යනු ඒ මහා ප්‍රඥාවේ උල්පතයි. ආර්ය සංඝරත්නයේ යනු ඒ මහා ප්‍රඥාව ඇසුරු කළ උත්තම ගණයේ පිරිසයි. ඒ තෙරුවන් සරණ ගොස් අපි උදාර ප්‍රතිපත්ති පහක් රකින්නට පොරොන්දු වෙමු. ඒ උදාර ප්‍රතිපත්ති පහ නම් පංචශීලයයි.

භික්ෂුන් අතර බුදුරජාණන් වහන්සේ විශිෂ්ට වන්නේ ආධ්‍යාත්මික වටිනාකම් වලින් පිරී ඉතිරි ගිය බැවිනි. උන්වහන්සේගේ අනන්ත බුදුගුණ සමුදායේ අසිරියෙන්ද උන්වහන්සේ විසින් දේශිත සත්‍ය වූ සද්ධර්මයේ අනුහසින්ද

වාසනාවන්ත පින්වත, සූර්ය පරිත්තේ නැත්නම් සූර්ය සූත්‍රයේ තුලින් මේකෙන් අදහස් කරන්නේ මේ සූත්‍රයේ තුලින් සූර්ය දිව්‍ය පුත්‍රයා රාහු අසුරේන්ද්‍රයා විසින් ගිලගත්තා. ඒ වෙලාවේ සූර්ය දිව්‍ය පුත්‍රයානන් බුදුරජාණන් වහන්සේගේ උතුම් නව අරහාදී බුදුගුණ මෙනෙහි කරමින් බුදුරජාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදයේ ආරක්ෂාව මට ලැබේවා කියලා සත්‍යක්‍රියා කළා. ඒ සත්‍යානුභව බලයෙන් ඒ රාහු අසුරේන්ද්‍රයාට මේ සූර්ය දිව්‍ය පුත්‍රයා ගිලගෙන ඉන්න බැරි වුණා. ඒ සූර්ය දිව්‍ය පුත්‍රයා අර රාහු අසුරේන්ද්‍රයා විසින් ඒ බන්ධනෙන් නිදහස් කරලා දැම්මා. ඒ සත්‍යානුභව බලය තමයි මේ පිරිතින් පැහැදිලි කරලා දේශනා කරන්නේ. ඕනෑම කෙනෙක් උදේ හවස මේ සූර්ය පිරිත දේශනා කරනවා නම් ඒ තුලින් ඔබලාට පුදුමාකාර සාන්තියක්, ආරක්ෂාවක්, ග්‍රහ දෝෂ ආදී කොට ඒ සියලු උවදුරු ගැහැට පීඩා නැති කරගෙන ආශිර්වාදයේ ආරක්ෂාව සලසා ගන්නට පුළුවන් පුදුමාකාර බලයක් මේ සූර්ය පිරිත තුල තියෙනවා. ඒ තුලින් ඔබය මෙනෙහි කිරීම තුලින්, ඔබය සජ්ජායනා කිරීම තුලින්, ඔබය නිතර දෙවේලි භාවිතා කිරීම තුලින් ඔබට යහපතක් වේ.

ගුණ බලයෙන් ඔබ අප හැම දිනාටත් මුළු රටටත් සියලු සත්වයන්ටත් සැපතක් සැනසීමක් සාන්තියක්ම වේවා කියලා ප්‍රාර්ථනා.

බුදුගුණ කියනකොට අහන හැත්තන්ගේ සිත් සැනසෙනවා. අහන හැමදිනාගේම සිත් සැනසෙනකොට අපටත් පින් සිද්ධ වෙනවා. බුදුගුණ මහණින් කියනකොට වාක් සුචරිතය පුරුදු වෙනවා. තමන් කියන වචනය ලෝක සත්වයා සාංසාරික ජීවිතයේදී මහත්සේ පිළිගන්නවා. බුදුගුණ මහණින් කීමෙන් බොහෝ ජීවිතවලට ආශිර්වාදයක් ලැබෙනවා. අනන්ත බුදුගුණ බලයෙන්, අනන්ත ධම්ගුණ බලයෙන්, අනන්ත සංඝගුණ බලයෙන්, සූවිසි මහා ගුණ බලයෙන්, උතුම් ජයසිරි මහ බෝධීන් වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, උතුම් දළදා වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, අෂ්ටඵල බෝධීන් වහන්සේලා, දෙතිස්ඵල රුහ බෝධීන් වහන්සේලාගේ අනන්ත ආනුභාව බලයෙන් ලංකා ධරණිතලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල වැඳුම් පිදුම් ලබමින් වැඩ සිටින බෝධිද්‍රුම රාජයාණන් වහන්සේලාගේ අනන්තානුභාව බලයෙන් සතර දළදා වහන්සේ, අකුධාතුන් වහන්සේ, ග්‍රීවාධාතුන් වහන්සේ, ලලාටධාතුන් වහන්සේ, කේසධාතුන් වහන්සේලා ඇතුළු කොට ලංකා ධරණිතලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල පූජ්‍යස්ථානවල වැඳුම් පිදුම් ලබමින් වැඩ සිටින උතුම් සරුවඥ ධාතුන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, පින් කැමැති දෙවියන්ගේ දේවාසිරුවාදයෙන්, ලෝකපාලක ශාසන මාමකින් රූපේන්ද්‍රාදී සමස්ත දේව මණ්ඩලයේ දේවාසිරුවාදයෙන් ඔබ අප හැම දිනාගේ යහපත් පැතුම් ප්‍රාර්ථනා බුදුන්පත් වේවා. අපල උවදුරු දුරු වේවා. ඇස්වහ කටවහ දෝෂ නැති වේවා. සතුරු කරදර බාධා දුරු වේවා. දියුණුවට බලාපොරොත්තුෙන් සිතන මතන කරන කියන යන එන ගමන බිමන සර්වප්‍රකාරයෙන් සඵල වේවා. මේ පූජානිසංස බලයෙන් ඔබට යහපතක් සිතක් සා

0: FM 93.5 හතෙන් ලක්හඬ අහගෙන ඉන්න වෙලාවදී 5 විනාඩි 6යි.
1: FM 93.5 FM 93.7 ලක්හඬ Radio ITN

පිරිත යනු පරිත්ත යන පාලි වචනයෙහි සිංහල වදනයි. පරිත්ත යන්නේ අරුත හාත්පසින්ම රැකවරණය ලබා දීමයි. පිරිත් සජ්ජායනයෙන් නැගෙන නාදය විනිවිද යන ක්‍රියාකාරී බලවේගයක් සේ සැලකේ.

ගේ ශාසනයේ ලාභීන් අතර අගතැන්පත් රහතන් වහන්සේ සීවලී මහා රහතන් වහන්සේය. ඒ උතුම් සීවලී මහා රහතන් වහන්සේගේ මහා තේජානුභාවයෙන් ධනය, කීර්තිය වර්ධනය වේවා. භව භෝග ආහාර පාන සුලභ වේවා. රජ බිය, සොර සතුරු බිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී පිරිත සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථවාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපත උදා කරගන්න.